පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මාස්ටර් ගයිඩ් වෙතින් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩ පොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ විශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ මොහොතේ වතුර බොන්න පුළුවන්ද?
1: බෑනේ.
0: හැබැයි සයුරේ පැන් තුට සොයමින් වැළපෙනවා.
1: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
0: බෑනේ.
1: ඒ වුණාට ගිරිහිස්ස ඉඳුවර සොයමින් ලත වෙනවා.
0: දැනෙනවද?
1: සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්.
0: ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
3: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
4: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව
5: බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
0: නෙත්තෙෆම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
2: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
3: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
4: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
1: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
0: නෙත්තෙෆම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
1: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව
6: මොහොතේ වතුර බොන්න පුළුවන්ද
7: බෑනේ
6: හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා
7: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද දකින්න පුළුවන්ද
6: බෑනේ
7: ඒ උනාට ගිරිහිස්ස ඉඳවර සොයමින් ලත වෙනවා
6: දැනෙනවද
7: දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක්
6: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with කසුනි and Lehansa
9: 27වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
11: පොත් අපගේ net වගේ
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට හතර ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
0: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම්, මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිධානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිධානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි, සමිධානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕන නම් කියනවා අමතක කරන්න, සමාව දෙන්න, පිරෙන්න ආදරයෙන්. ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වරප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිටයයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේ, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්නේ නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 96.8 திவயின புறா වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ එකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
2: උදැස්න 6 විනාඩි 1යි
3: Net FM Alpha Studio.
4: Brought to you by
2: Haride Haritanin Araganna. Vision Care. Super Hadili Dasanak Paripurna Jeevitayak.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் கிஷன் கேயா, கசுனி அண்ட் கெஹான்சா.
1: Good morning. உதயாயை வினாடி ஹத்தராய் வெலாவ.
2: Good morning கசுனியா கி.
1: அப்பி Facebook live கே நாங்க அது வெடிட்டு கலிம் பட்டன் கத்தா. நியமைனே.
2: அனிவாரியம்.
1: இதிகொன்ன அது அப்பி Facebook live கே கலிம் மாவோ யாகி லங்கட. எஃபி மனு பஹே நானு ஹத்ரே தஷமாட்டின் ஒன்னு தெங் ஆவோ யாகி லங்கட. உதயாய வெனகுட ஆல்பா ஸ்டுடியோ கே லஸ்னம ஹொந்தம சமத்காரம மார்னிங் வைப் கரகே நா அப்பி எனவனே கேஹன்சா.
2: இக்கனே
1: கோமத அப்பி அது දවස පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ බ්‍රහස්පතින්දාව.
2: අදත් ලස්සනම ලස්සන දවසක් අසුනියක්කි. ඉතින් සමහර දේවල් අපි කරන්නේ අපිට ඒව ඕනේ නිසා නෙමෙයි. සමහර දේවල් අපි ඒව කරන්නේ අපිට කරන්න නිකමට හිතෙන නිසා. ඉතින් ඇත්තටම අපි හිතමු ඔන්න එකම ක්‍රීඩාවක් කරන දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක්ට ඒක අද දවස නිකන් ප්‍රැක්ටිස් සෙෂන් එකක් විතරයි. හැබැයි තව කෙනෙක්ට ඒක තමන්ගෙම හීන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද අපි මොන දේ කළත් ඒක නිකන් කරලා දානවා කියලා හිතන දවසක් නොවි හදවතින්ම කැපවීමෙන්ම කරන දවසක් කරගමු.
1: කරගන්නම් වාලේ දේවල් කරනකොට අපිට ගොඩාක් දේවල් මගහැරෙනවා. අතපසු වීම වෙනවා. සමහර දවසක අපිට පසුතැවෙන්නත් සිද්ධ වෙනවා. තව කෙනෙක් කියන පළියට දෙයක් කරත් ඒකිනුත් අපිට ප්‍රතිඵලයක් ළඟා කරගන්න බැරි වෙනවා. හැබැයි කරන දේට හරි කැපවීමෙන් මහන්සියෙන් උනන්දුවෙන් උත්සාහයෙන් මේක මගේ වැඩක් හැංගීමෙන් කරනවා නම් ආයේ ඉතින් අපිට හින්නේ පෙත්තටම යන්න පුළුවන් නේද? ඒකේ ප්‍රතිඵල අපද නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපිට පේනව නේද?
2: ඒකනේ
1: පිළිගමුද අපි කට්ටිය?
2: අනිවාර්යයෙන්ම.
1: කවුද මේ ඉන්නේ ගෙහන්ස? මේ ඉන්නේ කවුද කියලා ඔන්න ගෙහන්සගේ හඬින් සද්දෙටම දෙන්නයි ලෑස්ති වෙන්නේ.
2: සමස්ත ලංකා 13/15 පැසිපන්දු ශූරතාවේ දිනපු ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ අපේ දක්ෂ ක්‍රීඩිකාව ටික
1: අපි පිළිගන්න ගොඩ කාදරි මේ පැත්‍ර දෙන බලමු පුඩියක්. අද ඇල්ෆා ස්ටුඩියෝ එකේ මුළු ටීම් එකම ඉන්නවා. අපි දෙන්න බොහොම අමාරුවෙන් තමයි දැන් මෙතෙන්ට ආවේ නේද? Facebook live එකේ බලාගන්න පුළුවන්. හරිම ලස්සනයි මේ ක්‍රීඩිකාව නේද?
2: හරිම ලස්සනයි.
1: බූ නිකෝ වගේ කියලා හිතෙනවා. නිකන් අවුවේ ඉඳලා නෑ වගේ අප්පා. ඔගොල්ලෝ වැඩි අවුවේ නෑ කියලා මට හිතෙනවා. එහෙමද චනාය? ඔව්ද? හරි. එහෙනම් අපි ප්‍රශ්න ටික අහගෙන යමු. අපිට ගොඩාක් දේවල් අහන්න තියෙනවා. මයික් එක ගන්නකෝ චනායට. අපි මයික් එක දෙමු. ඉතින් මොකක්ද අපිට මුලින්ම අහන්න තියෙන? අපි සුබ පැතුම් එකතු කරන ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ක්‍රීඩාවක් කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අපිට ඇත්තට මේක බෑනේ ගහන්ස නේද? අපි හැමෝම එක එක දේවල් වලටනේ දක්ෂ වෙලා තියෙන්නේ. ඉතින් දක්ෂ ක්‍රීඩිකාවක් වෙනවා කියලා කියන්නේ ඒක වෙනම වැඩක්. ඉතින් සමස්ත ලංකා 13/15 පැසිපන්දු ශූරතාව ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයට ලැබිලා තියෙනවා. අපි මුල්ම ප්‍රශ්නේ චනායකෙන් අහනවා.
2: චෙනායා, ඉතින් මුලින්ම සුබ පැතුම් ඔයාලට. ඉතින් සමස්ත ලංකා බාස්කට් බෝල් ශූරයන් වීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ?
3: තැන්කූ අක්කි. මේ ජයග්‍රහණය අපිට ගොඩක් ආරම්භයක් සහ සතුටක් ගෙන දෙනවා. ඕල් අයිලන් චැම්පියන්ෂිප් එක ගන්නවා කියන්නේ අපේ උත්සාහයේ ලොකු වටිනාකමක් ලෙස දන්නවා. මේ ශූරතාවයේ තව ඉදිරියට අරන් යන්න ලොකු ශක්තියක් සහ විශ්වාසයක් තියෙනවා.
1: හා, ඉතින් ඊළඟට තව යාළුවෙක් ඉන්නවා නේද? දක්ෂ ක්‍රීඩිකාවක් ඉන්නවා. ඊළඟ දක්ෂ ක්‍රීඩිකාවට අපි යමුකෝ.
2: සිනෙලි. ඉතින් අවසන් තරගයේදී නංගී ඔයාට වැඩිපුරම මේක හොඳටම මතක හිටුණා කියලා දැනුණ මොහොත මොකද්ද?
4: අපේ ෆයිනල්ස් වල ලාස්ට් ක්වාටර් එකේ අපේ ප්ලේයර්ස්ලා දෙන්නෙක්ම ෆෞල්ස් අවුට් වෙලා එළියට ගියා. ඊට පස්සේ අපි 3 දෙනෙක්ගෙන් තමයි මැච් එක ප්ලේ කරේ. ඒ වෙද්දි ටෆ් මැච් එකක් තිබ්බේ. ඒ වුණාට අපි කොහොම හරි දින්නා මැච් එක.
1: හරි, අපි යමු. තව දක්ෂ ක්‍රීඩිකාවක් ඉන්නවා. ටිකක් බෝල ක්‍රීඩිකාවක් නේද? හා, අපි බලමු එයාගෙන් අපිට මොකක්ද අහන්න තියෙන්නේ කියලා. ඒ කවුද?
2: ඒ මෙත්මා.
1: මෙත්මා. මෙත්මා කියන බලන්න ඔන්න අපේ ගෙහන්සා ප්‍රශ්නයක් දෙන්න ලෑස්ති ඔයාලට.
2: මුලින්ම නංගි, මේ බාස්කට් බෝල් ක්‍රීඩාව පටන් ගත්තේ මොන කාලේ වගේද? ඇයි මේ ක්‍රීඩාවට මෙච්චර ආදරේ?
5: මම බාස්කට් බෝල් ක්‍රීඩාව පටන් ගත්තේ ග්‍රේඩ් 3 ඉඳලා. මගේ අයියාත් බාස්කට් බෝල් ප්ලේ කරන මහානාම ස්කූල් එකේ. එයා ටීම් එකේ ඉන්නවා. එයා ප්ලේ කරනවා දැකලා මටත් ප්ලේ කරන්න ආසාවක් ඇති වුණා. ඉතින් මම ග්‍රේඩ් 3 ඉඳලා බාස්කට්බෝල් ප්ලේ කරනවා.
1: අවුරුදු 13න් 15. මේ චූටි ටීම් එකක් මෙච්චර දක්ෂව ඉදිරියට යන්නේ අපේ පොඩි පැටව ටිකක්. අවුරුදු 13න් 15 සමස්ත ලංකා පැස්සිපන්දු ශූරතාව මෙවර ශාන්ත පාලු බාලිකා විද්‍යාලයට ලැබෙන තියෙනවා. හරිම ආඩම්පරකාර ක්‍රීඩිකාව ටිකක් මෙහෙම ඉන්නේ. හැබැයි ඉතින් මේ දානේ හරිම චූටි මල් කැකුළු. ආසයි මෙහෙම දකිනකොට අපි උදේට මේ මට මතක් වෙනවා ඒ කාලේ වැඩිහිටිය විදිහට අපි මේ කාලේ මේ වගේ කාලේ අර එක්සර්සයිස් කරනවනේ උදේට ගහන්ස. ආසාවෙන්ද කරන්නේ?
2: ඕ නෑ.
1: හැබැයි ඒ වුණාට ඒකෙන් අපිට ජීවිතේට කොච්චර දෙයක් ලැබෙනවද කියලා දැන් තමයි අපිට තේරෙන්නේ. අපි නිකන් ඩාන්ස් කරනවා වගේ ඔහේ තමයි ඉස්සර එක්සර්සයිස් කරන්නේ. අර උදේ මියුසික් එක දැම්මම මතක් කරලා බලන්නකෝ වැඩිහිටි අපිට මතක් වෙනවා ඒවා. හැබැයි ඒක අර හිතට අරගෙන ගැම්මෙන්ම කරපු අය දක්ෂ විදිහට ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙහෙන්න තියෙනවා.
2: ඒකනේ
1: Facebook live එකට එන්න
2: නෙල්ලි ක

0: එන්න මෙහට එන්න ඇල්ෆ ස්ටූඩියෝ අහගෙනවාගේ දවස ලස්සන කරගන්න සුබ කරගන්න ජය කරගන්න. ඉතින් මේ ඉන්නේ අපේ රටේ ඊළඟ අනාගත පරපුර ගෙහන්ස. අපිට අපේ අනාගතය ගැන හරිම ආඩම්බරයි නේද මෙහෙම දකිනකොට?
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් අපි සුබ පැතුම් එකතු කරනවා අපි හැමෝටම. අපි හැමෝටම මේ වෙලාවේ මේ ජය සමරන්න ඕනි කියලා මම හිතෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා ඇල්ෆ පවුල හැමෝම එකතු වෙලා මේ ජය සමරමු. මේ අපේ ඊළඟ පරම්පරාව සමස ලංකා 13 පහළ පැසි පන්දු ශූරතාව මේ පාර ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයට. මේ වගේ අපේ රටේ ඉන්නවා දක්ෂ ටීම්ස් ගොඩක්. හැම තැනින්ම නෝරෙලිය, ගම්පහ, මොනරාගල, කන්තලේ, හලාවත මේ වගේ එක එක ප්‍රදේශවල ගාල්ල මාතර හැම තැනින්ම ඉන්නවා මේ වගේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාව ගොඩක් ඉස්කෝලවල. ඉතින් අපි කැමති ඇල්ෆ ස්ටූඩියෝ එකෙන් ඒගොල්ලන්ව ඉස්සරහට මරගෙන යන මේ වගේ පෙන්නන්නේ දක්ෂතා ගැන කතා කරන්න. තව 3 දිනක් ඉන්නවනේ ලෑස්ති වෙලා. කවුද අපි අහමු අහගෙන යා.
1: ගයින්දි. ඉතින් නංගේ, මේ තරගාවලියේදී ඔයාලට මුහුණ දෙන්න වෙච්ච ලොකුම අභියෝගය මොකද්ද?
2: අපිට මුහුණ දෙන්න තිබුණු ලොකුම අභියෝගය තමයි මේ තරගාවලියේ සමස්ත ශූරතාවේ දිනා ගන්න එක. අපි ගොඩක් එකමුතුව ක්‍රීඩා කළා. අපේ කෝචර්ස්ලාගෙන් සහ පාසයෙන් ලැබුණු
0: උදව්වනේ
2: සමග අපිට ඉදිරියටම යන්න ලොකු උදව්වක් මේක.
0: ඒ කියන්නේ මේක තනියම කරන වැඩක් නෙමෙයිනේ කියහන්ස. මුළු පාසලක් මේකතු වෙනවා. ඒ අම්මල තාත්තල, ගුරුවරු, කෝච්චලා කොච්චර කැපවීමක් කරනවද? සමහර වෙලාවට මේ දරුවෝ මහන්සි වෙනවා. අම්මල තාත්තල ඊට වැඩිය මහන්සි වෙනවා. මේගොල්ලන් උදේට නැගිටවල, එතකොට ගුරුවරු ඊට කලින් ඉස්කෝලෙට ඇවිල්ලා මේ හෙට ප්‍රැක්ටිස් තියෙනවා ඒවා ගෲප්ස් වල දාලා මතක් කරලා ඒ කෝචස්ලා මාරු විදිහට කැපවීමක් කරනවා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගේ ජයග්‍රහණ අරගෙන දෙන්න. ඉතින් ඒ අපේ රටේ ගුරුවරු හැම කෙනෙක්ම, අපේ දෙමව්පියෝ හැම කෙනෙක්ම මේ වෙලාවේ අපි හරිම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕන නේද?
1: අනිවාර්යයෙන්ම.
0: ඊළඟට කවුද ඉන්නේ?
1: ඊළඟට ඉන්නවා ජෙනුලි. ඉතින් නංගි, ඔයාලට වැඩිපුරම ලොකුම ආදර්ශය උනේ කවුද ඔයාලට?
3: මට හුඟක් ආදර්ශමත් උනේ මගේ අයියා. එයා නිසා තමයි මම මේ ක්‍රීඩාවටත් යමු උනේ.
0: අයියා වයස කීයද?
3: 18.
0: අයියගේ ඉස්කෝලේ
3: 23 විද්‍යාලය.
0: හා, අයියා නිසා කොහොමද? අර කලිනුත් කිව්ව මහානාම විද්‍යාලයේ මගේ අයියා බාස්කට්බෝල් කරන නිසා චූටි බෝල බබා කිව්වනේ එහෙම. එයාට ආස හිතන කියලා දැන් මේ ජෙනලිටත් ආස හිතලා තියෙන්නේ අයියා ක්‍රීඩා කරන නිසා. ඊළඟට කවුද උත්තර දෙන්නේ?
1: සෙතුනි. සෙතුනි, මේ ශූරතාවය දිනන්න ඔයාලා හැමෝටම ඕනේ එකමුතුකම කියන එක. ඉතින් මේ එකමුතුකමෙන් කොහොමද හරියට වැඩ කරගත්තේ මේ ජයග්‍රහණයට එන්න?
2: අපේ මේ චැම්පියන්ෂිප් එකට අපි හැමෝම එකතු වෙලා සමගින් එක පවුලක් වගේ වැඩ කරා. මේ චැම්පියන්ෂිප් එක ගන්න අපේ ටීචර්ස්ලා, පේරන්ට්ස්ලා, කෝචස්ලා හැමෝම අපිට උදව් කරා. සමහර වෙලාවල්දී අපි සමහර වෙලාවට අපේ අර ලකුණු ඇත්තෙන් අඩු වුණත් අපි බලපොරොත්තු අතහැරියේ නැහැ. අපි අන්තිම වෙනකම්ම ප්ලේ කරනවා කියලා හිතාගෙන තමයි ප්ලේ කරේ.
0: බලන්න ලස්සන දෙයක් කිව්වා. අපිට වැරදුනා සමහර තැන්වල, ලකුණු අඩු වුණා. හැබැයි අපි බලාපොරොත්තු අතහැරියද කියහන්සා?
1: නෑ.
0: දැක්ක නේද ඒ චූටි ක්‍රීඩිකාව කියපු උත්තරේ? අපිට සමහර තැන්වල වරදිනවා, අතපසුවීම් වෙනවා, මග හැරෙනවා. බලාපොරොත්තු අපි අතහරින්න හොඳ නෑ. ඉස්සරහට මේ යන්න ඕන. මේ ක්‍රීඩා වලින් අපි ඉගෙන ගන්න ඕනෙත් ඒ වගේ දේවල් තමයි.
4: පරිපූර්ණ ජීවිතයක්.
0: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
5: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හෙට මොද මට ගන්නට වෙන්නේ. ආ, හෙට නෙමේ අද. විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හෙටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හෙටට මොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක, රසකාරක, කිසිවක් අඩංගු නැත.
0: මාස්ටර් ගයිඩ් වෙතින් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
7: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
3: NetFM Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
4: නැත ෆිල්ම් ෆේස්බුක් ලයිව් එකට ආව නම් ගෙහන් සා වැඩ ටික බලා ගන්න පුළුවන්නේ. පිරීල ඉන්නවා නේද ලස්සන මේ නංගිල ටිකක්.
5: ඒකනි චූටි චූටි මල් ගොඩාරියයි.
4: අවුරුදු 13න් 15 සම ශ්‍රී ලංකා පැසිපන්දු ශූරතාව ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ මිලාගිරිය. ඉතින් මේ වගේ මං ආයේ කියනවා නම් හැම පළාතකම හැම දිස්ත්‍රික්කයකම අපේ රටේ දරුවෝ ඉන්නවා මේ වගේ දක්ෂ දරුවෝ. ක්‍රීඩාව පැත්තෙන්, සෞන්දර්ය පැත්තෙන් එක එක දේවල් වල නව නිපැයුම් කරන්නේ. දැන් අපි ඉස්සරහට ෆියුචර් 26 රෝයල් කොලේජ් එකට යන්න හිතාගෙන ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඇල්ෆා ස්ටුඩියෝ නෙත් FM එකත් වැල් බැඳගෙන නවෝත්පාදන ප්‍රොජෙක්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම මේ දක්ෂතා. හරි, අපි යමු ඊළඟට. ඉන්නේ කවුද තුන්දෙනා?
5: එහන්සා. ඉතින් නංගි, කොහොමද මේ ඔයාලගේ එඩියුකේෂන් පැත්තයි ස්පෝර්ට්ස් පැත්තයි දෙකම බැලන්ස් කරගත්තේ කොහොමද?
6: ප්‍රක්ටිසස් ගොඩක් ලාට තියෙන හවස්වරුවේ. එතකොට අපිට උදේ ස්කූල් ටයිම් වල ඉගෙන ගන්නවා. දැන් අපිට එක්සෑම් තිබ්බොත් එහෙම ඉස්කෝලේ එක්සෑම් එකට ෆෝකස් කරනවා. මැචස් තිබ්බොත් මැචස් වලට ෆෝකස් කරනවා. ඒ වගේ මැචස් කාලෙට අපි පුළුවන් උපරිමෙන්ම ස්කූල් වැඩ කවර් කරන්න ට්‍රයි කරනවා. එතකොට අපේ හෙඩ් කෝච් අපේ වැඩ ගැන, අපි ස්කූල් එකේ කරන වැඩ ගැන නිතරම හොයලා බලනවා.
4: ඊළඟට අපි තව මයික් එක ලං කරගෙන ඊළඟ ක්‍රීඩිකාව කතා කරමු.
5: චහනා, නංගී, ඔයාලගේ මේ තරගාවලිය ඇතුළේදී වෙච්ච ෆන්ම ඉන්සිඩන්ට් එක මොකද්ද?
7: මම ක්‍රීඩා කරන්න ගොඩක් ආසයි, විශේෂයෙන්ම බාස්කට්බෝල්. මම ගොඩක් ප්‍රැක්ටිස් කරා මේ මැච් එකට. මම පොයින්ට්ස් 8ක් ගත්තා. ඒ කන්ට්‍රිබියුෂන් එකට තමයි විශේෂම
4: මොකද ආපහු නම කියන්න බලන්න.
7: චහනා
4: පොයින්ට් 8ක්. ඉතින් කියන්නකෝ චහනා, කියනවා මොකද්ද කියාගෙන ආපු?
7: ඒක තමයි මගේ විශේෂම සිදුවීම.
4: සිදුවීම ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ නේ. ඊළඟට කවුද ඉන්නේ?
5: චෙනෙලි. ලෝකයේ ඕනම බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් හම්බ වෙන්න හම්බුනොත් කවුද තෝරගන්නේ සහ ඒ ඇයි?
8: මම තෝරගන්න අනිවාර්යයෙන්ම ස්ටෙෆන් කරීව. එයා USA නියෝජනය කළා NBA මැචස් ගහන කෙනෙක්. එයා ගොඩක් ගේම්ස් චේන්ජ් කරලා තියෙනවා. මොකද ඉස්සර NBA ගැහුවේ ගොඩක් උස, ඔර ඇඟ තියෙන කට්ටිය අනිතක ඩ්‍රයිව් කළා ගහන්නේ. හැබැයි ස්ටෙෆන් කරි ගොඩක් කොටයි. ඉතින් එයා ගොඩක් 3 පොයින්ට්ස් පාසස් වලින් හොඳටම ගහන කෙනෙක්.
4: බලන්නකුනේ මේගොල්ලෝ මේ අර දේවල් ගැන හරි අවබෝධයෙන් ඉන්නවා නේද කිහන්සා? ඉතින් මෙහෙම දක්ෂතා මං කියවනේ එක එක පැතිවලින් තියෙනවා කියලා ඊළඟ තුන්දෙනා ලෑස්ති වෙමු. අපි එතකන් කියමු ගෙහන්සා විෂන් කයා පාට සිත්තම් ගැන. දැන් ඔය මේ අපි කතා කරන්නේ ක්‍රීඩාව ගැන, මේ අපි කියන්නේ චිත්‍ර ගැන. ගෙහන්සා විෂන් කයා එකට ගියා නම් අර දැන් ලෙහන්ස දැක්කා එදා කණ්ණාඩිය, කියන්නේ ස්පෙක්ස් පේන්නේ නැහැ, චිත්‍ර තමයි වැඩිපුර පේන්නේ. එච්චරට චිත්‍ර ඇවිල්ලා තියෙනවා. විෂන් කයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට තමයි සැප්තැම්බර් 25ට කලින් එවන්න ඕනේ. ඒක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකන් දරුවන්ට අවස්ථාව තියෙනවා. රුපියල් 10,000 ඉඳලා රුපියල් 75,000 වෙනකම් මුදල් තෑගි තියෙනවා. ලස්සනම ලස්සන, වටිනම වටින සහතික පතක් හම්බ වෙනවා. අපි කියමුද මාත්‍ය මොනවද කියලා අඳින්න පුළුවන්?
5: DSIM, pastel, poster, SIAM, acrylic, tel SIAM ආදි ඕනෑම මාධ්‍යකින් ඔයාලට එවන්න පුළුවන්.
4: කඩදාසි බෝඩ් කැන්වස් ඕනම මතු පිටක අඳින්නත් පුළුවන් ඉක්මන් කරන සැප්තැම්බර් 25ට කලින් එවන්න ඕනේ. කවුද මීළඟ දක්ෂ ක්‍රීඩිකාව තුන්දෙනා ශාන්ත බාව පවුලු බාලිකා විද්‍යාලයේ?
5: අපිත් එක්ක ඉන්නවා ජනුලි.
4: ජනුලි, ඔක්කොගෙම නම් එක වගේ නේද? හරි.
5: බාස්කට්බෝල් ෂූරයන් වෙන්න තව ගොඩාක් කට්ටිය කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන් එයාලගේ ඩ්‍රීම් එකක් විදිහට. ඉතින් ඔයාට මොකද දෙන්න තියෙන යාළුවට පණිවිඩේ?
7: ක්‍රීඩාව කියන්නේ ජය පරාජය විතරක් නෙමෙයි, අපි හැමදාම එකමුතුව වැඩ කරන්නත් ඕනේ. අපේ කෝච් කියන දේ අපි අහලා අපි ඒ මාර්ගය අනුව යන්නත් ඕනේ. වැටුණොත් අපි නැගිටින්නත් ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇමරිකාවේ ජෝර්ඩන් මෑම් ජෝර්ඩන් ගත්තොත් එයා මේ ෂොට් 9000කට වඩා මිස් කරලා තියෙනවා. අපි ඒක මිස් කරා කියලා අපි අදක්ෂිය නෙමෙයි. අපි හැමදාම ඉතින් එකමුතුව වැඩ කරන්න ඕනේ.
4: හරි, ඊළඟට කවුද ඉන්නේ?
5: ඊළඟට ඉන්නවා අනුකි. මේ ජයග්‍රහණයට ඔයාලට දෙමව්පියන්ගෙන් ඊට පස්සේ ගුරුවරුන්ගෙන් කෝචස්ලාගෙන් ඉස්කෝලෙන් ලැබුණු සහයෝගය ගැන චුට්ටක් මතක් කරමු.
7: අපේ ප්‍රින්සිපල් මැඩම් මිසස් නයෝමි දසනායක, ස්පෝර්ට්ස් බාර ටීචර්ස්ලා, කෝච්ස්ලා, ඒගොල්ල හැමෝම ඒ මැච් එකේදී අපිට හොඳට අපිත් එක්ක හිටියා. පේරන්ට්ස්ලා වගේ ගත්තොත් මේ පේරන්ට්ස්ලා
4: දෙමාපියෝ
7: පේරන්ට්ස්ලා එක ප්‍රැක්ටිස් සෙෂන් එකක්වත් අපි අමතක කරේ නැහැ.
4: හැම ප්‍රැක්ටිස් සෙෂන් එකකම දෙමාපියෝ කාලය ගැන හිතන්නේ නැතුව අරගෙන කියා නේද?
7: අපිට මේ අපිට ඕන හැම දෙයක්ම පහසුකම් ඒගොල්ලෝ අපිට දුන්නා. ඉතින් මම කණ්ඩායම වෙනුවෙන් මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
4: හා, බලන්නකෝ.
5: ඊළඟට සෙනෝෂි, ඔයාගේ ඔයාලගේ ඊළඟ පියවර මොකද්ද? ඊළඟ හීනය මොකද්ද? මෙහෙම ලංකාව නියෝජනය කරන්න අදහසක් තියෙනවද?
1: ඔව්, මගේ ඊළඟ හීනය තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරන එක. සහ අපි Under-13 ඒ ඩිවිෂන් එක දුන්නා වගේම ඉදිරියටත් සෙම්පෝස් ගර්ල් ස්කූල් මිලාගිරිය එකත් රටටත් ජයග්‍රහණයක් ගේන්න මම කැප වෙලා පුහුණුවීම් කරනවා. ඒක මගේ ලොකු හීනයක්. ඒ හීනේ වෙනුවෙන් බාස්කට්බෝල් කෝච්ලා කැප වෙලා අපිට පුහුණුවීම් කරලා දෙනවා. සහ මම පාසල් වැඩත් ඒ වගේම බැලන්ස් කරගන්න.
4: හරිම සතුටුයි. දැන් හැල විසිකිරීම රුමේෂ් තරංග ක්‍රීඩකයා මතක් වෙනවා මට මේ වෙලාවේ. කිව්වනේ රටට ආඩම්බරයක් ගේන්න බලාගෙන ඉන්නවා කියලා නේද? ඊළඟට අපේ T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී අපේ ටීම් එක චමරි ඇතුළු අපේ ටීම් එකම මතක් වෙනවා නේද චනායා? හා, අපි හැමෝම මතක් කළ ලොකු අත්පොඩියක් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දෙමුද? නියමයි, අපි ෆේස්බුක් ලයිව් එකේ ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩිකාව බලන්න එන්න ෆේස්බුක් ලයිව් එකට. ඔයාගේ ආශිර්වාදයත් එකතු කරන්න මේ අපේ අනාගත පරපුර. ක්‍රීඩාවෙන් ඉදිරියට යන රට බබලවන, රටේ නම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන අපේ දරුවෝ.

0: අදීතින් අපිට නිතැෆිම් ඇල්ෆ ස්ටඩියෝ එක එකතු වෙලා බර්දය ලොකු බර්ධයකක කපන්න පුළුවන් නේද. සෙන්පෝල්ස් 13න් පහල පැසිපොන්ද ශූරතාවට එකතුුණු අපේ දක්ෂ ක්‍රීඩිකාවන් එක තමයි අද අපේ 17 වෙනිදා සැප්ටම්බර් 17 වෙනිදා උපන්දිනය සමරණයගේ බර්ධය කේකක කපන්නේ. හරි,
1: ඉතිං අද 15 වැනි උපන්දිනය සමරන අලුත්ගම සංගමිත්තාව බාලිකා විද්‍යාල ඉගෙනුම ලබන තාරකා නිර්මාණගේ බර්ථඩේකට යගේ අම්මා තාත්තා ආච්චිසිය හැමෝම සුභවතනවා කියරවල තියෙනවා. අද මගේ දූණිගේ 17 වැනි බර්ථඩේක කියලා ගාල්ලෙන් අපිට එවල තියෙනවා සංගමිත්තා විද්‍යාලයේ 17 වැනි උපන්දිනය සමරන කුලියා පිටියේ මධ්‍ය විද්‍යාලයේ 12A පන්ති ඉගෙනුම ලබන තමිරු තිදස්න ටත් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ චාමර ස්ටෝස් කළුතර අද චාමරගේ බර්ත්ඩේක එයාට සුභ පතන්න ඕනි කියලා එවලා තියෙනවා. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ 8 වසරේ ඉන්න ගෙහන්සාරන්විනි එයාට හැමෝම විශ් කරනවා කියලා එවලා තියෙනවා. අද මගේ බර්ත්ඩේක මම නදීෂානි තිබ්බට ගොටෙන් කියලා එවලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම අපි විශ් කරමු.
0: ඔන්න සෙන්ට් පෝල්ස් ක්‍රීඩිකාවෝ 13න් 15 චූටි ක්‍රීඩිකාව ටික සුභ පැතුම් එකතු කරන්න බලන්න හයියෙන්.
2: සුභ උපන්දිනයක් වේවා.
0: ලස්සනයි නේද? හා, එහෙනම් අපේ යෝදේ 6:30 වෙලා තියෙනවා. ඔහොමම ඉන්න සමහර විට මේ වෙලාව යාකුස්සියෝ එන ගමන් වෙන්න පුළුවන්. පරිස්සමින් ඒ වැඩ ටික කරගමු. සමහර විට දැන් අද ඇත්තටම කෝච්චි ස්ට්‍රයික් එකක් තියෙනවා. ඉතින් අපි ඒ දේවල් බිඳගෙන පරිස්සමින් ඉස්කෝලේ යමු, වැඩට යමු. අපිට අදාළ කටයුතු ටික අපි හරි වගකීමෙන් කරමු. කවුරු කොහොම වුණත් අපි අපේ ගමන යනවනේ නේද?
3: Netfilm Alpha Studio. Alpha Studio.
4: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරිපිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුවේ වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ, හිට නෙමේ
6: අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ.
5: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
8: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363 0776-716-3672.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනි.
11: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: වසට තිත, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
13: යහගුණ වඩන අපේ රස විජේ.
12: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: දයාසිරි නිමල් මාතර. මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකෙන්. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා, මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිපි නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රීම් එකෙන් කෙවර ගලේ ආයුර්වේද ආයතනය. ඒක ගිහිල්ලා මම දැන් තුන්පාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
13: කතා කරන්න 0777 300 940.
4: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
15: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
16: අපගේ net වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

0: ನೆತ್ತೆ ಫಿಲ್ಮ್ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ವಿತ್ ವಿಷನ್ ಕೇರ್ ಕಸುನಿ ಅಂಡ್ ಗೆಹಾನ್ಸಾ.
1: නැති ෆිල්ම් ෆ ස්ටඩියෝ වෙලාබුති හයයි විනාඩී 37යි.
2: අද හරිම පිරිච්ච දවසක්.
1: අපි මොකද කරේ ඉතින්?
2: අද අපි ගොඩක් දේවල් කතා කරා සහ අපිට ලොකු ආදර්ශයක් මේ චූටි නංගිල ටික. එයාල මං ආසම කසුණියක්. එයාලගේ තියෙන පොසිටිව් ඒ පොසිටිව් තින්කින් එකට මං හරිම ආසයි. ඉතින් අපි හැමෝම මේක ලොකු ආදර්ශයක් විදිහට ගන්න ඕනේ එයාලේ හිතන විදිහ.
1: හරියටම හරි එයාලා කවදාවත් කිව්වේ නැහැ බෑ කියලා. ඊළඟට අනිවාර්යයෙන්ම තව ජයග්‍රහණයක් අරගෙන ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකම ලොකු අදිෂ්ඨානයක්. ඉතින් අපි ඒවගේ අදිෂ්ඨානයකින් අද දවස අරගෙන යමු. ඒවගේ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මං හිතනවා අපිට BMICH එකේදීත් හම්බ වෙන්න පුළුවන් කියලා. ඔගොල්ලෝ එනවනේ ද බුක් ෆෙයා බලන්න එනවාද? එහෙනම් අපිව හම්බ වෙයි. එන්න ඕන හොඳද? හානේ පොත් අපේ ඉතින් net වගේනේ නේද ගහන්සා? ඔයා දැන් කවද්ද එන්න බලාගෙන ඉන්නේ?
2: සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයට උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් තියෙනවා. ඕනම කෙනෙක්ට ඇවිල්ලා ලස්සන පොත් අරන් යන්න පුළුවන්.
1: ඉතින් සමහර විට ඔයාට හොයාගන්න බැරි වෙන පොතක් වෙන්න පුළුවන්, කාලයක් තිස්සේ හොයපු පොතක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැන් ඊළඟ අවුරුද්ද ඔයාගේ පොත් ලිස්ට් එක වෙන්න පුළුවන් නේද? මේ ඕනම දෙයක් නවකතා, කෙටි කතා ඇතුළු අපේ දරුවන්ට වටම් සහිතව ගොඩක් පොත් ගන්න පුළුවන් තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. හැමදාකම වගේ මේ පාරත් නිල රේඩියෝ විදිහට නෙතෙෆෙම් අපි හරිම ආඩම්බරෙන් ඉන්නවා. ඒ වගේම විෂන් කියා අමතක කරන්න බෑ. විෂන් කියා පාටසිත්තම් තරගෙට තාම චිත්‍රයක් කිව්වේ නැත්නම් ඉතින් ඕක දැන් දිනේ කල් ගියාම. අයියෝ අද සැප්තැම්බර් 25ද. චිත්‍රය ඇව්වේ නෑනේ කියලා හිතේ. අද කවද්ද 17නේ. තව දවස් තියෙනවා. තාම ඇඳි නැත්නම් ඔන්න ඇඳලා එවන්න පුළුවන්. කැමති මාධ්‍යකින් ඇඳලා මෙන්න මේ ඩ්‍රෙස් එකට විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ දෙක නැත්නම් විෂන් කියා ශාඛාවක් ළඟ තියෙනවා නම් ගිහිල්ලා පාර දෙන්න උනත් පුළුවන්. හරිනේ වැටේ.
2: හරි.

0: නවත් පාතනය ගැන ලොකු අවධානයක් ඉස්සරට වඩා දැන් තියෙනවනේ ගැහන්සා. ඒක එක එක විදිහට අන්න අපේ ඊළඟ පරම්පරාව හිතනවා. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කරලා තියෙන නවත් පාදනය වෙනුවෙන් ලස්සන වැඩක් ෆියුචර් 26 මේ නව නිර්මාණ වෙනුවෙන් තියෙන්නේ සැප්තැම්බර් 24 අපිත් ඒ පැත්තේ ඉන්නවා. නෙත් එෆ්එම් ඇල්ෆා ස්ටුඩියෝ වගේම නෙත් එෆ්එම් අපි අත්වැල් බැඳගෙන ඉන්න ඕන් එක උන්ට ශක්තියක් වෙන්න. එදාට එහෙනම් අපි එහෙදිත් හම්බ වෙමු. අපිට දැන් ගොඩක් තැන් තියෙනවා හම්බ වෙන්න නේද?
1: ඒකනේ.
0: එක පැත්තකින් කොළඹ රාජකීය විද්‍යාලය. ඊළඟට 25 වෙනිදා ඉඳලා BMICH එකේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ. ඒ වගේම හැම ඉස්කෝලෙකම නෙතෙෆෙම ඇල්ෆා ස්ටුඩියෝ හොඳම වයිබ් එක වෙලා තියෙනවා කියලා මම දන්නවා. හැම දරුවෙක්ම උත්සාහ කරනවා ඇවිල්ලා මොනව හරි තමන්ගේ තියෙන දක්ෂතාවයක් ලෝකෙටම අරගෙන යන්න. ඉතින් ඔයාට තමයි මේ අවස්ථාව අපි දෙන්නේ. වැඩිහිටියෝ විදිහට අපිත් අපේ දක්ෂතාවය අමතක කරන්න ඕන නැහැ. අපි ඒ කාලේ මේ දරුවන්ගේ වගේ අපි ඒ කාලේ කරපු හැකියාවලින් දක්ෂතාවලින් අපි මොනවද දැන් කරන්නේ, මොනවද අපිට ඉස්සරහට කරන්න පුළුවන්, එහෙම හිතලා අද දවස අරගෙන යමු, ජීවිතය අරගෙන යමු. මම කසුනි.
1: මම ගිහන්සා.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 17 වනදා බ්‍රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල දුම්රිය වර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ධාවණයට බාධාවක් නෑ. දුම්රිය 43 ගමන් නැරඹූ බව බලධාරීන් කියයි. මට්ටක්කුලියේ මාරකරී අනතුරක්. පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට. ජිනීවා ගියේ නාමල් වෙනුවෙන්ද. මිලින්දගෙන් රතුකට්ටට විශේෂ අනාවරණයක්. වැසි වැටුණත් පුද්ගලයන් 101 හමාරකට පානීය ජලය සපයා ගැනීම තවමත් අර්බුදයක. ගාසාහි ගොඩනැගිල්ල කඩා වැටෙයි. ළමුන් 8ක් ඇතුළු 21 දෙනෙකුට දිවි අහිමි වෙයි.
0: Net News. The truth people trust.
5: පැය 48ක දුම්රිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය සැලසුම් කළ පරිදි උදේම ගමන් ආරම්භ කළ බවයි දුම්රිය බලධාරීන් කියන්නේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව පැය 48ක වැඩවර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළද විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
6: අපි දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය සේවයේ කඩාවැටීම පිළිබඳව දැනුම් දීම් කරලා තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ අතනොමැතික ක්‍රියාකලාපය නිසා දුම්රිය දිනෙන් දින අගාධයට යමින් පවතිනවා. මේ පිළිබඳව දැනුවත් කිරීම කරා සාකච්ඡා ඉල්ලුවා. දැනට දින 3කට කලින් අමාත්‍යාංශ ලේකම්වරයා එක්ක සාකච්ඡාවක් තිබුණා. එහිදී මේ අපි කියපු කරුණු එකහෙලා පිළිගත්තා. නමුත් ඔහුට බලයක් නැහැ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඉවත් කිරීම කියන එක කිව්වා. අපි දැනුම් දුන්නා අමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරලා මේක ඉටු කරන්න කියලා. ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනතෙක් අපි කාලය දුන්නා නැති නිසා අපේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. අපේ අත්වල් බැඳගෙන ඉන්න ශ්‍රේණිගත වෘත්තිය සමිති සියල්ල අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට දායකත්වය දෙනවා. නිසා අපි හිතනවා අපේ වැඩවර්ජනය සාර්ථකයි. බොහෝ විට මේ අද දිනේදී හෝ මේකට විසඳුමක් ලබා දෙයි කියනවා. මොකද මගින් අපහසුතාවයට පත් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ජනතාවාදී රජයක අවශ්‍යතාවයේ මගියට පහසුකම් සපයන්න නම් අපි කියන්නේ මගියට අවශ්‍ය පහසුකම් සපයන්න කටයුතු කරන්න කියන එක. ඒ නිසා අපි හිතනවා අපේ මේ වැඩවර්ජනය තුළදී මේකට විසඳුමක් ලබා දෙයි කියලා.
5: කෙසේ වෙතත් වර්ජනය ක්‍රියාත්මක වුවද අද උදෑසන නියමිත පරිදි කාර්යාල දුම්රියන් ධාවණයට එක් කළ බව දුම්රිය බලධාරීන් පවසනවා. Net News මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී දුම්රිය වාණිජ සාමාන්‍ය අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසුවේ අද උදෑසන 6 වන විට කාර්යාල දුම්රිය 43 ගමන් ආරම්භ කළ බවයි. මුහුදුබඩ, කැලණිවැලි, හලාවත, රමුක්කන සහ උතුරු දුම්රිය මාර්ගයන්හි එම කාර්යාල දුම්රිය ධාවණය වෙමින් ඇති බවද ඔහු කියා සිටියා. මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම දුම්රිය ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරාන් ජීවන්ත ධර්මසේන සමගින්. අයිබෝන් චිරාන්.
7: අයිබෝන් කේසර, ඔබ සඳහන් කළ පරිදි දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කෙරුණාත් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දකින්න තිබෙන්නේ වෙනදා වගේම සාමාන්‍ය තත්ත්වයක්. මගින් සාමාන්‍ය පරිදි දුම්රිය ස්ථානයට එනවා තමන්ගේ ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා. හැබැයි කේසර, දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම අද දවසේදී සිදුනවන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් අපි අද අලුයම සිටම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තිබෙන දුම්රිය ස්ථාන කිහිපයක සංචාරය කළා. ඒ සියලුම දුම්රිය ස්ථානවල ටිකට් පත් නිකුත් කරන කවුළු වෙනදාට මගීන්ගෙන් පිරලා තිබුණා. හැබැයි අද දවසේදී එම ටිකට් පත් නිකුත් කරන කවුළු සියල්ලම අවසන් දාලා තියෙන්නේ. මේ දුම්රිය වර්ජනය නිසා දුම්රිය ස්ථානාධිපතිවරු ටිකට් පත් නිකුත් කිරීමේ කටයුත්තෙන් ඉවත් වෙලා තියෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම ඔබ සඳහන් කළා කාර්යාල දුම්රිය ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා ධාවනය වෙනවා කියලා. හැබැයි කේසර, නියමිත වේලාවට මේ දුම්රිය ධාවනය නොවන බව තමයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අද උදෑසන කාලයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීම නිමිතව තිබුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය නියමිත වේලාවට පැමිණින්න බැරි වෙලා තියෙනවා. මොකද සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු එකඟතාවය පළ කරලා නැහැ. ඔවුන් ඒ කටයුත්ත ඉවත් වෙලා තියෙනවා. එනිසා සිග්නල් නැතිව සංඥා නැතුව දුම්රිය ධාවනය කරන හරි අමාරුයි. එනිසා විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අදාළ දුම්රිය ස්ථානයෙන් වෙත නියමිත වේලාවට පැමිණීමේ ගැටලුවක් මතුවලා තිබෙන බව තමයි දැන් තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මගින් ටිකට් පත් නොමැතිව හෝ දුම්රිය ගමනේ යෙදෙන්න ලෑස්ති වෙලා දුම්රිය ස්ථානට ඇවිල්ලා ඉන්න ආකාරය තමයි අපට දැකන්න ලැබෙන්නේ. මේයි දැනට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්ත්වය. බොහොම ස්තුතියි කේසර, අවස්ථාව ලබා දුන්නාට.
5: ස්තුතියි චිරාන්. ගාල්ල දුම්රිය ස්ථානයේ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගත්තා නෙට් නිවුස් නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල්. අයිබෝන් රවීන්ද්‍ර.
8: අයිබෝන්, මා මේ වෙන විට රැඳී සිටින්නේ ගාල්ල දුම්රිය ස්ථානයේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳ සොයා බලන්න අද උදෑසනම අපි ගාල්ල දුම්රිය ස්ථානට පැමිණියා. අපිට දකින්න පුළුවන් වුණා විශාල පිරිසක් තමන්ගේ දුම්රිය පැමිණෙන්නේ ගාල්ල දුම්රිය ස්ථානයේ සිටින බව. කෙසේ නමුත් මීට ටික වෙලාවකට කලින් සාගරිකා දුම්රිය පැමිණියා. එම දුම්රියට ගමන් කිරීම සඳහා විශාල පිරිසක් සිටියා. ඒ වගේම සඳහන් කරන්න ඕන ඔවුන් කිසිවක් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන නැහැ. මොකද හේතුව තමයි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථාන සියල්ල වසා දමා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අද දිනේදී නොමිලේ ගමන් කරන ආකාරය තමයි දකින්න පුළුවන් වුණේ. කෙසේ නමුත් දුම්රිය වර්ජනයේ නිරත වූවන් සඳහන් කරන්නේ අද දිනේදී දුම්රිය කිහිපයක් නැවතන්න එහෙම නැත්නම් අඩාල වෙන්න ඉඩ තිබෙනවා කියලා. අද උදෑසන නම් සාමාන්‍ය ආකාරයෙන් දුම්රිය ධාවනය වෙනවා. අපි බලමු දවල් වෙනකොට කොහොමද තත්ත්වය කියලා. මම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල දුම්රිය ස්ථානයේ සිට.
5: ස්තුතියි රවීන්ද්‍ර. මට්ටකුලිය රාසපුලම් කන්ද හතරමං හන්දියේ සිදු වූ රියානතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නෙට් නිවුස් නියෝජිත විමල් ශාමන් පැවසුවේ එම රියානතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ජීවිතක්ෂයට පත්වෙත්තේ ග්‍රෑන්ඩ්පාස් සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් තිදෙනෙක්. වත්තල ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක්, ත්‍රිරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක ගැටි එම අනතුර සිදුව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරා මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද නෙට් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා. තමා ජිනීවා යාමට තීරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පෙර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ ජිනීවා යාමනේ ප්‍රධාන අරමුණ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙට් නිවුස් YouTube නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
9: සංශෝධනය ඒ සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නය ගැන කතා කරන්න ඒ සම්බන්ධයෙන් අපි උපදෙස් අරන් තිබ්බේ වෙනකොට බය සෝසියේෂන් එකෙන් සහ අනෙක් ප්‍රවීණයන්ගෙන්. ඒ වගේම තව අතුරු ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි බ්‍රයිබරි ඇක්ට් එකක් මේ වෙලාවේ ඇමෙන්ඩ් කරනවා. ඒ කියන්නේ ගොඩක් අය කතා කරන්නේ ඒ බ්‍රයිබරියම් එන්න එක ඇක්ට් කරපුවාම ඔබට මට කිසි කෙනෙකුට මෙමෙ වැඩසටහනකට මැති අමතුරුන්ගේ ඒගොල්ලන්ගේ මුදල් හදල් ගැන ඒගොල්ලෝ දීපල හම්බ කරගත්ත විදිය ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ මේ ඇක්ට් එකේ වෙනස් කරාට පස්සේ. ඒක ගැන කතා කරන්න උවමනාව තිබා. ඊළඟට අපි මීට කලින් මානව හිමිකම් කොමිසම් කොමසාරිස්තුමාගේ වාර්තාව කියවලා තිබුණේ. වාර්තාවේ තිබුණ තව වැදගත් අංගයක් තමයි මේ බන්ධනාගාරවල තිබෙන මානව හිමිකම් ප්‍රශ්නය ගැන. මේක අපිට ගොඩාක් අදාළයි. මොකද අපි දන්නවා මේ ආණ්ඩුව මේ බන්ධනාගාරවල හිතාමතා මේ ප්‍රශ්න ඇති කරන්නේ ඇයි, අර්බුද ඇති කරන්නේ ඇයි, ඒ හරහා ඉදිරියේදී සිදුවිය හැකි දැවැන්ත ජීවිත අනතුරු කීපයක් අපිට පේන නිසා ඒක ගැනත් අපිට කතා කරන්න ඕන වෙලා තිබුණා. පොදුවේ නීති ආධිපත්‍ය ගැන කතා කරන්න. හැබැයි මම ජිනීව යන්නේ ඔන්න මෙන්න කියලා දවස් දෙකකට කලින් නම රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා මට සිද්ධ වුණා අපේ ගමනේ පොඩි වෙනස්කමක් කරන්න. ඒ තමයි අපි එතනදී ඇඩ්‍රස් කරා. තව කාරණා දෙකක් එකතු කරා මම මගේ කතාවට. එකක් තමයි දේශපාලකයන්ව තෝරා බේරාගෙන විපක්ෂයේ දේශපාලන හඬ මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සහ ආණ්ඩුව කරන දේශපාලන පක්ෂයේ කරගෙන යන වැඩපිළිවෙල ගැන, අනිත් පැත්තෙන් මේ සංවාදය නිර්මාණය කිරීම සඳහා සමාජ ජනමාධ්‍යවේදී මැදිහත් වෙලා නගන හඬ ඒක මර්ධනය කිරීම සඳහා කොයිතරම් වැඩපිළිවෙලක් ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවද, කොයිතරම් ලොකු ත්‍රස්තවාදයක් අද සමාජ ජනමාධ්‍යවල ක්‍රියාත්මක වෙනවද කියන එකත් මට කතාවට එකතු කරන්න ඕන වගේ. ඔය සේරම කියන්න තප්පර 90යි තියෙන්නේ. හැබැයි ජිනීව යනවා කියන්නේ තප්පර 90 කතා කරන එක විතරක් නෙමෙයි. සචින් එතනින් එහාට ගිහිල්ලා එහෙදි අපි අනිත් ඇම්බැසඩර්ස්ලව හම්බෙනවා, අනිත් රටවල් වලින් එන විදේශ ඇමතිවරු හම්බෙනවා. මම නම් ඉන්ටර් පාර්ලිමේන්ටරි යුනියන් එකට ගියා. මට යුරෝපවල ලෝයස්ලා හදලා දුන්නු නාමල් මන්ත්‍රීතුමාට අදාළ පැමිණිල්ලකුත් අරගෙන මම බර්න් වල තියෙන පාර්ලිමේන්තුවට ගියා. ස්විට්සර්ලන්තේ ෆෙඩරල් පාර්ලිමේන්තුවට ගිහලා ලියුම බාරගත්තා. මම ඊට පස්සේ එතනින් ජර්මනියට ක්‍රොස් කරා. ගිහිල්ලා මම ජර්මනියට ගිහිල්ලා ජර්මනිය දේශපාලන පක්ෂ දෙකක් හම්බුණා. දේශපාලන පක්ෂ දෙක මොකද්ද කියලා එක පක්ෂ නම් ගොඩක් අය බැලූ බැලමට දන්නා. මොකද මම ලිබරල් පක්ෂයේ කිට්ටු හින්දා.
10: ඒ රටවල නායකයන්ව හම්බුන්නේ
9: නැහැ. නෑ. අපේ අරමුණ තිබුණේ ඒක කරන්න ඕන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහලේකම්වරුන්ගේ මට්ටමින් කරන්න ඕන වැඩක් මේක. මගේ මූලික අවධානය යොමු වෙලා තිබුණේ මේ නිලධාරීන් හමු වෙන එක.
10: යම් කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් ආකාර
9: නිලධාරීන් හම්බුණා. සමහරගේ වාසනාවට අපේ නීතිඥයෝ ලංකාවේ සහ විශේෂයෙන්ම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිඥයෝ ගොඩක් මහින්ද ජනාධිපතිතුමා සමග සම්බන්ධ කාලයක් තිස්සේ අපේ දේශපාලන කඳවුර විශ්වාස කරන අය. ඒගොල්ලෝ මේ ආයතන සහ සංවිධාන වැඩ කරන හැටි දන්න අය. මොකද දැන් උදාහරණයක් විදියට මට බර්න් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ෆෙඩරල් ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ නිකල් ලියුමක් දීලා එන්න බෑ. එහෙම නැත්නම් ඉන්ටර් පාර්ලිමේන්ටරි යුනියන් එකට ගිහිල්ලා මෙහෙන් ලියාගත්ත ලියුම් කවරක ලියුමක් දීලා එන්න බෑ. පැමිණිලි කරන විදිහක් තියෙනවා. ඒක අපේ යුරෝපවල ඉන්න ලෝයස්ල දැනන් හිටියේ. ඒගොල්ලෝ ඒව හරියට සබ්මිට් කරලා අපොයින්ට්මන්ට්ස් අරගෙන මට ගිහිල්ලා හරියට බාර දෙන්න තමයි තිබුණේ වැඩේ. ඒගොල්ලෝ ඕගනයිස් කරලා තිබෙන්නේ ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ.
10: මේ ගමන ගියේ නාමල් රාජපක්ෂව බේරගන්න කියන අදහසින් නෙමෙයි.
9: ඇත්තම නාමල් රාජපක්ෂව බේරාගත හැක්කේම නම රාජපක්ෂකින් එහාට ගිහිලා විපක්ෂයේ ආණ්ඩුවට විරුද්ධව හඬක් නගන ඕනෑම කෙනෙක්. ඒ උදේ වෙන්න පුළුවන්, විමල් වෙන්න පුළුවන්, දිලිත් වෙන්න පුළුවන්, සජිත් වෙන්න පුළුවන්. මම ඒක යන්න කලිනුත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කිව්වා.
10: අර්චනා වෙන්නත් පුළුවන්.
9: අර්චනා වෙන්නත් පුළුවන්. ඒ ඕන කෙනෙක්ව මෙතනින් එහාට බේරාගත හැක්කේ. මම බේරාගත හැක්කේ කියද්දි කියන්නේ හිතාමතා මේ කරන මර්ධනයට මූණදී හැකි වන්නේම පොදුවේ නීති ආධිපත්‍යයට අදාළ මූලික ප්‍රශ්නය ගැන අපි කතා කරොත් විතරක්. එහෙම නැතුව හුදෙක් නාමල් මන්ත්‍රීතුමා අත්තරංගුවට ගත් එක වැරදි කියලා හෝ අර්චනාට වෙන බලපෑම් ගැන ඒ එකින් එක අරන් ඇඩ්‍රස් කරන එක දේශපාලනික කාරණාවක් අපි ලංකාවේ කරන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා අද පොදුවේ අධිකරණයට කරන බලපෑම, ව්‍යවස්ථා සංශෝධන වල තිබෙන නීති විරෝධීභාවය, කාලයක් තිස්සේ අපි ගොඩනගපු මේ බිල්ස් වල ඇක්ස් වලට මේගොල්ලෝ අත්රෝමතිකව කරන වෙනස්කම, මේ පොදු නීතියේ ආධිපත්‍යය, නීති ආධිපත්‍යයෙන් එහාට ගිහිල්ලා අර මගේ කතාවේ මං කිව්වා වගේ අපේ රිපබ්ලිකේ, අපේ ජනරජයේ වටිනාකම් විනාශ වෙන්නේ යනවා. මොකද මේවා දැන් අපි යුරෝපෙට ගිහිල්ලා කියද්දී ඒගොල්ලන්ට අග්ගල මේක තේරෙනවා. මොකද ඒගොල්ලෝ දැකලා තියෙනවා කොහොමද සමාජවාදී දේශපාලන පක්ෂ නායකත්වය ගත්තාම රටේ. ඒගොල්ලෝ අර ස්ටාලින් දිහා බලලා, උතුරු කොරියාව දිහා බලලා කොහොමද ඒගොල්ලෝ ප්ලේ බුක් එක ප්ලේ කරන්නේ? ඒගොල්ලෝ කොහොමද විපක්ෂය මර්ධනය කරන්නේ, වෘත්තීය සංවිධාන මර්ධනය කරන්නේ, මාධ්‍ය මර්ධනය කරන්නේ? ඒක ඒගොල්ලෝ කරන්නේ ඉතාම ලස්සනට, ඉතාම අපිට හිතා ගන්න බැරි තරම් සූක්ෂම විදියට.
11: රතු කට්ට පණින්නට පෙර
12: මිලින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ net news රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. මේ දිනවල වැස ඇදහිලිමත් සමග ශ්‍රී ලංකාවට තිබූ එල් නිනෝ බලපෑම අවසන්ද බොහෝ දිනක මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටිනවා. කෙසේ වෙතත් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගී දනන්සූරිය මහතා පැවසුවේ පුද්ගලයින් ලක්ෂ 101කට පමණ තවදුරටත් පානීය ජලය ලබා දීමට සිදු ඇති බවයි.
11: දැන් පසුගිය දින කීපයතුර ඇතිවෙච්ච වර්ෂාවත් එක්ක යම් ස්ථානවල පානීය ජලය සපයා ගැනීම ගැටලුව මේ වෙද්දී අපට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අනුව මේ වෙද්දී පවුල් 43586ක පුද්ගල නිකලස් 42236ක වෙත තවදුරටත් පානීය ජලය සපයා දීම කටයුතු අඛණ්ඩව සිදු කරනවා.
12: ගාසාහි තල් අල්හවා ප්‍රදේශයේ පිහිටි යුදහානි සිදු වූ මහල් හයක ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර ළමුන් 8 දෙනෙකුද වන බවයි මුදා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍යවරුන් පවසන්නේ. මීට වසරකට පෙර එල්ල වූ ඊස්ට්‍රායිල ප්‍රහාරයකින් පසු මෙම ගොඩනැගිල්ල එක්පසකට ඇලවි අනතුරුදායක තත්ත්වයක පැවති බව විදෙස් මාධ්‍යන්හි සඳහන්. එමෙන්ම වෙනත් නවාතැනක් නොමැතිව අසරණ වූ අවතැන් පවුල් එහි පදිංචිව සිටි බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: FM 95 FM 94.8 Divine Pura
3: Good morning, ඔතේ 7:02

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
5: සුවපහසු කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 අමතන්න.
8: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
9: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
11: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
12: විජයකුරක්කන්
13: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: Good morning. උදේ 7යි විනාඩි 8යි. මම විසුනාද?
1: මිස්සුනා මිස්සුනා සෑහෙන්න මිස්සුනා. ඇත්තටම මම මේ කියන්න හිටියේ. මම දන්නේ නැහැ ඉතින් නුවානන් සෑහෙන්න සතුටෙන් හිටියේ.
0: මන් නැතුව.
1: අද මේ සචිනි එක මෙහෙන්නට උකුළු මුගුළු කර කර මෙතනට වෙලා.
0: මන්ද ෆොටෝ දාන. ඔව්
1: මේ මගේ හිතේ එහෙම තිබ්බේ නැහැ සතුටක්.
0: මන් දන්නවා.
1: මන් කෑවෙත් නැහැ.
0: කෑවෙත් නැද්ද වඩගින්නේ දවස් දෙකක්.
1: ඒක වෙන ප්‍රශ්නයක් ඉඳ ගෑවේ නැත්තේ මේ. මං කෑවිව්වෙත් නෑ එහෙම බලාගෙන හිටියා. ඔයා ඒවි කියලා.
0: ඔව් මං දන්නවා මං එනුවෙන් එහෙම බලාගෙන ඉන්නවා කියලා. ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්. ඉතින් ඇල්ගොටවමට සෙට් වුණෝ. හැමෝටම ආයෙත් ඔන්න ගුඩ් මෝර්නින් කියලා අපි කියනවා.
0: යස්.
1: අපේ නුවාට අද මේ එන්න පොඩ්ඩක් පරක්කු වෙයි කිව්වා. මොකද මේ දුම්රිය වැඩ වර්ජනය නිසා.
0: ඕකේ.
1: ඒවට මේ දැන් නුවා කියන්න ඔය කොච්චර කාර් බාර් තිබ්බත් කෝච්චිය ගමනට හරි කැමති
0: කෙනෙක්. කැමති කෙනෙක්.
1: මං හිතන්නේ මේ සාර අපි හැමෝම රටක පුරවැසියන් විදිහට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන එක පුළුවන් තරම් පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕන.
0: අනිවාර්යෙන්.
1: ඔය දැන් මේ උදේට ලොකුවට ට්‍රැෆික් තියෙනවනේ. දැන් අපි දැක්ක මේ පහුගිය සතියෙත් ඔය කට්ටිය සාකච්ඡා කරනවා කොහොමද මේ කොළඹ මැද තියෙන ට්‍රැෆික් එක නැති කරගන්නේ කියලා. ඕකට ලොකුම හේතුව තමයි අපි හැමෝම එන්නේ අපේ පුද්ගලික වාහනවලනේ. එහෙම එන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි අපිට තාම අපි දන්නවා කොච්චර වුණත් බස් එකේ කෝච්චියේ එන එක ටිකක් ෂුවර් මදි වගේ. බස් එකේ හරි අමාරුයි. අපි අර කියනවනේ පොල් පටවල වගේ සෙනඟ කියලා. එහෙම යන්න බෑ ඇත්ත.
0: පිළිවෙලට ඇඳුමක් ඇඳලා යන්න
1: බෑ. ඒ කියන්නේ ඇඳුම මැදදී අයන් වෙනවා. අයන් කරන් එන්න ඕනේ. අයන් කරන් આવුත් අවුල්. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් කෝච්චියට ගියාට පස්සේ කෝච්චියේ විනාඩි 20ක් විතර පරක්කු වෙලා. හරිද මේ දවසක මම ගියා මේ ඒක නම් මේ ඔෆිස් ටයිම් එකෙත් නෙමෙයි.
0: රයිට්.
1: දවාලක. අපි දවල් කියලා ගමුකෝ. 1:58ට එන්න ඕනේ කෝච්චිය.
0: හරි.
1: මං ඇහුවා මේ ස්ටේෂන් මාස්ටර් මහත්මයාගෙන් කෝච්චිය නැහෙනි. දැන් 2:05 විතර වෙලා කෝච්චිය නැහැ. ඕක මාත්‍ය හැමදාම 2:20ට වගේ ඉන්නේ.
0: ආ ඒක සාමාන්‍යයි.
1: ජෙනරලයිස්. මම තමයි මේ කලින් ගිහිල්ලා තියෙන්නේ.
0: ඔයාන්නේ වැරද්ද
1: කියලා. ඒක මගින වැරද්ද දැන් ටයිම් ටේබල් ඔක්කොම වල තියෙන්නේ 1:58 කියලා. එතකොට මමත් 1:58 කෝච්චිය යන්න තමයි ගියේ.
0: ඒක
1: ඉන්නේ 2:20ට. ඒක තමයි සාමාන්‍ය විදිය.
0: ඒක තමයි සාමාන්‍ය. ඔයා තමයි වැරද්ද කරලා තියෙන්නේ.
1: මම තමයි වැරද්ද කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් අද මම උදේ එද්දි පහල අපේ කසුනේ නැන්ද මේ පොඩ්ඩ ගොඩාක් එක්කගෙන ඇවිල්ලා.
0: හරි.
1: අට්ටි hina වෙවි ඉන්නවා වල්ලහැට වෙලා.
0: ඕකේ.
1: net එක මාර එළියයි අද.
0: පල්ලහ
1: පොඩ්ඩ ටික නිසා මේ අපි රටවල් ගොඩනගන්නේ. ඒ අනාගතේ වෙනුවෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඒගොල්ල වෙනුවෙන් තමයි අපි රටවල් නිර්මාණය කරන්නේ. ඒකට අපි වචනයක් කියනවා මේ තිරසාර සංවර්ධනය කියලා. ඒ කියන්නේ අපි අද දවසේ තියෙන සම්පත් පාවිච්චි කරන්නේ අනාගතේදී ඒගොල්ලන්ට ඉතුරු කරලා.
0: ඔව්.
1: එහෙම තමයි ලෝකේ ඕන රටක් තමගේ අනාගතය ගැන සිහින දකින්නේ. අපිට එහෙම සිහිනයක් තියනවද කියලා වෙලාවකට හිතෙනවා. මේ දුම්රිය වැඩ වර්ජන මේ ඔක්කොම කතා දැක්කට පස්සේ. ඇයි දන්නවද එහෙම කියන්නේ හේතුව? දැන් අද සැප්තැම්බර් මාසේ හරියටම කියනවා නම් 17 වෙනිදානි. ඊයේ 16. බංග්ලාදේශය ඇග්‍රිමන්ට් එකක් සයින් කරා. ඒක තමයි මේ බංග්ලාදේශ් මෙට්‍රෝ රේල්වේ ලයින් එකක් වෙනුවෙන්. ලයින් 5 කියන එක වෙනුවෙන් තමයි මේ ඇග්‍රිමන්ට් සයින් කරේ.
0: හරි.
1: ඩකා මෙට්‍රෝ රේල්වේ ලයින් 5 එක වෙනුවෙන් තමයි ඇග්‍රිමන්ට් එක සයින් කරේ. ඒක ලයින් 5 කියලා කියන්නේ ඊට කලින් 1 2 3 4 කියලා හතරක්
0: හදලා
1: අදාගෙන දැන් යනවා. ඒකනේ ඒක
0: පහ වෙන්නේ.
1: ඔයා දන්නවද මේ වෙනකොට බංග්ලාදේශයේ සැලසුම් කරනවා තමන්ගේ අගනගරේ. එහෙම නැත්නම් තමන්ගේ කාර්ය බහුලම නගරය වෙන ඩකා නගරය සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ ලයින් එකකින් ඉලෙක්ට්‍රික් දුම්රිය වලින් බලගන්වන්න.
0: බංග්ලාදේශය
1: මේ මීට ටික කාලෙකට කලින් අර සෙයික් හසිනව පන්නලා එන්න ප්‍රශ්න ඇති වෙලා අපි හිතුවේ බංග්ලාදේශ ඉවරයි කියලා.
0: හිතුවයි
1: බංග්ලාදේශ වල ඔක්කොම ව්‍යාපාර අපිටයි කියලා අපි බලාගෙන හිටියා. එහෙම කට අරන් හිටියට එන්නේ නැහැ ව්‍යාපාර. හරිද? ඒ වගේම ආයෝජන කරන්න ඕනේ. එහෙම නිකන් කොහේ හරි කාට හරි මොනා හරි වෙලා අපිට එහෙම වෙන්නේ
0: නැහැ.
1: අර අපි වර්ල්ඩ් කප් ගහන්නෙත් එහෙමනේ. අර ගොල්ලෝ පෙරදිලත් මේ ගොල්ලෝ පෙරදිලා ඔහොම ඉරානේ ඇමරිකාවට ගහලා රුසියාව යුක්‍රේන්ට ගියාට පස්සේ අපි ෆයිනල් ලයි වගේව හිතන් ඉන්නේ.
0: ඒ කියන්නේ කේසස් ගොඩකට ටික ටික වැටෙන්න ඕනේ. එතකොට තමයි අපිට chance එක
1: අපිට chance එකන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් බංග්ලාදේශයේ වගේ රටක් අපි හිතන් ඉන්නේ අර අපි සෝෂල් මීඩියා වල දකින්න බංග්ලාදේශ කොහමද බස් වලට තට්ටු කර කර අර කෙවිට අරගෙන බස් වලට තල තල පිටිපස්සෙන් පන්න පන්න එහෙමනේ අපි දකින්න අපි හිතනවා අපි බංග්ලාදේශ වලට මාර ඉස්සරහින් ඉන්නේ කියලා. හැබැයි බංග්ලාදේශ මේ වෙනකොට මෙට්‍රෝ රේල්වේ පද්ධතියක් තමන්ගේ අගනගරේ ඩකා වෙනුවෙන් සැලසුම් කරලා ඉවරයි.
0: ඕකේ.
1: ඒකේ 5 වෙනි අදියර ඊයේ ඔන්න සයින් කරලා වැඩ පටන් ගත්තා.
0: right.
1: තව 6 වෙනි අදියරකුත් ඉන්න එන්න නියමිතව තියෙනවා. අපි ඉන්නේ කොතනද? අපේ තාත්තා මේ වැඩට ගියේ කෝච්චියේ තමයි. නුවයි මායි තාම වැඩට ඉන්නේ.
0: තාම වැඩට ඉන්නේ.
1: ඔව්.
2: සාර මොකද පරක්කු? ඒකනේ. ඔයා මොකද පරක්කු? ඔයා දවස් දෙකක් පරක්කු ඉන්නේ. බොරු මම කියන
1: පස්සේ.
2: දවස් දෙකකට පස්සේ නේ.
0: පැය 48කට පස්සේ.
2: ඒකනේ.
0: ඒක තමයි.
2: දැන් පැය 48ක මේ හරි මෝඩ චූන්නේ පටන් ගන්න තියෙනවා
1: කට්ටියන් තියෙන්නේ. ඔව්. මේ ඒක තමයි අපි මේ කතා කර කර
2: හිටියේ.
1: මේ නුවා බංග්ලාදේශයේ මේ වෙනකොට මෙට්‍රෝ රේල්වේ ට්‍රැක් එකකට මුළු ඩකා නගරයේම ආවරණය වෙන විදිහට ආරම්භ කරන්න සලසම් සකස් කළ ඔක්කොම ඉවරයි.
2: ඉවරයි. බංග්ලාදේශයේ.
1: බංග්ලාදේශයේ. අපි මේ කතා කරන්නේ
2: බංගලි වලලු ගෙන ආපු එක නෙමෙයි නේ.
1: ඒ නෙමෙයි. අපි මිනිරන්නේ එහෙම තියනවා. හැබැයි අපි ඔන්න ස්ට්‍රයික් එකක් අද. අපේ තාම වෙලාවට කෝච්චිය ගෙන්න ගන්න එකත් අපිට ලොකු ප්‍රශ්නයක්.
2: නෑ මට මේ මම හිතන්නේ මම මේ කලිනුත් කිව්වා මේ මට හම්බුණා 1947 හෝ 6 ට්‍රේන් ෂෙඩියුල් එකක්.
1: මේ 46
2: ඔය කියන්නේ නිදහසට කලින් අනිවාර්යයෙන්ම නිදහසට කලින් මොරටුවේ ඉඳන් එතකොට මොරටුව ස්ටේෂන් එකක් තියෙනවා. බම්බලපිටි ස්ටේෂන් එක කියන්නේ බොහොම පරණ ස්ටේෂන් එකක් ගාලු පාරේ. බම්බලපිටි ස්ටේෂන් එකක් තියෙනවා. මොරටුව ස්ටේෂන් එකේ ඉඳලා බම්බලපිටි ස්ටේෂන් එකට දුම්රියක් එන්න නිදහසට කලින්. දැන් නිදහස අපිට ලැබිලා කොච්චර කාලද? අවුරුදු 80කට හිටුවේනේ. එතකොට එන්න ගිහිල්ලා තියෙන්නේ විනාඩි 21යි. හරිද? දැන් අද වෙනකොට ඒ අතරතුර ස්ටේෂන් දෙකක් වැඩි වෙලා තියෙනවා. මොනිය නිදාසේ නම් අද වෙනකන් ස්ටේෂන් දෙකයි මොරටු ඉදන් මෙතෙන්ට වැඩි වෙලා තින්නේ. මේ අය ඔතන මේ බම්බලපිටිය වැල්ලවත්තයි අතර තිබ්බ පොඩි ස්ටේෂන් එකක් ඔය විශාකා එතකොට ආචිලගේ ස්කෝල් එකට සෙන්ට් පීටර්ස් අයට එහෙම බහින්ද. ඒක දැන් හොයා තිබ්බ දැනක්වත් හොයාගන්න නෑ. මේ ඊට අර ප්‍රධාන ස්ටේෂන් දෙකක් වැඩි වෙලා තියෙනවා. දැන් යනවා මං හිතන්නේ විනාඩි 35ක්. ඔන්න අපේ සංවර්ධනේ අපි චීනේ මේ පැයට කිලෝමීටර් 400ට කිට්ටු
1: බුලට්
2: යන බුලට් ට්‍රේන් යනවා. අපේ තියෙන ට්‍රේන් එක නිදාසර ඉඳන් නිදාසට කලින් මොරටු ඉඳන් බම්බලපිටියට එන්න විනාඩි 20යි. මේ 21යි නිදාසෙන් අවුරුදු 80කට පස්සේ විනාඩි 35යි. ඉතින් අපි ඉතාමත් ලොකු ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මේ ඉතින් ඇත්තටම මම නම් හැමදාම කියන්නේ දැන් ඒ දුම්රිය ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් මේ ඇත්තටම හොඳයිනේ නේද?
1: ඔව්.
2: මේ බ්‍රේකින් නිවුස් එකක්ද? නෑ නේ. මොනවද දුම්රිය අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරන එක හොඳයි. වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සු පෙනී හිටින එක හොඳයි. එතකොට ඒ වෘත්ති අයිතිවාසිකම් ඉල්ලන්න ඕනේ ඒවා දෙන්න පුළුවන් අයගෙන්නේ නේද?
1: ඔව්.
2: එතකොට ඒගොල්ලන්වනේ පීඩාවට පත් කළා හරි මොනව හරි කරලා නේද? අත මිරිකලා හරි මොනව හරි කරලා ඒගොල්ල දැන් ඒගොල්ලන්ට එහෙම මේ පීඩාවට පත් කරාමනේ ඒගොල්ලෝ අයිතිවාසිකම් දෙන්නේ. දැන් මේගොල්ලෝ දුම්රිය මේ මොනවද දුම්රිය වෘත්ති සමಿತಿ ඉතින් මහජනතාවෝනේ පීඩාවට පත් කරන්නේ නේද?
0: ඔව්.
2: එතකොට මහජනතාවට තියෙන්නේ දෙන්න උත්තර.
0: ඒක ඇත්ත.
2: නේද?
1: ඔව්.
2: අනේ මහජනතාවගෙන උත්තර ඉල්ලන්නේ දෙන්න තියෙන්නේ උත්තර ආයේ. නැත්ද?
1: අපි බලමු එහෙම උත්තර අපිට ගන්න
2: පුළුවන්. ගන්න පුළුවන්
1: ඒක ඉස්සරහට අපි මේ අගෝ ටවුන් එකේ ඉදිකටම ඉන්නවා. ඔන්න ඔක තමයි තත්වය. අපි බලමු අපි රට ගොඩ ගන්න තමයි අපි අන්තිමේදී බලාපොරොත්තු වෙන්නේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah hatai minat visi kaidan.
2: என்ன என்ன
3: ஷா பாரட்டமே என்னவா கேம வில சுவந்த
2: ரசத்து ஹெம தமாய்
3: ஓ இது ஒயாக கேம ஹெமதாம ரசாயனே முக்கத்தானே ஒயாக ரகச
2: மம ஹெமதாம கண்ணி ஃபார்ச்சூன் ஆயில் நே
3: இது முக்கத்த வெனஸ்
2: குவாலிட்டி ஏகம தமாய் அவருது கானக் திஸ்ஸம அங்க ஏகே இன்னெத் ஃபார்ச்சூன் ஆயில் நே அத்தம தமாய்
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
6: ප්‍රයිම් කොලම්බෝ
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710777333
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117738388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: FM Anupaha 94.8 Net FM Divaina Pura Net FM Algo Town

0: දෙහතයි විනාඩ විසි හතයි අල්ගොටවුමේ වෙලාව.
1: මට ඒ මරු අත්දැකීමක් ලැබුණ මේ අපි හින්ද මිනිස්සු විඳින දේවල් ගැන
2: අන්නාරි.
1: ඇත්තනම සතුටුයි. ඔයා නෑ හරිද?
0: මං නැතුව තනියම මෙතන
2: ඉපැරණි කාලේ සිද්ධ වෙච්ච
1: ඉපැරණි කාලේ අවුරුදු එකහමාරකට
2: අවුරුද්දකට කලින්
1: අපි දෙන්න ෂෝ ප්‍රෝග්‍රෑම් එකක් කළා සචිනිත් එක්ක ඊයේ කරපු එකනේ මේ අලුත් බැලුම් ගල කියලා. ඒක හොඳට කරපු හින්දා තමයි අපි මේ අපි දෙන්න මේ වගේ අපරාධයක්
2: අපි ඒක පැක් කරගෙන ෂේප් එකේ හිටියා.
1: ඉතින් ඒකෙත් දැන් වගේම අඛණ්ඩව අපිට අනුග්‍රහයකත්වේ ලබා දුන්නේ ලෝකයේ ජනප්‍රියම වාහනය BYD. ඉතින් අපි BYD ගැන කිව්වම මේ ඒක අහගෙන හිටපු විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහු BYD එකක් එක්ස්පීරියන්ස් කරන්න ආස හිතිලා තියෙනවා. ඊට පස්සේ එතුමා ගත්තා C-Lion 6 BYD එක. හරිද? අරගෙන දැන් ඊයේ ලස්සන වැඩක් තිබ්බා අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ. ඉතින් එතුමා මාව එක්කගෙන ඒකට යන ගමන් විශ්වාස කරන්න බම්බල පිටියේ සිට කුරුණෑගල දක්වා කියන්නේ කුරුණෑගල නැවතුවා මේ තේකබ්බොන් ඒ දක්වා අපි මොනවද BYD ගැන කියන්නේ කියලා හිතෙන්න ඉතිරලා බඩ දුක හිතන තරමට
2: දැන් අපිට වඩා දන්න
1: අපිට වැඩිය BYD ගැන හිතන්න බම්බල පිටි ඉඳන් කුරුණෑගලට කියන්නේ කිලෝමීටර් කීයක්ද පෑ කීයක්ද අඩුම ගානේ ආසන්න වශයෙන් පෑ දෙකක් මේ හයිවේ එකෙන් යන හින්දා පෑ දෙකක් BYD ගැන එක ඕසෙට මේ මාව මොටිවේට් කරා දැන් මට ප්‍රශ්නයක් අපි කියලා දොස්තර මහත්තය BYD ගත්තේ දොස්තර මහත්තය කියන දා අපි උදේට දැන් ඇවිල්ලා BYD කියන්න ඕනේ කියලා
2: ඉතින් ඇත්තටම තියෙන පළවෙනි එක
1: ඔව් ඇත්තටම තියෙන අපි කියලා තමයි BYD කරන් තියෙන්නේ ඊට පස්සේ එතුමා මේ තව වෛද්‍යවරු එතුමා ගත්තන් පස්සේ බොහෝ දෙනෙක් අනුරාධපුර ප්‍රදේශයේ BYD ආන් තියෙන මොකද ඒගොල්ලෝ කොට දෙනෙක් සමහරලාට ඉන්නේ කොළඹ සහ ඒ ප්‍රදේශවල ඔවුන් සේවය කරන්න සතියට දෙතුන් පාරක් යන්න එන්න වෙනවා විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුත් ඉතින් ඒගොල්ලන්ට ඒ දුරගමන් වලට ඉතාමත් ලාභදායි මේ සහ ඇත්තටම යනවා තේරෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමත් අපිට BYD අලුතෙන් සීරිස් එකක් ගන්න අපිට සාමාන්‍යයෙන් ඇල්ගොටවුන් එකට ටවුමේ රවුමක් පැදලා බලන්න අවස්ථාව හම්බ වෙනවා. හැබැයි දැන් මේ වගේ දුරගමනක් ගියම තරයි තේරෙන්නේ BYD කියන්නේ කොච්චර අගනා වටිනා වාහනයක්ද කියලා. සියලු සුවපහසුකම් යනවා තේරෙන්නේ නැහැ. වායු සමනය තත්ත්වය ඊළඟට ඒ ස්ක්‍රීන් එකේ තියෙන දේවල් සහ ඉතින් ඒක මං හිතන්නේ අර මේ පදින්න විතරක් නෙමෙයි විඳින්න පුළුවන් වාහනයක් තමයි BYD කියලා කියන්නේ. ඔය නිකමට ඔය මේ දැන් සාර තව පොඩ්ඩකින් කියන නම්බරයට කෝල් එකක් දීලා මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න.
2: අන්න හරි. ඉතින් දැන් ඔන්න රාජ්‍ය සේවයෙන් වගේම පුද්ගලික අංශයේ මේ රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න වාට BYD ගරුසරු එක්ක පුළුවන්කම තියෙනවා.
1: ඒ කියන්නේ විශ්‍රාමික දොස්තර මහත්මට
2: පුළුවන්කම තියෙනවා. මේ මාසික වාරිකයක් ගෙවාගෙන යන්න ඔයාගේ BYD එක අරගන්න. ඉතින් මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවලා ඔයාට කැමති මාදිරියක BYD වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ වාහනේ පළවෙනි සර්විස් පහත්වාට නොමිලේම හම්බ වෙනවා. මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් ඔයාට ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක වෙතින් ඔයාට රක්ෂණාවරණ පහසුකමකුත් ලැබෙනවා. ඒත් ඉවර නෑ, වාහනේ හෝම් චාර්ජ් එක ඒ යුනිට් එක ඔයාට නොමිලේ හම්බ වෙනවා. පළවෙනි රෙජිස්ට්‍රේෂන් එක ඔයාට නොමිලේම කරගන්න පුළුවන් හැකියාවත් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම BYD ගරුසරු වෙතින් අර මේ නුවා කිව්වනේ නම්බර් එකක් තියෙනවා කෝල් කරන්න කියලා. ඒක සාරා කියන්න බලන්න.
0: 0112125125
2: අන්න ඔකට කෝල් කරන්න. මම නම් කැමති දින් ඔය ආයි කියන විදියට.
0: අනේ ආචි
2: මොනා වුණා?
0: අපි
1: ඇවිල්ලා තියෙනවා තැනකට නේද?
0: අපි මේ
2: සචිනිට බෑ මෙහෙම නම්
1: සචිනි අයියෝ.
0: අපි ඒ ප්‍රශ්නේ මයික්ස් ඔෆ් කරාම විසඳමු.
2: හරි.
0: හරි.
2: ඊළඟට දැන් ඔයා මේ පවුලේ අයගේ ඔයාගේ ආරක්ෂාව ගැන හිතන හින්දානේ BYD වාහනයක් ගන්නෙ. ඊළඟට ගෙදර. ඔයා ඔය හදන ගෙදර ආරක්ෂාව ගැනත් ඔයා හිතන්න ඕන.
1: දැන් BYD එක චාර්ජ් කරන්න ගියාම ඉලෙක්ට්‍රිසිටි ඕන වෙනවනේ.
2: කරන්ට් ඕන වෙනවා.
1: ඒ කියන්නේ මං හිතන්නේ මේ ඒකට අඛණ්ඩ සහ හොඳ සුපිරිසිදු මේ කරන්ට් එකක් ඕනේ.
2: ඔව් කන්ටිනියස් සප්ලයි එකක්
1: ඕනේ. සප්ලයි එකක් ඕනේ නැත්නම් ඒ චාර්ජරේට හොඳත් නැහැ වාහනේට හොඳත් නැහැ. වාහනේ
2: අන්න හරිය. ඒ පොයින්ට් එක මතක තියාගන්න. ඒ කියන්නේ මේ ඉන්බැලන්ස් එනවා නම් කරන්ට් එකේ ප්‍රශ්න එනවා නම් ඒක වාහනේට
1: ස්ටැබිලයිස් වෙන්න ඕනේ.
2: ස්ටේබල් තියෙන්න ඕනේ වාගේ සප්ලයි එක. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ වාගේ ආරක්ෂාව ගැන හිතලා, පවුලයාගේ ආරක්ෂාව ගැන හිතලා, වාගේ ඔය තියෙන ගෘහ භාණ්ඩවල වෙන්න පුළුවන්, ඊට පස්සේ විද්‍යුත් උපකරණවල වෙන්න පුළුවන්, වා කෝටි ගාණක් වියදම් කරලානේ ගියක් හදන්නේ.
0: ඔව්.
2: සමහර විට මුළු සේසතම ඔයා යට කරනවා ගයක් හදන්න. හැබැයි ගෙදර වයරින්නේ ගැනවා හිතන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයකම දාන්න කියලා. අලුතෙන් ගයක් හදනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තියෙනගේ නවීකරණය කරනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම කැලනි ෆයර් ෂීල් පර්පල් වයක දාන්න. ගිනි රිකවර්නේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වය කියන්නේ.
1: පොඩි කාරණයක් මතක් වුණා. අපි මෙතන ගියානේ මේ කැලනි කේබල් ෆැක්ටරි සිට් එක. එතකොට මම හොයාගත්ත එකක්. දැන් අපි ඊයේ ගියේ මෙහෙනම් අනුරාධපුරයටනේ. ආ දන්නවද අවුරුද්දකට කැලණි කේබල්ලා හදන කේබල් එක දිගට ඇද්දොත් හදටත් ඇදලා ආයෙ මෙහාටත් ඇදගෙන එන්න පුළුවන්.
2: ආ එහෙට ගිහලා ආයෙ මේ පැත්තට.
1: කියන්නේ හඳේ ලයිට් එක දාලා. කියන්නේ එච්චර
2: ප්‍රොඩක්ෂන් එකක්.
1: එච්චර ප්‍රොඩක්ෂන් එකක් කරනවා. ඉතින් ඒක අපේ රටේ විතරක් නෙමෙයි. රටවල් 18ක් නේද?
2: රටවල් 18කට විතර අපනයනය කරනවා.
1: ඉතින් බලන්න හඳට ඇදලා ආයෙ එන්නත් පුළුවන්.
2: අන්න ඒකයි.
0: හඳ දිගේ එතකොට යන්න පුළුවන් නේ අපිට.
2: වයර් එක
1: දිගේ කැලණි කේබල් ඇදලා යන්න ඕනේ හඳේ ලයිට් දාලා දින්න.
2: ලයිට්. අන්න ඒක අපිට පත් වෙලා
0: වෙයි. අමාවක දවසට එහෙම විතර ලයිට් එකක් පත් වෙනවනේ.
2: ඒ සමහර දවස්වල
1: විදුලිය පරපිරිවැස්සෙන් පාවිච්චි කරන්න කියලා නියෝජනය කරනවා නේ
0: කයි.
2: අන්න ඒකයි. තේරුණානේ වැඩි.
0: හරි. ඊට පස්සේ අපි ඔයාලට මතක් කරන මොකක් ගැන දන්නවද?
2: වා මතක් කරා. කලම්බෝ 9 වල මේක තියෙන්නේ.
0: කලම්බෝ 9 වල තියෙන්නේ මේ. දැන් මට අද උදේ හරි අකර තැබ්බයක් වුණා.
2: අපි දන්නවා.
0: ඊයේ පොඩ්ඩක් එක්සෑම් ඉවර වෙලා පොඩ්ඩක් හිත නිදහස් වුණා වැඩිද මන්දා. අද මට උදේ නිින්ද ගියා.
2: නිින්ද ගියා.
0: හරිද? ඉතින් මට හිතෙනවා දැන් මං කලම්බෝ 9 වල හිටියනම් මං අල්ලපු වැඩට පණින්න විතරනේ තියෙන්නේ. මට ඉක්මනට එන්න තිබ්බනේ.
2: අන්න ඒකයි.
0: මට දැන් ඒ ඔපෝචුනිටි එක නැහැ.
1: ඒකට මම ඔයා දන්නවද? කිලෝමීටර් 250ක් විතර දුර ගෙවාගෙන අද වැඩසටහනට
2: ආ. අන්න කොල්ලෝ.
1: අන්න කොල්ලෝ.
0: 250.
2: 250.
0: බලන්නේ උනන්දුව. ඒ උනන්දුව මම
1: බලන්න
0: අග යන්න ඕනේ. මං කියන්නේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. නුවාට ක්ලැප් එකක් දෙන්නද මම මේ කොහොම හරි ඔයාලට මතක් කරන්න. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ අපි සුව පහසුව නේද? කියන්නේ බබාලා විස්කෝලේ දාන්න ඉක්මනට උදේට යන්න පුළුවන්ද, පරක්කු නොවී වැඩට යන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඔයාගේ එදිනෙදා අවශ්‍යතා තියෙනවනේ, සුපර් මාකට් වෙන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන්න යන්න වෙන්න පුළුවන් පොඩ්ඩක් වීකෙන්ඩ් එකේ. ඉතින් ඔය හැම දෙයකම ළඟ තැනකින් ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැමෝම කැමති.
2: හරි. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ The Prime Colombo in Colombo 9 by Prime Residency සලුත්ම apartment project එක ගැන. ඉතින් මෙන්න මෙහෙමයි. නිදන කාමර දෙකේ apartments තියෙනවා. ඒ වගේම තමයි තුනේ apartments තියෙනවා. නිදන කාමර තුනක් ඕන නම් ඔයාලට එහෙමත් ගන්න පුළුවන්. රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට තමයි මේ apartments තියෙන්නේ. හිතන්න ඔය Colombo 9 වගේ තැනකින් ඔයාලට ඉඩමක් කරන් ගෙයක් හදන්න වෙන්නේ 1,450කට. එහෙම නැත්නම් මිලියන 45කට. හැබැයි මෙතන ඔයා වෙනුවෙන් fully furnished apartment එකක් ඔන්න සූදානම් වෙලා තියෙනවා. prime residencies ලා සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි parking ගැන කතා කරන්න ඕන. floors 7ක් parking වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.
1: ආයි නම් පටන් නෑ.
2: ආයි ආයි නිකන් එන්න එපා. ඒ මේ පාරවල් වල
1: වාහන ගාන පොලිසියෙන් ලිව්වා උස්සන් ගියා. ඒවා මේවා කියන්නේ ඕනේ
2: නෑ. ඒ කතා මුකුත් නෑ.
1: ඒ තුට්ටු දෙක කතා අහන්න ඕනේ නෑ. තට්ටු අතක් තියෙනවා පාක් කරන්න.
2: පාක් කරන්න වර්ග අඩි 1125 ඉඳලා වට කැමති විදියට apartments තෝරගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 0710 7 3 3 නම්බර එකට 0710 7 3 3. ඊට පස්සේ මේ යන්න ඕනේ දම්රෝ එක පැත්තේ.
0: yes දම්රෝ එක පැත්තේ යන්න ඕනේ. ගෙදරට බඩු ටිකක් ගන්න තියෙනවා.
2: අන්න ඒකයි. දැන් ගෙවල් හදනවනේ ඕගොල්ලෝ. ඔය apartments වල උනත් ඔයාට දකින්න ලැබෙන්නේ මේ නම තමයි. ඒ තමයි දම්රෝ කියලා කියන්නේ 1986 ඉඳලා අද වෙනකන් දශක හතරක් අවුරුදු 40ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක් තමයි දම්රෝ කියන්නේ. ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංක එකේ නම තමයි දම්රෝ. දැන් ඔයාට මේ දම්රෝ එකට ගියාම ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung වෙන්න පුළුවන්, Panasonic වෙන්න පුළුවන්, Innovex වෙන්න පුළුවන්. Samsung products ගද්දි හරිම විශේෂයි. ඔයාට ඩබල් වොරන්ටි හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung ලගේ ඔරිජිනල් වොරන්ටි එකත් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් දම්රෝලත් වොරන්ටි එකක් දෙනවා. ඩබල් වොරන්ටි.
0: ඩබල් වොරන්ටි එකක් ගත්තාම දෙකක් හම්බ වෙනවා නම් අපි හැමෝම කැමති.
2: අන්න හරියි. ඒ කියන්නේ මේ දැන් Samsung ලගේ ඔරිජිනල් වොරන්ටි එකට අමතරව තව වොරන්ටි එකක් දෙන්නේ ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ විශ්වාසය, ඒ ට්‍රස්ට් එක

0: පාණ්ඩ මාසයක අවම වොරන්ටියක් සහිතව තමයි ඒකුණන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ඊටත් ඒක කලින්ම ඊටත් වැඩි කාලයක් ඊටත් එහා වොරන්ටි එකක් දම්රෝ දෙනවා.
1: ඩබල් වොරන්ටිස් ඔන්න දම්රෝ එක දෙනවා Samsung නිෂ්පාදන වෙනුවෙන්. යන්න දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම මේ ඕන තැනකින් ඔයාට පුළුවන් මේ අත්දැකීම ගන්න.
2: ඕකේ දම්රෝ එකට යන්න.
1: යන්න ඉක්මනට දුවලා යන්න.
2: ඉක්මනට දුවලා යන්න.

0: ලක් ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයෙක්
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: FM 95 FM 94.8 Net FM Net FM Algo Town

0: දෙහතයි විනාඩි හතලිස් හතයි ඇල්ගු ටවමේ වෙලාව. අද හරි කලබල.
1: අදහරි කලබලයි තමයි. අර පොඩ්ඩ ටික කිටියගේ වනේ මම පල්ල. ඒගොල්ල ආවට පස්සේ වැඩි කලබල වුණා. ඒ ඇස්සේ දැන් කෝච්චි ප්‍රශ්නයි.
0: ඔළුවත් කලබලයි.
1: ඔළුවත් කලබලයි.
0: ඒකනේ.
1: දවා ඊට වඩා කලබලයි.
0: ඊට වඩා කලබලයි. මම කොහොමත් කලබලයි.
1: දැන් ලියලා ආපු පේපර් ගැන හිත හිත ඉන්නවා.
0: ලියපු බොරු ටික මතක් වෙනවා.
1: මතක් වෙනවා.
0: එහෙම තමයි.
1: මොන දේශපාලනේ. ඔව්. අනිත් පැත්තට
2: ඔයාටත් මං විභාග පාස් වෙච්ච වාසනාව
1: ලැබේවා.
2: ලැබේවා. මං විභාග පාස් වුනේ කොහොමද දන්නවද?
0: කොහොමද?
2: මං හොඳටම දන්නවා. ඒ මම යහළදි පිට්ටියට නෙමෙයි උත්තර ලිව්වේ කියලා.
1: පාස් වෙන්න බෑ කියලා හොඳටම
2: දන්නවා. ඒ කියන්නේ මම පාස් වුනේ ඒ කියන්නේ මම ලියපු ඒවට ඒගොල්ලෝ ප්‍රශ්න හදන් බලලා. ඕන නම් එහෙම පුළුවන් නේ.
0: මට දැන් ඒක තමයි හිතන්න තියෙන්නේ.
1: මේ ඇත්තට දැන් එහෙම පුළුවන් නේ. දැන් හොඳ තර්කයක් නම් ගෙනල්ලා තියෙන්නේ.
2: අන්න ඒකනේ. අන්න අන්න කියන්න කියන්න ජී
1: කියන්න. හොඳ ලොජික් එකක් නම් ගෙනල්ලා තියෙන්නේ. ඒක අතරින්න හොඳ නැහැ. ඒකට ගැළපෙන විදියට ප්‍රශ්න හදලා බලන්න.
2: කීය රුසියාවේ මේ ආචාර්යවරයාගේ අත්දැකීම්. රුසියාවේ මේ සාමාන්‍ය ලකුණු 100ක් දෙන්න ලකුණු 5යි දෙන්නේ උපරිම ලකුණු. මොකක්වත් ලියපු නැති ළමයින්ටත් ලකුණු දෙකක් දෙනවා. ඔව්. හේතුව මොකක්ද දන්නවද? ඒගොල්ලෝ කියන තර්කය තමයි ඒගොල්ලෝ ලෙක්චර්ස් ආවා. ඒගොල්ලෝ මේ වැඩේ හිටියා. ඒගොල්ලන්ට කිසිම දැනුමක් සීරෝ වෙන්න බෑ මේ සබ්ජෙක්ට් එක ගැන. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට ආවා කියන්නේ මේ ගැන මොනව හරි දන්නවා. ඉතින් එහෙම ළමයෙක්ට කොහොමද බින්දුව දෙන්නේ?
1: බින්දුව
2: දෙන්නේ ඒකනේ.
1: අන්න ඒකයි.
0: මගේ එකම ප්‍රාර්ථනය මේ කතාව මගේ ලෙක්චර් අහන් හිටියානම්.
2: ඔව්. මගේ එකම ප්‍රාර්ථනය මට බින්දු දුන්න කට්ටියව කිලා ආයේ හම් වෙන එක.
1: මෙහෙම හැබැයි ලියපු එක තාර්කික වෙන්න ඕන.
0: තාර්කික වෙන්න ඕන.
2: අන්න ඒක තමයි වෙන්නේ නැත්තේ නේද?
1: අන්න ඒකයි. ක්‍රිටිකල් තින්කින් තියෙන්න ඕන. ඉතින් මේ ඒ නිසා තමයි අපි මතක් කරන්නේ අපේ පොඩ්ඩෝ. ඒගොල්ලෝනේ කවදා හරි ලොකු වෙන්නේ. ඒගොල්ලෝ වැඩි වර්ධනය වෙද්දී ඒගොල්ලෝ එහෙම තාර්කික බුද්ධියෙන් තාර්කික චින්තනයෙන් වෙනස් විදියට හිතන නිර්මාණශීලී දරුවුණාම තමයි ඒක අපේ රටට ලොකු සම්පතක් බවට පත් වෙන්නේ. මානව සම්පතක් වෙන්නේ අපේ සාරා වගේ. සහ අපේ නුවා වගේ.
0: ඒ කියන්නේ පුටින්ටත් ඇඬෙනවා මගේ උත්තරේ කියවොත් එච්චරට මම තාර්කිකව හිතලා තමයි කියලුවේ.
2: නෑ නෑ වාගේ උත්තරේ යොදාගෙන එයා සාමාන්‍ය කතිකාචාර්යවරයෙක් නම් එයාට පුළුවන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්
1: බවට පත් වෙන්න.
2: හරිද?
1: ඒ දැනුම
2: ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් නම් අනිවාර්යෙන් PhD එකකට තීසීස් එකකට අරගෙන
1: ඔව්
2: PhD එකක් උනත් ගන්න බැරි කමක් නැහැ.
1: ගන්න බැරි කමක් නැහැ.
0: ඔය ඔක්කොටම හැබැයි ක්‍රිටිකල් තින්කින් හැදිලා තියෙන්න ඕන.
2: ඒක නිකන් හැදෙන්නේ
1: නැහැ. ඒක නිකන් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දුර ගමනක් යන්න නම් දරුවෙක් යාගේ මානසික ක්‍රියාකාරීත්වය හොඳට තියෙන්නත් ඕන. හොඳට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. දරා ගැනීමේ ශක්තිය තියෙන්න
0: ඕනේ. මතක ශක්තිය තියෙන්න
1: ඕනේ. මතක ශක්තිය ප්‍රතිශක්තිකරණය, ඊට පස්සේ ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, දෘෂ්ටිය පෙනීම, දුරපේන එක.
0: ඒකනේ.
1: ඒ ඔක්කොම තියෙන්න ඕන. දුරපේනවා කියන්නේ මේ ඔක ආකාර දෙකකින් දුර පේනවනේ. ඒ දෙකම තියෙන්න ඕන. හරිද? ඉතින් එහෙම වෙන්න නම් අර ලැබෙන්න ඕන යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, වැඩගත් පෝෂක පදාර්ථයන් වෙන්න පුළුවන් වාගේ පොඩ්ඩට. ඒ ලැබෙන්න ඕන වයසේදී හරි විදියට ලැබෙන්න ඕන. එතකොට තමයි ඒක ඒගොල්ලන්ගේ අනාගත වර්ධනයට බලපාන්නේ.
2: සහනිත ක්‍රියාශීලී දරුවෙක් වෙන්න ඕනේ.
1: වෙන්න ඕන.
2: දුවන්න පනින්න බැරි නම් අර මොනවාද හරියට ගලක් ගහ ගන්නවත් බැරි නම් අඹ ගහකට.
1: අන්න. එම් කරලානේ.
2: ඔව්, එම් කරලා ගලක් විසි කරගන්න බැරි දරුවෙක් නම් ඔබ හදන්නේ.
1: ඔව්.
2: මොකටද නේද?
1: ඔව්. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ඔයාගේ පොඩ්ඩට අවුරුදු 5ට අඩු ඔයාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා. ඒ වගේම තමයි ඇන්කර්ලා මතක් කරනවා Anchorpedia Pro දෙන ගමන් ඔයාගේ පොඩ්ඩට බොහොම සමබල ආහාර වේලක් දෙන්නත් අමතක කරන්න එපා කියලා.
0: රයිට්. දැන් ආච්චි අපි හැමෝගෙම හීනයක් නේ වාහනයක් ගන්න එකනේ.
1: ගන්න එක.
0: බ්‍රෑන්ඩ් නියු රෙජිස්ටර්ඩ් මේ වගේ ඕන වාහනයක් ගන්න එක අපේ ඩ්‍රීම් එක. හැබැයි අපිට එක සැරේට ওই සල්ලි ප්‍රමාණය හොයාගන්න පොඩක් අමාරුයි. එතකොට තමයි අපි ලීසින් සොලියුෂන් එක
1: ලීස් කරන්න.
2: සල්ලි හොයාගන්න පුළුවන් වුණත්
0: ඔව්. ඒක ගන්න හොඳ නෑ.
2: ඒක විශේෂයෙන් පෞද්ගලික වාහනයක් ගන්නවා නම් ඒක තමන්ගේ සල්ලි වලින් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ ඕනෙම නම්. හැබැයි ව්‍යාපාර කටයුතු වලට අපි හැමදාම කියන එක තමයි අතේ සල්ලි වියදම් කරලා ව්‍යාපාර කරන්නේ නෑ ලෝකේ. එලොන් මස්ක් කරන්නෙත් නෑ.
1: අන්න එලොන් මස්ක් මොකද්ද කියන්නේ?
2: මිනිස්සයාගේ ඩොලර් එකක් නෑ පර්ස් එක අරන් බලන්න.
1: අතේ සල්ලි නෑ.
2: අතේ සල්ලි නෑ.
0: මගේ පර්ස් එකත්
1: ජාත්‍යන්තර මාධ්‍යවල මම ලෝකෙ ට්‍රිලියනපතිය බලවෙනි. හැබැයි මගේ අතේ සල්ලි නැහැ. ඒ ඔක්කොම ආයෝජනය කරලා තැන් තැන්වල මෙහෙම තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ කෑෂින් හෑන්ඩ් ඔයාගේ අතේ තියෙන මුදල් එහෙම වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාට බ්‍රෑන්ඩ් නිව් වෙන්න පුළුවන් රෙජිස්ටර්ඩ් වෙන්න පුළුවන් වාහනයක් ගන්න හීනයක් තියෙනවා නම් අද මේ යන්නේ CDB එකට. ඔයාගේ ආදායමට ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සුවිශේෂී මූල්‍ය සැලසුම් සහ පහසු ගෙවීමේ ක්‍රම ඔන්න දැන් CDB එක අරන් ඇවිල්ලා තියෙනවා. වසර 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින්ම ඔයාට අනුමැතිය ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අවම ලිය කියවිලි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඩොකියුමන්ට් පොඩි ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා සටස් ගාලා ඔයාගේ ලීසින් එක ඔයාට අනුමත කරගන්න පුළුවන්. යන්න CDB ශාඛාවන් තියෙන ඔයාගේ ටවුන් එකේ ඒ ඕන තැනකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 011 7383888 නම්බර එකට 011 7383888.
0: ඕකේ. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනි මම
1: ඔක්කොම කරා ලීසින් කරා පොඩ්ඩඩ ගන්න දුන්න ඔක්කොම ටික හරි.
0: ඒකට බඩු ගත්ත ඔය ඔක්කොම කරා. හැබැයි ඔයාගේ දවල් ආහාර වේල එහෙම නැත්නම් රෑ ආහාර වේල අපි උදේට සමනින් තෙල් දාලා වැඩි කන්නේ නැති නිසා මම උදේ මතක් කරේ නැහැ. ඔය කෑම වේල දෙක හිතන්න ඔයා නිකන් ආසාවෙන් යනවා බඩගින්නේ කන්න. හැබැයි කන්න බෑ කෑමකේ අමුතු තෙල් රසක් එන. එහෙම නැත්නම් තෙල් බේරෙනවා
2: කෑමකේ. තෙල් රස නෙමෙයි ඒකට කියන්නේ මුඩු රස.
0: මුඩු රස. මට වචනේ ආවා නිකන් එක අර කවුරු හරි කකා හිටියොත් පවුනේ කියලා ඉඳලා.
2: නෑනේ කකා හිටියත් අපි ඇත්ත කියන්න ඕනේ හිට ඉඳන් ආයේ වැඩේ කරන එකක් නෑනේ ඇචි.
1: ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ ඒ නිසා තමයි අපි වාට මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් මිලදී ගන්න කියලා. ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ වාට දැනගන්න ඕනේ හැමදේම ෆෝචුන් ඔයිල් බෝතලේ ලේබල් කරලා තියෙනවා.
0: ඕකේ.
1: ඒ කියන්නේ තෙල්ලයක් ගණිතුව තෙල් බෝතලයක් දෙන්න කියලා නිකම්ම නිකම් බූලියම් පුරවගෙන එන්න එපා.
0: ඔව්.
1: අපි දන්නේ නැහැ ওই බූලිය පතුලේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ සමහර වෙලාවට. කොහෙන්ද මේ තෙල් එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඔව්. ඉතින් ෆෝචුන් ඔයිල් නම් වාගන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මැනුෆැක්චර් ඩේට් එක තියෙනවා, එක්ස්පයර් ඩේට් එක තියෙනවා, මිල ගණන් ඔක්කොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා. කවුද හදන්නේ? කොහෙද හදන්නේ? ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ෆෝචුන් ඔයිල් ගන්න කියලා කියන්නේ. වාට මේ පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා. සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා. කොකේන් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා. වඩ කැමති විදියකට මිල දී ගන්න පුළුවන්. රුපියල් 340 ඉඳලා මිල ගණන් පටන් ගන්නවා. ලීටර් 20 වෙනකන් ලොකු කෑනුත් තියෙනවා ෆෝචුන් ඔයිල් වලින්. ඒ කැමති විදියකට ඔයාට පුළුවන් ෆෝචුන් ඔයිල් මිල දී ගන්න. අමතක කරන්න එපා 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් ඔයිල් කියන්නේ.
0: ඕකේ. ඊට පස්සේ මම ඔයාට අර හැමතිස්සෙම කියනවානේ අපේ කාබන් ෆුට්ප්‍රින්ට් එක අපි අඩු කරගන්න
1: ඕනේ කියලා.
0: ඉතින් අපි ඉස්සරහට යද්දී අපි දියුණු වෙන්නත් ඕනේ. හැබැයි අපේ කාබන් ෆුට්ප්‍රින්ට් එක අඩු කරගන්නත් ඕනේ. ඔයාට එහෙම කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ තමයි ඔයාට වගාවක ඉන්වෙස්ට් කරන්න
1: පුළුවන්. අනහරි. ඒ කියන්නේ මේ ගස් වවන්න ඉන්වෙස්ට් කරන්න. නිකම්ම නිකම් ගස් නෙමෙයි ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට යවන්න පුළුවන් විදිහේ ඵලදාව ලැබෙන වගාවන් වල ඔයාට ආයෝජනය කරන්න පුළුවන්. එකතු වෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්ක.
0: ඕකේ.
1: කෝල්ලයක් දෙන්න මෙන්න මේ නම්බරයකට 011 7207 77 81 011 7207 77.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Hamaka Dharma Ay Me Vada Hitada Dhani Phone Neka Kheta Muda Mata Gannata Venni Ah Hitta Nimi Adha Vishwasa Ivaga Keemai Singa Ikke Diyenni Adama Gannu Phone Neka Ay Hitada Dhani Vishwasa Ivaga Keemai Ikke Singa Simpa Pay Hitada Loda Tika Tika Givanna Adama Vaga Smartphone Neka Raganna
2: හිරුසහල් කුඹුරේ සිට ඔබේ පවුලේ කැම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසහල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත්කමේ ලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසහල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසහල් හිරු පායනෝමින් විශ්වාස හිරුසහල් ඔබගේ ළඟම වෙළඳ ලින් අදම මිලදී ගන්න
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: ප්‍රයම් කොලම්බෝ
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
6: ඊසි නිසා ඇත්තටම ලේසිද
7: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
8: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයපුරකන් පිටි
12: විජයපුරකන්
13: FM අනුපහ FM 94.8 net FM
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීමයි එක සිංගා සිම්පල් පේ හෙටට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
15: උදේ 8යි විනාඩියේ කයි දැන්නේ

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුමා ඇත් නියුස්.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. වර්ජනය ක්‍රියාත්මක වුවද අද පෙරවරු 7:30 වන විට කාර්යාල දුම්රිය 60%කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නෙට් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ සෑම දුම්රිය මාර්ගයකම වෙනදා මෙන් අද දිනේද එලෙස දුම්රිය ධාවනයට එක් කළ බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ දීර්ඝකාලික සිට දුම්රිය ශේෂ්ත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිවයි. පවතින ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා කළද විසඳුම් නොලැබීම හේතුවෙන් එලෙස වැඩවර්ජනය ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා. මීළඟට නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: Αραπέ, ελί πράσινε. Μέσα είναι νετινέδε.
1: Μόνο πράσινε δε.
0: Ρουμές τα ράγκα.
2: Ρουμές και άλλο.
0: Μα γιατί είμαι εάτε ελί άναντενε βέντε μάμα αίγουνα.
2: Αίγουνα.
0: Ay, coche, le harán una tele en el ciclo.
2: Te irman, ¿no?
1: Langa,
0: tía, ni nene, ni nene.
2: Me echa rapi, me vi a tanca la
0: rapi.
2: Me colega, visitar. Ni canut, ni me meter a nube en ya.
0: Apuñado, aquí la gana por un pastel.
2: Anne,
0: que hay. Yo tengo wedding ahí, una.
2: Oh, Ariane. Eating me at the den, apita tipa loco. ජාතික ප්‍රශ්නයක් ගන්නට ආවනේ. අතර මේක ජාතික ප්‍රශ්නයක් නේ. මොකද රුමේෂ් කියන්නේ අපේ ඊළඟ පදක්කම්
1: බලාපොරොත්තුව.
2: LA Olympics 2028 රුමේෂ් කිව්වා ඒ තමයි මගේ සිහිනය කියලා. එතනින් පස්සේ මේ ඇත්තටම රුමේෂ් ඉන්නේ හරි තමන් කැමති විදියට තමන් කැමති දේවල් කරලා තමන්ගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න. මොකද මේ නෝවා රුමේෂ් කැමති ක්‍රිකට් වලට.
0: ආවෙත් ක්‍රිකට් වලින්.
2: ඔව් ආවෙත් ක්‍රිකට් වලින් සහ තාමත් අර ක්‍රිකට් ගහන්න තියෙන ආසාව තියෙනවා. හැබැයි මේ රුමේෂ් කියනවා මං ඉදිරියේ දැන් ලොකු ජාතික වගකීමක් තියෙනවා. ඒ වගකීම කරාට පස්සේ ඒ කියන්නේ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වලේ රන් පදක්කම දින්නට පස්සේ මම යනවා ක්‍රිකට් ගහන්න.
1: ඒක දින්නට පස්සේ.
2: ඔව්. ඒ කියන්නේ හරි බලන්නේ නේද? ඒ කියන්නේ ඒකෙන් අපිට හරි ගන්න ලොකු පාඩමක් තියෙනවා. ජීවිතේ මේ ඉලක්ක වලට ගියාට පස්සේ අපිට පුළුවන් අපි කැමති විදිහට නිවි හැනහිල්ලේ ජීවිතේ ගත කරගෙන ඉන්න. ඉතින් ඒක වෙන්නේ නැති රුමේෂ් කියන්නත් ඇත්තේ අදහස් කරන්නත් ඇත්තේ මේ මම ක්‍රිකට් ගහනවා කියලා ක්‍රිකට් වලට කැමති ඒක ඇඟේ තියෙනවා ඒකට ආසයි. ඉස්සරහට මං ආයේ හෙල්ල විසි කර කර ඉන්නේ නැහැ. මේක කරයි ක්‍රීඩාවක් විදිහට. හැබැයි අර ફોකස් එක තියෙන්නේ ක්‍රිකට් ගහන්න කියලා. ඉතින් මේ දැන් කොහොම හරි අපි ගිහිල්ලා තුර්කි ගුවන් සේවයේ නිල Facebook පිටුවට දැවන්ත මේ මොබ් ඇටැක් එකක් එල්ල කරන්න අපි හිතාගෙන ඉන්නවා මේ Facebook වල අපිට මාර මාර දේවල් කරන්න පුළුවන් කියලා.
0: හරිද? තුර්කි ගුවන් සේවයේ නිකන් ෆ්ලයිට් එකක් පරක්කු කරන්නවත් පුළුවන් ද අපිට ඕවා දාලා?
2: අන්න ඒකයි.
0: නෑ අදහස් ප්‍රකාශ කිරීම ඇයිද තියාගන්න?
2: ඔව්.
0: අර මම ඊයේ කිව්වා වගේ ඇත්තටම Turkish Airlines එක තමයි අපිට එක්තරාකාරයකට අපිට වැඩි වාසිදායක ගුවන්විදුලි ප්‍රමාණයක් ලංකාවට
2: අරන් එනවා.
0: ඒ කියන්නේ යුරෝපීය සංචාරකව වැඩි ප්‍රමාණයක් ලංකාවට ගේන්නේ තුර්කි ගුවන් සේවය. අනිත් තව එක එක ගුවන් සේවා තියෙනවා. හැබැයි මොකද ටිකට් එක ලාභයි අනිත් ඒවත් එක්ක ගත්තම.
1: ඒක අපිටත් එහෙම එනවා. අපිට ඒ පැත්තට යන්නත්
0: අපිටත් යුරෝපයනෝ නම්
1: ලාභ ඔප්ෂන් එකක් තියෙනවා.
0: බජට් එයාලයින් එකක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය සාමාන්‍ය ගුවන් ගමනක් කොල්ලට හෙල්ල අරන් දෙනවානේ මෙච්ච වැඩේ හරි නෑ තමයි මොකක් හරි දෝෂයක් වෙන්න ඇතිනේ. දැන් ඊයේ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමත් එක්ක ලංකාවේ තුර්කි ගුවන් සමාගමේ අය සාකච්ඡාවකුත් පවත්වලා
2: තිබ්බා.
0: බලන්නදී ඒගොල්ලෝ කන්සර්න් වෙලා නඩුමාන එකට
2: ඈ
0: මොකද තුර්කි ගුවන් සේවයේ සභාපති ඔය හෙල්ල කැඩුවේ නෑනේ නේද? මේ අපේවත් එක්ක කම්පයා කරන්න එපා කට්ටියව.
2: සහ මේ අපේ අයගේ අර මාර මේ කොන්ස්පිරසීස් තියෙන කුමන්ත්‍රණ ගැන අමුතු අපේ තියෙන අයිඩියාස් එකිනෙක ලියලා තිබ්බා
0: මේ බෑන් කරලා.
2: නෑ ඒක හරි ලස්සන කතාවක්. මේ ඉන්දියාව කැමති නෑ අපි ඊළඟට හෙල්ල විසි කරලා රන් පදක්කම ගන්නවට. ඉන්දියාව කුමන්ත්‍රණකාරී විදිහට මේ තුර්කි ගුවන් යානය ඇතුළට ඇතුල් වෙලා තමන්ගේ බුද්ධි නිලධාරීන් හරි කාව හරි යොදාගෙන අර හෙලි පහ කඩලා.
0: නෑ නෑ ඔකේ නියම වැඩේ තියෙන්නේ දැන් ඔය විශේෂයෙන් කටා වගේ මම දැන් ට්‍රාන්සිට් එක කොහේ හරි තියෙනවනේ ටර්කිෂ් එයාලයින් එක හංගේරියාවෙන් දැන් ඩිරෙක්ට් එන්න විදිහක් නෑ. මේ ඕක කටාර හරි ඩුබායි හරි කොහේ හරි අනිවාර්යෙන් ට්‍රාන්සිට් එකක් තියෙනවානේ. එතකොට ඔය ට්‍රාන්සිට් එකේදී බැගේජ් හැන්ඩ්ලින් කරන්නේ බහුතරයක් ඉන්දියානු තමයි. නැත්තම් ශ්‍රී ලාංකිකයොත් කටා ගුවන්තොටුපලේ සෑහෙන වැඩ කරනවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල. ඉතින් එතන ඉන්නවා ඉන්දියානු සෑහෙන ප්‍රමාණයක්
2: ඉන්නවා.
0: දැන් වැඩේ ඇත්තටම
2: ගැලපෙනවා
0: කියන්නේ අමල් බිසෝ වෙන්න නියමෙටම
2: කොහොමත් අපිට ඉන්දියාව සෑගයි. දැන් ඉන්නෙත් ඉන්දියාවේ මේ නීරජ් චෝප්‍රාට එහෙම පොඩි තර්ජනයක් ඇවිල්ලා තියෙනවා රුමේෂ්ගේ මේ හෙල්ල විසි කිරීමත් එක්ක. දැන් නීරජ්ට පස්සෙත් සෑහෙන මේ තරුණ ක්‍රීඩකයන් ගණනාවක් ඉන්නවනේ ඉන්දියාවේ. ওই විදිහටම දුර විසි කරන්න පුළුවන්. ඒකින්ද අර ඔක්කොම ටික ගාන්ට ස්ක්‍රිප්ට් එකට අනුකූල අනුකූලව ගැලපෙනවා.
1: ගැලපිලා
2: තියෙනවා. ඒත් මේමයි තින් රන් බදක්කමක් ගන්න ඉන්දියාව මේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව එහෙම මෙහෙයුම් නම් කරන්නේ නැහැ.
0: එල්ල කඩන. යන්නත් බෑ මේ සිද්ධිය නම් එහෙම වුණයි කියලා අපිට හිතන්න බෑ.
2: සමහරට තනි පුද්ගලයෙක්ගේ මොකක් හරි ආවේගයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්න පුළුවන් කොහොම හරි. මේ අපි ඉගෙන ගන්න ඕන දේ තමයි ලෝකය මේ ද්විපාර්ශ්වික සංවේදනයත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඩිප්ලොමැටික්ස්. අපි කතා බහ කරනවා, රාජ්‍ය තාන්ත්‍රික කතා බහ කරනවා,
1: ලෝකේ
2: නෙගෝෂියේට් කරනවා, ලෝකේ යුද්ධ, මහා පරිමාණ දැවැන්ත යුද්ධ, න්‍යෂ්ටික යුද්ධ නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා කතා බහ කරලා. එහෙම වෙලාවක මේ විදිහට මේ ලෝක ප්‍රකට ගුවන් සේවාවල නිල සමාජ මාධ්‍ය අඩවි වලට ගිහිල්ලා අපි ඒ කරන වැඩේ හරි කැතයි. ඒ වැඩේ කැතයි කියලා කියන්න ඕනේ වචනේ.
0: මොකද අපි අපි තුර්කි ගුවන් සේවයේ හරි වෙන ගුවන් සේවයක් හරි මනින්න ගියාම මැනින්නේ අපිව.
2: අපිව. ඔව්. ඒ කියන්නේ මීට කලින් ওই සිද්ධිය සිද්ධ වුණා මේ ජූලියන් වෙබර් එක්කනේ අපේ රුමේෂ් කර්ටකර තරග කරන්නේ ජර්මානු ක්‍රීඩකයා. ජූලියන් වෙබර්ගේ ඉන්ස්ටාග්‍රෑම් page එකට ගිහිල්ලා ওই විදිහටම මේ එයාට පොඩ්ඩක් අර තියෙන නිකන් මෙන්න ඔයා කවුද දැන්? අපේ එක්කෙනා ඉන්නවා වගේ කමෙන්ට්ස් දාලා තිබ්බා.
0: ඇත්තනේ අර සාමාන්‍ය ජාතික හැඟීමකින් වෙන්නේ නැති කරන්නේ. ඒ වුණාට ඉතින් ඒවා සදාචාරාත්මක.
2: සදාචාරාත්මක නැහැ. සහ ඒවා ලෝකය බලද්දි මුළු ලෝකෙටම පේනවනේ. ඒවා ලස්සන්ට වෙන්නේ නැහැ.
1: ඔව්.
2: ඒක නිසා තමයි කියන්නේ කොහොමත් මේ Facebook එක මෙටාලා දැන් මේ වගේ මේ mob attacks වලට සෑහෙන්න දැඩි කරලා තියෙනවා තමන්ගේ community guidelines. ඒක නිසා බොහොම පරිස්සමෙන් ගිහිල්ලා බෑන් වගේ නෙමෙයි තව සතියකින් විතර එක්කෙනා හොය හොය තමයි මේ page ටික ඕගොල්ලන්ගේ profile ටික lock වෙන්නේ.
0: එහෙම වෙන එක හොඳයි.
2: ඔව් suspend කරලා දාන්නේ. එහෙම වෙනවා.
1: ඔව්. ඒ වගේම තමයි ඇචි දැන් ඔය diplomacy ගැන කිව්වනේ. ඒක අපිට කරන්න බෑ. Facebook එකේ.
2: ඔව්. Facebook වල එහෙම බෑ දේවල් කරන්න. Facebook වල ගිහලා
0: Facebook එක කරන දේවල් තියෙනවා diplomacy සම්බන්ධයෙන්.
2: ඔව්. අපිට බෑ.
1: ඔව් අපිට
2: බෑ. ඔන්න Facebook එකටත් හිතුණොත් මෙහෙම තුර්කි ගුවන් සේවයට මොන හරි කරන්න ඕනේ කියලා අන්න වැඩේ වෙයි.
0: දවසින් කරයි.
2: එහෙම නැතුව
1: කරන්න පුළුවන්.
2: අපිට කරන්න බෑ. ඒ හින්දා අපි ඉන්නේ.
0: ඒකට ඉතින් ඇමරිකාව තුර්කියත් එක්ක ලොකු ප්‍රශ්නකට යන්න ඕනේ.
2: යන්න ඕනේ. ඔව්. එහෙම ප්‍රශ්නකට යන්න ගිහිල්ලා පොඩ්ඩක් එහෙම බේරුණා. නූලෙන් බේරුණා. ඒක හින්දා මේ අපි රටක් විදියට ජාතියක් විදියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරද්දි මීට වඩා මේ එලබසිටි 100න් තමයි ගනුදෙනු කරන්න ඕන. මොකද හැමදේම දැන් කතා බහ කරලා විශ්ද ගන්න පුළුවන්. දැන් විශ්දලා දීලා තියෙනවා.
1: ඔව් ඒ වගේම තමයි ඇචි අපි කලින් දවසක කිව්ව ග්ලෝබල් සවුත් ගැන අපි මේ සිවිලයිස් නැහැ කියලානේ
2: කියන්නේ. අපි දකින්නේම නිකන් එන අවුල්කාරයෝ විදියට. අර අපි කියනවනේ කතාවට දැන් අපි ගොඩක් අය රට ගියාට පස්සේ අපි කැමති නැහැ අපිව ඉන්දියානුවන් විදියට මනිනවට. පකිස්තානුවන් විදියට මනිනවට. හැබැයි මේ වැඩවලින් වෙන්නේ ආය කරකලා විල මනින්න පටන් ගන්නවා.
1: ඉතින් ඒ වගේ ඔයාලා මොනවද ප්‍රූෆ් දෙන්න එපා.
2: සාක්ෂි දෙන්න එපා.
1: සාක්ෂි දෙන්න එපා. ඒක නිසා ඉතින් කලබල නැතුව 2028 වෙනකන් එමෙහිට ඉන්න.
2: එමෙහිට ඉන්න. මොකද කොල්ලා කිව්වා රුමේෂ් තරංග ගැලින්ම කිව්වා. එහෙම තමයි.
1: ඔව්.
2: අපි ඉස්සරහට යන්.
1: අපි ඉස්සරහට යන් කියනවා.

0: Paha FM anu hatarai da jumaata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව උදේ 8 විනාඩි 23යි දැන්.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112200.
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: ප්‍රයිම් කොලම්බෝ
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710777333.
11: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112177388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: වෙනස්ම රසය, වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
0: FM 95. FM 94.8. Net FM.

0: උදේ 8යි විනාඩි 28යි ඇල්ගොතාවුමේ වෙලාව. මට දැන් ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකද්ද ප්‍රශ්නේ?
2: වාටදී තිබුණේ ඊයේනේ ප්‍රශ්න තිබුණේ.
0: ඊයේනේ ප්‍රශ්න තිබුණේ.
1: තාම ඉවර නැද්ද?
0: ඒක ඉවර නැහැ මම. මම මේක කාට හරි කියනකම් ඉවර නැහැ. ඒ නිසා 10න් පස්සේ ඇති මේක අහන් ඉන්න රෙඩි වෙලා ඉන්න.
2: මම මේ ඇත්තටම මේ විභාග කරානේ.
0: ඔව්. ඔව්.
2: දැන් ඔයා හිතන්ද මේ ව්‍යායාම එක වෙලා පස්සේ කියන්නම්.
0: මට කොමාරි ඊයේ පේපර් එක දුන්නාම හිතුණා මම ඇංක පීඩියා ප්‍රෝ බීලා නැද්ද කියලා.
1: ඒ තරම් අවුල්ද?
0: ඒ තරම් අවුල්. මොකද මේ අපේ ළමයි අන්තිමට කිව්වා මේ පේපර් එක දැක්කම පුටින්ටත් ඇඬෙනවා කියලා. කියන්නේ අසමනේ අඬන ජාතිය ලීඩර් කෙනෙක් නෙවෙයිනේ හරි හරි රෞද්‍ර එහෙම කෙනෙක්නේ. මේක දැක්කොත් එයාටත් ඇඬෙනවා කියලා කිව්වා. අපි හැමෝටම ඇංක පීඩියා ප්‍රෝ බොන්න හිතුණා. ඒකට වැඩන්නේ අපි දැන් ඩල්ස්ලානේ.
1: දැන් පහුවෙලා.
0: පහුවෙලානේ.
1: අනේ ඒකයි.
0: ඒකනේ
1: ලැබෙන්න ඕන පෝෂක පදාර්ථයන් නිසි වයසේදී ලැබෙන්න ඕන. ඒක තමයි අනාගත වර්ධනයට සෑහෙන්න උපකාරී වෙන්නේ. ඉතින් මේ අපි කියන්නේ අවුරුදු 5ට අඩු ගෙදර ඉන්න ඔයාගේ පොඩ්ඩ ගැන. එයාගේ මානසික වර්ධනය වෙන්න පුළුවන්. මානසික වර්ධනය කිව්වට පස්සේ ඔයාගේ ඊතන පතන විදිහ, ප්‍රශ්න වලට මූණ දෙන විදිය, නිර්මාණශීලීත්වය, මේ හැම දෙයක්ම ඒකට අදාළයි. ඒකට තමයි එන්නේ. ඊට පස්සේ ශාරීරික වර්ධනය. අපි කියවනේ ක්‍රියාශීලී, ඇක්ටිව් දරුවෙක් තමයි අපිට ඕන.
0: අනිවාර්යයෙන්.
1: ඒ වගේම තමයි මේ ඕනම ලෙඩ රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව. ඔරොත්තු දීමේ හැකියාව. ඉමියුන් සිස්ටම් එක වර්ධනය වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ දෘෂ්ටිය, පෙනීම, ඒ කියන කාරණාවන් වර්ධනය වෙන්න ඕන. හොඳ පෙනීමක් තියෙන්න ඕන. අපි අර එදත් කිව්වනේ දැන් අපේ පොඩ්ඩෝ සෑහෙන්න පොඩි වයසේදී මේ කණ්ණාඩි දාන්න පටන් අරන් තියෙනවා. ඒක මේ හොඳ ප්‍රවණතාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඒගොල්ලන්ට ලැබෙන්න ඕන පෝෂක පදාර්ථයන් නිසි වයසේදී නිසි විදියට ලැබෙන්න ඕන කියලා. ඉතින් එහෙම ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඇංක පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරනවා. අද ලොකුවට හිතන පොඩ්ඩන් වෙනුවෙන් ඒගොල්ලන්ව ස්මාර්ට් විදිහට සූදානම් කරන්න ඇංක පීඩියා ප්‍රෝ MFGM දෙන්න. මේක අපි කියන්නේ අහන් ඉන්න අම්මලා තාත්තලට.
0: අහන් ඉන්න අම්මලා තාත්තලට. ඒක දෙකම තමයි ඇති. දැන් අපි මේ පේපර් එක ගැන කියලා විහිළු කරාට දැන් අතරම රටක අනාගතය කියන්නේ යූත් එකනේනේ. හැබැයි අපේ රට මේ ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙනවා. මේ ඒජින් පොපියුලේෂන් එක අපේ වැඩි වෙනවා.
1: වැඩි වැඩි හිටි මේ ජනගහනයනේ.
0: ඔව්. වැඩි හිටි ජනගහනය ගොඩක් රටවල් වල දැන් ඒක වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේ
1: සහ මේ අපේ තරුණ ජනගහනයත් ඉක්මනින් වැඩි හිටි වෙමින් යනවා.
0: ඉක්මනින් වැඩි හිටි වෙමින් යනවා.
1: ඒගොල්ලන්ට මේ වෙනකොට අපි දන්නානේ ඔය කොන්දේ අමාරු ඔක්කොම අපේ
0: ලෙඩ ටික
1: අපේ සීයලට ආච්චිලට ඒ වයසේ තිබ්බ නැති ලෙඩ දැන් අපේ කොල්ලෝ කෙල්ලන්ට තියෙනවා.
0: අනිවාර්යෙන්. ඔව් ගොඩක් ලෙඩ එහෙම තියෙනවා. ඉතින් ඒක තමයි මේ පොඩ්ඩු ටික තමයි රටේ අනාගතය. ඒතර ඒගොල්ලොන්ගේ ඇත්තටම ක්‍රිටිකල් තින්කින්, ක්‍රියේටිවිටි, මානසික වර්ධනයට අදාළ දේවල් සහ මේ අනිත් ශාරීරික වර්ධනයට අදාළ ඇක්ටිව් සිටිසන්ස්ලා මේ අපිට ප්‍රොඩියුස් කරන්න ඕනේ නම් ඇංක පීඩියා ප්‍රෝ දීලා ඒගොල්ලන්ව රෙඩි කරන්න එකට
1: ඇක්ටිව් සිටිසන්ස්ලා බලන්නේ
0: වචනේ
1: බොහොම ක්‍රියාකාරී පුරවැසියන් තමයි අපිට ඕනේ.
0: yes
1: එහෙම නැත්නම් බෑ නිදා සිටින කට්ටියත් එක්ක රටවල් හදන්න බෑ.
0: රටවල් හදන්න
1: බෑ. ඉතින් එහෙම නිදාගෙන ඉන්න එපා. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් බය නැතුව ඔයාගේ ව්‍යාපාරයට අලුතෙන්ම වාහනයක් ගන්නවා බලාපොරොත්තු වෙනවන් නම් හිතන්න එක බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන්නත් පුළුවන්, රෙජිස්ටර්ඩ් වෙන්නත් පුළුවන්. ඔයාට කැමති විදිහට ඔයාගේ අවශ්‍යතාවයට අනුව වාහනය ගන්න පුළුවන්. එහෙම බලාපොරොත්තු වෙනවා නම් යන්න ලීසින් එකට. බය වෙන්න එපා. ඒ කියන්නේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න නම් අපි එහෙම දේවල් වලට ට්‍රයි වලට යන්න ඕන. බය වෙන්න බෑ. හිතනවා දැන් වාහනයක් ඕනේ මට අතේ සල්ලි නෑ මොකද කරන්නේ?
0: රිස්ක් එකක් ගන්න ඕන.
1: මේ වෙලාවේ බිස්නස් එක තව ටිකක් එක්ස්පෑන්ඩ් කරන්න නම් තව වාට සේල්ස් ටිකක් වැඩි කර ගන්න නම් වාහනයක් ඕන නම් අන්න වාහනේ ගන්න. මේ ඕන වෙලාවේ තිබ්බේ නැත්නම් ඉතින් වැඩක් නෑ. ඒක නිසා තමයි අපි කියන්නේ බය නැතුව යන්න CDB එකට. දැන් වාට බොහොම පහසුවෙන් වාට ගැලපෙන විදිහට ලීසින් සොලියුෂන් ගණනාවක් CDB එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ආදායමට, ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මේ මූල්‍ය සැලසුම් තියෙනවා. ඒ වගේම තමයි පහසු ගෙවීමේ ක්‍රම ඔන්න දැන් සැලසුම් කරලා තියෙනවා.
0: හරි.
1: ඔයාට හිතේ තියෙන වාහනය හිතට බලක් කරගන්නේ නැතුව හරි පහසුවෙන් අරගන්න පුළුවන් CDB එකට ගියොත් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට වැඩි විස්තර දැනගන්න 011 7388 388 011 7388 388 කෝල් එකක් දීලා නිකන් මදි වගේ නම් කෝල් එකක් දීලා බොහොමත් ඉතින් ගෙදරට ලා ඉන්න එපා. අපි කියන්නේ යන්න CDB ශාඛාවට ඔයාගේ ටවුන් එකේ ළඟම තියෙන ගෙහෙලා ඔයාට පුළුවන් ඔයාගේ වාහන සිහිනය සැබෑ කරගන්න.
0: ඕකේ.
1: බිස්නස් කරද්දි එහෙමයි ඈ. එහෙම ඩිසිෂන්ස් ගන්න ඕන.
0: ඔව්.
1: ඩිසිෂන් මේකින් වලට බය වෙන්න එපා.
0: අනිවාර්යෙන්.
1: ඒක ගැලින්ම ගන්න ඕන. ගන්න ඕන වෙලාවෙ ගන්න ඕන.
0: හරියටම හරි. පරක් වුණොත් ප්‍රශ්නයක්.
1: අන්න යන්නේ. එතකොට ඉතින් ඒක ඩිසිෂන් යන්නේ මේ පරක්කු වුණාට පස්සේ ඒක ඩිසිෂන් යන්නේ.
0: හරි. දැන් අපි කතා කරානේ ආසි ලෙඩ ගැන. අපේ මේ යූත් පොපියුලේෂන් එකට ඔය රටේ නැති ලෙඩ තියෙනවා කියලා.
1: ලෙඩ තියෙනවා.
0: ඔය ලෙඩ වලට එක හේතුවක් තමයි කන කෑම බීම සහ ඒ කන කෑම බීම වල තියෙන අඩංගු ද්‍රව්‍ය.
1: ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම ඔය මේ තෙල් භාවිතා කරන විදිහ.
0: විදිහ. Yes. ඒ කියන්නේ තෙල් ඕනේ අපිට. අපි තෙල් කන්න ඕනේ. ඒ කියන්නේ තෙල් නැතුව මිමින් කන්න තරම් මන්නම් හිතන්නේ නැහැ. එහෙම හැමෝටම පුළුවන් කියලා.
1: තෙල් ඕන.
0: තෙල් ඕනේ. හැබැයි ඔයා දැනගන්න ඕන ඔයාට හෙල්දි ඇඟට හොඳ. ඒ කියන්නේ හරි ප්‍රමිතියෙන් හදපු තෙල් එකක් ගන්න. නැත්නම් ඔය ඔයා දකින තැනින් ඔයා නිකන් අර කියන්නේ ලේබල් එකක් නැති. කොහොමද හැදුවේ කියලා ඔයා දන්නේ නැති. මොනවද ඇතුලේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා දන්නේ නැති තැනකින් නිකන් ගෙදර තියෙන බෝතලයකට ඔයාගේ තෙල් එක පුරවගෙන එනවා නම් ඔයා නිකන් හිතලා දැන් ගිහින් බලන්න කුසියට ඒකේ මොනව ඇතිද කියලා පොඩ්ඩක් ඒක දිහා බලාගෙන කල්පනා කරන්න.
2: මේ අර අර දැන් මේ අපිට ගෙවල් මතකද දන්නේ පොල් තෙල් දෙසැම්බර් මාසෙ වගේ වෙනකොට සුදු පාටට මිදෙනවා නේද? දැන් ඒ වෙන්නේ මේ අර සන්තුප්ත මේදය සෙල්සියස් අංශක 24 25 වෙනකොට මිදෙනවා. ඉතින් සාමාන්‍ය දෙසැම්බර් මාසෙ උදේට ඒ
1: උෂ්ණත්වය
2: තියෙනවා. නුවරඑළිය ගත්තොත් ඕක හැමදාම මිදිලා තියෙනවා. සාමාන්‍යයෙන් සුපිරි වෙන්දසල් තියෙන්නේ. ඒවත් ඔය ටෙම්පරේචර් එක බොහෝ දුරට නඩත්තු වෙනවා. සාමාන්‍යයෙන් 20-25 වගේ තියෙනවා. එතකොට හොඳ පොල් තෙල් නම් දැන් හැම වෙලාවෙම මේක ඒ විදිහට තියෙනවද කියලා මයින් යන්න එපා. සාමාන්‍යයෙන් හොඳ පොල් තෙල් නම් අර වගේ සුදු පාදට මිදෙනවා. වෙන මොනවා හරි කෙහෙල් මල් එකතු කරලා තියෙනවා නම් එහෙම මිදෙන්නේ
1: නැහැ. මිදෙන්නේ නැහැ.
2: මොකද සන්තුප්ත මේදේ තියෙන්න බෑනේ. එතකොට හොඳට බලන්න මේ සුපර් මාකට් වල මේ විශේෂයෙන් උදේ කාලේ ගිහාම නැත්තන් ටිකක් රෑ වෙලා ගියාම එතකොට ටිකක් සීතල වැඩිනේ. ඒ වෙලාවට ගිහිල්ලා බලන්න ෆෝචුන් ඔයිල් පොල් තෙල් බෝතල් අර වගේ සුදු පාට මිදිලා තියෙනවා. ඒකේ මොකද කියන රහස ආයේ ෂුවර් බඩු කියන එක.
1: අන්න හරි. ඒ කියන්නේ උපරිම සෞඛ්‍ය ආරක්ෂිත භාවයත් එක්ක ස්වාභාවික විදියට තමයි ෆෝචුන් ඔයිල් හැදෙන්නේ. ඉතින් ඔයාලට පොල් තෙල් වෙන්න පුළුවන්, ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් වෙන්න පුළුවන්, කුකින් ඔයිල් වෙන්න පුළුවන්, කෝන් ඔයිල් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් ෆෝචුන් නොයිල් බ්‍රෑන්ඩ් එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අමතක කරන්න එපා 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් නොයිල් කියලා කියන්නේ.
0: ඕකේ. හරි. දැන් මං ඊයේ අපේ අම්මට කෝල් එකක් දුන්නාම ගාල්ල පැතර හොන්දරම වහිනවා.
1: වහිනවා.
0: හරිද? ගෙදර හැමෝටම එක එක ලෙඩ. මං කෝ කලබල වෙන්න එපා. මෙල්ඩෝල් කාඩ්ඩක් තියෙනවනේ ගෙදර මම ගිනිහින් තියව එක.
1: අන්න ඒක ගන්න
0: කියන්නේ.
1: මම පොඩි උණක් කැස්සක් ඉසර දෙයක් ආවම අම්මට කියන්න. ඕගොල්ලෝ මේ වෙලාවේ අහන් ඉන්න. අම්මලා තාත්තලා කට්ටියට කියන්න. එහෙම වැඩ කල් දාලා බය වෙලා පැත්තකටලා ඉන්නවා. මෙල්ඩෝල් කාඩ්ඩයක් ළඟ තියාගන්න. බෑග් එකේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන් ඕනම තැනක, වඩ පහසු තැනක තියාගෙන බොන්න. එතකොට ඔයාලට ඉක්මනින් සහනය ලැබලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි දිගටම උණ තියෙනවා නම් ගිහලා ඔයාගේ ඩොක්ටර්ව හම්බ වෙන්න.
0: හම්බ වෙන්න. Thank you.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited within
3: උදේ 8 විනාඩි 41යි දැන්
4: પરම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ
6: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
7: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
8: දැන් මාම තන්න
9: 01122200
10: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
12: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
13: මාළු කන්න කැමති කිරටද පිරිසටද
14: කැමති විදියකට
13: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
15: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
17: ඉසි නිසා ඇත්තටම ලේසි සුවපහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: FM

0: උදේ 8 විනාඩි 47යි ඇල්ගොරිතම් වෙලාව. අපිට හිටපු ගමන් අමතක වෙනවා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා
1: කියලා.
2: ඒක
1: තමයි. අහගෙන ඉන්න අයටත් අමතක වෙනවනේ. මේ අපි දැන් මේ රේඩියෝ එකක් තමයි අහගෙන ඉන්නේ.
2: අන්න ඒකයි. එහෙම හිතේ ඉන්නවා.
1: අපි මේ අපි තුන්දෙනා ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගෙදර ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා තේබ් එකක් බීලා
2: කයියක් දාන.
1: ඔව් කයියක් ගහලා එනවා වගේ හැඟීමක් ඔබට එනවනම් ඒක තමයි අපේ ඇල්ගොරිතම් එකේ සාර්ථකත්වය. මේ මට දැන් මේ දැන් හිතන්න සෑම් කියලා කෙනෙක් ඉන්නවා ගෙදර.
0: සෑම්.
1: ඔව් සෑම්ලා ඉන්නවනේ.
2: සෑම්ලා.
1: හරිද? එයා විකුණන්නේ බිත්තර.
2: සෑම් බිත්තර විකුණනවා.
1: ඕකේ. ඒකෝ ඉංග්‍රීසි වලින් එයාට කියන්නේ කවුද?
0: සෑම්.
1: සෑම් විකුණන්නේ බිත්තර. සෑම් විකුණන්නේ බිත්තර.
0: හරි.
1: හරිද?
0: හරි.
1: එතකොට එයාට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද?
0: කොහොමද කියන්නේ? කියන්න බයයි.
1: ඔයාලගේ වචනේ කියන්නත් බයයි.
2: කියන්න කියමට.
1: කියන්න කොහොමද කියන්නේ?
0: නෑ මම දන්නේ. මම දන්නේ ආචි කියන්න බයයි.
2: කියන්න අපි දන්නේ. අපි නම් කියන්නේ.
1: එයාට කියන්නේ එක්සෑම් කියන
2: සෑම්
1: බිත්තර සෑම් එකක් කරාද කියලා ඇහුවොත් කියන්න ඕ සෑ සෑම් බිත්තර විකුණනවා දැන් කියලා. ඇත්තටම මේ මන් දන්නේ එහෙම සෑම් කියලා අංකල් කෙනෙක් හිටියා. එයා ඇත්තටම කරෙත් මේ ෆාම් එකක්. එයා විකුණුවේ බිත්තර.
0: ඉතින්
1: අපි කොහොමද එයාට කිව්වේ එක්සෑම් කියලා
2: තමයි.
0: එක්සෑම්.
1: ඉතින් හැබැයි ඔය එක්සෑම් ගෙන් හරි කොහොම හරි ඔය ලාබේට හොඳ බිත්තර එහෙම ගන්න පුළුවන් නම් තැනක් තියෙනවා දැන්. ඒ තමයි කසාගල සුපර් මාකට්
0: එක.
2: අනිවාර්යයෙන්ම මේ ලංකා පුරාම තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔයා කොළඹ කෙනෙක් නම් යන්න ඕනේ අතුරුගිරිය නැත්තම් මුල් ඒරියාවේ තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවට.
0: හරි.
2: එහෙම නැත්නම් ඔයා ගම්පහ නම් තියෙනවා ගනේ මුල්ල ශාඛාවක්.
0: හරි.
2: ඔයා කුරුණෑගල නම් නාරම්මල තියෙනවා ශාඛාවක්. ඒ වගේම තමයි නුවර නම් ගම්පලොන්න තියෙනවා. රටමැද මාතලෙත් තියෙනවා. ඉස්සරහට තව තැන් කිහිපයක අලුතෙන්ම කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් විවෘත වෙන්න නියමිතයි. අපි ඒවා හිමින් සැරේ
0: කියන්න.
2: පාරවට කියන්න ඕනේ නැහැ. හිමින් සැරේ වාට කියන්න. ඉතින් අඩුම මිලට නියම ප්‍රමිතියෙන් වාට ඕන දේවල් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.
0: ඕකේ. ඒ නිසා ගිහිල්ලා බඩු ටික ගෙදර රීෆිල් කරගන්න.
2: රීෆිල් කරගන්න. අන්න ඒක
0: රීලෝඩ් වෙන්න.
2: හරි. ඊට පස්සේ ඔයා දැන් හිතනවා නම් මේ වැස්සේ සීතේ මේ දැන් කෝච්චි ඔක්කොම ප්‍රශ්න එක්ක මට නිකන් කොළඹින් අපාර්ට්මන්ට් එකක් තිබ්බනම් කොහොමද?
0: ඔව්.
2: අපි දන්නවා කොළඹෝ 9 වගේ තැනකින් ඔයාට මිලියන 45ක් දෙද්දී නිදන කාමර දෙකක විතර ෆුලි ෆර්නිෂ්ඩ් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් නම් ඊට වඩා මොනවාදනේ?
0: ඔව්.
2: ඉතින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට කොළඹ 9 වල ආරම්භ කරලා තියෙනවා. ඒකේ අවසන් අදියරට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න. නිදන කාමර දෙකේව තියෙනවා. දෙකමදි නම් ඔන්නවට නිදන කාමර තුනේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. හරිද? ඉතින් වර්ගඩි 1125 ඉඳලා ඉහළට
0: ඔයාගේ
2: අවශ්‍යතාවය අනුව ඔයාට අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 30ක ප්‍රයිම් විශ්වාසයත් එක්ක තමයි බොහොම විනිවිදව තමයි මේ ගනුදෙනුව සිද්ධ කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අපි කිව්වනේ ස්මාර්ට් විදිහට ජීවත් වෙන්න පුළුවන් තැනක්. ඔයා මේ ඔය බේස් ලයින් රෝඩ් එකේ යනවා නම් ඔය කොළඹ 9 ඒ හරියෙන් ඇද්දී ඔයාට පේනවා ලොකු ටවර්ස් තුනක්. ඒ තමයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
0: ඔයාට
2: බැලුවම තේරෙනවා මොනතරම් සුවිසල් ඉදිකිරීමක්ද කියලා. ඉතින් ඒ සුවිසල් ඉදිකිරීමේ තට්ටු 7ක් වාගේ පාකින් වෙනුවෙනුත් වෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඉක්මන් කරන්න. මොකද අපාර්ට්මන්ට්ස් ඉක්මනින් ඉවර වීගෙන යනවා. තාම වැඩේ හදලා ඉවර නැති වුණාට කට්ටිය දැනටත් රිසර්ව් කරගෙන යන්නේ තමන්ගේ අපාර්ට්මන්ට්ස් ටික. කෝල් එකක් දෙන්න 0710යි 7013යි 3013 නම්බරයකට 0710යි 7013යි 3013.
0: තුනේ
2: ඒවත් කියන්නේ the prime colombo in colombo 9 by prime residencies gana.
0: ඕකේ. හරි. දැන් ආචි ඔයා දන්නවද?
2: ඔව්. අර මොකක්ද අර මම මොකද මේ મેසේජ් එකක් තිබ්බ සාරා ගැන. සාරා ඊයේ ඇවිල්ලා නැතුව තියෙන හේතුව මොකක්ද? ගම් වතුර නිසා. කට්ටිය දන්නා ඒ පැත්තට වැස්සේ ගමන් ගම් වතුර දානවා කියලා.
0: නැහැ. දැන් ඒ කියලා තියෙන හිතුවේ කියලා. දැන් ඒගොල්ලෝ දන්නා ඒ මං ආවෙ නැද්ද කියලා.
2: දැන් දන්නවා ඉතින් අපි කියපු ඉඳන්නේ.
0: මංක තමයි ඒගොල්ලෝ හිතන් හිටියේ මම කොහේ ඉනන් ඉන්නේ කියලාද.
2: අපි ඉතින් කතාව දන්නවා. අපි කිව්වේ නැහැ ඒක. රටට ලෝකෙට කිව්වේ නැහැ වා මේ හිර වෙලා ඉන්නේ කියලා.
0: හොඳ නෑනේ නේද?
2: සාරා පොඩ ඇරිලා ඉන්නේ කියලා අපි කිව්වේ නෑ. මොකද හරි නෑනේ ඉතින් මොනවා වුණා.
0: ඔව්. Thank you එම් කරාට. දැන් කිව්වනේ ඉතින්. දැන් වැඩක් නෑ ඒක නෝකිය හිටපු එකේ තින්ක නැති වුණා. කොමාරි. දැන් අචි දන්නවද මේ ලෝකේ එකක යුද්ධවල් වෙනවනේ.
2: ඔව්. යුද්ධ වෙනවා.
0: ඔය හැම යුද්ධකම කොනකට ගිහින් බැලුවොත් මුදුන් මුල හොයාගෙන ගියොත් අපි ගොඩක් වෙලාවට නැෂනල් සිකියුරිටි එකට ත්‍රෙට් එකක්. කියලා හිතලා තමයි ගොඩක් කට්ටිය ඔය මේ යුද්ධ පටන් ගන්නෙ.
2: තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
0: තර්ජනයක්. ඉතින් ජාතික ආරක්ෂාව කියන්නේ රටක ආරක්ෂාවනේ. ඒක තමයි ලොකුම දේ.
2: ඔව්.
0: ඒක අපිට තහවුරු කරන්න අපි පොඩ පොඩ ලෙවල්ස් පල්ලෙහාට එන්න ඕන. පොඩිම තැන ආරක්ෂාව තහවුරු කරොත් තමයි ඔයාට රටක ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.
2: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පවුලක ආරක්ෂාව තහවුරු කරලා ඉන්න ඕන. රටක ආරක්ෂාව තහවුරු කරන්න නම්. ඉතින් ඒ නිසා තමයි මේ කැලණි කේබල්ස්ලා ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය කියලා ඒගොල්ලන්ගේ ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්කට නම දීලා තියෙන්නේ. මොකද මේක ජාතික වැඩපිළිවෙලක්. අපි දන්නවා ලෝකයේ මේ විදුලි බල සැපයුම් සම්බන්ධයෙන් ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් කාලෙන් කාලෙට එක එක විදිහේ නීති රීති අරගෙන ආවා. දැන් ඉස්සර මතකනේ අපි අර තිබ්බේ මේ ප්ලග් සොකට් රවුම් ඒව. දැන් අපි දාන්නේ මොනවද? කොටුවේ රවුම් ඒව දාන්නේ. ඊට වඩා කොටුවේගේ ආරක්ෂාව වැඩි කියලා. ඉතින් ඒ වගේම අපි හිතන්න ඕන තැනක් තමයි ඔය රවුම් ඒවා කොටුවේවා ප්ලග් පොයින්ට් වලට කරන්ට් එක අරන් එන. වාගේ ස්විචර්ස් වලට කරන්ට් එක අරගෙන එන. වාගේ ලස්සන එක එක විදිහේ ලයිට්ස් දැන් තියෙනවානේ. ඒ කියන්නේ ඒවට සෑහෙන ලොකු වියදමක් වා දරනවා ඉන්ටීරිය ඩිසයිනින් වලට. මේවා පත්තු වෙන කරන්ට් එක අරගෙන එන. වාගේ වයරින් කේබල් හරි ප්‍රමිතියෙන් තියෙනවද?
0: රයිට්.
2: අන්න ඒක ගැන වා හිතන්න ඕන. පොඩි ගින්නක් ඇති වුණොත්, පොඩි ස්පාර්ක් එකක් ඇති වුණොත් ඒක අවසානයේදී ඔයාගේ මුළු ගෙදරම අලු දූවිලි කරලා නවතින්න පුළුවන්. කමක් නැහැ. අපිට හිත හදාගන්න පුළුවන් ගේ විතරනේ කියලා. ගේ ආය හදාගන්න පුළුවන් නේ කියලා. හැබැයි අපේ ජීවිතවලට, අපේ ආදරණීයන්ගේ ජීවිතවලට අනතුරක් සිද්ධ වුණොත් ඒක අපිට ආයේ නිවැරදි කරන්න බෑ. ඒ නිසා තමයි කැලණි කේබල්ස් ලා මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක දාන්න කියලා. සෙල්සියස් අංශක 255ක් වෙනකන් අධික උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාව මේ කේබල් එකට තියෙනවා. ඒ වගේම තමයි ගිනි ගන්නවා. ගින්න ඇති වෙනවා. හැබැයි ගින්න පැතිරෙන්න දෙන්නේ නැහැ. ඒ බවට තියෙන ජාත්‍යන්තර සියලු අපි කියනවානේ මේ සම්මතයන් ස්ටෑන්ඩඩ්ස් ඒව ඔක්කොම සමත් වෙලා තමයි කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක අපේ මාකට් එකට එන්නේ. ලංකාවේ වයරින් කේබල් දම්පාට කරේ වෙන කවුරුත් නෙමෙයි කැලණි කේබල්ස් ලා තමයි. ඒ ස්ටෑන්ඩඩ් එක අරගෙන ආවේ ඒගොල්ලෝ. ඒකින්ද තමයි කියන්නේ ස්ටෑන්ඩඩ් එක ගෙනාපු අයගෙන් කේබල්ස් අරගෙන වයර්ගේ දෙට්ට දාන්න කියලා කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම ගන්න.
0: ඕකේ. දැන් ඕගොල්ලෝ මන් දන්න උයන්න රෙඩි වෙන ගමන් ඉන්නේ.
2: ඔව් නේ දැන් වෙලාගේ ද 8:54 කියන්නේ මේ වෙලාවට.
0: එතකොට එක උදේට හරි සමහර උදේ පාන්දර වෙලනම් දැන් දවල්ට කන්නේ මොනවද කියලා හිතන ගමන් ඉන්නේ. ඔයා මොනව හැදුවත් ඔයාට විජය ප්‍රොඩක්ට්ස් වලින් එන කුළු බඩු දාලා ඉව්වොත් ඔයාගේ කෑම වේල ඔයාට නිකන් හොදී බතුයි හරි කන්න පුළුවන්. හරිද? මොකද දැන් ඔයාට විජය මිරිස් කුඩු තියෙනවා, කෑලි මිරිස් තියෙනවා 3-5, මාළු කරි 3-5, මස් කරි 3-5. ඒ විතරක් නෙමෙයි විජය තේ, විජය කෝපි,
2: අබ කුඩු තියෙනවා, සූදුරු කුඩු තියෙනවා. ඊට පස්සේ
0: අචි දන්නවද ඔයයි මොනවද කරන්න කියලා?
2: මොනවද කරන්නේ?
0: ඒ කියන්නේ පස්සේ ලොකු ලෙසන්
2: නේ. නෑ, දන්නේ ඉඳන්නේ දැන් මෙතන පටන් ගත්තේ අනවශ්‍ය සාකච්ඡාව.
0: අපිට වෙලාව නෑ. අපි
2: නියම ඔතෙන්ටික් රහ ගන්න අපි වට මතක් කරනවා. හැබැයි WP ලාංඡනයේ බල්ලම මිලදී ගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Hamaka Dharma Ai Mevada Hitada Dhanne Phone Eka Hita Muda Mata Gannata Venne Ah Hita Nimi Adha
2: Vishwasa Ivaga Keemai Singa Ike Diyenne
1: Adama Gannu Phone Eka
3: හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයකි.
7: ඊසි නිසා ඇත්තටම ලේසිද?
8: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
0: FM 95 FM 94.8 Net FM
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
13: උදේ 9යි විනාඩි 2යි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති දුම්රිය වර්ජනයක් ආරම්භ කළද අද පෙරවරුවේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ. කෙසේ වෙතත් පෙරවරුවේ දුම්රිය ප්‍රමාදයක් පැවති බව රාගම දුම්රිය ස්ථානයේ ශේෂ්ඨ චාරිකාවක නිරතව සිටින නෙට් නිවුස් නියෝජිත බෙනට් ෆර්ඩිනෑන්ඩස් පැවසුවා.
4: මම මේ මොහොතේ රැඳී සිටින්නේ රාගම දුම්රිය ස්ථානයේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා වෘත්තීය සමිති කීපයක් එකතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරනවා. එම වර්ජනයේ හේතුවෙන් අද උදෑසන දුම්රිය මගින් අපහසුතාවයට පත් වුණ ආකාරය අපිට දැක ගැනීමට හැකි වුණා. රාගම දුම්රිය ස්ථානයේදී අපට දැක ගැනීමට හැකි වුණේ සියලුම පැමිණෙන දුම්රියන් නියමිත වේලාවන් වලට නොපැමිණීම හේතුවෙන් උදෑසන කාර්යාල සඳහා යන මගින් හට දැඩි අපහසුතාවකට පත් වෙන්න සිදු වුණා. කොළඹ සිට හලාවත දක්වා ගමන් ගන්නා දුම්රියන්ද, කොළඹ සිට නුවර දක්වා ගමන් ගන්නා දුම්රියන්ද, නුවර සිට කොළඹ, හලාවත සිට කොළඹත් ගමන් ගන්නා දුම්රියන් සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීම හේතුවෙන් මගින් අපහසුතාවකට පත් වුණා. ඇතැම් මගින්ට දුම්රියට ගොඩවීමට පවා ඉඩකඩ නොමැති බව අපිට දැක ගැනීමට හැකි වුණා. ඒ වගේම රාගම දුම්රිය ස්ථානයේ මගින්ට ප්‍රවේශ පත්‍රද නිකුත් කිරීම සිදු කෙරුණා. දැනට මෙයයි මේ තත්ත්වයේ රාගම. මම බෙනට් ෆර්ඩිනෑන්ඩස්, නෙට් නිවුස් වෙනුවෙන් රාගම දුම්රිය ස්ථානයේ සිට.
3: මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේනාමේ විනාඩි 10යි අයල් ගොටාම වෙලාව අපි ආවේ අපේ තුන්වෙනි පැයට අපේ අවසාන පැයට
1: 9:10
0: මම කියන්නේ අචී ඇත්තටම ඉන්නවනම් ළඟ ඉන්න ඕනේ නැත්ත වැඩන්නේ
1: කාටද කියන්නේ
0: මං කියන්නේ මේ සින්දුව කියපේ කිව්වේ
1: ආ ඒක මේමයි මං හැම වෙලේම කියනවා මහජන සංඛ්‍යාත පුද්ගලික පණිවිඩය භාවිතා ගන්න ලැස්තෙන්න එපා
0: එපා නේද
1: හරිද එහෙම මේ සෙල්ලම් කරන්න එපා මේ කමන්නේ ඇහෙන්නේ නැතිනේ
0: ඇහෙන්නේ
1: නැති ඇහෙන්නේ නැති අපේ මේ ශ්‍රාවකයෝ විවිධාකාරයයි ඉන්නවා
0: ඕකේ
1: ඒ හැමෝටම ඇහෙන්නේ නැති
0: ඕකේ
1: මේ ට්‍රොයි මින්ක්
0: ඕකේ
1: කවුද දන්නවද ඕකේ නෙමෙයි කවුද ට්‍රොයි මින්ක් කියන්නේ කවුද
0: කවුද
1: එයා තමයි ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලේකම්වරයා
0: ලේකම්
1: යා පොස්ට් සෙක්‍රටරි
0: ඕකේ
1: ඒගොල්ලන්ගේ රාජ්‍ය ව්‍යුහය අපිට වඩා ටිකක් වෙනස්.
0: හරි.
1: එහෙ තමයි ඉන්නේ ආරක්ෂක ලේකම්.
0: ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවා.
2: මෙහෙ තින්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්.
1: ඔව්. ඒ දෙක පටල ගන්න.
2: පටලව ගන්න එපා. ඔක සමහරලාට මේ ගරු අධිකරණයේ ඉන්න අයටත්
1: පැටලෙනවා. ඔව්. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තමයි ලංකාවේ ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වගේ තමයි. මේ ආරක්ෂක ලේකම් ඉන්නේ ඇමරිකාවේ.
0: පීට්
2: හෙග්සෙත්. හැබැයි ඉතින් අපේ අමාත්‍යාංශ ලේකම් වරුන්ට කාලයක් ඇත්තටම ලොකු බලයක් තිබ්බා. මට මතකයි අපේ කෘතහස්ත දේශපාලඥයෙක්ගේ පොතක තියෙනවා ඉස්සර ඇමති ලේකම්ට සර් කිව්වා කියලා. මුලින් මෙහෙම තමයි තිබිලා තියෙන්නේ. ඒ වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමයට කාපු සම්ප්‍රදායේ ඒ කියන්නේ අමාත්‍යංශයේ මෙහෙම ප්‍රධාන පුද්ගලයා ඒ කියන්නේ සනිකාර ඔපරේෂන් එක හැන්ඩල් කරන්නේ ලේකම්. ඇමතිතුමාට තියෙන්නේ ඉතින් පොලිසි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ප්‍රතිපත්ති හදන්නේ අමාත්‍යංශ පිළිබඳ ඔය මුල් ගල් තියන්නේ ඒවා විවෘත කරන්න ඒවට මේවට නෙමෙයි.
1: ඔව්.
2: ඒ පිළිබඳව වැඩේ හදන්න තමයි තියෙන්නේ. වැඩේ කරන්නේ ලේකම්.
1: ලේකම්.
2: ඒකෙන් හින්දා ඉස්සර ඇමතිවරු සෙක්‍රටරිස්ලට සර් කියලා තමයි කතා කරලා
1: තියෙන්නේ.
2: දැන් ඒකට නේද?
1: ඒකනේ. දැන් ලේකම්තුමාලා කෝ.
0: කෝ.
1: කියලා අපිට හිතනවා සමහර වෙලාවට. කොහොම නමුත් ඉතින් ඒක හොඳයි. එතකොට මේ ඇත්තට රාජ්‍ය නිලධාරියෙක් නේ ලේකම්වරයා කියන්නේ. සහාය ආයේ විෂය සම්බන්ධ යම් ප්‍රාමාණික දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් තමයි
2: එහෙම කියලා අපි හිතන් ඉන්නවා.
1: පත් කළ යුත්තේ හැබැයි අපි හිතන් ඉන්නවා තියනවා කියලා. ඔය වෙන්න ඕන විදියයි වෙන විදියයි දෙකක්. හරි. දැන් ඒක නෙමෙයි මේ දැන් අපි කතා කරේ මේ ට්‍රොයි මේක් ගැනනේ.
0: ඔව්.
1: මෙයා මේ කියන කතාව තමයි මේක මේ මුළු ලෝකෙම බය වෙන්න ඕන විදිය කතාවක්. පොඩි නිකන් තගක් තමයි දාන්නේ මේ තගට බය වෙන්නේ තග දාන්නේ ඒගොල්ලෝ ලෝකෙටමනේ ලෝක පොලිස් කාර්යයන් ලෝකෙටම දැනෙන්න තමයි තග
0: දාන්නේ
1: එයා කියනවා අපි පෘථුවියේ ඉහළ කක්ෂයේ ලෝකයේ ඕනම තැනකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මිසයිල පද්ධතියක් ස්ථාපිත කරලා ඉවරයි ස්ථාපිත කරන්න යනවා නෙමෙයි ස්ථාපිත කරලා ඉවරයි
0: ඒ කියන්නේ නෝත් පෝල් එකට
1: ඒ කියන්නේ මේ සාරා අපේ වායුගෝලයෙන් එපිට ඉඳලා අභ්‍යවකාශයේ ඉඳලා පෘථුවියේ ඕනම ඉලක්කයකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් වෙපන් එකක්
0: ඕකේ
1: ඒ කියන්නේ නිකන් අපි චන්ද්‍රිකා ගැන අහලා තියෙනවනේ සන්නිවේදන චන්ද්‍රිකා අපි අහලා තියෙනවා ඒ වයින් මේ වෙලාවේ ඔගොල්ලෝ අපිවත් අහගෙන ඇති ඊට පස්සේ අපි දන්නවා මිලිටරි චන්ද්‍රිකාවන් තියෙනවා ඔය ඔත්තු බලන්න එහෙම හදපු ඒවා එහෙම තියෙනවා ඊට පස්සේ තව චන්ද්‍රිකා තියෙනවා ඔය විවිධ මේ පරේක්ෂණ කටයුතු වලට ඒ කියන්නේ සාරා ඔය මේ භූමිය ඡායාරූපගත කරන්න භූගෝලීය අවශ්‍යතාවයන්ට එහෙම හැබැයි චන්ද්‍රිකාවක්
2: ඔව් තව චන්ද්‍රිකා තියෙනවා උත්සව කටයුතු වලට වගේ සහභාගී වෙන
1: ඔව් එහෙමත් තියෙනවා ඔව් වැඩි හිතන්න එපා සහභාගී වෙනවා
0: ඕකේ
1: හරිද ඊට පස්සේ මේ අපි දැන් මේ ඇමරිකාව කියන චන්ද්‍රිකාවේ විශේෂත්වය තමයි මේක කක්ෂගත කරලා තියෙන්නේ මේකට හැකියාව තියනවලු ලෝකේ ඕනම තැනකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන්න ඒ කියන්නේ සන්නද්ධ චන්ද්‍රිකාවක් ගැන ඇමරිකාව පළවෙනි වතාවට ඔන්න ලෝකයට හෙලිකිරීමක් සිද්ධ කරනවා මේ ට්‍රොයි මහත්තයා තමයි ලේකම්තුමා තමයි ඇවිල්ලා මේක කියන්නේ මේකෙන් වැඩියෙන්ම කලබල වෙන්නේ කවුද දන්නවද චීනයයි අනිත් පැත්තෙන් රුසියාවයි චීනේ රුසියාවයි කියන මේ අභ්‍යවකාශය කියන්නේ හැම මේ සෙල්ලම් දාන්න
0: මේ
1: ආයුධ යවන්න තැනක් නෙමෙයි මේක මුළු ලෝකෙම උරුමය
2: ඒක පොදු සම්මුතියක් තියෙනවනේ හන්දර කාටවත් අයිතිවාසිකම්
1: කියන්න බෑ හැබැයි අර එක්කෙනෙක් ට්‍රුත් පණිවිඩයක් දාලා අයිතිවාසිකම් කිව්වා
2: හන්දේ හන්දේ මල්ලි කියලා තමයි අන්තිම කට්ටිය කිව්වේ
1: ඉතින් දැන් ප්‍රතිවිරුද්ධ රටවල් ටික කඳවුරු ටික චීනය සහ රුසියාව කියන කතාව තමයි නෑ නෑ නෑ නෑ අභ්‍යවකාශය කියලා කියන්නේ අපි හැමෝම එකතු වෙලා පරේක්ෂණ කරන තැනක්. අභ්‍යවකාශයේ සිද්ධ වෙන වෙනස්කම්, මේ හැර අපිට පැමිණෙන බාධාවන්, බාධක, මේවා සමස්ත මානව සංහතියටම බලපානවා. ඒකින්ද කාටත් ඉහළ කක්ෂයේ කිසිම විදිහකින් වෙපන්ස් ස්ථානගත කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ වැඩේ සමස්ත මානව සංහතියටම එරෙහි අපරාධයක් කියලා. හැබැයි ඇමරිකාව කියනවා අපි මේ වෙනකොටත් සන්නද්ධ චන්ද්‍රිකාවන් කක්ෂගත කරලා ඉවරයි. ඒ කියන්නේ මෙතනින් එහාට ලෝකේ ඕනම තැනකට අභ්‍යවකාශයේ ඉඳලා ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ආයුධ තියෙනවා.
0: ආයුධ තියෙනවා. හැබැයි ඒක කොච්චර දුරට ඇත්තක්ද නැත්තක්ද කියලා ඒගොල්ලොම තමයි දන්නේ.
1: අන්න ඒකයි. සමහර විට මේක නිකන් පොඩි සයිකොලොජිකල් වැඩක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මානසිකව තමන්ගේ සතුරාව බය කරන්න යොදවන උපක්‍රමයක් වෙන්නත් පුළුවන්.
0: මොකද කෝල්ඩ් වෝ කාලේ අපිට මතකයි නේ නේ ආචි. කියන්නේ
1: සීතල යුද්ධ කාලේ.
0: සීතල යුද්ධ කාලේ
1: කරපු සීතල යුද්ධ කියන්නේ මේ නිකන් වින්ටර් එකේ සීතලේ යුද්ධ.
0: එහෙම එකක් නෙමෙයි. ඇත්තටම මම පොඩි කාලේ හිටන් හිටියේ එහෙම.
1: මමත් හිටන් හිටියේ.
2: ඒක හරි සිංහල වචන තමයි නිරවි යුද්ධ.
1: නිරවි යුද්ධ.
0: නිරවි යුද්ධ. තුෂ්ණි යුද්ධ නෙමෙයිද?
2: නිරවි යුද්ධ.
0: නිරවි යුද්ධ.
1: ඔව්. ඒ කියන්නේ අවි ආයුධ නැතුව.
2: නැති.
0: ආ හරි නේ. අවි ආයුධ නැහැ. වෙන වෙන දේවල් වලින් තමයි ඒගොල්ලෝ යුද්ධ කරේ. ඒ කාලෙත් ඔය වගේ එක එක දේවල් තිබ්බා. රෂියා USA අපි මේව කරා අපි අරව කරා. ඒව කොච්චර දුරට ඇත්තද නැත්තද කියන එක ඒගොල්ලම තමයි දන්නේ. ඉතින් මේකත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්.
1: ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි බලන්නනේ ලෝකයේ ඉස්සරහට යන වේගය. අපි දැන් ඊයේ කතා කරා සුපර් ඉන්ටෙලිජන්ස් එකක්. මිනිස්සුන් අභිබවා යන්න පුළුවන් කෘතිම බුද්ධියක් මිනිස්සුන්ගේ අතින්ම මිනිස්සුන් නොදැනුවත් නිෂ්පාදනය වෙන්න පුළුවන් කියලා. ඊට දවසකට පස්සේ මෙන්න ඇමරිකාව පැත්තෙන් ඇහෙනවා අභ්‍යවකාශයේ අවි, ඒ කියන්නේ මිසයිල් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් අතිශය දරුණු ගණයේ අවි ස්ථානගත කරලා තියෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ අන්න එහෙම ලෝකෙක. කෝච්චිය නකන් මග බලාගෙන.
0: කෝච්චිය නකන් මග බලාගෙන කෝච්චිය පරක්කු වෙලා නකන්.
1: කෝච්චිය පරක්කු වෙලා. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කියලා තිබ්බනේ කෝච්චි දුවනවා.
0: කෝච්චි දුවනවා.
1: 20ක් පැය භාගයක් පරක්කුයි කියන්නේ. නුවාට වගේ පැය භාගයක් පරක්කු කරලා යනවා කියන්නේ ලොකු අතපසු වීමක්.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9:20යි දැන්.

0: ബ്രാൻഡ്സ് കാണുന്ന
1: കടേറ്റ് ലോകുക്കറിലാ നേത്
2: നെതുവസ എൽബി റൺ ആയി തിയനകം අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩිමාත්‍ති කාර්මක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: තේහෙනවා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරිලා?
4: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: නුඹ මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරිමාළු කරි.
5: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘත්‍රිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
6: විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවෙ එක
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: FM 95 FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 26යි ඇල්ගොටවුමේ වෙලාව. හරිද?
1: ඔව්. වෙලාව හරි.
0: වෙලාව හරි.
1: මේ වෙලාව තමයි හරිම වෙලාව ඔයාට ඔයාගේ රයිඩ් එක අප්ඩේට් කරන්න. අප්ඩේට් වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන BYD C-Line 5 එකට.
0: ඕකේ.
1: හරිද? ඔයාගේ පොටෙන්ෂල්ස් අන්ප්ලග් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. මොනවද මේ පොටෙන්ෂල්ස්
0: කියලා කියන්නේ? පොටෙන්ෂල්ස් අන්ප්ලග් කරන්න.
1: ඔයාගේ විභවයන්. ඔයා හිතාගෙන ඉන්නවාට මේ දේවල් කරන්න පුළුවන් කියලා හැබැයි කරන්නේ
0: නැහැ.
1: එහෙම තියනවානේ ඔය ආර්ථික විද්‍යාවෙත් තියනවා මේ පොටෙන්ෂල් කියලා වචනේ ගන්නෙ ඇක්චුවල් ඇන් පොටෙන්ෂල් කියලා තියෙනවා.
0: ඒ
1: කියන්නේ ඇක්චුවල් එක තියෙන ඇත්තට තියෙන එක. පොටෙන්ෂල් කියන්නේ අපිට ඇත්තටම යන්න පුළුවන් දුර.
0: ඒ
1: කියන්නේ ඇත්තකට වඩා යන්න පුළුවන් දුර වැඩි. හැබැයි අපි ඒකට යන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපිට මේ හැකියාව මේ මේ මේ විභවය තියෙනවා කියලා දන්නේ
0: නැහැ. දන්නේ අඳුරගෙන නැහැ.
1: අන්න. ඒක නිසා තමයි කියන්නේ ඔයාගේ උප්පරිම තලයට යන්න නම් ඔයාගාව තියෙන්න ඕනේ වාහනේ තමයි BYD C-Line 5 කියලා කියන්නේ.
0: Build your dreams.
1: Build your dreams. සෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරිකයෙක් නම් වෘත්තිකයෙක් නම් ඒ වගේම තමයි ඔයාගේ පවුලේ කට්ටියට පරිස්සමට ගමන බිමනක් යන වාහනයක් හොයන කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි C-Line series එක. C-Line 5 එක දැන් ඇවිල්ලා තියෙනවා, 6 එක තියෙනවා, ඒ වගේම තමයි 8 එක ඇවිල්ලා තියෙනවා. දැන් මේ 5 එකේ විශේෂත්වයන් ටික මම කියන්නම්. අගල් 8.8 තිරයක් තියෙනවා. මේ ස්මාර්ට් ස්ක්‍රීන් එකෙන් තමයි මුළු වාහනේම පාලනය
0: වෙන්නේ.
1: මම දැන් නුවා දකින්න ඇති. නුවා කිව්වනට මේ ස්ක්‍රීන් නැත්නම් ඒකෙන් තමයි ඔක්කොම විස්තරේ වෙන්නේ කියලා. ආයේ ඒක ටච් කර කර වාට ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වොයිස් රෙකග්නිෂන් තාක්ෂණයේ තියෙනවා. වොයිස් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. එයා කතා බහ කරලා වාට ඔක්කොම ටික කරගන්න පුළුවන්. හරි පහසුයි. සමහර වෙලාවට සමහර දේවල් ටච් කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි 360 view cameras තියෙනවා.
0: හරි.
1: ඔයාට ඕන තැනක ඕන පටු පාරක ඕනම පටු තැනකින් ප්‍රශ්නයක් නැතුව රින්ගල යන්න පුළුවන්. මොකද 360 මාට බලා ගන්න පුළුවන්.
0: කාන්තාවන්ට මේක විශේෂයි.
1: විශේෂයි.
0: ඔව් බයෙන් රිවර්ස් කරන්න ඕනේ නෑ.
1: පොඩි කාණුවල වාහන වට්ටගෙන
0: වට්ට ගන්න ඕනේ නෑ. ඊට වඩා අර දැන් ලංකාවේ තියෙනවනේ මේ පොඩි පොඩ්ඩක් හිර වුණත් කවුරට බැහැලා ඇවිල්ලා කෑ ගහනවනේ.
2: ප්‍රශ්නයක් නෑ. මොකද ඔටෝ පාකින් ගයිඩ්නස් තියෙනවා.
1: ගයිඩ්නස් තියෙනවා.
0: ඒක තමයි. ඉතින් අර කෑ ගහද්දී අපි තව බය වෙනවා. ඇත්තටම ගන්නද ඉස්සරහට ඇයිද
1: තියෙනවනේ.
0: ඔය ප්‍රශ්න මොකුත් නෑ.
1: ඒ ප්‍රශ්න මොකුත් නෑ. ඒ වගේම තමයි V12 function එක තියෙනවා. ඒ කියන්නේ එළියේ පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් වෙන්න පුළුවන්, පික්නික් එකක් වෙන්න පුළුවන්, කැම්පින් වෙන්න පුළුවන්, යාළුවෝ සෙට් වෙලා යනවා නම් ඔයාගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ටික ඔයාට කෙලින්ම පවර් අප් කරගන්න පුළුවන් වාහනේ බැටරි එකෙන්.
0: හරි.
1: එතනින් කරන්ට් එක අරගෙන TV එකක් හරි බලන්න පුළුවන් හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට BYD ගේ කට්ටිය දා එහෙම කරලා පෙන්නවා. ගෙදර තියෙන TV එක හරි ඔයාට පවර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉන්ටෙලිජන්ට් පවර් බ්‍රේක් සිස්ටම් එක තියෙනවා. ඒ කියන්නේ ඔයා බ්‍රේක් ගැහුවට බ්‍රේක් එක වදින්නේ වදින්න ඕන තරමට. ඒ මොහොතේ පොළවේ තියෙන ඝර්ෂණය අපි දන්නවා ෆ්‍රික්ෂන් එක කියලා කියන්නේ. ඒ පාරේ තියෙන තත්ත්වය ලිස්සනවද වැසි වෙලාවක්ද ඒ ඔක්කොම බල්ලා කන්ඩිෂන් ඔක්කොම බල්ලා ඒ මොහොතට ගැළපෙන විදිහට තමයි රෝද හතරට වෙන වෙනම බ්‍රේකින් එක ඇප්ලයි වෙන්නේ. එහෙම නැතෝ ගාව ගමන් ඉද්දගවගේ හිටින්නේ.
0: ඒක වාහනේ හොඳත් නැහැ.
1: වාහනේ හොඳත් නැහැ. ඇතුළේ ඉන්න කට්ටියට හොඳත් නැහැ. ඉතින් මේ වගේ ෆීචර්ස් ගණනාවක් එක තමයි BYD C-Line 5 එක එන්නේ. ආයි මීට වඩා කියන්නේ නැහැ. ඔයා යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාලා වාහනේ මිලදී ගන්න පුළුවන්. ඊට කලින් වැඩි විස්තර දැනගන්න අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගන්න ඕන නම් කෝල් එකක් ගන්න. 0112125125 නම්බෙකට 0112125125
0: රයිට්. ඒ විදිහට BYD එකක් ගනිද්දී ඔයාගේ ගෙදරත් ලස්සනට තියෙන්න ඕනනේ අජි.
1: එහෙනම් ඉතින් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. දම්රෝ එකට ගියාට පස්සේ ඔයාට දැන් අපි කිව්වනේ අවුරුදු 40ක් පුරාවට ලංකාවේ ගෘහ භාණ්ඩ අලවියේ අංක එකේ නම තමයි දම්රෝ කියලා කියන්නේ. ඔයාට දැන් මේ නිදන කාමර කට්ටල මිලදී ගන්න පුළුවන්.
0: කට්ටලයක් කිව්වම ඒ කියන්නේ
1: මොකද්ද ඒ මොනවාද කට්ටලයක්
0: ඇතුළේ කට්ටලේට එනවා බඩු කීපයක් ඇඳ තියෙන්න ඕනේ. බෙඩ් සයිඩ් කබඩ් එක තියෙන්න ඕනේ. පස්සේ කබඩ් එක ඔයාගේ ඇඳුම් කබඩ් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්න ඕනේ ඔයාගේ මිරර් එක.
1: අන්න හරි.
0: අර අපි
2: කණ්ණාඩිය.
0: කණ්ණාඩිය ලස්සන්ට වාඩි වෙලා මේකප් දාන්නේ. අන්න
1: හරි.
0: ඔයාගේ මේකප් ටික දාන ලාච්චුවත් එක්ක එන තියෙන්නේ. අන්න ඒකත් එන්න ඕනේ.
1: ඒ මුළු සෙටප් එකම නේ.
2: ඇත්තටම දැන් අපි අර කතා වචන වෙනස් වෙන විදිය බලන්න. හරි වචන කැඩපත නෙමෙයිනේ.
0: ඔව්.
2: කැටපත.
0: කැටපත.
2: ඔව්. අපි කැඩපත් පවුර කියලා කියන්නේ නැහැ නේ සීගිරේ
0: කැටපත් කැටපත්
2: පවුර. එනකොට ඉතින් අපි අර ඩයන්න දාගලා කියන්න ලේසිින්ද සුකාචාරණයට ඒක හදාගෙන තියෙනවා.
1: කැටපත වෙලා තියෙනවා කැටපත.
0: ඕකේ.
1: හරි. ඉතින් ඒ විදියට ඔයාලට ඕන කරන දේවල්. ඒ කියන්නේ නිදන කාමර කට්ටලේම අවශ්‍ය විදියට එක තීම් එකකින් එක කලර් තීම් එකකින් ඔයාගේ අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන්. කෑම මේසත් කට්ටල. ඔයාට මුළු සෙටප් එකම මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නවීන සෝෆා මාදිලින් ගණනාවක් තියෙනවා. ඔයාගේ කාර්යාලයට ඔෆිස් ස්පේස් එකට ඕන කරන දේවලුත් ෆර්නිචර්ස් උත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව දම්රෝ එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් යන්න දම්රෝ එකට. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් මාස 36ක් දක්වා පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. දැන් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට වාහනයක් ඕනනේ.
1: වාහනයක්
0: ඕන. බිස්නස් එකක් නෙමෙයි ඔයා දැන් ජොබ් එකක් කරන. ඔයා ඊළඟ ස්ටෙප් එකට යන්න බලාගෙන ඉන්න නම් ඔයා වාහනයක් ගන්න ප්ලෑන් කරනවා.
1: ප්ලෑන් කරන් ඇති.
0: ඔව්. එතකොට ඔයා ලීසින් එකක් දාන්න තැනක් හොයනවානේ. ලීසින් සොලියුෂන් එකක් ඔයා හොයනවා. එතකොට තමයි ඔයාට CDB මතක් වෙන්න ඕනි.
1: අන්න ඒකයි. ඒ කියන්නේ මේ ලීසින් එකක් දාද්දී ඒක ඔයාගේ මේ වෙනකොට තියෙන ආදායම් වියදම් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තමයි ඔයාගේ ඔය අපි කියනවානේ ලිවින් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවානේ ඒ ජීවන මට්ටමට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තමයි ලීසින් එක දාගන්න ඕන. ඒ කියන්නේ ලීස් එකක් හරි දැම්මට පස්සේ ඔයාට ඔන්න ඊළඟ මාසේ ජීවත් වෙන එක තර්ජනයක් වෙනවා නම් ඒක ඉගෙන හරියට කරලා නැහැ. හරියට මූල්‍ය උපදෙස් අරගෙන නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ යන්න කියලා CDB එකට. ඔයාගේ බ්‍රෑන්ඩ් නිව් වෙන්න පුළුවන්, රෙජිස්ටර්ඩ් වෙන්න පුළුවන් වාහනයක් ගන්නව නම් ඔයාගේ ආදායමට ගැළපෙන විදිහට, අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට මූල්‍ය සැලසුම් සහ පහසු ගෙවීමේ ක්‍රම CDB එක සූදානම් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ නියෝජිතයෝ ඉන්නවා, ඒගොල්ලෝ එක්ක කතා බහ කරලා මගේ ඉන්කම් එක මෙහෙමයි, මට මේ වගේ වාහනයක් ගන්න ඕන. ඒ ඔක්කොම පැහැදිලිව කියලා ඔයාට අර හරීම ස්මූත්ලි දැනෙන්නේවත් නැති විදිහට ඔයාගේ ගෙවීම් කටයුතු කරගෙන යන්න පුළුවන් විදිහට ඔයාගේ ලීසින් එක අප්‍රූව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩොකියුමන්ට්ස් ගොඩාක් ඕනෙ වෙන්නේ නැහැ, ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ හින්දා රස්තිය ආදු වෙන්නේත් නැහැ. අවුරුදු 6ක කාල සීමාවක් හම්බ වෙනවාට ආපසු ගෙවාගෙන යන්න.
0: අවුරුදු 6ක් හම්බ වෙනවා.
1: අවුරුදු 6ක් හම්බ වෙනවා. ඉතින් කෝල් එක ගන්න CDB එකට මෙන්න මේ නම්බර එකෙන් වැඩි විස්තර දැනගන්න. 011 7383888 එහෙම නැත්නම් ඔයාගේ ටවුන් එකේ CDB ශාඛාවන් තියෙනවා, බ්‍රාන්චස් තියෙනවා, ඕන තැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් හම්බෙලා කතා බහ කරන්න.
0: රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ පෑසුම් වැඩවල. ඒකත් බිස්නස් එක වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
0: ගෙදර වෙන්න පුළුවන්. හරිද? නැත්නම් ඔයා වැඩ කරන්නේ ඒ වගේ තැනක වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
0: මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම දාන්න. මොකද මම අර හිටපු ගමන් කියන්නේ මේ දෙන්නව පහස්සල තියනවා කියලා මම පුටුවට. ඒ මොකද ඇයි ගැලවෙන්නේ නැහැ ඉතින්. ආයි ජනි එකත් ඉන්න වෙනවා
1: බෑග. ආයි ගැලවෙන්න අමාරුයි. දැන් මේ වෙලාවේ මේ කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ගමන් කට්ටිය ජයටම අපි වහගෙන ඇති. ඒකින්ද ඔය පෑස්වම් කටයුතු කරන ශිල්පී මහත්වරුන්ට වගේම අනිත් පැත්තෙන් අපේ ඔය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න මහත්වරුන්ට අපි මතක් කරන්නේ නියම ප්‍රමිතියෙන් යුතු වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරක් වා හොයනවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම ගන්න. මොකද SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26.10 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත
2: උදේ 9:00 විනාඩි 36යි දැන්
3: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස බිරදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: හිරුසාල් පෞලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලෙන් අදම මිලදී ගන්න

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.

0: උදේ 9යි විනාඩි 46යි ඇල්ගොටවුමේ වෙලාව.
1: හරි. යන්න වෙලාවත් ඇවිල්ලා තියෙනවා.
0: යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: ඒ ජනිය ඊළඟට එනවා දේදුණු මාව තරම්. හ්ම්. ඒක හින්දා අපිට යන්න වෙනවා. නැත්නම් අපි කැමති 12 විතර නම් මේ ඇදගෙන යන්න වෙයි.
0: ඒකනේ.
1: ඕනාට ඉතින් ඕන් නැහැ නේ.
0: එහෙම බෑනේ.
1: ඕනාට වඩා ඕන් නැහැ ඕනම දෙයක්.
0: ඒක තමයි.
1: එතකොට කේස්.
0: ඔව්.
1: හරි.
0: එතකොට අගය නැති වෙනවා.
1: අගය අන්න හරි. මොකද්ද නැති වෙන්නේ?
0: අගය.
1: අගය.
0: අගය වැලියු එක.
1: වැලියුස් නැති කරගන්න එපා. ඒකෙන් තමයි අපි 10ට
0: යන්නේ. දැන් මම දැක්කනේ මම එක දිගට ඇවිල්ලා මං ඊයේ පෙරේදා
1: අන්න ඒකයි. නිතරමම
0: ප්‍රශ්නය.
1: පොඩි ප්‍රශ්නද මමත් බැලුවේ ඒකයි පොඩ්ඩක් මේ නිතරම මේ උදේ යාම හරියන්නේ නැහැ. මොකක් හරි කරලා මේ නිවාඩුවක් දෙකක් දාගන්න ඕන.
0: හරි. මේ ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ කැම වේලට අද විජය ප්‍රොඩක්ට්ස් දාලා යන්න ගන්න කියලා. මොකද අචි උයන එක අපිට හැමතිස්සෙම මතක් කරනවා වගේ කලාවක්. හරිද? ඒ කලාව ආර්ට් එකක්. ඒක ප්‍රගුණ කරන්න ලොකු ලොකු ස්කිල්ස් ඕනේ නැහැ. සමහරලාට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හරියට ඔයා හොයාගත්තාම ඒකට අග්ගාලා ඔයාට අල්ල ගන්න පුළුවන්.
1: ඒ කියන්නේ ඒකත් කලාවක්.
0: ඔව්.
1: උයන්න ඕන කරන ටික හරියට හොයාගන්න එකත් කලාවක්. ඒක තමයි වැඩි අමාරුම වැඩි.
0: ඔව්.
1: ඒ ටික හරියට ආවේ නැත්නම් ඔය කොච්චර සෙල්ලම් දැම්මත් වැඩේ හරියන්නේ නැහැ.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ විජය නිෂ්පාදන ගැන. දැන් ඔයාට විජය මිරිස් කුඩු වෙන්න පුළුවන්, විජය කෑලි මිරිස්, ඊට පස්සේ විජය 3/5 කුඩු, විජය මාළු කරි 3/5 මිශ්‍රණය, මස් කරි 3/5 මිශ්‍රණය, ඊට පස්සේ බැදපු 3/5, බැදපු මිරිස් කුඩු, ලුණු කුඩු, අබ කුඩු, සූදුරු කුඩු, මේ වගේ ලොකු රේන්ජ් එක කුළු බඩු ප්‍රමාණයක් ඔයාට විජය නිෂ්පාදන විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි WP
0: ලාංඡනය
1: බලලා ගන්න 100%ක් ස්වාභාවික දේවල් ඔයාට එතකොට ගන්න පුළුවන්.
0: ඕකේ.
1: අන්න එතකොට ඔයාගේ කැම එක රස වෙනවා. ඔයාට හිතා ගන්න බැරි විදිහට.
0: රස වෙනවා, ලස්සන වෙනවා, කන්න හිතෙනවා, සුවඳ වෙනවා. ඔය ඔක්කොම.
1: දැන් මේ ඔක්කොම අපි මේක කතා කරන වෙලාවේ නුවා මූන් වෝක් එක පුරුදු වෙනවා.
0: මම දැන් බැලුවේ MJ ඇවිල්ලාද කියලා.
2: මට තාමත් පුළුවන් ද කියලා බැලුවේ.
0: ඔටෝග්‍රාෆ් එකක් ඉල්ල ගන්න හැදුවේ මං හිතේ ඇස්කොණෙන් දැක්කේ MJ ඇවිල්ලා.
1: MJ වගේ මේ මූන් වෝක් එක දාන්න පටන් ගත්තා. මෙතන මේ පොඩ කාපට් එක උලේ.
0: ඔව් ඒක පොළව පොඩක් ඇදයි
1: ඒක. පොළව ඇදයි. හරි.
0: හරි. ඊට පස්සේ ආට මතක් කරනවා.
2: හන්දට අයිතිවාසිකම් කියුවෙන් පස්සේ අපිට ඔය වගේ පොඩ්ඩක් අයිවිදින්නවත් බැරි වෙයි ඉන්නේ.
1: අන්න ඒකයි. මූන් වෝක් එකේම බැරි වෙයි. ඒක කොපිරයිට් එකයි.
2: අපි හවසට මූන් වෝක් දානවා.
1: හවසට ඕවද මූන් වෙනවා
0: කරන්නේ. ඕවද මූන්.
1: හරි. මේ ඊළඟට අපේ පොඩ්ඩන්ට අවුරුදු 5ට අඩු පොඩ්ඩවාලා ගෙදර ඉන්නවා නම් ඒගොල්ලන්ගේ පෝෂණය ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒගොල්ලන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් උනේ නැත්නම් ඒක ඒගොල්ලන්ගේ අනාගත වර්ධනයට සෑහෙන්න බලපානවා.
0: ඒක සහ මේ ඒක ඒගොල්ලන්ට කරන
1: අසාධාරණ. ඒකනේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ චූටීනේ. ඒගොල්ලන්ගේ වර්ධනයට අනාගත වර්ධනයට ඒගොල්ලන්ට තේරෙන කාලේ ඒගොල්ලන්ගේ මොළයෙන් වැඩ ගන්න වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මනසින් වැඩ ගන්න වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ ඕන ශක්තිය පොඩි කාලේ තමයි දෙන්න ඕන. හැබැයි මේ අවුරුදු 5ට අඩු වයසදී ඒගොල්ලෝ දන්නේ නැහැ ගන්න විදිය. එහෙනම් ඒ වගකීම තියෙන්නේ ආදරණීය වැඩිහිටියන්ට. ඉතින් ඒ නිසා තමයි කියන්නේ පොඩට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් ලබා දෙන්න අනිවාර්යෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා. ඇන්කපීඩියා ප්‍රෝ දීලා නිකන් ඉන්නවා. එයාට හොඳ මේ සමබල ආහාර වේලකුත් දෙන්න, බැලන්ස් ඩයට් එකක් දෙන්නත් අමතක කරන්න එපා.
0: ඇන්කර් එකෙන් මේක මතක් කරනවා.
1: ඇන්කර්ලා මේක මතක් කරනවා. අන්න එතකොට පොඩ ගාන්ට හරි විදියට හරි වයසට ගොඩනැගෙයි. ඊට පස්සේ බාන්න ඔයා දාන සෙල්ලම් ලොකු වුණාට පස්සේ
0: කාට දාඩම්බර?
1: බේටා පරම්පරාවේ පොඩ්ඩෝ මාර දේවල් කරයි කියලා මේ වෙනකොට ලෝකේ විද්‍යාඥයෝ කියලා තියෙනවා. මොකද මේ වෙනකොට කට්ටිය කරලා තියෙන දේවල් වල හැටියට ඉස්සරහට ඒගොල්ලන්ගේ පරම්පරාව අපිට වඩා යුග ගානක් ඉස්සරහින් ඉන්නේ.
0: එතකොට ඇල්ගොටවමේ මාමල නැන්දලා වෙන අපිටත් හරි ආඩම්බරයි නේ.
1: හරි ආඩම්බරයි. මොකද අපි කිව්වනේ
0: මාමල නැන්දයි.
1: මාමල දෙන්නයි නැන්දයි.
0: මාමල දෙන්නයි නැන්දයි.
1: නැන්දයි.
0: ඔව් ඉතින් ඇත්තටම අපි මාමල අවුරුදු 5ට වඩා පොඩ්ඩ කියන්නේ අපි මාමල නැන්දල තමයි.
2: ඒකනේ.
1: ඒගොල්ලෝ ඉතින් එතකොට ඒගොල්ලෝ
0: හරිම ආඩම්බරයි පුතේ ඔයගොල්ලෝ කවදා හරි ලෝකෙ දිනුවාම ඒක නිසා දෙමව්පියෝ
1: මේ අයියලා දෙන්නටත් එහෙමයි. ආඩම්බරයි.
0: අයියලා දෙන්න හරි ආසයි තරුණ විදියට ඉන්න හැමදාම.
2: නැත්තම් ඉතින් ඒකනේ. අපිට අමුතුවෙන් ඉන්න දෙයක් තියෙනවා. විදියට ඉන්න මොකද?
0: විදියට.
1: තරුණනේ.
0: කොහොමද තරුණයි නේද?
1: ඒකනේ තරුණනේ හැමදාම
0: තියෙනවා. මම තමයි මෙතන වයසට යන මනුස්සයා.
1: අන්න හරි.
2: අන්න හරි.
1: ඔයා වයසයි. අපි දෙන්න නම් ඉතින් තරුණනේ ඉන්නේ.
2: මට නම් පොඩි ලෙඩක් හැදුනනේ.
0: වයසට යන්නේ
1: නැහැ. වයසට යන්නේ නැහැ. එක වයසකදී.
2: ඔව් එක වයසකදී හැදුනා. බෙහෙත් ගත්ත හරි ගියේ නැහැ. යන්නෙම නැහැ.
1: ඔව්.
0: ඒ ලෙඩේ මට බෝ වෙන්නේ නැද්ද දන්නේ
2: නැහැ. ඒක බෝ වෙන ලෙඩක්.
1: බෝ වෙන එකක් නෙමෙයි.
0: ඒක අර වාසනාව අනුව හැදෙන ලෙඩක්.
2: නෑ ඒක මේ ඉන්ජෙක්ෂන් එකක් වගේ.
0: රයිට්. හරි දැන් අපි ඉන්නේ සෙප්තැම්බර් මාසේ. සෙප්තැම්බර් මාසේ අද 17 වෙනිදා.
1: අද 17 නේ. ඒ කියන්නේ හරියටම තව දවස්
0: 7කින්
1: කියලා අපි ගමුකෝ. 18 එක් අපි කවුන්ට් කරලා ගන්න. තව සතියකින් විතර, ඒ කියන්නේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔන්න පටන් ගන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. 27 වෙනි වතාවට තමයි පටන් ගන්න. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේ තමයි පැවැත්වෙන්නේ. මේ වදින් කියන්න ඕනේ නැහැ ඉන්ටර්නැෂනල් මේ බුක් මේ එක්සිබිෂන් එක කොහෙද තියෙන්නේ, බුක් ෆෙයර් කොහෙද තියෙන්නේ කියලා කට්ටිය දන්නවා. ඒ වගේම තමයි උදේ 9 ඉඳලා ඔන්න රෑ 9 වෙනකම් වැඩේ යනවා. අපිත් ඉන්නවා එදාට. අපිවත් ඇවිල්ලා හම්බ වෙන්න. ඉතින් එන්න පොතක් ගන්න, කියවන්න, දැනුම බෙදා ගන්න. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත් එක්ක පවත්වන නැත්නම් සංවිධානය වෙන 27 වෙනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 21 වෙනි වතාවටත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ net fm අපි.
0: රයිට්. ඒක නිසා පොතක් ගන්න, පොත් කියවන පුරුද්දක් නැත්නම් මේ සැරි ඒ පුරුද්ද ඇති කරගන්න.
1: අන්න හරියට
0: පොතක් තෑගි දෙන්න, පොත් වලින් සම්බන්ධතාවුත් ගොඩ නගා ගන්න පුළුවන්
1: කටහඬක්. අපෝ
0: පුළුවන්.
2: අපෝ පුළුවන්.
1: අපෝ
2: අපෝ පුළුවන්. අද්දුපි ප්‍රත්‍යක්ෂයි පුළුවන්.
0: ඔය එන්නේ දෙන්නගෙම කටින් එළියට පැන දැක්කනේ.
1: නෑ ඇති.
2: අපිට කරුණාසේන ජයලත් මහත්තයා, උපුල්සන් සන්නස්ගල් මහත්තයා කොච්චර උදව් කළාද
1: තියෙනවද? ඒකයි.
0: ඔව් ඒගොල්ලෝ ගැන ඔය දෙන්න කිව්වේ වෙන කවුරුත් ගැන නෙමෙයි.
1: නෑ නෑ නෑ. අපි පරිවර්තනවල ඉඳලා. ඔව්. ඒ වයින් පවා සම්බන්තා ගොඩ නගාගෙන තිනම්. ඒ කියන්නේ කවුද මේ ආචාර්ය කොනන් ඩොයිල් වෙන්න පුළුවන්. අගතා ක්‍රිස්ටි වෙන්න පුළුවන්.
0: හරි, ඉතින් යන්න බුක් ෆෙයාකට යන්න කියලා මතක් කරනවා. අපි මතක් කරන්න ඕනේ නැහැ, මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම යනවා පොතක් ගන්න, කියවන්න, දැනුම එකතු කරගන්න. මොකද දැනුම කියන එක වාට සල්ලි වලට ගන්න බෑ.
1: ගන්න බෑ. ගන්න බෑ. පුළුවන් තරම් කියවන්න.
0: කියවන්න.
1: කියවන්න කියවන්න
2: පුරුදු තනිට දෙන්න.
0: ඇති කියෙව්වා යන් මන් නැත්තම් ජනි මාව එලවනවා.
1: හරි වෙලා වෙනන් ඉතින් අපි යනවා. ඕගොල්ලන්ට ආයේ හෙට අපිව හම්බ වෙනවා. හෙට අපි DJ night එක ගැනත් ඕගොල්ලන්ව දැනුවත් කරන්න.
0: ඕකේ. එහෙනම් Friday නේද?
1: හෙට Friday. කට්ටියට එහෙනම් ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Melva Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්රෝ. ලෝකෙම cool කරන AC brands ගන්න එන්න තම්රෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 මතන්න.
7: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
8: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
10: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
11: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතරේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meltol, Parasitamol Visheshaki.
13: Seve Dutrajasevaka Obata Vagema, Vishramikarajasevaka Obata, then Visheshamilaka BYD Vahanyak, Bindoi Ekaikai, Ekasivisipai, Ekasivisipaha Matanda, BYD Karusaru.
14: Promethean Kunin Pochita Vijayakurakkan Piti
15: Vijayakurakkan.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න
2: ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
16: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
17: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටිකට ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: Good morning. වෙලාව උදේ 10යි.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැතිවස් සමග මම කේසර. පස්වන ඉන්දුනීසියානු ජාත්‍යන්තර ජනකලා උළලේදී විශිෂ්ටතා සම්මානය දිනාගත් ශ්‍රී ලංකා ජනකලා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. එම ජනකලා උළෙල ලොව රටවල් 15ක සහභාගීත්වයෙන් පසුගිය දසවනදා සිට ඊයේ දිනේ දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇඹිලිපිටිය පදලංගල ජනකලා ආයතනයේ සිසු පිරිස ඉදිරිපත් කළ දේශීය නර්තනාංග සඳහා මෙම විශිෂ්ටතා සම්මානය හිමිව තිබෙනවා. දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ඔවුන්ගේ මව්පියන් සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බවයි නෙට් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපණේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: PLP වාසි, කොයි කාටත් වාසි.
7: ජනි එක දේ දුනු මාවත, දේ දුනු

පිටුවන රඩියගති මූඩ්ඩක චල් කරන්න හැපි පිල්ලක ජනි එක දේ දුන්නු.

0: FM Anupaha, FM Anuhatra, Itashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව 10යි විනාඩි 27යි.
3: එකම අරමුණ. තරඟකරුවන් 14ක්. එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම ළඟදීම
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: Meltol, හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: මොහොතේ වතුර බොන්න පුළුවන්ද?
8: බෑනේ.
7: හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
8: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
7: බෑනේ.
8: ඒ වුණාට ගිරිහිස්ස ඉඳුවර සොයමින් ලත වෙනවා.
7: දැනෙනවද?
8: සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්.
7: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
9: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
11: හරි.
10: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
11: හ්ම්.
10: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
11: වෙන කාටද වයිෆ්? ඔයාට.
10: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
12: කිලියේ කිලියේ මනි මනි මේ
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව හරියටම වෙලාව 10යි විනාඩි 30යි. සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඒක හන්දා වැඩි වැඩියෙන් කෝල් අරගෙන WhatsApp messages එවලා Facebook fan page එකේ මම දාලා තියෙන post එකට වහලින් comment කරලා ඔයාගේ අවස්ථාව වෙන් කරගන්න දැන් ඉඳන්ම උත්සාහ කරන්න. තාපුංචි වෙලාවකින් අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක. කෝල් කරනවා නම් 0112553063 WhatsApp message එවනවා නම් 0711959595 Facebook fan page එකේ දින් NetFM. සින්දු වලට යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ මුලින්ම මතක් කරන්න තියෙන දේ තමයි මේ මත්ද්‍රව්‍ය කියන දේත් එක්ක අපිට නිරන්තරයෙන් විවිධාකාරයේ පුවත් අහන්න හම්බ වෙනවානේ. දැන් සමහර වෙලාවට මාර්ගයේ සිදුවෙන ලොකු ලොකු අනතුරු වලට එහෙම හේතුව වෙන්නේ ගොඩාක් වෙලාවට ඔය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා සුක්කානම අතට ගන්න එක. ඉතින් එහෙම වෙලාවට ඔයාගේ ජීවිතේ විතරක් නෙවෙයි තව බලාගෙන ඉන්න කීප දෙනෙක්ගේ ජීවිතේ පාරේ පහ නිකන් පාඩු යන කවුරු හරි කාගේ හරි ජීවිතේ නිකන් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. මාර්ගානතුරු විතරක් නෙවෙයි සමාජයක් ගත්තට පස්සේ අපරාධ හොරකම් මේ වගේ දේවල් වැඩි වෙනවා. අපිට ආරක්ෂාකාරීව සමාජයේ එහා මෙහා විදලා යන්න නිදහසේ ඉන්න පුළුවන්ද කියන දේ ගැන බයක් ඇති වෙනවා. ඒ හින්දා තමයි මේ හානිකර මත්ද්‍රව්‍ය රටින්ම අයින් කරලා දාන්න රටම එකට ජාතික මෙහෙයුම රජය සංවිධානය කරලා තියෙන ඉතින් ඒ හන්ද තමයි අපිත් ඒ පිළිබඳව ඔයාට මතක් කරන්නේ. දැන් ඔයා දන්නවනම් හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුණු කෙනෙක් එහෙම නැත්නම් ඒවයින් මිදෙන්න කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව සම්බන්ධ කරන්න උපදේශන සේවාවන් වලට ප්‍රතිකාර වලට දැන් රජයෙන් හඳුන්වා දීලා තියෙනවා 19:27 දුරකථන අංකය. මේ දුරකථන අංකයට කතා කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියලා ඒ දේවල් වලින් මිදෙන්න අවශ්‍ය කරන විසඳුම් මොනවද කියලා මේ දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්. 19:27 කියන දුරකථන අංකය. ඒ වගේම තමයි අපේ ආදරණීය තරුණ පරපුරට පාසල් යන ළමයි නම් මේ වෙලාවේ අහගෙන ඉන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට මතක් කරන්න තියෙන්නේ ගොඩාක් වෙලාවට අපි දන්නම කෙනෙක් වෙන්න පුළුවන් අපිව මේ මත්ද්‍රව්‍ය වලට හුරු කරන්න. සමහර විට ඒගොල්ලෝ නොදැනුවත් වේ දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක සතුටින් ඉන්න ඕනේ කියන දේ හිතාගෙන නිකන් අපිවත් ඒ අනික් අයවත් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ හානිකර මත්ද්‍රව්‍ය කියන දෙයට අපි නොදැනුවත්වම යොමු වුණාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ මේ දේවල් වලින් ගැලවෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ හින්දා තමයි කියන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලට මේ මත්ද්‍රව්‍ය වලට කිසිම වෙලාවක ඇබ්බැහි කරන්න ඇබ්බැහි වෙන්න පාවිච්චි කරන්න උත්සාහ කරන්න නිකන් පළවෙනි පාර ට්‍රයි කරලා බලන්නවත් එපා කියලා. ඇබ්බැහි වුණාට කමන්නේ පොත්පත් වලට වගේ. දැන් මේ ඇවිල්ලා තියෙන සාහිත්‍ය මාසයේනේ මේ සාහිත්‍ය මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා කියන දේ දැන් ඔයාට මතකයි කියලා මන් දන්නවා. හරියටම කිව්වොත් එහෙම සැප්තැම්බර් මාසේ 25 වෙනිදා, ඒ කියන්නේ මේ ලබන සතියේ ඉඳන් තමයි ආරම්භ වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වෙනවා. 27 වෙනි වතාවට තමයි මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. දැන් ඉතින් දන්නවනේ ස්වර්ණ පුස්තක සම්මාන, රජත පුස්තක සම්මාන, මේ සම්මාන දිනාගත් අවුරුදු ගාණක් තිස්සේ විශිෂ්ට පොත්පත් බවට පත්වෙන කෘතීන්, ඒ වගේම තමයි කවි පොත්, ඊට පස්සේ අවශ්‍ය කරන රහස් පරීක්ෂක කතා වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කරන පොත්පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මම දැකලා තියෙනවා අර අපි ඉස්කෝලේ යන කාලේ A levels වලට O levels වලට ෂෝට් නෝට් නිකන් අපි තනියෙන් ලියාගත්තනේ. දැන් ඒ ෂෝට් නෝට් print කළාම ඇවිල්ලා තියෙනවා පොත් විදිහට. ඒ වගේ දේවල් වුණත් ඔයාට අරගන්න පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සේ. ඒ විතරක් නෙවෙයි අපි ඉස්කෝලේ යන දුවල පුතාලා වෙනුවෙන් අවශ්‍ය කරන පොත් පයන් පැන්සල් බෑග් ඔය හැම දෙයක්ම අරගන්න එකම තැනයි තියෙන්නේ. ඒ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වට්ටම් සහිතව මේ දේවල් අරගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය තමයි මෙවරත් සංවිධානය කරන්නේ. බොහොම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් NetFM රේඩියෝව මෙවරත් නිල රේඩියෝ විදිහට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. සුපුරුදු විදිහට NetFM කණ්ඩායම හම්බ වෙන්න, ඒ වගේම තමයි අපිත් එක්ක කතා බහ කරන්න මේ හැම දෙයකම අවස්ථාව ඔයාට හම්බ වෙනවා. ඒක හන්දා සැප්තැම්බර් මාසේ 25 ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් විවෘත වෙලා තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න ඔබේ වෙලාව වෙන් කරලා තියාගන්න. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැනත් මම ටග්ගාලා මතක් කරන්නම්. මොකද කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදත් ඇරලා තියෙන්නේ. ඔය අපි බය වෙන ලෙඩ රෝග තියෙන්නේ නිකන් අර නම කිව්වත් ඇති මේ වගේ ලෙඩක් නම් ජීවිතේට හැදෙන්න එපා කියලා එහෙම හිතාගන්න ලෙඩ රෝග. පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග ලේසි නෑනේ හැදුනට පස්සේ. ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්නත් හරි අමාරුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් වෙලාවට ස්පිරිතාල වලට ගියාට පස්සේ කියන්නේ මේ ලෙඩ රෝග නම් එහෙම ලේසියෙන් සුවපත් කරන්න බෑ. ලක්ෂ ගණන් දීලා සැත්කම් කරන්න වෙනවා. ඒ වගේ දේවල් තමයි අපිට අහන්න හම්බ වෙන්නේ. හැබැයි ওই මොකුත් නැතුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බොහොම ලේසියෙන් මේ ලෙඩ රෝග සුවපත් කරගන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ හරියට. කමල් බන්දුල වීරපරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් එතුමඹ ඔයාට හම්බ වෙන්න යන්න පුළුවන් සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ. මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 40යි මේ වෙලාවේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුලින් තැගිවාට ලබා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න තමයි ලෑසි වෙලා ඉන්නේ. දැන් මං කියවනේ අකුරෙන් අකුර තරංග වටය. දැන් මේ ලේසි තරංගෙත් එක්ක ඔයාට සම්බන්ධ වෙන්න චාන්ස් එක තියෙන්නේ මේ මාසේ විතරයි. ලබන මාසේ ඉඳන් අලුත් ගේම් එකකින් තමයි අපි හම්බ වෙන්නේ. ඒක මේ කියන තරම් ලේසි පහසු තරංගයක් නෙවෙයි. කොහොම හරි මේ වෙලාවේ අකුරෙන් අකුර තරංගයත් එක්ක එකතු වෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ කෙනා හැමදාම අපිව අහන කෙනෙක්. වැඩේ තියෙන්නේ අද ඉස්කෝලේ යන්නෙත් නැතුව තමයි අපිව අහගෙන ඉන්නේ. ඒ තමයි අපේ ඊෂදී. ඊෂදී අයබෝවන් සුබ උදෑසනක් වේවා.
1: අයබෝවන් සුබ උදෑසනක්.
0: ඊෂදීගේ ගෙවල් කොහෙද තියෙන්නේ?
1: නාරම්මල.
0: ඔන්න නාරම්මලට තමයි අපි යන්න හදන්නේ මේ අද දවසේ තරංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා බලන්න. දැන් මේ ඊෂදී මොකද ඉස්කෝලේ ගියේ නැත්තේ? එහෙනම් වෙඩින් කේක් කෑල්ලක රස අපිටත් බලන්න පුළුවන් වෙයිනේ. කෑල්ලක් එවනවනේ අපිට. හරි, අපි තරංගයට යන්න හදන්නේ ඊෂදී. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. තප්පර 30ක කාලය ඇතුලේ මේ වෙනකොට වැඩිම වචන ගාණක් කියලා තියෙන්නේ අපිට උඩවැල ඉඳන් කතා කරපු ගිම්හානි. ගිම්හානි හරියටම වචන 42ක් කියලා තියෙනවා. මං හිතනවා අපේ ඊෂදීද ඊට වඩා වචන ප්‍රමාණයක් කියන්න පුළුවන් වෙයි කියලා. ලෑස්තිද තරඟයට යන්න? හැබැයි මේ කිසිම වෙලාවක එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඉංග්‍රීසි වචන කියන්න බෑ. ඊට පස්සේ වචන දෙක ගන්න එකට අමුණලා කියන වචන තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා කියන්නත් බෑ. මල්වත්ත, දම්පාට, රත්මල් ඒ වගේ ඒවා කියන්න බෑ. ලෑස්තිද?
1: ඔව් ලෑස්ති.
0: රයිට්. මං ඔයාට දෙන අකුර තමයි ඔයාගේ නමේ පළවෙනි අකුර. හැබැයි ඔයාගේ නම ඔයා කියන්න බෑ. ඊ අකුර. ඊ අකුර තමයි ඔයාට දෙන්නේ. ලෑස්තිද තරඟයට යන්න? Right, Abiyamu, me akurem akura.
2: Your time starts now.
1: ඊකෝ නාවනවා මදුරා රාගම් මල්ල ලනුව වතුර රශ්මිය මිදුල ලබනවා වාහනේ යනවා වාසනා නායකයා යානේ යනවා වනේ රාගේ අතුරු ලමුකන් නයනා නැන්දා ලංකතු වාස්ස හඳුන් රසවත් අනුව වැස සමලියා යාමේ යන්ත්‍රය යාපනේ යහන් විමල් අන්තරු මහනුවර පරණගිර රංගනවා වේලේ ලම්බේ යක්ෂයා යාපහුවේ රේදිහේ හරකා කාමරංග ගාල් ලොහිස් තරුව වසන්ත තරංග ගවේෂි ශක්ති තබ්ලා වාදන නලාවු තවාරකා කරාඹුව වියපත් තිමිර රෝහල් ලස්සන නයනා ලම්බුව විහෙර රස්නේ
0: කාලය අවසන්, කාලය අවසන්, කාලය අවසන්. මේ ඊෂදී ඉස්කෝලේ වාගේ ළඟ ඉඳගෙන ඉන්නේ යාළුවගේ නම මොකද්ද? එයා කනරි දෙනවා එහෙම කියලා කියන්නේ නැද්ද කතා කරනකොට? මේ හැබැයි යානය කියන වචන දෙපාරක් කිව්වා. හොඳේ මං අහගෙන හිටි. කමන්නෑ ඊෂදී, වේ තරඟයට සම්බන්ධ වෙන එක තමයි වටින්නේ. මං හෙට බලාගෙන ඉන්නවා උන් හරියටම වචන කීයක් කියලා දෙනවද කියලා. මේ සින්දුවට කාව දෙකතු කරගන්නේ?
1: මේ අම්මා ධම්මිකාවයි,
0: අහහ
1: සාතිනිවයි,
0: අහහ
1: මිරුවයි,
0: අහහ
1: අයියගේ උපන්දිනේ.
0: ආ, කීවෙනි උපන්දිනේද? 17 වෙනි උපන්දිනේ. එහෙනම් මෙහෙමයි ඊෂදී, වෙනම පෙට්ටි දෙකක තමයි වා තෑගිඩික වන්න ඕනි අපිට. එක පෙට්ටියක වෙඩින් කේක් දාලා ඉවන්න ඕනි. අනිත් පෙට්ටිය අයියාගේ බර්ත්ඩේ කේක් එකෙන් පළුවක් දාලා ඉවන්න ඕනි. හරිද?
1: යාමේ කියලා.
0: මං අහලා බලන්නම්. හොඳේ. හරි, බොහොම ස්තුතියි ඊෂදී. දිගටම නෙත් අහගෙන ඉන්නා.

0: FM Anupaha FM Anuhatarai Dashmata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ දීලවරුන්ගෙන්
3: වේලාව 10යි විනාඩි 48යි
4: වාසිනා මිනු කොහෙන්ද සර්
5: DLB වාසි කොයි කාටත් වාසි
6: પરંપરા ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර ගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
8: ශ්‍රී ලාංකේය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වල් බඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලයේ මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව Net FM
11: පොත් අපගේ Net වගේ
12: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි
3: වේලාව 10යි විනාඩි 51යි
14: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්
14: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
3: ඩිනර් එක. රෑනේ.
14: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
15: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලමුල්ලන්
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

0: වෙලාව 10:52. මේ වෙලාවේ අපි ඉතින් අපේ ගෙදරට හොඳම ටයිල් වර්ගය තෝරගන්න යන්න තමයි හදන්නේ. මේ මොකද ලංකාවේ ටයිල් කලාව අපිට හඳුන්වා දීපු තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් එක මේ දවස්වල වසර මැද වාසිත් එක්ක 40%ක් දක්වා වට්ටම් අපිට හම්බ වෙනවා. අපි අරගන්න ටයිල්ස් වලට, ඊට පස්සේ බාත්වයා ෆිටින්ග්ස් වලට, එහෙම ඒ ගැන විස්තර කියන ගමන් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක නගරයෙන් නගරයට යන ගමනේ මෙන්න අපේ ඊශාන් කොළු ඇතුළු කට්ටිය ඉන්නවා කියලා කියනවාද අවිස්සාවේල්ලට ගිහිල්ලා. ඉතින් අපේ ඊශාන්ව සම්බන්ධ කරගන්න හදන්නේ මේ වෙලාවේ වැඩි විස්තර දැනගන්න. ආයුබෝවන් ඊශාන්, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් ආයුබෝවන් දෙනවා.
0: මේ ඒක නෙමෙයි කෝවර නංගි. නංගි
1: පොඩ්ඩක් නිවාඩු වෙලා දෙන්න මේ දවස්වල.
0: හා හා හා හා
1: ආරේදී ඔන්න මේ ලස්සන වැඩ කටයුත්තත් එක්ක අවිස්සා වෙල්ල සුන්දර පොරොන් එකතුලා තියෙන වෙලාවේ අපි මතක් කරන්නේ මේ අර ජනි කිව්වාගේම ශ්‍රී ලංකාවේ ටයිල් කලාව හඳුන්වලු අද මේ සන්නාමේ තමයි ජනි ලංකා ටයිල් කියන්නේ වසර 50ක ප්‍රෞඩ ඉතිහාසයත් එක්ක ආදරණීය ගනුදෙනුකරුව පාරිභෝගිකත්වයක බොහොම සුහදව කටයුතු කරන ආදරණීය සන්නාමයකදී අපි ඔබටත් මතක් කරන්නේ මේ හැඩකාරයි සමත්කාරයේ සොඳුරු නවාතන් ගැන කතා කරොත් ලංකා ටයිල් කියන සන්නාමය අපිට අමතක කරන්න අපි අපි දන්නවා ජනි ඕනම දෙයකට කලාවක් රටාවක් මෝස්තරයක් නේද තාක්ෂණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැනේ බාත්รูම් එකට ආරලා ටයිල් එකක් ගෙදර සාලෙට අල්ලන්නේ නැහනේ. සාලෙට අල්ලන ටයිල් එකක් ගෙදර කුස්සියට අල්ලන්නේ නැහැ. මේ ඕනම දෙයකට කලාවක් රටාවක් දෙන මේක හරියටම තේරුම් ගත්තු සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ඔබේ ගෙදරට අපුතු වටිනාකමක් එකතු කරගන්න. ඔන්න වසර මැද සේල් එක 140ක් දක්වා ඩිස්කවුන්ට් එකක් හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අද දවසේ අපි උදෑසන ඉන්නවා මේ ලංකාවේ ප්‍රථම වතාවට අරගෙන එන මොබයිල් ෂෝරූම් එක අරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන. අපි දන්නවනේ මේ අලුත් කලාවක වෙනසක් කරනවා මේ NetFM. අපි තමයි මේ අපූර්ව වෙනසත් එක්ක එකතු වෙලා තියෙන ඉතින් අපි ඔබට මතක් කරන්නේ මේ වටිනාකම එකතු කරගන්න අවිස්සාවෙන් ලවට ඉන්න කෙනෙක් නම් අපි ඉන්නව හරියටම බස් නැවතුම්පොළ සීමාවේ. ඔන්න ලංකාවේ ප්‍රථම වතාවට අරගෙන එන මොබයිල් ෂෝරූම් එකත් එක්ක හවසින් අපි ඉතුල්ගල ආදරණීය ප්‍රදේශයට යනවා මේ වටිනාකම කතා කරලා. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ වසර මැද සේල් එක 140ක් දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න. අලුතෙන් ගියා හදන්න හිතාගෙන ඉන්නවා නම් හදපගේ අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්න ඒ විතරක් නෙමෙයි ඔබේ ගෙදර දැන් ටයිටික පරල වෙලා වෙන්න පුළුවන් නැත්නම් අර ටෙරස් ටයිටේනියම් කරපු පොළවක් තියෙන පුළුවන් කොන්ක්‍රීට් පොළවක් වෙන්න පුළුවන් මේ ඕනම මතු පිටකට ගැලපෙන විදිහට තාක්ෂණයක් උපයෝගී කර ලංකා ටයිල් අපි සූදානම් ඉන්නවා ඔබත් එක්ක මේ වටිනාකම බෙදා හදාගෙන. ඉතින් අමතක කරන්න එපා ISS සහතික වලින් SL සහතික වලින් පරිසර හිතකාමි සමාජ හිතකාමි ආයතනය කියලා සහෝර කරලා තියෙන රටවල් 12 විතර අපේ රටේ නිෂ්පාදනය වෙන ආදරණීය සන්නාමය තමයි ජනි අපි මේ කතා කරමු ලංකා ටයිල් කියලා කියන්නේ. අමතක කරන්න එපා අවිස්සාවිල් ලවට ඉන්න කෙනෙක් නම් එන්න මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න ඔබට පුරාණ ලංකා ටයිල් වසර මැද වාසියක 140ක් දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න ඕනේ.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට. ඒ වගේම තමයි සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ගැන. දැන් මේ දේවල් අපිට ගන්න පුළුවන් මුදලකට තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ සනීප ආරක්ෂාව දියුණු වෙන්නේ. ඒ නිසා තමයි රුපියල් 150ක් වගේ මුදලකට ඔයාට අරගන්න පුළුවන් ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ගැන මම මතක් කරන්නේ. මෘදු බව වගේම තමයි මල්ටි ලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක එන හන්දා ඔයාට බොහොම ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න කිසිම හේතුවකුත් නැහැ. අපේම රටේ අපේම දෙයක් තමයි ආර්යා ඊසි කියලා කියන්නේ. SLS සහතිකය ලැබිලා තියෙන හන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව පුංචි දරුවෙකුටවත් දෙන්න කියන්න පුළුවන්. මේක මේ ගෑල් ළමයි පාවිච්චි කරන දෙයක් වුණාට වැඩි හරියක් ඕක අරගෙන ඉන්න කඩේ යන්න වෙන්නේ අපේ පිරිමි පාර්ශවයේ කට්ටියටනේ. ඒක හන්ද තමයි අපි හැමෝම මතකයේ තියාගන්න ඕනි නම බවට ආර්යා ඊසිපත් වෙලා තියෙන්නේ. අපි ආදරය කරන අපේ යෙහිලියට වෙන්න පුළුවන්, එව නැත්තම් වාගේ වයිෆ්ට වෙන්න පුළුවන්, ආදරය කරන කෙනාට වෙන්න පුළුවන්. අරගෙන දෙනකොට හොඳම දේ අරගෙන දෙන්න ඕනි. ඒක හන්ද ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය වාගේ පළවෙනි තේරීම කරගන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල්බී වාසී. කොයි කාටත් වාසී.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
8: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගේ කීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි.
9: ඇයි ෂුග කියන මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රැසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
11: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගේ කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
14: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. වේලාව උදේ 11:00.

0: කරන සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇතනියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නම් සමග මම කේසර. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂන මහතරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කළා. නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
3: වාසිනා මින කොහෙන්ද සර්?
4: TLB වාසි, කොයි කාටත් වාසි.
5: ශල්ලලා ශල්ලලා ශල්ලලලලලලලා ශල්ලලා ශල්ලලා
6: ජනි එක දේ දුනු මාවත.

වෙලාවේ 11යි විනාඩි 9යි මූඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න තමයි අපි මේ විදිහට ඔයාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ net fm facebook fan page එකේ යන ඔයාට මූණට මූණ මගේ දිහා බලාගෙන live එකේ කතා කරන්න chance එක හම්බ වෙනවා. ඒක හන්ද එන්න net fm facebook fan page එකට මම live එකක් ඇවිල්ලා තියෙනවා. live එකට join වෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවේ live එකේ වැඩි වැඩියෙන් comment කරන ඔයාට chance එක හම්බ වෙනවා මේ පැයේදී අකුරෙන් අකුර තරඟයත් එක්ක එකතු වෙන්න. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයට කෙනෙක්ව මම තෝරගන්න ලෑස්ති වෙන්නේ මේ Facebook live එකේ comment කරන කට්ටිය අතරින්. ඉතින් අපි ඊයේ හම්බ වුණෙත් නෑ. හොන්න එක හන්ද අද තියෙනවා chance එක එන්න live එකට comment කරන්න. අද ඉතින් අපිට විස්තර කතා කරන්න තියෙනවා. දැන් ඊයේ මං ගැන ඕපදූප බොරු ඕපදූප ගොඩක් අපේ අසා කියලා තිබුණානේ. ඇත්තටම ඔය මේ ගෑන් ළමයි බලන්න යන්නේ මන් නෙවෙයි අපේ අසා වැඩිපුරම සිකුරාද දවස්වල බ්‍රහස්පතිද දවස්වල නිවාඩු ගත්තේ කවුද හවස හතරට අසා තමයි යන්නේ ගෑල්ලමයි බලන්න මම මේ වෙන වැඩකට තමයි නිවාඩු අරගත්. කොහොම හරි ඒ දේ පැත්තකින් තියලා ඔයාට මතක් කරන්න ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ තමයි අද ඉතින් මැච් එකක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20යි 20 තරඟාවලියේ තරඟ තුනකින් සමන්විත 20යි 20 තරඟාවලියේ තුන්වෙනි තරඟය අද පැවැත්වෙන නියමිතව තියෙනවා. අද කාඩිෆ් වල තමයි මැච් එක තියෙන්නේ. ඉතින් පහුගිය තරඟේ නම් අපිට ඒ තරම් සුන්දර මතක නෙවෙයි තියෙන්නේ. ලකුණු 119 ක වගේ පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. මට හරියටම ඉලක්කම් මතක නැහැ. කොහොම හරි අද මැච් එකේදීවත් අනේ අපිට ජයග්‍රහණයේ මතක පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉමු. කොහොම හරි ඒ ගැනත් මතක් කරන අතරේ ඔයාලට කියන්න තියෙන ඊළඟ විශේෂම දේ තමයි මේනක සහල් ගැන පණිවිඩය. මේනක සහල් ගැන කතා කරනකොට මට නිකන් හිතුණා මෙන්න මේ වගේ මියුසික් එකක් යටින් ගියා නම් හොඳයි කියලා. පොඩි නිකන් ඒ කාලේ මතක් වෙනවානේ නේ. දැන් නිකන් කල්පනා කරලා බලන්න අපේ අම්මලා ඒ වගේම තමයි අපේ ආච්චි අම්මලා ඒ කාලේ අපේ ගෙවල් වල හදලා දුන්න කෑම එකේ සුවඳ බත් එක ඉදෙනකොට අපි දන්නවා අද මෙන්න මේ ජාතිය හාල් වර්ගයක් තමයි ලිපියේ තියලා තියෙන්නේ කියලා. සුවඳින් අපිට කියන්න පුළුවන්. ගෙදර බත් එකක් ඉදෙනවා කියලා. හැබැයි දැන් එහෙම නෑ නේද? ගොඩක් වෙලාවට මං හිතාගෙන හිටියේ මේ රයිස් කුකර් වල උයන හන්ද වෙන්නේ නැති කියලා. දැන් තමයි තේරෙන්නේ රයිස් කුකර් එකක උයන හන්ද නෙවෙයි හාල් වල ක්වොලිටි එක නැති හන්ද. එහෙම ක්වොලිටි හාල් එකක් හොයන ඔයාට තමයි මේනක සහල් වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. දැන් මේනක සහල් එක ඔයාට පුළුවන් හොඳම සහල් රසය සහල් ටික දැම්බුවට පස්සේ බත්වල රසය හරියටම බලා ගන්න. ගෙදරට ඉන්න කට්ටිය ඉන්නේ ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියනේ ගෙදර ඉන්නේ. එහෙම ආදරය කරන කට්ටියට නිකන් මේ බාල හාල් වලින් හදපු බත් එකක් දීලා ඒගොල්ලන්ගේ පෝෂණය වෙන්න පුළුවන් කෑම රුචිය වෙන්න පුළුවන් ඒ හැමදේම නැති කරන්න හොඳ නෑනේ. නිකන් කල්පනා කරලා බලන්න බත් එකට දාන වතුර ටික පොඩ්ඩක් එහා මෙහා වුණ ගමන් බත් එක බෙරි වෙනවනะ. ඊට පස්සේ නිකන් බත් එක උදේට සමහර වෙලාවට අපි උයනවනේ දවල්ටත් එක්ක. දවල්නකොට බත් එක පිලුන් වෙලා වගේ යන්න යනවන. ඒ කියන්නේ හාල් එක ක්වොලිටි නෑ. මේනක සහල් වැඩි වැඩියෙන් නරගන්න මේනක සහල් ඔය හැම ප්‍රශ්නෙටම උත්තරයක් කියලා මතක තියාගන්න. දැන් මේනක සහල් බයි ඇන් වින් තරඟයත් එක්ක ඔයාට chance එක තියෙනවා ස්මාර්ට් ටීවී එකක් බ්ලෙන්ඩර් එකක් රයිස් කුකර් එකක් දිනා ගන්න. ඒ හන්දා වැඩි වැඩියෙන් මේනක සහල්ම මිලදී ගත්තා කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ පැටියෝ. මේනක සහල් බයි ඇන් වින් තරඟයේදී ඔයාලට සම්බන්ධ වෙන්න තියෙන්නේ මේ සහල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. ඔය කූපන් එකේ තියෙනවා මේ කන්ටැක්ට් නම්බර් එක කුයි ඔයාලට හම්බ වෙන ටැග්ගයි මොකද්ද කියලා. ඊට පස්සේ ඒ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දීලා කියන මම මේනක සහල් ගත්තා මට කූපන් එක හම්බ වුණා දැන් මහත්තයෝ ටැග් ගෙනල්ලා දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ ටැග් අරගෙන එනවා. මේනක සහල් වැඩි වැඩියෙන් ගන්න කියන මතක් කිරීමත් එක්ක Facebook live එකේ comment කරන්න පටන් අරන් ඉන්න මගේ යාළුවෝ කට්ටිය එකතු කරන්න තමයි හදන්නේ. මේ අසා බොරු කියලා දැන් Facebook live එකේ ඉන්න කට්ටියත් මට එක එක කතා කියනවා. ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා. ඒ කියන්නේ අපේ කඩවත ලක්මාලි ගයානි දිසානායක Facebook live එකේ බලාගෙන ඉන්නවා. චතු සුදර්ශී කියන්නේ යාට රෝසමල කියන්න කියලා. චතු රෝසමල Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. නිපුණ අකලංක ඉන්නවා. ඒ වගේම තමයි තරංගා වික්‍රමසිංහ සඳූපමා දේවින්දි. හෙලෝ ජනි ඔන්න අද සින්දුවක් ඕනි. මම සඳූපමා දේවින්දි හෝමගම ඉඳන් කියලා අපේ සඳූපමා කමෙන්ට් කරලා තියෙනවා. නිරංජි අඹගහ වෙදර ඔයාවත් මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. එන්න Facebook live එකට.

වෙලාව 11 විනාඩි 18යි. අපි සින්දුව අහලා ඊළඟ සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් වාගේ වාසනාව කොහොමද ඔයාට ළඟටම අරගෙන ඉන්නේ කියලා තමයි මතක් කරන්න හදන්නේ. වෙන කොහොමවත් නෙවෙයි කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක් ඔයාට කරන්න තියෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දීලා තියෙන අලුත්ම ටිකට් එක වුණු වාසි ලොතරැයිය ඔයාගෙම කරගන්න එක. දැන් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට නම් මම පෙන්නනවා, මොකද මේ වෙලාවේ මම මගේ ෆෝන් එකේ DLB වාසි ලොතරැයිය අරගෙන තියෙන්නේ. එතකොට මම දන්නවා මගේ වාසනාව කොයි වෙලේ හරි මගේ ගාවට කැරකිලා එනවා කියලා. DLB Sweep app එක ඩවුන්ලෝඩ් කරගන්න Facebook live එකේ ඉන්න කට්ටියට වැඩේ පේනවා. ඒ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඕගලන්ට පුළුවන් ලේසියෙන්ම මේ වාසි ලොතරැයිය කොහෙවත් යන්නේ නැතුව මිල දී ගන්න. දැන් අපි හැමෝම මේ paperless digital කියන ක්‍රමවලින්නේ වැඩ ගනුදෙනු කරන්නේ. එතකොට මේ ටිකට් එක විතරක් හන්දියට ගිහිල්ලා නිකන් මේ කොලයක් මිල දී ගන්නවා වගේ දෙයක් කරනවට වඩා ඔයාට ලේසියි app එක through මේක ඩවුන්ලෝඩ් කරගන්න එක, ඊට පස්සේ buy කරන එක. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසි. DLB Sweep කියලා Google එකේ සර්ච් කරාට පස්සේ ටික් ගාලා එනවා ලින්ක් එක. ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා. ඔයාගාව iPhone එකක් තිබුණත් Android phone එකක් තිබුණත් ඔයාට මේක කරගන්න ලේසි. DLB වාසි ලොතරැයියම ගන්න කියලා මම ඔයාට වැඩියෙන් මතක් කරන එකට එක හේතුවක් තමයි මේ වාසි ලොතරැයිය වෙළඳපොළට හඳුන්වා දීලා තියෙනම ජයග්‍රහකයන් වැඩි කරන එක මූලික අරමුණ කරගෙන. රුපියල් මිලියනේ තෑග්ගක් තියෙනවා සුපිරි තෑග්ග විදිහට. ලක්ෂ 5 තෑගි තියෙනවා. ඒ වගේම තමයි ඔයාට රුපියල් 50,000 තෑගි 25,000 තෑගි. කොටින්ම ගේනවා නම් දැන් ටිකට් එකේ අංක දෙකක් ගැලපුවම රුපියල් 25,000ක තෑග්ගක් ඔයාට හම්බ වෙනවා. කොච්චර ලේසිද බලන්නකෝ දිනන එක. ඒක හන්දා වාසි ලොතරැයිය වැඩියෙන් මිල දී ගන්න කියලා මම ඔයාට මතක් කරනවා. වාසි ලොතරැයිය මිල දීගෙන රුපියල් 25,000ක් හම්බුනාට පස්සේ හොඳ ෂොපින් පාරක් දාන්න අපිට පුළුවන්. ඒ ෂොපින් කරන අතරේ ගෙදර කුස්සියට ඕනි දේවලුත් අරගන්න අමතක කරන්න එපා. ෆ්‍රීලන්ස් නිෂ්පාදන තමයි ගෙදරට කුස්සියට ඕනි කරන බඩමුට්ටු අතරේ අපි වැඩිපුරම අරගන්නේ. මොකද ෆ්‍රීලන්ස් අන්නාමේ යට තේනවා නූඩ්ල්ස් එනවා, සෝයා මීට් එනවා, කුළු බඩු ටික එනවා. ඔය ටික අරුණම ඉතින් තව මොනවද ගන්න තියෙන්නේ නේද? දැන් ෆ්‍රීලන්ස් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන්ස් බැදපු තුන පහ කොඩුව එක කියලා කියන්නේ ඔයාගේ ගෙදරට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන දෙයක්. මොකද මේ බැදපු තුන පහ කොඩු දාලා එළවලු ඊට පස්සේ මස් මාළු හැම හදනකොට එනවා හොඳ රසක්. ඒ වගේම තමයි වෙනම සුවඳ. ඒ නිසා අර අමුතුන පහ කුඩු දාලම ගෙදර තියෙන හැත් ගෙදර හදන හැම ව්‍යංජනයක්ම මස්මාළු జాතියක්ම හදන්නේ නැතුව බැදපු තුන පහ කුඩු ටිකකුත් දාලා හදන. දැන් බැදපු තුන පහ කුඩු දාලා හදන්න කිව්වයි කියලා අමුතුන පහ කුඩු ටික කබලක තියලා බැදලා ඕක මේ පුච්චගෙන එහෙම කරලා මේ බැදපු තුන පහ කුඩු හදාගන්න එපා. ලේසියෙන්ම කඩේට ගිහිල්ලා ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු පැකට් එකක් ඔයාට අරගන්න පුළුවන්. Facebook live එකේ ඉන්නව සෑහෙන පිරිසක් මේ වෙලාවේ. නන්දනී රාජකරුණා, ජනී අද ඔයා ගොඩක් ලස්සනයි. අනේ මට දැන් අඩි 5ක් විතර උඩට යන්න සිද්ධ වෙනවා ඒක වෙන්ට එකත් එක්ක. මම ඔයාව එකතු කරගන්නම්. හයි නුවර, අපි හැමෝම එකතු කරගන්න. නුවර කළු වෙලා. නුවර කළු වෙලා කියන්නේ නුවරද කළු වෙලා තියෙන්නේ, නුවර හසද කියන්නේ කළු වෙලා තියෙන්නේ. හරියටම මෙහෙම කියලා තියෙන්නේ මේනකා ගීතාංජලි. ඒ වගේම තමයි දිලේක මදුෂාන් ඒකනායක ඉන්නව Facebook live එක බලාගෙන. මෙයාගේ නම හරියටම කියනවා නම් ඕගොල්ලෝ දන්නේ මේ DJ සී ලකි. හෙට අපේ අර නිතෙෆම් DJ නයිට් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ බැටල් එකට එන එක කොල්ලෙක් තමයි මේ විදිහට අපේ Facebook live එක බලාගෙන ඉන්නේ. කුෂානි රන්දිකා, ගුඩ් මෝර්නින් ජනී කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉෂාරා කරුණාරත්න තමයි නියම කමෙන්ට් එක දාලා තියෙන්නේ. මං ඊයේ එන්නේ නැති වෙන්න හේතුව එයා මාව කිඩ්නැප් කරාලු. දාන්න ඕනේ පොලිසිය පැමිණිල්ලක්. එන්න නිතෙෆම් Facebook fan page එකට. අපේ ජොලිය යන චිල් එකේ යන Facebook live එකත් එක්ක එකතු වෙලා මොනහරි කතා කරමු ඉතින්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11:55 විනාඩි 55යි.
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න
6: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: ලුණු
1: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වෙනිදා සිට BMICHQ ශාලාවට එන්න මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ.
2: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. उच्चरा क्लांग में नहीं पा. आई एम दुरा सुन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना
3: මොකද වයිෆ්?
4: ඔයා ගැතින් වැරද්දක් වෙනවා. හා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා.
3: හා.
4: කවුද මුලින්ම සමාව ගන්න?
3: මම ගන්නවා.
4: හරි, එතකොට මගේ ඇතින් වැරද්දක් වුණා.
3: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
4: වැරද්දුවනේ. වයිෆ්ලාගේ ඇතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
5: කිලියේ කිලියේ මනි මනි මේ ගතෝපිල් ඔරු මලමුල්ලන් පොගුම්.
6: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

මේ ඊයේ අසා දේදුරු මාවතට ඇවිල්ලා එක එක බොරු කතා ප්‍රචාරය කරලා මේ මගේ ශ්‍රාවක හිතමිතුරු හැමෝම මං ගැන දැන් වැරදියට හිතාගෙන ඉන්නේ. කොල්ල කවුරුත් ගෑල්ලමෙක් බලන්න ගිහිල්ල නෑ. කොල්ල තාම තනිකට ලිස්ට් එකේ ඉන්නේ. හොඳේ සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඒක හන්දා එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට කලින් comment කරන්න ඔයාගේ නම ගම contact number එක. ඊට පස්සේ අපිට call කරන්න 01125533 number එකත් මතක නැති වුණා. ඊට පස්සේ whatsapp message එකක් දාන්න 01159595 සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ ඔය රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. ඒ රජයේ ඒ ශ්‍රේණියේ සහතිකේ එහෙම ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට පරතරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන දැනගෙන ඉන්න ඕනි. ඒ හින්දා තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන ඔයාට මේ තරම් මම මතක් කරන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න කලින් කෝල් එකක් ගන්න 0177 හරි 0773 273 540. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව මතක් කරන්න ඕනි. මේ හානිකර මත්ද්‍රව්‍යත් එක්ක අපේ සමාජයට කොයි තරම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද කියලා නිකන් නිරන්තරයෙන් අපිට අහන්න හම්බ වෙනවනේ. අපරාධයක් හොරකමක් මොකක් හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඔකේ අගට යනකම් හොයාටම් කියන ගියාම් පස්සේ බලන්න තියෙන්නේ ඒ හැම දෙයකම මුල වෙලා තියෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹිලා ඉන්න කෙනෙක්. නම් වශයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. ඔයගොල්ලෝ දන්නවනේ මොනවාද මේ මත්ද්‍රව්‍ය කියන දේවල්. නිකන් ඔය දන්නේ නැති කෙනෙක් කවුරු හරි ඒ නමක් දැනගෙන ඊට පස්සේ පොඩ්ඩක් try කරලා බලන්න කියලා පාවිච්චි කරොත් එහෙම එතනත් වරද මගේ වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. මොකද ඇබ්බැහි වුණාට පස්සේ මේ දේවල් වලින් බේරෙන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. 19:27 නම්බර් එක ඔයගොල්ලෝ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. මෙහෙම හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒ දේවල් වලින් බේරෙන්නේ කොහොමද, ඇබ්බැහියෙන් මිදෙන්නේ කොහොමද, ඒ හැමදේම පිළිබඳව ඔයාට සහාය වෙන්න තමයි රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ නම්බර් එක ඔයගොල්ලෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා ඕගොල්ලන්ට කියන්න, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හරියටම කිව්වොත් එහෙම සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ආරම්භ වෙන්න නියමිතයි. තව හරියටම ගත්තොත් එහෙම දවස් 8ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් 27 වෙනි වතාවට තමයි මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ. අපි හැමෝම බලාගෙන ඉන්නවානේ පොත් ප්‍රදර්ශනයේ තියෙන්නේ කවද්ද කියලා. මොකද මේ සාහිත්‍ය මාසය කිව්ව ගමන් අපිට පොත්පත් පිළිබඳ වෙනදටත් වඩා වැඩිපුර ඇල්මක් ඇති වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට කොළඹවට ඉන්න කට්ටිය අපේ අර නංගිලා මල්ලිලා නම් මල්ලිලා ඒගොල්ලන්ගේ නංගිලා එක්ක, නංගිලා ඒගොල්ලන්ගේ අයියලා එක්ක අනිවාර්යයෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බලන්න යනවා. අඩු ගානේ ෆොටෝ එකක් ගහගෙන ඉන්න හැරි. හැබැයි එහෙම නෙවෙයි, ගිහිල්ලා අනිවාර්යෙන් පොතක් පතක් ගන්න, අඩු ගානේ එක පොතක් හරි අරගන්න. අවුරුද්දට එක පොතක් කියෙව්වත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද පොත් කියවීම කියලා කියන්නේ හැමදාම ඔයාගේ අනාගතය දියුණු කරන්න උපකාරී වෙන හොඳ පුරුද්දක්. හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංසදය මේක සංවිධානය කරනකොට net fm අපේ නිල රේඩියෝ විදිහට මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. යන් සින්දුවට, සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 36යි අපි ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න කෙනෙක්ව සම්බන්ධ කරගත්තා. එයා ඇවිල්ලා WhatsApp එකට අපිට මැසේජ් දාපු කෙනෙක්. මං හිතන්නේ මැසේජ් 100ක් විතර දාලා තිබුණා. ඒ සුදුසුකම හොඳටම ප්‍රමාණවත් අපිට ගේම් එකට සම්බන්ධ කරගන්න. ඒක හන්දා මේ වෙලාවේ මම යන්න හදන්නේ වැයවලට. මං හැබැයි දන්නේ නැහැ වැයවල තියෙන්නේ කොහෙද කියලා. මං දැන් අපේ රොෂේනිව සම්බන්ධ කරගෙන එයාගෙන් අහගන්නවා ලිපිණ වැයවල තියෙන්නේ කොහෙද කියලා. ආයු බෝවන් රොෂේනි, සුබ උදෑසනක් වේවා.
1: ආයු බෝවන් සුබ උදෑසනක්.
0: දැන් කියන්නකෝ පළවෙනි ප්‍රශ්නට උත්තරේ. ඒ තමයි වැයවල තියෙන්නේ කොහෙද? කොහෙද? හොරණ. හරි, හොරණ කිට්ටුයි අපිට. බලගිනුන වෙලාවක අපිට පුළුවන් වැයවලට ගිහිල්ලා රොෂේනිගේ ගෙදරින් දවල්ට කාලා ඉන්න. හරි, කොහොම හරි අපි යන්න හදන කරපු ගිම්හරි එයාගෙන් සල්ලි ටික උදුරලා අරගන්න අපේ රොෂේනිට පුළුවන් වෙයිද කියලා. හැබැයි අමාරු අකුරක් තියෙන්නේ වාට. හරිද? මේ අකුර මට දුන්නේ අපේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා රත්නපුරේ ඉඳන් නිපුණ අකලංක මල්ලි. නිපුණ අකලංක තමයි මේ අකුර දෙන්න කියලා මාව පෙළඹෙව්වේ. ඔයාව මෙහෙම අමාරුවේ දාන්න.

0: ඥානවති තාත්තා තල ලකුණ නරිය යාලෝ වතර රහස සල්ලි ලිහිල් අනුව වාහන නංගි ගිරව වනේ යක්ෂ සාන්ද තරම මල්ලි ලිපේ යන නගර නිල වහල ලලිත් තරහ හනික කඳ දරුවා වරම් මතක කනුව වැස සර මුහුද දයනය යමුණ නදිය යෝධය යහන නින්ද දකුණ නිවස සබන් නුවර රැල්ල නදේ නියම මලේ යානේ අතර රුවන් නෙළු මුහුද දහම මැත සතුර ටාණිය යුදුන නැට ඩිගිරි රෙද දිය දෙදන් නහය අපන ඉවල ලාභය යුද්ධ දසුන් නෙලි ලෙල ලෑල ලකා කාන්ති තිත තිත් තුවාල ඒකා මිහිරි රිද්ම මනුස සතුර රාවණ නාදී යුද වරක කැත තීම විහඟ ගඟ ගුහා විදුර රොටිය යොහාන
1: කාලය අවසන් වැඩේ හරියන්නේ නැහැ ඕගොල්ලන් අමාරු දාන්න කියලා බොහොම අකුරේ මේ සිංහල හෝඩියේ තියෙන අමාරු මකුරා කොයා ගත්තා මේගොල්ලෝ ඒක මේ අනික් වචන වලටත් වඩා ලේසියට කියනවනේ හරියන්නේ නැහැ වැඩේ රොෂේනි කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න
0: අම්මවයි තාත්තවයි මල්ලිවයි නංගිවයි
1: අහහ
0: අම්මවයි මොකක්වයි කියවයි අකුර දෙන්න ගෙනාවයි
1: මේක
0: හරිනේ නැහැ මොනවයි එකතු කරගන්න
1: අකුර දුන්නේ නිපුණ අකලංක Facebook live එක බලාගෙන රත්නපුරේ ඉන්නේ කොල්ල හරිද ආමුණු වෙලාවක ගහන්න එනවා බොහොම ස්තුතියි දිගටම net අහගෙන ඉන්න

0: FM, anu hatărai, dar jumătate, Net FM.
1: Velava oba veta gena enne
2: ali diunu kala brand new bajaj 3 road ratya divaina pura api hiti 1500 kata adika alavi seva saha amatara kotas jale samagin oba veta david peeris motor company private limited vetin
3: velava 11 vinadi 43 ai
4: ekama aramuna taranga karuan 14 ekama kirulak venuen taranga vadina atishaya tiranaatmaka sati hataka utkarshavat aarambaya අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
5: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0383 380169.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
7: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: මගේ දරුවගේ නම සජිත නිම්නේ එයාට වයස අවුරුදු 9යි මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ නමුත් දැන් ඒ ධන ඉස්ත ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ දැන් ඒ අය කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාටත් මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලනවා.
8: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න.

0: ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 071 856 0956
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
3: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
4: වෙන කාටද වයිෆ්? ඔයාට
3: අදත් වැරද්දුවානේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
5: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: වෙලාව 11:47. දැන් අපි සින්දුවට යන්න කලින් ටග්ගාල මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය WhatsApp messages දාලා තියෙන කට්ටිය අපිට කතා කරා මේ අපේ අර වීරේ අයියා වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන 3 wheeler park එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ධර්මයයි බණ්ඩාරයයි කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපිට WhatsApp message එකක් දාලා තියෙනවා අම්පිටියේ මුල්ල පිහිල්ලේ ඉඳන් අපිව අහගෙන ඉන්න මන්දාකිනි. මන්දාකිනි ගැන තමයි රොමේෂ් සුගතපාල සින්දුවක් කියලා තියෙන්නේ. මා සිත්තම් ඔබ සිත්තම් ගෙතුවා මන්දාකිනි කියලා. අන්නයා ස්වර්ණ බිම්මල් ප්‍රොඩක්ට්ස් එකේ ඉන්න යාළු ඔක්කොම එකතු කරගන්න කියනවා. අම්මා නේෂා, ඊට පස්සේ කොඩිතුවක්කු, ආචි ඉන්නවා, සන්ධ්‍ය, මේ හැමෝම එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි හයි ජනි, මම කෑගාලේ රාම් කියලා අපේ කෑගාලේ රාම් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අහුගොඩ නෙත්ති පොළ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගාමන්ට් එකේ වැඩ කරන සියලුම දෙනාව සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. සුපවයිස ඉන්නවා සන්ධ්‍ය අක්කා, අනෝමා, දේවී, සීතා, ඊට පස්සේ අනුෂා, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. මේ සින්දුවත් එක්ක අපි යන්න හදන්නේ ඊළඟ පැයට. අපි ආයෙත් ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා දෙදුණු මාවතෙන් හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: PLB වාසි. කොයි කාටත් වාසි.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔයා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: கண்ண என்ன தம் ப்ரோ?
1: அக்மா வித்தில் ஃபேட்டி லிவர். பயவே நிப்பா, சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான். அப்பே வெதுகம அப்பே உருமய. 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத. 0-47-31-33-540.
2: மாத்தர ஃப்ரீலேண்ட் சீஸ் ரச சோயாக்கக ரச பலமுது. மாத்தர ஃப்ரீலேண்ட் சீஸ் ரசதி சோயா மீட். வர்ணக்காரக ரசக்காரக கிசிவா கடங்கு நேத்த.
3: 1947 දී මෙක්සිකෝ වලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
5: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
3: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
5: 69 දී හදටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
3: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
6: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
7: Net FM Algo Town
8: brought to you by
9: Prime Residences within Obawithata gena ena Kolamba 9 hi idivana The Prime Colombo addama katha karanna 0710-777-333
10: Loma danna Samsung ganna hondama tanai
11: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
13: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
14: ඔව් ඉතින්
13: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
15: ගිනි රැකවරණය ජාතික සුරක්ෂිතකරණය Gallane Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
16: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
17: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
18: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: Net FM Algo Town
19: FM අනුපහ FM 94.8 Net FM Divine Pura
9: Velavu Daval Dolahai

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කසුනි නානයක්කාර, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. වර්ජනය තිබුණත් පස්සරුවේ දුම්රිය දහවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්, මෙතෙක් සාකච්ඡාවක්වත් නොලැබුණු බවට වැඩබලන වෘත්තීය සමිතිවලින් ප්‍රකාශයක්. ඉහළගිය වාහන මිල 15 වැටේ, පොඩි වාහන ලක්ෂ 10කින් පමණ අඩුවී ඇතැයි ආනයනකරුවෝ කියති. 22 ගැන අධිකරණ තීන්දුව මැති සභේට දැනුම් දෙන දවස ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් Net News වෙත හෙළි කරයි. කරන්නාගොඩ සහ යෝෂිත අධිකරණයට.
0: Net News. The truth people trust.
3: 2 දින වර්ජනයක් ක්‍රියාත්මකවත අද පෙරවරුවේ සියලු කාර්යාලීය දුම්රිය දහවනය කළා කියලා දුම්රිය බලධාරීන් කියනවා. ඒ වගේ හවසත් සාමාන්‍ය පරිදි දුම්රිය දහවනය කරන බවයි ඔවුන් කියන්නේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. දෙදින වර්ජනයක් ක්‍රියාත්මකවත් අද පස්සරුවේද සාමාන්‍ය පරිදි කාර්යාලීය දුම්රිය දහවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය වර්ජනය සහ දුම්රිය දහවනය සම්බන්ධයෙන් Net News සමග විශේෂ සංවාදයකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා මේ බව කියා සිටියා.
5: ඒ කියන්නේ අද උදේ කොපමණ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වුණාද?
6: ඔව්, ඇත්තටම දැන් අපි ගත්තොත් කැලණිවැලි මාර්ගයේ දුම්රිය 7ක් කාර්යාල දුම්රිය කොළඹට එන්න ඕනේ. ඒ 7ම ධාවනය වුණා. ඊට පස්සේ අඹුක්කර දුම්රිය ස්ථානයේ දුම්රිය 6ක් එනවා. ඒ දුම්රිය 6ම ධාවනය වුණා. ප්‍රමාව, ගණේවත්, කුරුණෑගල, පොල්ගහවෙල, මීටිගම, ඒතකොට දහලාවත, මීගනුව, මාතර, බිලියත්, අලුත්ජන, කාල්ල, ඉක්කඩුව, අල්පර
5: අද සතියේ දවසක්, ඒ වගේම පාසල් පැවැත්වෙන දවසක් ළමුන් ප්‍රවාහනය කරන දුම්රිය අද
6: දිනේ පාසල් ළමුන් සඳහා දහවල් දුම්රියක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් කරුණු සලකලා පාසල් දුම්රිය අවල
5: වර්ජනය දුම්රිය වෘත්තීය සමිති නම් කියන්නේ ඒගොල්ලන්ගේ වර්ජනය සාර්ථකයි කියලා.
6: මට ඉතින් කියන්නේ දුම්රිය සියල්ල ධාවනය කළා කියන එක විතරයි.
5: දැන් මේ වර්ජනය ක්‍රියාත්මක වෙනවනේ. එතකොට දැන් ඔබතුමාලා දුම්රිය ධාවනය කරන්නේ, දුම්රිය ධාවනයට කවුද යොදාගෙන තියෙන්නේ මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ?
6: වර්ජනයේ නිරත නිලධාරීන් මගේ නිරත නොවන නිලධාරීන් පිළිබඳව තියෙනවා. ඒකෝට තවත් සීනිවල නිලධාරීන් ඉන්න. මේ හැමෝගේ සාමූහික උත්සාහයකින් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍රතිපාදන ගන්නවක් තියෙනවා. ප්‍රවාහන උපදෙපාර්තමේන්තුව, වාණිජ උපදෙපාර්තමේන්තුව, ඒතකොට මාර්ග උපදෙපාර්තමේන්තුව, සංඥා උපදෙපාර්තමේන්තුව, ධාවන බල උපදෙපාර්තමේන්තුව, වැඩිම ආරක්ෂක අංශ, මේ සියරම එකතු වෙලා තමයි මේ දුම්රිය ක්‍රියාත්මක කරන්නේ. හැමෝම තමන්ගේ කමන්ට පුළුවන් උපරිම මේ වෙලාවේදී මගේ ජනතාවට පහසුවක් සලසන්න ඒගොල්ලන්ගේ දායකත්වය සලසන තියෙනවා.
5: ඒ කියන්නේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති වලට වඩා රාජකාරී නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති ප්‍රමාණය වැඩිද?
6: ඉතින් මම හිතන්නේ මේ විදිහට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ බඩවැඩ සහභාගී වෙලා නැති ඇති. මට ඇත්තටම ඒකට ඍජු අදහසක් කියන්නේ මොකද මේ වෙලාවේදී එහෙම කවුන්ට් එකක් අපි අරගෙන නැහැ.
5: ඒක මගේ අන්තිම ප්‍රශ්නේ. මේ අද දින ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කරනවාද?
6: අද දින ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කරනවා.
5: අපිට ආරම්භ වුණා අද පෙරවරුවේ ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරේ නැහැ කියන කාරණාව. හවසටත් ඒ විදිහමද වෙන්නේ?
6: සමහරක් තැන්වල දුම්රිය ස්ථානවල තමයි ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ. ඉතින් සමහර දුම්රිය ස්ථානවල වැඩවගේ සහභාගීලා තියෙනවනම් ඒ තැන්වල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි මගේ ඉන්න ප්‍රවේශ.lk කියන වෙබ් එක හරහා තමන්ගේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම පාසුවෙන් මේක දුම්රිය පාසුවෙන් ලබා දෙලා තියෙනවා. ඒතකොට ඒක ගැටලුවකින් තොරව මගේ ඉන්න හැකියාව තියෙනවා තමන්ගේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීම.
5: ඇප් එක හැම මගියෙක්ම භාවිත කරන්නේ මේ වෙලාවේ. අද පස්වරුවේ දුම්රියට ධාවනයක දුම්රියට ගොඩ රැගෙන ඉන්න මගියෙක්ට ප්‍රවේශ පත්‍රයක් ඉදදී ගැනීමට නොහැකි වුණොත් ඔහුට අද දිනේ ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය ගමන් කිරීමට හැකියාව තියෙනවා.
6: හැමෝගේම අද ස්මාර්ට් ෆෝන් තියෙනවා. එතකොට බොහොම සරල දෙයක් ඒක. මම හිතන්නේ ඉන්ධන ලබා ගැනීමේදී ඒක බොහොම හොඳට පාවිච්චි කරලා. ඉතින් මම හිතන්නේ ඒකේ කාටවත් අපහසුතාවයක් හෝ තියෙනවා කියලා සහ මම හිතන්නේ ඒ ලයි මගෙන් අන්වෙන්වටින් උදව් කරගන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ට ප්‍රේසපත්‍ර හයිතෝ දුන්නේ යන්නේ අවශ්‍යතාවය තියෙනවා. ඒගොල්ලෝ අවංක පතුලාගෙන ප්‍රේසප්ටි කොස්සේ තමන්ගේ ප්‍රේසපත්‍ර ලබා ගැනීම හැකියාව අවශ්‍ය තරමට තියෙනවා.
5: ධාවණේ වන දුම්රියවන්ට හා දුම්රිය ස්ථානයට විශේෂ ආරක්ෂාවක් අධිධනිය යොදවලා තියෙනවද පුතුමා?
6: ඔව් ඇත්තටම මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේ දුම්රිය ආරක්ෂකගේ අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා.
3: අද පෙරවරුවේ කාර්යාලය දුම්රියෙන් පැමිණි මගින් කිහිප දෙනෙකුද net news වෙත මෙලෙස අදහස් පළ කළා.
7: මේකනම් සාර්ථක වෙන්නේ නැහැ නිකන් අපි නිකන් ටිකට් ගන්න නැතුව අදහවන්නේ ටිකට් ගන්න නැතුව ආවා කියන්නේ ආණ්ඩුවට පාඩුවක් නෙමෙයි මේක. ආණ්ඩුවට පාඩුවක් කළා ආණ්ඩුව රිද්දන්න බෑනේ. වෘත්තීය සමිතිය කියන්නේ අත්ත වශයෙන්ම වෘත්තීය සමිතිය කියන්නේ හැමදාම වෘත්තීය සමිතිය ස්ට්‍රයික් කරනවා. ස්ට්‍රයික් කළා ස්ට්‍රයික් කළා එනේන ආණ්ඩුව වටන්නේ ට්‍රයි කරන්නේ. ඒක නෙමෙයි වෘත්තීය සමිතිය අදහ ගන්න කොයි වෙලෙ රජය තමයි උත්සාහ කරන්න ඕනේ.
8: පරක්කුද මොකද? බොහොම පරක්කුවක් තියනවා තමයි. ඒ වුණාට ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවකදී රජය අපහසුතාවයටපත් කිරීම සම්බන්ධයෙන් කනගාටු පළ කරනවා.
3: මේ අතර තමන් ආරම්භ කළ වැඩ වර්ජනය සාර්ථක බවයි වර්ජනය නිරත දුම්රිය වෘත්තීය සමිතිය පැවසුවේ. කෙසේ වෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන් මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව වර්ජනයට එක්ව සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා net news වෙත කියා සිටියා.
9: සිදු සාකච්ඡාවක් දැනට ලබා දීලා නැහැ. පෙර පැවති සාකච්ඡාවලදී අපි අවශ්‍ය කරුණු දැනුම් දීලා තියෙනවා. දුම්රිය ධාවනයේ සිදු වෙන්නේ නියමිත ක්‍රමවේදයට නෙමෙයි. දුම්රිය ආදායම මේ මොහොතේ තහිමිමින් පවතිනවා. දෛනික දුම්රිය ගමන් වාර අඩුවෙමින් ඇවතින් 150 180 අතර තියෙන පදනමක පවතින කාලයකදී අද දිනේදී දුම්රිය ගමන් වාර 45ක් 50ක් ධාවනය කරලා පුරසාරන්දර දෙපාර්තමේන්තුව ප්‍රධානිය ගැන අපි කනගාටු වෙනවා. ඔහු කළ යුත්තේ මේ දුම්රිය ධාවනය නෙමේ සමස්ත දුම්රිය පද්ධතියේ ප්‍රගමණයට කටයුතු කිරීම. ඒව නොකර වංචා දූෂණ වලට අනුබල දෙමින් කටයුතු කිරීම පිළිබඳ අපි නැවත විරෝධය පළ කරන අපේ සංකේත වැඩ වාචනයේ හෙට දිනේ රාත්‍රී 12 දක්වා අපි අකණ්ඩව පවත්වාගෙන යනවා.
10: සාමාන්‍යයෙන් දිනකට දුම්රිය කීයක් වගේද ධාවනය වෙන්නේ?
9: දිනකට දුම්රිය ගමන් වාර 150 180 මට්ටමකට පහළ බහැලා තියෙනවා. නමුත් සමස්තය ලංකාව උරාම ධාවනයේදී 450ක පමණ ගමන් වාර ධාවනය විය යුතුයි. නමුත් ලිත්වාසුලිකුළු අටුවෙන් කඳුරට ප්‍රදේශයේ නැති නිසා 350 380 වගේ ප්‍රමාණයක් ධාවනය විය යුතුයි. එක 150ක් ධාවනය කරමින් තමයි පවතින්නේ. ඒකත් මේ මොහොතේදී මේ වැඩවැජනත් එක 50ක සීමාවකට තමයි සීමා වෙලා තියෙන්නේ.
3: කෙසේ වෙතත් ඇතැම් වෘත්තීය සමිතිය සියපටු අරමුණ වෙනුවෙන් වර්ජනය නිරත වන බවයි ලොකමෝටිව් ඔපරේටර්ස් ඉංජිනේරු සංගමය පැවසුවේ. ඒම සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා.
11: අද උදෑසන කොළඹට පැමිණීමට තිබූ සෑම මාර්ගයකින්ම කොළඹට පැමිණීමට තිබූ කාර්යාල දුම්රිය සියල්ලම කොළඹ කරා ධාවනය වුණා. මේ අවස්ථාව වන විටත් ධාවනය වෙමින් පවතිනවා. දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගුනේ නැහැ. යම් යම් තාක්ෂණික දෝෂ නිසා දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණත් ඒ සඳහාද දුම්රිය රියදුරන් නිල කිරීම කටයුතු සිදු කර තිබුණා. එම නිසා දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් මේ වන විට නැහැ. දුම්රිය ධාවනයත් සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මගේ ජනතාවට කියන්න තියෙන්නේ කිසිදු අපහසුතාවයක් නැහැ. දුම්රිය වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි ධාවනය වෙනවා. ඔබ ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ප්‍රමාදයන් සිදු වෙනවා ඒ තාක්ෂණික කටයුතු නිසා. එසේ නොමැතිව දුම්රිය කිසිවක් අවලංගුනේ නැහැ. දුරගමන් සේවා කිහිපයක් නැවතුණා. ඒටත් හේතුව මේ වර්ජණය නිසා සිදුවන දුම්රිය රියදුරු හිඟේ නෙවෙයි, දුම්රියේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා තමයි ඒවා අවලංගු කිරීමට සිදු වුණේ. වෘත්තීය සමಿತಿ යම් යම් නායකයන්ගේ පුද්ගලික පටු වමනාවන් මේ තුල ගැබ් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතාමත්ම පැහැදිලිව වර්තමාන කාලය තුල සිදු කරන ලද අසාර්ථකම වර්ජණය මේ බව අප සංගමයක් විදියට නෙවෙයි මගී ජනතාවගෙන් අදහස් ලබාගෙන බලන්න ඔවුන් අපහසුතාවයට පත් වුණාද මේ දුම්රිය වර්ජණය නිසා කියලා.
3: සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමේ ලේකම් SP විතානගේ මහතාද දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
12: දුම්රිය වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමಿತಿ 25ක පමණ ප්‍රමාණයක් හිටියා. දුම්රිය වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච වෘත්තීය සමಿತಿ කියන ආකාරයට ඒ වෘත්තීය සමಿತಿ වල නායකයන් පමණයි සමහර වෙලාවට වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා තිබුණේ. සමහර වෙලාවට ඒ වැඩ වර්ජනයට ඒ නායකයන් පවා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යාමට අපට පුළුවන් වුණා. දුම්රිය ස්ථාන කීපයක හැර අනිකුත් දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. කොටුව මරදාන දුම්රිය ස්ථානයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යනවා. ඒ වගේම පිට ප්‍රදේශවල අනිකුත් දුම්රිය ස්ථානවලත් කටයුතු පවත්වාගෙන යනවා. ඒ නිසා දැන් දුම්රිය වැඩ වර්ජනය නිසා වැඩ වර්ජකයන් බොහෝ වෙලාවට උත්සාහ කරා දුම්රිය ධාවනය අත්හිටවලා රටට දැවැන්ත හානියක් කරන්න, රජයට පාඩුවක් කරන්න සහ රජයට පීඩාවක් ඇති කරන්න, මගී ජනතාවට ලොකු පීඩාවක් ඇති කරන්න. නමුත් ඒ අරමුණ වැඩවර්ජකයන්ගේ ඒ අරමුණ පරාජය කළා. අපට පුළුවන්කම ලැබුණා දුම්රිය ධාවන කටයුතු නිසි ආකාරයෙන් කරන්න.
3: විවෘත වෙළඳ පොලේ වාහන මිල කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි ආනයනකරුවන් පවසනවා. ඇතැම් වාහන රුපියල් ලක්ෂ 10කින් පමණ මිල අඩුවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහතා.
13: වාහන මිල ගැන සෑහෙන අඩු වෙලා තියෙනවා. දැන් ඒ තවත් අඩුවේ කියන එක මම විශ්වාස කරන්නේ. ඉතින් පාරිභෝගිකයන් හොඳ අවස්ථාවක් මේ ගන්න එක. ඉතින් වෙළඳපොළ නැවත ප්‍රකෘති වෙච්ච එක මම හිතන්නේ ලොකු ගානකින් වැඩි වෙනවා. ගොඩක් වෙළඳ මේ වෙලේ වාහන පාඩුවට දෙන්නේ. මේක තමයි ගණන් කරවන්න තියෙන හොඳම වෙළඳපොළක් කියලා කියන්න පුළුවන්.
14: මොන වගේ වාහනද සාමාන්‍යයෙන් වෙළඳපොළේ අරන් තියෙන්නේ?
13: දැනට ලංකා ජනප්‍රිය වාහන තියෙන යාරිස්, රේස්, වෙසල්, වැගන්ආර්, ඩයිහසු මිරා, සුසුකි වෑන් ඒ වගේ පොඩි හැම එකක්ම ලක්ෂ 3-4-5කින් සමාන කරලා ලක්ෂ 10ක විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මම හොඳ වෙළඳපළක් ගණන් කරුවාට මේ අවස්ථාව තමයි තමුගේ වාහනයක් ගන්න ඕන නම් ඇවිල්ලා වාහන ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ලාභදායි ලෙස.
3: රජයේ විසින් සිදු කරන බදු සංශෝධනයක් හේතුවෙන් ඉක්ොත් මාස කිහිපෙදී වාහන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා. එසේ තිබියදී දැන් වාහන මිල අඩු වී තිබෙනවා. 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 22 ඇනබෙන පාර්ලිමේන්තු සැසියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. යෝජිත මෙම අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉමහත් ආන්දෝලනයකට ලක් වූවක්. ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 යන දින දෙකේදී සිදු කිරීමට දින නියම කර තිබෙනවා. එහෙත් යෝජිත කෙටුම් පත අභියෝගයට ලක් කරමින් සහ ඊට පක්ෂව ගොනු කෙරෙනු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. පෙත්සම් පිළිබඳ විභාගයේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ තීන්දුව කථානායකවරයාට දැනුම් දෙන බවයි. මෙවැනි පසුබිමක 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සිදු කෙරෙන්නේ කෙසේදැයි ඇතැමෙකු කුතුහලයකින් සිටිනවා. ඒ පිළිබඳ නෙට් නිවුස් කළ විමසීමකදී දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා අදාළ තීන්දුව ලබන 22 නැරඹෙන පාර්ලිමේන්තු සැසියේදී පාර්ලිමේන්තුවද ඉදිරිපත් කරනු ඇතැයි කියා සිටියා.
15: මේ වන විට 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ අධිකරණ තීන්දුව මේ වනකම් දැනුම් දීමක් කරලා නැහැ. ඒ අතරතුර තමයි ඔබතුමාලා දින නියම කරගන්නේ විවාදයට. දැන් කොහොමද දින නියම කරලා තියෙන විවාදය කරන්න? අධිකරණ තීන්දුව තවමත් දැනුම් දීමක් සිදු වෙලා
16: නැහැ. අපට දැන් කාල සටහනක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ එන 20, 22 or 23 වෙනකොට පැහැදිලි ලෙසම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒකත් එක්ක තමයි මේ සංවාදය පාර්ලිමේන්තුව ඇතුලේ යොදාගෙන තියෙන්නේ. ඒක විධි විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් නෙවෙයි. ඒක පැහැදිලි අදහසක් තියෙනවා. 22 පටන් ගන්න පාර්ලිමේන්තු සතිය ඇතුලේ පළවෙනියටම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි කියන විශ්වාසය අපට තියෙනවා. ඒකත් එක්ක තමයි මේ දින යොදාගෙන තියෙන්නේ.
3: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කළා. නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. ඉරානය සමග පවතින යුද ගැටුම් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉරාන බලධාරීන් සමග ඍජුවම සාකච්ඡා කළ බවයි. කෙසේ වෙතත් වොෂින්ටනේ කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඒ සඳහා ඇමෙරිකාව ප්‍රායෝගිකව පියවර ගත යුතු බවත් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානි මොහසින් රිසායි අවධාරණය කර ඇති බවයි විදේශ මාධ්‍යන්හි දැක්වුණේ. මේ අතර යේමනේ සහ සෞදි අරාබිය අතර මෙන්ම හවුති සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් උග්‍රවීමත් සමග මැදපෙරදිග කලාපයේ සාමි සහ රාජතාන්ත්‍රික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඉල්ලීමක් කර තිබෙනවා. නෙත්නිවුස් නිමාව. නෙත්නිවුස් මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
17: නෙත්නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව සමස්ත ලංකා ආවරණශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතාද මෙලෙස අදහස් පළ කළා.
18: අපිට ඇසෙන් දැක්ක වගේ විශ්වාස කරන්න පුතක් අපක්ෂපාතිව ඒකගෙන හරපානවා ජනතාවට. ඉතින් අපි සුබ පතනවා. අපි විශ්වාස කරන දිවේදිත් ඔබතුමන්ලා මේ ගෙනියන මාධ්‍ය සංකල්පයේ නොවෙනස් දෙබිඩි පිළිවෙතකින් තොරව මේ යන විදිහටම ගෙනියන්න වාසනාව ශක්ති ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
19: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
20: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
21: දේදුනු මාවත දේදුනු මාවත
22: brought to you by
23: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
24: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුර වෙත පහතා හමුවන්න 0773 273 540.
25: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
26: වාසිනා මෙන කොහෙන්ද සර්?
27: BLB වාසි. කොයි කාටත් වාසි.
28: 0.5 production presents

ජනි එක දේ දුනුම්මා.

වෙලාව 12යි විනාඩි 24යි net fm දේදුණු මාවතේ අවසාන පැයට තමයි අද දවසේ මේ විදිහට අපි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මේ පැයේදී මට තියෙන ලොකුම රාජකාරිය තමයි මේ පැතර WhatsApp messages ඉවලා call කරලා මගේ නම කියන්න ජනී කියලා කියපු කට්ටියව සින්දු වලට එකතු කරගන්න එක. හැබැයි ඊට කලින් ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ මේ කොයි දේ අපි කරන්නේත් රසට කාලා බීලා ඉන්න. අර අපි හැම වෙලේම කතාවට වගේ කියන්නේ අත හෙල්ලුවේ නැත්තම් කටහොල්ලන්න හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කටහොල්ලලා කනකොට රසට කැම ටික තියෙන්න ඕන. ඒ නිසා තමයි මම ඔයාට මතක් කරන්නේ මේනක සහල් සහ ප්‍රීලන් නිෂ්පාදන ඔයාගේ ගෙදර කැම වේල රසවත් කරන්න කැම වේල හදන්න එකතු කරගන්න කියලා. දැන් මේනක සහල් ගැන මතක් කළොත් ඉන්නේ එහෙම මේනක සහල් කියලා කියන්නේ අපේම රටේ අපේම උරුමය අපි ගාවට අරගෙන ඉන්න නිෂ්පාදනයක්. මේනක සහල් එක්ක ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන නාඩු, කීරි සම්බා, සාම්බා, මල් නාඩු, ඊට පස්සේ රතු කෑකුළු, සුදු කෑකුළු ඕනි කරන හාල් జాතියක් ඔයාට මේනක සහල් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ ඔයා දැන් හාල් අරගන්න ගියාට පස්සේ ඕක තේරෙනවා අපේ අම්මලට. එහෙමනම් තේරෙනවා ඔය හාල් එක හොදනකොට අඳුරගන්න පුළුවන් මේ හාල් එක ක්වොලිටිද කියලා. ඒක හන්ද තමයි ඔයාට මතක් කරන්නේ. ක්වොලිටි සහල් එකක් අරගන්නව නම් අනිවාර්යයෙන්ම අරගන්න ඕනි මේනක සහල් කියලා. මොකද ඒක හාල් එක අතට ගත්තම අර හාල් ඉටිගේ ඉදෙනකොට බත් එක බවට පත් වෙනකොට දැනෙන සුවඳත් එක්කම අපිට තේරෙනවා මේක නියමයි, මේක ක්වොලිටි කියලා. ඒ හින්දා අපේ ගෙදර හැමෝටම ආදරෙන් අපි දෙන කෑම වේල හොඳ කෑම වේලක් බවට පත් කරගන්නනේ අපි හැමෝම උත්සාහ කරන්නේ. ඒ හින්දා මේනක සහල් ගෙදරට අරගෙන ඉන්න කියලා මම ඔයාට මතක් කරනවා. මේනක සහල් අරගන්න අතරේ වාට තෑගි දිනන්නත් පුළුවන්. මේනක සහල් buy and win තරඟයත් එක්ක smart tv එකක්, ඒ වගේම තමයි rice cooker එකක්, blender එකක් දිනා ගන්න පුළුවන්. මේ එකක් එකක් කියලා කිව්වට මේවා ගොඩ ගොඩ තියෙනවා හොඳේ. ඒගොල්ලෝ වෙනම store කරලා තියෙන්නේ බඩු ටික, දැන් ඕගොල්ලන්ට දෙන්න ලෑස්ති කරලා. ඒක හන්දා මේනක සහල් bag එක ඇතුලේ තියෙන coupon එකේ තියෙන number එකට call එකක් දීලා whatsapp message එකක් දීලා කියන්න මෙන්න මං මේනක සහල් අරගත්ත, දැන් මගේ tag අරගෙන ඉන්න මහත්තයෝ කියලා කියන්න. එතකොට ගෙනල්ලා දෙනවා tag එක ළඟේ නියෝජිතයෙක්. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදන ඔයාගේ ගෙදර කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්නවා කියලා මම දන්නවා. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන අලුත්ම නිෂ්පාදනය දැන් ඉතින් මේක අලුත්මත් නෑ, මාස දෙකක් තුනක් වෙනවා ඇවිල්ලා. හැබැයි ඉතින් දැනට තියෙන නිෂ්පාදන අතරේ තියෙන අලුත්ම නිෂ්පාදනය තමයි මේ ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. අපි හැමෝම කැමතිනේ පොඩ්ඩක් කටට සැරට මසාලා රහට කෑම හදාගෙන කන්න. අන්න එහෙම කැමති අය වෙනුවෙන් තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවේ මසාලා රහ අරගෙනාව කියලා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනල්ලා හදන්නේ නැහැ. ලංකාවේ අපේම අමුද්‍රව්‍ය එකතු කරලා තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න ඔයා ඉන්දියන් ස්ටයිල් එකට රෙස්ටෝරන්ට් එකක් කරන කෙනෙක් වගේ නම්, හෝටල් එකක් කරන කෙනෙක් වගේ නම් ඉන්දියාවේ රස ලංකාවේ කුළුබඩු වලින් අරගන්න පුළුවන් කියලා කියන කොච්චර ලේසියිද කියලා. එහෙනම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් අරගන්න එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. දැන් සමහර පැතිවල කට්ටිය එළවලු වලටත් මාළු කියලා කියනවනේ. මේ මේ මාළු නෙවෙයි, අර තෝරා පරා කියලා මාළු ඉන්නේ, මුහුදේ ඉන්න මාළු, වැව් වල ඉන්න මාළු. අන්න ඒවට තමයි රෙඩ් කරි මසාලා එකතු කරන්නේ. බ්ලැක් කරි මසාලා තියෙන්නේ මස් ජාති වලට දාන්න. දාලා හදලා ගත්තා කියලා කියන්නේ ආයෙතින් පංකාදු පහයි. රයිට්, මේ සින්දුවට යන්න හදන්නේ අපි. සින්දුවට යන්න කලින් මම මතක් කරන්නම් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය කවුද කියලා. කොකෝ අපේ සුදු මහත්තයා. එහෙම කියලා කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ මගේ මිතුරු කැල. මම ඕගොල්ලන් එකතු කරගන්නම්. කලවානේ පුෂ්පක්කා, පවුලේ සියලුම දෙනාව ඉන්නවා එකතු කරගන්න. හස්බන්ඩ් ප්‍රියන්ත, ඉරේෂණංගිව දුවල දෙන්න ඉන්නවා. මාවත් එකතු කරගන්න ඔලු ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී බෝලේ, මම බෝලේ නෑ දෙයියෝ. මොරටුවේ සුජානි චන්දිමා තමයි එහෙම කියලා දීන්නේ. මම ඔයාව එකතු කරගන්නම්. සුබ දවසක් ජනි. ඊයේ නම් ඔයාව අහන්න බැරි වුණා. ඔව්, ඊයේ මම ආවේ නැහැ. අපිට එහෙම මැසේජ් එකක් දාලා තියෙන ශෂිකා. ශෂිකා අපි වහගෙන ඉන්න ගොඩක වෙල ඉඳන් මහරගම දුලාණි අක්කා. මම ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට ගොඩක් ආදරෙන්. වර්කාගොඩ අනුර ගාමන්ට් එකේ කෙල්ලෝ සෙට් එක. ලක්ෂී, නදී, සඳුනි, සාමත, අමර, සමන්මලි, සමාන්ති, දේවි, පූජා, නිමාලි, විනෝදනි. කට්ටියම එකතු කරගන්නවා. සම්පත් මල්ලිත් එකතු කරගන්න කියලා කියනවා. බලන්න කෙල්ලෝ ටික මැද්ද ඉන්නේ එකම කොල්ල තමයි සම්පත් මල්ලි. නරියට කුකුල්ලු බාර දුන්නා වගේ ඇදිනේ. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්දු ඩයස්සයි අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ සඳලි අනුරාධපුරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යන්න හදන්නේ දොදොල් කන්න. හම්බන්තොටට යන්න වෙනවා හැබැයි දොදොල් කන්න. හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අපේ ශානක මැසේජ් එකක් දාලා තියෙනවා. මං එයාට ආදරයට දැන් කියන ශාන බෝයි කියලා. ආනන්ද, මහීමා, සසීමා, රන්දිමා සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. කට්ටියම එකතු කරගන්නම්. ගිනිගත් හේනේ ඉඳන් අපේ ලීලානන්ද අයියා මැසේජ් එකක් දාලා තියෙනවා.
දුව රිතීෂා, කාවින්ද්‍යා, ඒ වගේම තමයි වයිෆ් අනුෂා එකතු කරගන්න කියනවා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ විනීත අක්කා මැසේජ් එකක් දාලා කියනවා. එයා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සබ්දරම්මාව අහගෙනලු ඉන්නේ. ඊළඟට යන්න හදන්නේ අපි හොයාගෙන පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකට. මොකද එතන ඉන්නවා අපේ චතු නංගි සහ යාගේ කාන්තා බලයනිය. කොල්ලෙක් එහෙම ගාව ගන්න කැමති නැද්ද? උතන ජොබ් එකක් දෙන්න කැමති නැද්ද? හේලිත ෆැෂන් එකේ ඉන්නව සමන්ති, මානෙල් කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජාන්ති, නිශාන්ති, සුනේත්‍රා, දේවින්දි. ඊයේ කොහෙද කියලා අහනවා. කොහෙවත් ගියේ නෑ ගෑල්ල, මේ බාර නෙවෙයි ගියේ කියලා විතරක් මතක තියාගන්නකෝ. ඉංගිරියාවතේ තැලිගමයි දින සංසලා ෆැෂන් එකේ ඉන්න රංජිත්, නිසංසලා, රන්දි, තවින්ස, යසිස්මා කටියත් එකතු කරගන්නවා මේ සින්දුවට.

එහෙම ආල හැඟුම් හිතේ ඇති වුණාට පස්සේ මල් සුවඳින් ලොවම නැහැවෙනවා වගේ දැනෙනවා. හැබැයි ওই ආල හැඟුම් ටික ඉතින් ගෑල්ලමෙකුට කියලා යාව යාළු කරගත්තට පස්සේ ඒගොල්ලන්ව මේන්ටේන් කරන එක මාර අමාරුයිනේ. ඒ හින්දා තමයි අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනේ කියලා මං වාට මතක් කරන්නේ. ඒගොල්ලෝ ඉතින් සල්ලි කන මැෂින් වගේ. අත්දැකීමෙන් නෙවෙයි කියන්නේ හැබැයි හොඳේ. කොහොම හරි ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ අතේ සල්ලි ටිකක් තියෙන වෙලාවක එහෙම සල්ලි හොයාගන්නේ කොහොමද කියලා මතක් කරන්න ඕනේ අතේ සල්ලි නැති වෙලාවක. කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. සංවර්ධන ලොතරැයි මණ්ඩලය අලුතින්ම හඳුන්වා දීලා තියෙනවා වාසි ලොතරැයි. දැන් වාසි ලොතරැයි එක තෑගි කන්දරාවක් ඔයාගේ කරගන්න පුළුවන්. තෑගි කියලා කියන්නේ සල්ලි තමයි තෑගි විදිහට හම්බ වෙන්නේ. රුපියල් 25000 තමයි පුංචිම තෑග්ග තියෙන පුංචිම තෑග්ග රුපියල් 25000යි. හිතා ගන්නකෝ. ඊට පස්සේ රුපියල් 50000 තෑගි තියෙනවා. ඊට පස්සේ ලක්ෂ 5 තෑගි තියෙනවා. ලොකුම තෑග්ග රුපියල් මිලියනයක්. මෙහෙම තෑගි ඔයාට වෙන් කරලා ලබා දීලා තියෙනම වැඩිම වැඩි ප්‍රමාණයක් ජයග්‍රාහකයෝ බිහි කරන එක අරමුණු කරගෙන. දැන් හිතන්නකෝ මිලියනේ ජයග්‍රාහකයෝ 10ක් විතර බිහි වෙනවා. ඊට පස්සේ ලක්ෂ 5 ජයග්‍රාහකයොත් 10ක් විතර බිහි වෙනවා. 50000 වේම නම් 50ක් විතර දෙන්න පුළුවන්. කොහොමද චාන්ස් එක? ඒ හින්දා තමයි DLB වාසි ලොතරැයි අදම මිලදී ගන්න කියලා මම ඔයාලට මතක් කරන්නේ. හන්දියට ගියාට පස්සේ ටිකට් ෂොප් එකේ ඉන්න අයියාගෙනොත් අනිවාර්යයෙන්ම අරගන්න පුළුවන්. ඒ වගේම තමයි DLB sweep app එක ඩවුන්ලෝඩ් කරගත්තනම් ලේසි. මමත් කරන්නේ DLB sweep app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්ලයින් buy කරන එක. එතනින් වාට වාසි ලොතරැයි අරගන්න පුළුවන්. දැන් වාසි ලොතරැයියේ සුපිරි දිනුම් මැදීම සූදානම් කරලා තියෙනවනේ. හරියටම කියනවනම් ඔක්තෝබර් මාසයේදී සිද්ධ කරන්න. දැන් මේ වැඩෙත් එක්ක තව ජයග්‍රාහකයන් බිහි කරන්න සූදානම් ඉන්නවා. මේ සුපිරි දිනුම් මැදීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. එදාට රජ වාසි කියන නමක් දාලා තව තෑගි ටිකක් එක්ක විශේෂ දිනුම් මැදීමකුත් කරලා තව තෑගි දෙන්න සූදානම් ඉන්නවා. රුපියල් 25000 තෑගි තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් යතුරු පැදියකුත් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ තෑගි ටික නම් මිස් කරගන්න එපා. බොහොම පුංචි මුදලකින් ඔයාට මේ වාසිය ඔයාගෙම කරගන්න පුළුවන්. DLB වාසි ලොතරැයිය හදම අරගන්න කියලා මතක් කරනවා. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදබැතු. වාසනාව අපි ළඟට එනවා කියන්නේ නැති වෙලාව. ලෙඩ රෝගත් ඒ වගේ තමයි කියන්නේ නැති වෙලාවක හිතුමනාප එකපාරට ඇවිල්ලා අපේ ඇඟේ පදිංචි වෙනවා. වකුගඩු රෝග, ඊට පස්සේ දියවැඩියාව, කැන්සර්, මේ ලෙඩ රෝග ඉස්සර තමයි අපි හිතාගෙන හිටියේ අවුරුදු 50ක් විතර පැන්නට පස්සේ තමයි හැදෙන්නේ කියලා. දැන් එහෙම නැහැ. අවුරුදු 10 කටියටත් මේ වගේ ලෙඩ රෝග තියෙනවා. සතුටින් කියන්න ඕනි කාරණාවකුත් නෙවෙයි. හැබැයි ලේසියෙන් ඔය ලෙඩ රෝග හැම දෙයක්ම සුවපත් කරගන්න පුළුවන්. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහින් කමල් බන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා ඉන්නව දෙවි කෙනෙක් වගේ එතන ඔයාට පිහිට වෙන්න බලාගෙන. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා අපේ කවුද දන්නවද? බෝකුන්දර නිවන්තිඩියේ දේවින්නෑ ෆැෂන් එකේ ඉන්න අපේ දීප්ති අක්කා, ඉනෝෂ් සර්, ක්‍රිෂාන්ත අයියා, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, අවන්දිනංගි, නදීෂවිස්, දාමික මල්ලි, සසංක මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ ස්මාර්ට් ඇපරල් එකේ සෙට් එක අපිව අහගෙන ඉන්නවා. කොහෙද ස්මාර්ට් ඇපරල් තියෙන්නේ කියලා නෑ. කොහොම හරි පෙහර්ෂා තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. අමුතු ලස්සන නමක් තමයි පෙහර්ෂාට තියෙන්නේ. ඊට පස්සේ හුන්නස්ගිරියේ SMT ඇපරල් එකේ ඉන්න යාළුවෝ කට්ටිය ගීතානි මැසේජ් එකක් දාලා දෙනවා. මං ගීතානි එකතු කරගන්නම්. මා බලගම PLJ අයියා. ඒ වගේම තමයි කොටුවැල්ලේ ප්‍රසංගියක්වත් එකතු කරගන්න ඕනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇහැලිගොඩ බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා සමීර කුෂන් වර්ක්ස් එකේ යාළුවෝ කට්ටියත් එකතු කරගන්න කියලා. අසංක සඳරුවන් හික්කඩුව ඉඳන් අපිව අහගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ ප්‍රේමසිරි අයියා කිතුල්කොටේ ඉඳන් කෝල් එකක් ගත්තා. හරි අමාරු ඉළුවේ වැතර කෝල් ගන්නද? අම්මා ගුණවති, ඒ වගේම තමයි අසංක මල්ලි, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර කට්ටියම එකතු කරගන්නවා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. බොස් ඉන්නවා චමින්ද, සනත්වයි, රසින්දුවයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අවිලි ඉන්න හැමෝමයි එකතු කරගමු. ඊට පස්සේ කුවේටින ප්‍රියන්ත, එයාගේ වයිෆ් කාන්ති, ඔයගොල්ලමත් එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ අප්සරාව එකතු කරගන්න. අප්සරා ඉන්නේ සීගිරිය නෙවෙයි තංගල්ලේ. අප්සරාවත් එකතු කරගන්නවා. යකල මුල්ලේ දිලිනි, හස්බන්ඩ් දනෝෂ්ක, ලොකු දුව දම්සදී, චූටි දුව බිෂේ එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ එයා ගොඩක් ආදරය කරන වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යා නංගිව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා.
කෙනෙක් එයාගේ නම කියලා නැහැ මම එකතු කරගන්නම් ඊට පස්සේ කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනෝජ ඊට පස්සේ ඩිලාන් නිරෝෂ් හංවැල්ලින් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා බරු දැල්පොළ SL ප්‍රනාන්දු අයියා කළුතර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් එකතු කරගන්න කියනවා මහත්තයා ජානක ඊට පස්සේ චෙනිල් දුව දනුලි මේ හැමෝම එකතු කරගන්න කියනවා තමරා මෙග්නි හේමමාලි මානෙල් මේ කට්ටියවත් එකතු කරගන්න කියලා කියනවා LPT පොන්සරා නංගිත් අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ගාල්ලේ සංජීව අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අම්පාරේ දයාපුර ඉන්න යාළුව කට්ටියවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. රමණි සුමේදක්කයි පවුලේ හැමෝමයිත් කළුතර ඉඳන් අපි වහගෙන ඉන්නවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:44.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය සස්තත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට. ඔබත් එන්න, මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම

0: හමුවී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Nishon Lanka Japanese Language Center වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් Nishon Lanka Japanese Language Center ගම්පහ 076 43 73 171.
1: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
4: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
5: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්
5: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
6: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
5: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
6: වෙලාව 12:47. බොහොම ඉක්මනට කට්ටිය එකතු කරගෙන සින්දුවට යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්. රියේකේ එතන ඉන්නවා සන්දීප නීරංගී, නුවන්තිකා නංගී, අක්කි බබා තමා, ශාමා විජේසිං. ඔගොල්ලෝ කට්ටියම එකතු කරගන්නවා. සූර්ය වැවලියලා රචි අයියා හොයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තමයි අපේ ඊජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගාමිණී අයියා ජපානයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. යාගේ පවුලේ හැමෝම වයිෆ් අරුණ සංජීවණී, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා ඇතුළු ගොඩලින්ද මේ යාළු හැමෝම එකතු කරගන්නවා. බැදිගන්තොට වීරසිංහ ස්ට්‍රෝස් එකේ කට්ටියවත් එකතු කරගන්න ඕනි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හන්දා. ඒ වගේම තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කට්ටිය මෙසේජ් කරලා තියෙන අතරේ අපේ නිරූපමාලා, උදේශිකා නිරූපමාලා කෑගල් ඉඹුල් ගස් දෙනී ඉඳන් අපි වහගෙන ඉන්නවා. මං ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් පවුලේ හැමෝමත් එක්කම. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියයි පවුලේ හැමෝමයි, යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ සේපාලිකා අක්කවයි, ඒ වගේම තමයි අම්පාරේ මුවන්ගල අපේ රම්යක්කා, ඇතුළු පවුලේ සියලුම දෙනාම එකතු කරගන්නම්. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ නෙවෙයි, අනුරාධපුරයේ පුල්ලේ අරහන්දි රංජිත් ප්‍රියංකර අයියා, ප්‍රියා සූර්යසේනගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. අද ඉතින් වෙලා නැහැ. මම ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. එල්බීටී පොන්සරාණන්ගේ නම මම කලිනුත් කිව්ව ඔන්න ආයි පාරක් කිව්වා. ගල්පාත ඉඳන් අපිවත් එකතු කරගන්න කියලා කෙනෙක් මෙසේජ් එකක් දාලා දිනවා. නම කිවල නැහැ. මංජුල කන්ස්ට්‍රක්ෂන් එකේ ඉන්න සෙට් එක එකතු කරගන්න කියලා වැලිමඩ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. සමන්ත බොස් මංජුලවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපිවත් සින්දුව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා දිනවා. ආයෙත් මේ SMT අපරල්ලගේ සෙට් එක කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

සිින්දු අතර කතා කරන්න එනවා මොකද තව නම්ටි කත්තියෙනවන කියන්න හයි ජනි අපිවත් සිින්දුකට එකතු කරගන්න කියලා අපිට මොනරාගල මේනක සදරුවන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපිවත් සිින්දුකට එකතු කරගන්න කියලා කොළොන්න නෑදොල ඉඳන් අපේ දිනීක දුව උෂානාවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කෑගල්ලේ පුෂ්පාංගනී පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ ලක්මාලි අපි වහගෙන ඉන්න කඩවත ඉඳන් මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තමයි අයියේ අපි ඔක්කොම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා හුස්නාස්ගිරියේ SMT ඇපරල් එකේ සෙට් එක මේ කට්ටිය නම් මාර මෙසේජ් ගොඩක් දාලා තියෙන්නේ. උකුවෙල ඉඳන් අපි වහගෙන ඉන්න මාෂි උකුම උකු තේ හදන උකුවෙල මාෂි මං ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම තමයි තව කට්ටියක් ඉන්නවා ජනී මාවත් එකතු කරගන්න කියලා සුනේත්‍රා කුමාරි දෙයියන්දර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මාත් අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සඳ ලංකාවේ තාරුණී මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි කළුතර චාමර ස්ටෝස් එකේ කට්ටිය ඔන්න ආයි බාර මෙසේජ් එකක් දාලා තිනවා. මං හිතන්නේ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ මට නෙවෙයි අපේ ජානු කෙල්ලට වෙන්න ඕනි. යන්න තමයි හදන්නේ. වෙලාව 12:53 අපේ රෝසා කෙල්ල ඇවිල්ලා ඉන්නේ මැදිරියට. හදන රෝස පාටම ඇඳ රෝසද දම්ද මන්ද ඒක මට හිතා ගන්න බැ. කොමර ඒ කිට්ටු පාටක් ඇඳගෙන ඇවිල්ලා තිනෝ. මම මේ සින්දුව ප්ලේ කරන්න යයි දන්නවද? මේ සින්දුවේ තියෙනවා ලොරි බාගේ මට දුන්නත් බරබරේ කියලා. ඉතින් අපිට දේදුණු මාවතෙන් එකට හරියටම ඇවිල්ලා මෙතන බරබරේ දාන්න අපේ ජානුට උපහාරයක් විදිහට තමයි මේ සින්දුව ප්ලේ කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Laki Namahubavan Ratapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mother Freela Noodles, Tasteke Trusteke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: PLB වාසි. කොයි කාටත් වාසි.
6: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළෙ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
10: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
11: කවුදානේ මේ කළුවට කළුවේ?
10: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ යනවා.
11: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
12: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net fm 4 වටේ 4 වටේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: සුබ දවල්ක් දවල් එකයි දැන්
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වෙන දිනයත් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම net news
5: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අතරංගුවටගෙන තිබෙනවා ඒ නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේ සිද්ධියකට අදාළවයි 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයට සහ 2014 9/19 දිනෙති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානු කුල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීමට එරෙහිව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව අතරංගෝඩගත් රේණුක පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news the truth people trust
4: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
6: FM 95 FM 94.8 net FM
7: ගින්දර හැන්දෑවා
8: Brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
10: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
13: FM 95 94.8

0: yeah.
1: Kinder Handeva. Kinder Handeva.
2: Hi, dawale kai, vinadi nave ai. Kinder Handeva. Supuridu vidihatama sathiya brahaspatinda dawasata. ඔයයි මමයි අවිලා තියන්නේ. අද ඉතින් කට්ටිය ටිකක් වෙනදට වඩා ගැම්මෙන් වැඩ කරනවා. මොකද හෙට සිකුරාදානේ. සිකුරාදා කියලා කියන්නේ ඉතින් සතිය ඉවර කරන්න හරියට කට්ටිය බලාගෙන ඉන්න කැමැතිම දවස. ඉතින් ඒ හින්දා අද ටිකක් වෙනදට වඩා ගැම්මෙන් වැඩ කරන්නේ. හරි, දැන් කොහොමද මේ වෙනකොට කට්ටිය දවල්ට කාලා බීලාද? කොහෙද ඉන්නේ? මොකද වෙන්නේ? මොනවාද විස්තර? ඔක්කොම දේවල් ටික කියන්න මේ පැත්තට එන්න හිමීටා. අදත් වෙනද වගේ මාට කාල් කරන්න පුළුවන් හවස 4ට කලින් 0112 55 33 63. මගේ හොට් ලයින් නම් එක හවස 4ට කලින් කාල් කරොත් ඉතින් මම සින්දුවක් දෙනවා. හරිද? WhatsApp chat එකේ මං ඉන්නවා මේ පැත්තෙන්. 0112 55 95 95. කොච්චර දේවල් ඔය ටයිම් එකේ කතා කරන්න තියෙනවද නේද? එහෙම එනාතර අද බර්ත්ඩේ විශ් එකක් ඇනිවර්සරි විශ් එකක් එහෙම තියෙනවා නම් ওই දේවල් ටික තිමිට අරගෙන මේ පැත්තට ගොඩ වෙන්න තියෙන්නේ. එතකොට මගෙන් හොට් සින්දු ඇස්සේ තව මොන හරි දේවල් ටිකක් හම් වෙනවා. ඒවා ඉතින් ඕනි නම් එක්කෙනාට එක ගානේ ඕනි නම් හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න යන්න නැත්නම් FM official Facebook fan page එක පැත්තට ගිහිල්ලා fan page එක like කරන්න, follow කරන්න, ඊට පස්සේ wall post එකට comment එකක් එහෙම දාගෙන යන්න. කිසිම වරදක් නැහැ එහෙම කරා කියලා. හරි, එහෙනම් ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. ආයි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දන්නවනේ මොනවද කරන්න ඕනි කියලා නේද? එහෙම බෑද මං කතා කරන්න ඕනිද? හරි හරි, පැය 3ක් තියෙන්නේ. ඔය පැය 3 කොච්චර දේවල් අපි දැනට කතා කරගෙන ඉන්න පුළුවන්ද? අජිත් අයියාගේ උම්මක දෝණි, මගේ උම්මක දෝණි. දැනට අපි අජිත් අයියාගෙන් ගමු උම්ම එකක්. මං කිව්වේ මේ සින්දුව කියන එක්කෙනා අහලා බලන්නකෝ. හරි, එහෙනම් ඉතින් මෙයාගේ මගේ ගින්දර හැන්දෑව හවස 4 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. මං ඔයාගේ ජනු.

dawa le kai binadi da hatrai ane pahalwai dawa le kai binadi pahalwak wenakota mata me patte madak karanna thiyena mena me dewal tika wadi himita madak karagena yannanko man issalama ඊට පස්සේ යන්නම් WhatsApp messages පැත්තට මට කියන්න. ඔයත් මෙන්න මේ ප්‍රශ්න හින්දා කාලයක් තිස්සේ විඳවන කෙනෙක්ද? බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝග ඇතරයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග වෙන පුළුවන් මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා. සමහර වෙලාවට දරුවෝ ඉන්නවා උපතින් හොඳට ඉපදෙනවා ටික කාලයක් ගියාට පස්සේ යම් යම් ආබාධ වලට ලක් වෙනවා. එහෙම නැත්නම් උපතේදීම යම් යම් ආබාධ වලට ලක් වෙච්ච දරුවෝ අපි දැකලා තියෙනවා. අන්න එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් මේ කාට වුණත් මම කියන්නේ හරිම දවස් තුන තමයි ඊළඟ මාසේ 8 9 10 කියලා කියන්නේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යම යන්නේ ගොල්ලන්ගේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් Active Plus Center 3 කොට්ටාව ශාඛාවට ඔයා අනිවාර්යම යන්න මේ දවස් තුන මිස් කරගන්නේ නැතුව. ඒ කියන්නේ ඔක්තෝබර් 8 9 10. එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක් හම්බ වෙනවා. ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්නවා නම් ඔයාට ඒ සඳහා 25% විශේෂ වටමක් හම්බ වෙනවා සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාවෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මේ හැමදේම ඔයාලට හම්බ වෙන්නේ ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී Active Plus Center 3 කොට්ටාව ශාඛාවට ගියොත් විතරයි. ඉතින් මං ඔයාලට කියනවා මිස් කරගන්න එපා. වෙන වැඩ එහෙම දාගෙන ඉන්නවා නම් කරුණා කරලා වැඩ ටික නතර කරන්න. ඒක කලින් කරගන්න. තව කල් තියෙනවනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුන වෙන් කරලා තියාගන්න. Active Plus Center 3 කොට්ටාව ශාඛාවට යන කලින් වැඩි විස්තර දැනගන්න, දිනය වෙලාව වෙන් කරගන්න, මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0 0 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││
පෑඩක හරියට තමන්ට ගැළපෙන පෑඩක පාවිච්චි කරේ නැත්නම් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඇඳගෙන ඉන්න අපහසු ලීක් වෙයි කියලා හැම වෙලාවකම බයෙන් ඉන්න ඕනේ. ගෙවන මිලට උසස්සත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩකක් නම් ඔයා පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට පීරියඩ්ස් කාලයේ යන අමාරුව අපහසුතාවය ඔයාට ඩබල් වෙනවා. ගෙදරට වෙලාම තමයි ඉන්න හිතන්නේ. ආසාවෙන් කරපු වැඩපවා අතහැරගෙන ගෙදරට වෙලා ඉන්න තියෙනව නම් කියලා හිතනවනේ නේද? එහෙම කොච්චර දේවල් මිස් කරගෙන තියනවද? ඔයා හිතන්නේ ඔයාට ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා. එහෙම නැත්නම් එක්සෑම් එකක් තියෙනවා. යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්න. ඔය කොච්චර දේවල් කරගන්න හිතේ තිබුණත් ඒ ඔක්කොම ටික අතහැරලා දාලා ගෙදර ඉන්න හිතිලා නැද්ද? ගෙදර ඉඳලා නැද්ද? එහෙනම් ඉතින් මං ඔයාලට කියනවා සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට අපි මුලින්ම හිතන්න ඕනේ මේක ඇඳගෙන ඉන්න පහසුද? ලීක් වෙන්නේ නැති වෙයි නේද? ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නේද? මෙන්න මේ කියන කරුණු කාරණා ටික හරියට තියෙන පෑඩ් එකක් මාකට් එකේ ගන්න තියනවද? ඊළඟ ප්‍රශ්නේ කවුද කියන්නේ නැහැ කියලා. SLS ISO සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. FEMS අය දැන් ඔයාගේ අතරපත් වෙන සාධාරණ මිලකට දෙවෙනි පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙලන් සැලකින් ෆාමසි වලින් ඔයාට මේක මිල දී ගන්න පුළුවන්. යමු ටග්ගලා අපිවත් සම් මැසේජස් පැත්තට. කවුද අද මුලින්ම මල මැසේජ් එක වෙලා තියෙන කියලා බලන්න හදන්නේ. හයි, අපි චාමර ස්ටෝස් කලතර බණ පිටිය. චාමර අයියා තනුෂක්කා, අද චාමර අයියාගේ බර්ත්ඩේ කළෝ. කෝ අපිට කේක්. එයාගේ ආදරණීය වයිෆ් තනුෂක්කා තමයි විශ් කරන්නේ. ඉතින් මමත් විශ් කරන්න ඕනිනේ. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ. චාමරයියේ හැපි බර්ත්ඩේ. ඔයාගේ ආදරණීය වයිෆ් යාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් නැටිමගේ අපිත් ගොඩම ගොඩක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ජය වේවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනනංගේ. අපි කනත දිහලගම් බේකරි රසික අයියා, කුමාර අයියත් වැඩ, ඊට පස්සේ මාලියෝ සලින් සංගීත් මල්ලි, පැලම්පිටි හිරාණි අක්කා, කැලිමල රේණු අක්කා, යටි අන්දර ටයිටනික් සලෝනික අපිට ෂෝර් කොල්ලා, මා බිම කාන්ති අම්මා හැට්ටියම එකතු කරගෙන ලස්සන සින්දක් ගහම කියලා තියෙනවා. ඕකේ, මෙහෙන සින්දර එකතු කරගන්නම්. අපි තව අහගෙන ඉන්නේ අපේ ලස්සන සින්දකට එකතු කරගන්නවා. ඉංගිරියවත තැලිගම සන්සලා ෆෑෂන් එකේ රංජිත්, මේ සන්සලා රණී, තවින්සයි යසිස් මා.
සෙට් එකම එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජාන බෝලේ ගින්දරි මාතව සද්දෙම අහගෙන ඉන්න ලස්සන සින්දා කෝණි කෙලි මාෂියා මේ සින්දුවට එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: සුබදහමක් දවල් දෙකයි. දවල් එකයි විනාඩි 28යි.
3: එකම අරමුණා තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0383 380169.
5: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: Hello.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව විජානු.

Dawale kai, minari tisse kai. Last topic ka kahane den last ikara gana thiyenne. අපිට මතක් කරගන්න මෙන්න මේ දේවල් ටික තියෙනවානේ. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන කියන්න ඕනි. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම ඕන කෙනෙක්ට මුලින්ම මතකෙට එන්නේ වෙන කවුරුත් නෙමෙයි. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම තමයි මතක් වෙන පළවෙනි තැන. හේතුව කවුරු හරි කෙනෙක් ඇහුවත් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මේ විදිහට ඕන කෙනෙක්ගේ හදවතේ ලියවිච්ච ආයතනයක් බවට සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම පත් වෙලා තියෙන්නේ 100% හරීම ප්‍රතිඵල අරගෙන නිසාමයි. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක අතර තියෙනවා ෂුගර් වලට හරියටම හරියන දේ, ෂුගර් වලට කියාපුම දේ. සෙවණගල මధుමේහාරණි කැප්සියුල් එක තමයි දැන් ෂුගර් තියෙන කෙනෙක් නම් ඔයාලට පාවිච්චි කරන්න තියෙන හොඳම දේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය කරනවා කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ. මේකනම් ගෙදරක තියෙන්නම ඕනි දෙයක්. මොකද මං එහෙම කියන්නේ උදේට දෙයියනේ කියලා හොඳට ගෙදරින් එළියට බැහැල යන මනුස්සයා හවසට ගෙදර එනකොට කැස්සක්, හෙම්බිරිසාවක්, උණක්, ඇඟපත වේදනාවක් කියාගෙන ආවේ නැත්නම් නිකන් ඒකත් අඩුවක් වගේ නේද? ඕවා දන්නව ගෙවල් වල ඉන්න කට්ටිය. ඔහොම එක්ස්පීරියන්ස් තියනව නේද? ඕවා ගෙනල්ලා ඉතින් තනියම තියාගෙන විඳවනව නම් අපිට කමකුත් නැහැ. එහෙමත් නැහනේ. ඔක්කොටම දෑවැද්ද බෙදනවා. එච්චරට ආදරෙයි. ඉතින් මං ඔයාලට කියනවා සෙවණගල මදුකා කැස්සට පැනිය ගෙදර තියනවා නම් දැන් ඉතින් ඕවට බය වෙන්න දෙයක් නැහැ. ඔය හැම දෙයක්ම 100% තුරන් කරන හොඳම විසඳුම තමයි සෙවණගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. වගේම තමයි පැටිලිව වලට බය වෙන්න ඕනේ නැහැ දැන් බොරුවට. පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි. සෙවණගල ලිව බූස්ටින් කැප්සියුල් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කොච්චර රස කෑම බීම හදලා ගෙනල්ලා දුන්නත් මේ ළමයි කන්නේ නැහැ කෑම අප්‍රියයි කියලා කියනවා. එහෙම නැත්නම් මොන දේ කෑවත් එක්ක බඩේ අජීර්ණයක් කියනවා, බඩේ කැක්කුමයි කියනවා, බඩේ පිපිලා කියලා කියනවා. ඔහොම ප්‍රශ්න තියෙන ගෙදරක තියෙන්නම ඕනි අසමෝදකම් බෝතලේ තමයි සෙවණගල අසමෝදකම් කියලා කියන්නේ. 100% ස්වභාවික සෙවණගල අසමෝදකම් ඔයත් ගෙදර ගිනලා තියාගන්න. ඒ අතර සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක අතර තියෙනවා සෙවණගල ශ්‍රියාදේවි හාවෙලක, සෙවණගල ජීව ශක්ති රසායනය, සෙවණගල ජීව බලාම්ල පිතසුවේ, සෙවණගල හන්දිරාජ තෛලය. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදක ගණනාවක් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම පෙවුරුමේ 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන 0747 31 35 40 වැඩි විස්තර දැනගන්න. ගයක් ඉදිකරනකොට නවීකරණය කරනකොට ටයිල් තෝරගන්නවා කියලා කියන්නේ අද ටයිල් කළ හැටි ටයිල් ටික වෙනස් කරන්න නෙමෙයිනේ. එහෙම කරන්න පුළුවන් දෙයක් නම් මේ වැඩේ. ඔය අනේනකොට කාට හරි කියනවා ෆොටෝ එකක් හරි පෙන්නලා මෙන්න මේ ටයිල් ටික ගෙනල්ලා දෙන්න කියලා. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් එකක් දානවා. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හරිම සරලයි. හැබැයි තින් ගයක් අලුත් ඇඩියා කරනකොට, ගයක් අලුතින් ඉදිකරනකොට මේ වෙනුවෙන් ටයිල් ටික තෝරගන්නවා කියලා කියන්නේ හොඳට හිතලා බලලා විශ්වාසනීයත්වයේ ගුණාත්මක භාවයේ කල්පවත් මලංකාර මෝස්තර මේ හැමදේම හොඳම විදිහට තියෙන එකම තැනකින් අර ගන්න ඕනි. මොකද වාගේ කිචන් එකට ගැලපෙන විදිහට ටයිල් ටික ගන්න ඕනි. ඊට පස්සේ නිතර කාමරයට ගැලපෙන විදිහට ටයිල් ටික ගන්න ඕනි. නිවසේ ආලින්දයට ගැලපෙන විදිහට, බාත්รูම් එකට ගැලපෙන විදිහට, ඔය විදිහට වාගේ ගෙදර තැන් තැන් වලට ගැලපෙන විදිහට හොඳම ටයිල් ටික අර ගන්න ඕනි. හොඳ විශ්වාසයක් තියෙන තැනක් වෙන්න ඕනි. ඉතින් දැන් හැමෝටම වැඩි විශ්වාසයක් ලබා දෙන එකම තේරීම තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. වසර 50ක විශ්වාසය දිනාගත් ටයිල් කරණයේ පුරෝගාමී ලංක ටයිල්ස් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් මේගොල්ලන් අද දවසේ කොහෙද ඉන්නේ කියලා බලාගෙන ඉන්න ඔයාට මම කියනවා අද 17 වෙනිදා අද උදේ වරුවේ කට්ටිය හිටියා කිතුල්ගල නගරේ. දැන් මේ වෙනකොට ඉන්නවා දරණියගල. අද හවස වරුවම ඉන්නේ දරණියගල ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අපේ කට්ටිය. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාට එතෙන්ට ගිහිල්ලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිතර කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍ය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. එහෙනම් දරණියගල අවට ඉන්න හැමෝම යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. ඒ වගේම හෙට 18 වෙනිදා හෙට උදේවරු ඉන්නව පරකඩුවේ. ඒ වගේම හෙට හවස ඉන්නව ඇහැලියගොඩ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ අත්දැකීම විඳ ගන්න ඔයාට යන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම අහගෙන ඉන්න ඔයාට හිතෙන්න පුළුවන් අපේ පැත්තට නම් තාම ආවේ නැහැ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක. එතකොට අපිත් ගයක් දොරක් හදන්න, ගේ අලුත් වැඩියා කරන්න, ටයිල් ටික වෙනස් කරගන්න බලාගෙන ඉන්නවා. අපිට නැත්ත මොකුත් වාසියක්. මොකද නැත්තේ ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බෙනවා ඔයාට. ඉතින් ඒ නිසා ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යනවාට මේ වාසිය අත්විඳින්න පුළුවන්. ලංකා ටයිල්ස් හැඩ කරායි චමත්කාරයේ සොඳුරු නවාතැන්න. We'll be right back.
යමෝපි වට්සප් මැසේජස් පැත්තට කවුද ඉන්නේ SMT අපර ලෙකිය අපේ රංගායියට ලස්සන සින්දුවක් දෙන්න එයාට ලොකුම ලොකු උමෙක්ක් දෙන්න එයා කලුණාට ගොඩාක් ලස්සනයි රංගායියට උමෙක්ක් දෙන්න ප්ලීස් අක්කියෝ දැන් මට ඇත්ත කියන රංගායියා ඔයා ඉල්ලුවද ඇත්තටම උමෙක්ක් හරි හරි හරි කලුණාත් මොකෝ කොල්ලා ලස්සනයි නං කොල්ලගේ දෝනියහගෙන හිටියෝ තමයි ප්‍රශ්නේ ගින්දර හැන්දෑමට සුබ වේවා ජය වේවා මහර්ග මිදුලානිය කා මේ සින්දුවට එකතු කරගන්නම් ඒ චන්රය පුස්සලා BF ජනපදයෙන් මැසේජ් කළා තිනවා අවත එකතු කරගන්නම් මේ සින්දුවට හායි ගින්දරි අපි සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න යකල මුදන් නායක වෙන්ද සංකීර්ණේ මගේ සෙට් එකම ඉන්නවා මේ සින්දු සෙට් එකටම එකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
1: දවල් එකයි විනාඩි 44යි.
2: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076-43-73-171.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව. මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716-856-956.
5: ශ්‍රී ලාංකීය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්වඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන

බලාගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9යි 30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී ෆියුචර් 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල net fm

දේවල් එකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ginda

0: NetFM Kinder Händeva Vidjanu.
1: දවලේකයි විනාඩි 52යි වෙලාව. මතක් කරන්න තියෙන දේකුත් තියෙනවා. අන්න ඒ ගැනත් කියලා මම යන්නම් WhatsApp messages පැත්තට. ගෑනු ළමයි දැනගන්න ඕනි පරිවිඩේ ඉතින් මතක් කරලා ඉන්න පෑ නේද මොන දේටත් කලින්. ඒකනේ කියන්නේ ladies first කියලා. ඉතින් ඒ හින්දා මම මෙයාට කියන්නේ ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අමාරු කාලයක්ද. ඒ දවස් අමාරුයි තමයි. හැබැයි ඒ තියෙන අපහසුතාවය වැඩි කරගන්නේ පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. හරි පෑඩ් එක පාවිච්චි කරනවා නම් කිසිම විදිහකින් ඔයාට ඒ දවස් අපහසු වෙන්නේ නැහැ. හරිම සාමාන්‍ය විදිහට ඔයාට ඒ දවස් ගෙවන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා හිතලා බලන්න ඔයා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලේදී අත අරගෙන නැද්ද, මග අරගෙන නැද්ද, ට්‍රිප් එකක් ගැන ප්ලෑන් කරගෙන හිටියා. කිට්ටි හැටියම දෙයියෝ දෙනකොට හැමදේම එක දිගට හොඳම දේවල් එක දෙන හින්දා අර යන්න ප්ලෑන් කරගෙන හිටපු ට්‍රිප් එක කල්දාලා නැද්ද? එහෙනම් යාළුවන්ට යන්න කියලා ඔයා ගෙදර ඉඳලා නැද්ද? ඔය ඔක්කොම වෙලා තියෙන ඔය පීරියඩ්ස් නිසානේ නේද? එහෙමත් නැත්නම් ස්කූල් යන්න ටිකක් අදිමදි කරනවා, ගෙදරට වෙලා ඉන්න තියනම් හොඳයි කියලා හිතනවා. එක්සෑම් එකක් තිබ්බොත් යන්නම ඕනි හින්දා යනවා. හැබැයි ඉතින් කොච්චර හිතේ අර එක්සෑම් එකේ තියෙන පීඩනේ මේ පීරියඩ්ස් නිසා තියෙන පීඩනේ දෙකම විඳගෙනනේ ඔය එක්සෑම් එක කරන්න වෙන්නේ නේද? එතකොට දෙකෙන් එකක්වත් හරියට වෙන්න හැනේ. හේතුව තමයි ඔය ඇඳගෙන ඉන්න පහසුවක් නැති පෑඩ් එකක් තමයි අරගෙන තියෙන මෙච්චර කාලෙකට. ඒ වගේම තමයි ලීක් වෙයි කියලා හැම වෙලේම බයෙන් ඉන්න ඕනි. ඒ වගේම ගෙවන මිලට උසස් සත්වේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් පාවිච්චි කරේ. අපි පෑඩ් එකක් ගන්නකොට මුලින්ම බලන්න ඕනේ ඇඳගෙන ඉන්න පහසුද, ලීක් වෙන්නේ නැති වෙයි නේද? ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නේද? මෙන්න මේ කියන දේවල් ටික හරියට බලලා තෝරගත්තොත් ඔයා ගන්න පෑඩ් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් දැන් මාකට් එකට ගන්න තියෙනවා ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක, SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා. FM's AY දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට FM's AY මිල දී ගන්න පුළුවන්. යටියන්තට නිතු ගරාජ් හොරලන්ද යටියන්තට අපි ඔක්කෝටම ලස්සන සින්දක් දෙන්න. ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සලම් කුමාර මල්ලි අපිට හොඳ ලස්සන සින්දක් දෙන්න. අපි ඔක්කොටම උම්මා ඕනෙලු. ඔක්කොටම එක ගානේ නම් දෙන්න මට බෑ. ජනු අදත් මං අවහගෙන ඉන්නේ ලස්සන සින්දක් ඕනි. බරාගෙදර ජයන්ත අයකුලියම් පිටියෙන් මෙහෙන සින්දර එකතු කරගන්න ජනුණගේ. ඔයා ඇතුළු හැමෝටම ජය වේවා කියලා තියෙනවා. අයි මට විතරක් ජය වෙලා වඩා ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. දම්විකා කා රම්බුකණින් මැසේජ් එක ගෙවලා තියෙන්නේ. මං එවන්නම් ඔයාට මාව බලන්න ෆොටෝ එකක්. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකී.
2: දවල් 6:57යි.
3: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night face to face attack show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: brought to you by
5: real tasty manufacturers සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සාමික්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින් real tasty 0.38 3381 169
6: Master Guide within Pirapasale Sito Saspeladakwa Sielu Vedapod Pasuge Vibhaga Prashnottara Saha Prakashana Vishesha Vattam Sahithama Laba Ganna September 25 Wenada Sita BMI CHC Q Shalawata Enna Master Guide Prakashakeyo Ai Sugar Kiyala Moonenna Kala Sevanakala Madumeha Harini Capsule Aragena Satutin Enna Ape Vedakama Ape Urumaya 40 Wasaraka Abhimanaya Sevanakala Ayurveda Bindoy 47 31 33 540
7: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
8: කොල්ල කෙල්ල කොට යන

0: lo trai in bandele a
1: Kinder Handeva.
2: Brought to you by
3: Sumudu Matupita Nisa Edang Innat Pahasui Leak Vennit Ne
4: Fems Eric Oyata Oyava Magarin Ne
5: Oyata Sugar Nam Sevenagala Madumeha Harni Capsule Argana Hathalis Wasaraka Abhimane Sevenagala Ayurveda Binduai Hatarai Hatai Tissekai Tistunai Pansi Hathalia
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අතම ගන්න ෆෝන් එකයි.
9: සුබ දහවලක් දවල් දෙකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
4: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමගම සමීර. දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යානුකූල බව තීන්දු කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය විසින් ගොනුකළ අභියාචනා පෙත්සම් ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුවට එළඹ තිබෙනවා. මිලගනිත් නිවුස් පස්වරු තුරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නිත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
10: FM 95 94.8.

0: ZFM Kinder händer va? Vi kör nu.
1: Med Peter då och tiding, men vad ska jag ge på? Är mycket då? Har vi det hända nånda? Då var det kaj. Har vi nådi på hävelava? Har jag gett det var ni Peter som är med? Avilla tiyenne me paedith call karanna message karanna sindu akilla ganna me patre enna oade puluwankama tiyenawa hari me pae patang ganna kudi whatsapp messages patre yanna oni habai ita kalin mata matak karanna tiyenawata menna me paniwide gana mulimma September maase plans godak tiyenawa e plans athare tiyenawa book fair ekata yanna oni kiyana ekak neda kattiyat ekka set vela book fair ekata gihilla මේ අවුරුද්දේ මොනවාද ගන්න තියෙන පොත් කියලා බලලා හොඳම පොත් ටික ඉක්මනට අරගෙන එන්න කට්ටිය plan කරගෙන ඉන්න එහෙනම් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී පවත්වෙනවා උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාටත් ආරාධනා කරනවා 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙන්න කියලා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් තමයි මේ අත්දැකීම ඔයාට විඳ ගන්න තියෙන BMICH පරිශ්‍රයේදී. ඉතින් නිල රේඩියෝ විදිහට 21 වෙනි වතාවට net fm අපි තමයි අටල් බැඳගෙන ඉන්නේ වගේම තමයි සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවට ඔයා යන්න ඕනේ ඔක්තෝබර් කියන්නේ ලබන මාසේ 8 9 10 කියන දවස් තුනේදී මොකද ඒගොල්ලන්ගේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කළා තියෙනවා 8 9 10 කියන දවස් තුනේදී නොමිලේ රෝග පරීක්ෂාවන් විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් මේක තියන්නේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ. ඉතින් මිස් කරගන්න එපා වෙන වැඩ හින්දානම් මේ වැඩේ. මේ දවස් තුන පුරාවට ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වාටමක් ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්නවා නම් 25%ක වාටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. හැමදේම ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයා තියන්න අනිවාර්යෙන්ම ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී Active Plus Center 3 කොට්ටාව ශාඛාවට යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න අදම කෝල් එකක් දෙන්නකෝ. තව කල් තියෙනවනේ කී කී ඉඳලා ඔක අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අදම කෝල් එකක් දීලා ඔයාට පුළුවන් එන්න ඕනි දිනය වෙලාව වෙන් කරගන්න. 0134227877 එහෙම නැත්නම් 0775311918 0775311918 හයි ජනු ඔකේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා වෙනද වගේ මා අදතුවා වහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට බොස් තිසරන් වයිෆ් ඉෂංකා නසරන් ඊට පස්සේ නිශාන්ත රත්නායක ධනුෂ්ක මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමත් එකතු කරගෙන අකේ ඔයාවත් එකතු කරගෙන නේතන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු විසේකාර රෝස කුසුම ජානු රෝස පහට අපේ බෝල ජානු දැන් කවුද අදුවන් රෝස පාට නම් ඇවිල්ලා තියනවා කියලා කිව්වේ අපේ ජනී තමයි මොනවා හරි මට කියලා යන්නේ හැමදාම නේද රක්ත වර්ණ උණුසුම් දෙන ජානු උණුසුම් ආද දෙන ජානු අනේ නිදුක් නිරෝගී වෙන්න අපේ ජානු අපේ මිලන් මාලකයි අයිබාගමුවෙන් ආදරෙයි හනිද thank you හයි හයි ගින්දරි අද මගේ හොඳම යාළුවා ගයන් දනුෂ්කගේ උපන්දිනේ උම්මයිකකුත් එක්ක හැමෝටම හෙන්න හැපි බර්ත්ඩේ කියන්නකෝ පණිදුරේ වර්ණ උම්මා දෙන්න කියලා කිව්වේ කවුද Happy birthday to you happy birthday to you happy birthday happy birthday happy birthday to you ගයන් දැන් උම්මයිකකුත් දෙනවා මං ඔයාලට විෂ් කරනවත් එක්ක කේක ලගෝනි හැපි බර්ත්ඩේ නැතිම කැපි ඔක්කොම ගොඩම ගොඩ කාදරෙන් ඔයාලට විෂ් කරනවා ඔයාගේ යාළුවාට අද සුබම සුබ පන්දරක් වේවා කියලා විෂ් කරන්න කියලා කිව්වා ඔන්න ඉතින් විෂ් කරා දැන් ඉතුරු වැඩ ටික තියෙනවා ඔයාගේ අතේ හරිද

දවල් දෙකයි විනාඩි 12යි වෙලාව. ගොඩක් කට්ටිය කියන්න බැරි වුණා නේ හින්දා මට ඕනි වුණා මේ සින්දුවට මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න. කොහ බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. මම යනවා ඔක්කොටම කලින් සලෝන් එකක් පැත්තට. මොකද මට ඉස්සරහට පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඊට කලින් ලස්සන වෙලා ඉන්න බෑ නේද? මේ තියෙන ලස්සනයි, අපි කොහොමද ලස්සන මිනිස්සු. හැබැයි ඒ ලස්සන තව ටිකක් වැඩි කරගන්න නම් යන්න ඕනේ රිකිල්ල ගස්කඩ මයිලපිටිය සලෝන් දිනේශ්‍රීක පැත්තටම. අපේ සන්දීප නීනංගි ඉන්නවා, නුවන්තික නංගි ඉන්නවා, මන් දන්නවා කවුරු නැත, ශ්‍යාමා විජේසිංහක්ක මාව ලස්සන කරලා ගන්නවා තව ටිකක් නේද? ජය වේවා. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට හැමදාම වගේ අදත් මේ සින්දුවට මේකතු කරගන්න ආදරෙන්. සුදු මෝලේ, ඔන්න මගේ උපන්දිනය අද. මම කොමුදු ලස්සන සින්දකෝනි බලාගෙන ඉන්නවා. වසන්ත දුව, මොනිකා යාළුවෝ, ඊට පස්සේ නිලානි, ගීතා, මංගලිකා, ලොකු අක්කා, ඔයා අනිවාර්යෙන්ම උඹ එකක් ඕනි මයි කියලා තියෙනවා. වරකපලි මැසේජ් ගෙවලා තියන්නේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. කොමුද අක්කා, සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ගොඩම ගොඩක් ආදරෙන්. මම ඔයාට happy birthday කියලා wish කරනවා. උඹ එකක් ඕනි නේද? දෙන්නම් දෙන්නම්. එතකොට ඔයා කේක් කෙවනවද? ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හරිය ජානුමණික අපි හැලිගුරි චමිද මෝඩස් එකේ. අදනම් බොස් චමින්ද එයාගේ අම්මගේ ගෙදර වහලේ හදන තැන ඉඳගෙන අහගෙන ඉන්නලු. නියමයි. එහෙනම් අම්මවයි පුතාවයි දෙන්නම එකතු කරගන්නවා. එතන ඉන්නවා අම්මා සෝමාවති, ඊට පස්සේ මලිත් ඉන්නවා, මලිත්ගේ නෝනා ඉන්නවා, ප්‍රසන්න මල්ලි ඉන්නවා, ඊට පස්සේ ආගේ වයිෆ් සුමිත් ඉන්නවා, දිලාන් ඉන්නවා, බෙරසිදු ඉන්නවා, කඩේ වැඩ කරන සනත්වත් එකතු කරගෙන, ප්‍රියංගිකාවත් එකතු කරගෙන, සමන්වයි ආගේ දරුවෝ කොහොම එකතු කරගෙන ලස්සන සින්දක්කම කියලා තියෙනවා. ජය වේවා සෙටකටම. මේ හැන සින්දට එකතු කරගන්නම්. සුද්දු ගින්දර මැනික, මං යටියන්තට පරුසල සේපාය හෝටලගේ සේපාලිකාකා. අපේ දළු ලොරියේ සුරේෂ් මාලිවත් එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න. මේ සින්දුවට එකතු කරගන්නද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2 විනාඩි 18යි. අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: අපේ අම්මා ගෙදර ආවද
6: නැහැ අම්මා මෙයා වෙන දෙයක්වා

0: කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
1: ඊයෝ! කවුදානේ මේ? කළුවට කළුවේ?
0: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
1: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
0: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ යනවා.
1: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
2: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm හතර වටේ.

0: ZFM Kinderhände war mit Janu.
1: දවල් දෙකයි විනාඩි 24යි වෙලාව. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන පොඩ්ඩක් අහන්නකෝ. හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන ඔයාට හරිම ප්‍රතිඵල සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසාමයි. ඉතින් මං ඔයාට කියනවා දියවැඩියාව නම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇයි ඕක ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවානේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. තාමත් මේක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාටත් මේ පණිවිඩය කියන්න. ඔයත් අරගෙන පාවිච්චි කරන්න ඕනට දියවැඩියාව තියෙනවා නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය. මේ දවස්වල කොහොමත් කාලගුණේ හිටි හැටියේ එක එක විදිහට වෙනස් වෙනකොට ඔය කැස්ස හෙම්බිරිස්සාව උණ ඇඟපත වේදනාව ඔය දේවල් ටග්ගල ටග්ගල බොව වෙනවා. ඉතින් එහෙනම් ගෙදරක තියෙන්න ඕනි දේ තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය කියලා කියන්නේ ලිව එකේ තෙල්. ඒ කියන්නේ පැටි ලිව. බය වෙන්න දෙයක් නැහැ. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය කරනවා. ඉතින් වාටත් මේක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කෑම අප්‍රිය බඩ පිපෙන ඔබඩ කැක්කුම් බඩ ජීර්ණය 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් වාට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේ නිෂ්පාදනය වෙනවා. පොඩි කාලයක් නෙමෙයිනේ ළමයි, අවුරුදු 40ක්. හොඳ විශ්වාසයක් නමක් දිනාගෙන තිනවා අපේ වෙදකම අපේ උරුමය 40 වසරක විමානය. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න 01 37 41 40 01 37 41 40. ගිනි ගින්දර ජානු කෙල්ලේ, අපිත් සද්දටම ඔයාව අහගෙන ඉන්නේ. මංජුල කන්ස්ට්‍රක්ෂන් වැලි මඩ බොස් මංජුල, විමලි මාමා, ශාමරයියා, කුමාරයියා, උකුම් බාපා, මම සමන්ත. කුමාරයියට උම්මා දෙකක් ඕනිලු. නෑ නෑ නෑ නෑ, මන් දන්නවා මේ උම්මා ඉල්ලන්නේ කුමාරයියා නෙමෙයි. කුමාරයියට මං කොහොමත් දෙන උම්ම එකක්. ඔය මැසේජ් එකේ ඔය කෙනාත් දැන් ඉල්ලන්නේ. හරි හරි, දෙන්නට දෙකක් දෙන්නම්. ඒක කුමාරයියට. හරිද? එතකොට මේක ඔතන ඉන්න කොල්ල ඔක්කොටම. ඊට පස්සේ සුදු මැණිකේ, මගේ ගිනි කිකිලි ආදරේ, සත්ත ලඟුම් ම ගොඩක්. සුද්ධි, ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඉතුරු ටික මට කියන්න ලැජ්ජයි. මොකුන්දර නිවන්තිරිය දේවීන්ද්‍ර ෆැෂන් එකේ අපේ දීප්ති අක්කා, ඉනෝස, ඊට පස්සේ ලලිත අක්කා, අනුෂ, මානෙල්ල, කමන්දි, නංගි, නදීෂ, මිස් ක්‍රිෂාන්ත අයියා, ධම්මික මල්ලි, 10 යාළු ඔක්කොමත්, මැණික, ඔයා කැමති කෙනෙකුට ලොකුම එකක් දෙන්නලු. හරි හරි, මන් දුන්නා. කාටද කියලා හිතා ගන්න. හරිද? ඔතන ඉන්න ඔක්කොටම ජන බෝලේ සුබදහමදාක. ඊයේ නම් ඔයාව මග ඇරුණා, හැබැයි අදහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ නර්තනී මැසේජ් කරලා තියෙනවා. මේ වෙන සින්දුවට එකතු කරගන්න ජන පුතේ. Thank you. ඔක්කොටම බර්ත්ඩේ විෂස් දුන්නට. අනේ thank you මේ මැසේජ් එකට. මේ ඊයේ උපේඛාගේ බර්ත්ඩේ එකට මම විෂ් කරපු එකට තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ආදරෙයි. හරිද? Hi ගින්දරි, ජානු උන්නස්ගිරියේ නවීන් එක්ස්පෝර්ට් නෙත් සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට එකතු කර ගන්නම්. එතනින් පස්සේ මතක තියාගෙන අපිවත් මතක් කරන්න ලස්සට සින්දුවක් දෙන්න. සරච්චන්දය සය ගලේ කඩේ රයිගමින් එකතු කර ගන්නම් මේ ඇහෙන සින්දුවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? සුබ දවසක් නෙත් FM ගින්දර හැන්දෑවේ ජානු මැණිකේ, මම තිනා බුත්තලින් චමින්දයියා. ලස්සන සින්දුවකට එකතු කර ගන්න NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන යාළුවෝ කොමයි ටෙල් ෂොප් එකේ ප්‍රේමසිරි මාමා සද්දටම අවහගෙන ඉන්නවා. ගින්දර හැන්දෑව ආදරණීය වයිෆ් ශාමිකා, පුතා මාර්ෂාන්, දුව මාලීෂා, මේ වෙලාවෙ නෙත් තහන හැමෝම අතවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: දවල් 2:35යි.
3: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින් Real Tasty 0.38 3381 169.
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ
7: අවිශ්වාසය වගේ කීමයි සුඟ එකේ තියන්නේ.
6: අදම ගන්න ෆෝන් එකක්.
8: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: Hello.
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

ඒකට ජොයින් වෙන්න පුළුවන් කම තියෙනවා ඔයගේ කටිය සින්දුවකට එකතු කරගන්න. හරි මට කාල් කරපුව මෙන්න මේ කටිය ඉස්සලා එකතු කරගන්න. මාබි මගේ කාන්ති අම්ම කතා කළා යනක පැටි අය ලියන රචය අය ආගේ ෆැමිලි එක හැමෝමයි මොල්ඩිය සලින් සංගීතය එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා. රිකිලගස් කන අරුණයා කතා කළා වෙනදා වගේම ඔවත් එකතු කරගන්න මේ සින්දුවට. බලංගොඩ හෙළපන්දෙනිය ජයපාල අත්නායක අයියා ඔයාවයි වගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ වල්පිටුමල උපාලි අයියා වයිෆ් දම්යක දුෂාන් මිහිරංග. හරිනේ කලතර අපේ රොබර්ට් ඩිමෙල් අංකල් කතා කළා වයිෆ් ලීලාවති ආදිවාද එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියුවේ. මේ සින්දුවට එකතු කරගන්නම් ෂේප් එකේ කටි හිමීට ලයිව් එකට ජොයින් වෙන්නකො මං සින්දුවකට එකතු කරගන්නම්. එතකොට ඊට පස්සේ හයි හයි මගේ වස්තු කැටි ගුඩ් ආෆ්ටර්නූන්. අර කොහොමද වැස්ස ඇති නේද දැන් ගින්දරියෝ අම්මෝ ඌවනේ ඒ ඔක්කොමත් හරි උදේට ඔෆිස් යන ටයිම් එකටයි හවසට ඔෆ් වෙලා යන ටයිම් එකටයි වහින එක තමයි දරා ගන්නම බැරි. දෙන්නක සැදට වහගෙන ඉන්න ලස්සන සින්දුවක්. හැමදාම ආදරේ අපි වාට කළුතරින් ශශී දෙවලි බාතියක රමණි සුමේදක්ක කැලරවචන් ඇන්ජමිෂල් ඒන්ජලේ ජෙනික අපේ පුංචි සොෆියා වැස්ස හීතල දෙනවද අපිට උම්ම එකක්. SMT Apparel ඔන්නස්කේරි අපේ මිහිණි අක්කව ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි ආගේ හොඳම යාළුවෝ අපි ආට ගොඩාක් ආදරෙයි ආට ලොකු උම්ම එකක් දෙන්න කියලා තියෙනවා. දෙන්නම් දෙන්නම් මොකද මේ මිහිණි අක්කව විතරක් මිහිණි අක්කට තරහ වෙනවද මිහිණි අක්කව ෂේප් කරගන්න දහදන්නේ මිහිණි අක්කේ මාතෝට ආදරෙයි හනිද. ඔයාගේ වටේ ඉන්න ඔය කෙල්ලෝ ටික තමයි මට කිව්වේ. හයි ජානු ඔයා ගින්දර හැන්දෑව කරනව ලස්සනට තැන්ක්යූ. මොකද්ද මොකද්ද මොකද්ද වෙනස පංචාලියෙන් ඉරේෂක්කා දිස්නක්කා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. සුබ දවසක්. කොහොමද මං හොඳින් ඉන්නවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දරුවෝ එකතු කරගන්න මේ හැන සින්දුවට. කෝ මෙසේජ් කියවලා තියෙන්නේ අපේ සයිප්‍රස් ලින්ක් සුජීවක්කා මේ හැන සින්දුවට එකතු කරගන්න පුනිමා සෙවන් දිනවා සඳ ලංකාවෙන් ඔවත් එකතු කරගන්න මේ හැන සින්දුවට. මොරන්තුඩු රොෂාන් ශාමා සෙනුක රුෂිකා ලක්ෂ්මන් එතනින් පස්සේ හයි ගින්දරි SMT හුන්නස්ගිරි අපේ බන්දු අයට ලොකුම එකක් දෙන්නකෝ අපි ආට ආදරේ. මොකද මේ අද SMT අපරල් එකේ කට්ටිය එක එක්කෙනාට ආදරේ ආදරේ කිය කිය උමයිල්ලන්නේ. බන්දු අයියා මං දුන්නේ හොඳේ ඔයාට.

දවල් දෙකයි විනාඩි 51යි හිමීට එමු බලන්න කට්ටිය FM official Facebook fan page එකේ මගේ Facebook live එක පැත්තට එහෙම ඇවිල්ලා ඉන්නවා ලක්මාලි අක්කා ඉන්නවා ඊට පස්සේ නිලත් ඉන්නවා ටුවානි ඉන්නවා විදුවම් වික්‍රමසිංහ ඉන්නවා හයි අක්කා අපි ආවදත් ලස්සන සින්දුවකට එකතු කරගන්න family එකේ හැමෝමත් එක්ක පහත් ගමින් තරංග garage එකෙන් තමයි message කරලා තියන්නේ එකතු කරගන්න මේහෙන සින්දුවට කවින්දි බණ්ඩාරවවත් එකතු කරගන්න නාරද ඉන්දුනිල් ඉන්නවා ඊට පස්සේ ඉෂාරා ඉන්නවා ඉෂාරවවත් එකතු කරගන්න කවින්දු ඉන්නවා ලියනගේ අපේ දීප්ති අක්කා ඉන්නවා විනෝදෙන් විනෝ යවත් එකතු කරගන්න මේහෙන දෙන ලාස් කරගෙන තියෙන සින්දු ටික අහන්න

0: ඒ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: දවල් දෙකයි වෙනුවටි 57යි
2: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 18 වනදා අපි එන්නේ උදේ පරකඩුව සවස ඇහැලියගොඩ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
4: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0.47 31 33 540

0: කින්දර හැන්දෑව.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Frames Ayurvedic ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අදම ගන්න ෆෝන් එකයි.
8: ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: සුබ සැන්දම කවස තුනයි.

0: Radyo. ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මට්ටක්කුලිය ෆර්ගියුෂන් හන්දියේදී අනතුර සිදු කළ මෝටරතේ රියදුරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. සිදු වූ මෙම රියානතුරෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නෙත් නිවුස් නියෝජිත බිමල් ශාමන් පැවසුවේ එම රියානතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ජීවිතක්ෂයට පත්වැත්තේ ග්‍රෑන්ඩ් පාස් සහ වත්තල් ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් 3 දෙනෙක්. වත්තල් ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර රථයක් තිරෝද රථ 3ක් සහ යතුරු පැදියක ගැටි මෙම අනතුර සිදුව තිබුණා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 Net FM
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්න පහසුයි ලීක් වෙන්නෙත් නෑ
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
9: FM 95 94.8

0: Net FM Kinder Händeva Vichanu.
1: අනේ මන්ද මට නම් තේරෙන්නේ අප්පා ලයිව් අප් කොහමද කට්ටියම කන්න හදනවා වගේ තමයි මේ ඔෆිස් එක ඇතුලේ. ඔව්. මම වට කරගෙන ඉන්නේ කට්ටිය. සුබ සන්දාවක්. හවස තුනයි විනාඩි 4යි අපේ අන්තිම පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් ඉතින් කාල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කිල්ල ගන්න මේ පැතරේ ඉන්න Facebook live එකේ දැන් පොඩි වෙලාවක් මම ඉන්නවා. ඒ හින්දා live එක ඉවර කරන්න කලින් ඉක්මනට මේ පැතරේ ඉන්න ඇවිල්ලා ටග් ගාලා ඔයාගේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න. අපි යමුද මේ පැය පටන් ගන්නකොටම අපේ WhatsApp එක පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. පළාද පාසල අසලින් ලහි රුගුණ රද්මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. ඊට පස්සේ අකේ අදත් මම අවහගෙන ඉන්නේ අටියන්තර සීපෝ ජනපදයේ ධනුෂී දිදුලංගන ලස්සන සින්දුවක් වෝනි අදත් කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. එතනින් පස්සේ හයි ජනු, මම බදුල්ල කැටවල සමන්ත, සමන්ත සලෝනකේ මලිකේෂාන්. ඊට පස්සේ හිරුතරු ස්ටෝස් එකේ වයිෆ් නිසන්සලා ලොකු දු තරුන් දී පොඩි දුව එරන් දී එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා තියෙනවා. ඕකේ අහන දෙන රෙඩි කරගත්ත මේ හන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ත්‍රිංක පහේකන අපේ පුංචි බණා ඉන්නවා, ගුණසීලී එරන්දිකා මදුෂා සස්සෙන්නා සුපුන්දි ලංක, මේ සින්දුවට එකතු කරගන්නම්. නංගියෝ අදතාවා, මම අම්බලන්තට බැමිණියම් වෙල දම්මිකාක්කා, ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මා තාත්තා හස්බන් වසන්ත දරුවා මිනි දුමෙත්සර නැත්තහන හැමෝම විශේෂයෙන් ආවා එකතු කරගන්න. අද කන්ද මුදුන හන්දි ඉන්දියාප කන්න යන කට්ටිය හවස පහ වෙනකොට ඔන්නේ යන්න පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක ඉන්දියාප්ප කාලා එන්න පුළුවන්. පතල ඩොට් එල් කේ ටීම් එකත් මේ වෙලාවේ ගින්දර හැඳෑ වහගෙන ඉනවා කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම. අපිට ලස්සන සින්දුවක් ඕනි හුන්ස්නාස් ගිරිය SMT අපරලකේ සෙට් එක තමයි මැසේජ් එක කියලා තියෙන එකතු කරගන්නම් මේ සින්දුවට. හෙලෝ ජානුවක්, කොහොමද? සුබ දහවලක් බොරලෙන් නමෝත්. ලස්සන සින්දුවකට මවයි අම්මවයි තාත්තවයි අක්කවයි අයියලා දෙන්නවයි එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ කොලියාපිටිය බාර ගෙදර, නෑ බරා ගෙදර ජාන්ත අයියා, මං හිතන්නේ මම මේ මැසේජ් එක කිව්වා අයියා අහගෙන ඉඳලා නෑ මේ පැයදිත් ඉතින් එවලා. හයි ගින්දරි මැනික, මම මේ පැයතාව සද්දට මහගෙන ඉන්න කියලා මාෂියකු වලින් මැසේජ් කළා තිනා. මාෂියෝ මේ සින්දුවට එකතු කරගන්නම්. අහන්නකො ජානු පැට්ටෝ, අපි දැන් ඉන්නේ හෝකන්දර නෙමෙයි මත්තේ ගොඩ. මේක ජනියද කියන්න හෝකන්දර රුක්මණී අක්කා කියලා කියනවලු. අන්තිම මොහොතේ ජෙට් එකක් වගේ කියාගෙන යනවලු. එයා හැම තමයි. ඇයි මටත් මේ මොන හරි කියන්න වෙලාව විතර කරගන්න පෑ? මත්තේ ගොඩ අපේ රුක්මණී අක්කා එකතු කරගන්නම් මේ සින්දුවට. මඩපත ලක්ෂ්මන් තමර නිශානි චේතන පුංචි පුතා තේජ අමෝර එක භාග්‍ය අවිෂ්ක සෙරුවවිල කෙඩික සමර සිංහ ගින්දරියේ සිදුරික නියමයි. ජය වේවා. තැන්කියු අනේ කඳානි චන්ද්‍රකාන්ති අක්කා නිසංසලා රන්ද එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනම් මේ සින්දුවට මේ එකතු කරගන්නම්.

හවස තුනයි විනාඩි 11යි වෙලාව. අපේ අන්තිම පැයදී මට මෙන්න මේ දේවල් මතක් කරන්න ඉතුරු වෙලා තියෙනවනේ. වාට එන්නේ ටිකක් මතක් කරගෙන අපි මේ ඇහෙන නාන් ස්ටොප් එකට කට්ටි එකතු කරේ ගමු. හරිද? මට මුලින්ම වාට මතක් කරන්න තියෙන්නේ ගෑනු ළමයි දැනගන්න මොනි පණිවිඩේ තමයි FEMS AIR. FEMS AIR කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කිසි අපහසුාවක් නැතුව ගෙවනවා නම් ළඟ තියාගන්න ඕනි හොඳම එකම පෑඩ් එක. පෑඩ් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපි මෙන්න මේ දේවල් බලන්න ඕනේ. අඳගෙන ඉන්න පහසුද ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි. ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් මේ හැමදේම හරිම විදිහට ඔය කියන විදිහටම තියෙන පෑඩ් එකක් මාකට් එකේ ගන්නවා නම් ඒ FEMS AIR තමයි. වෙන වෙනම වර්ගන හරියන්නේ නැහැ. එහෙම ගත්තොත් තමයි ඔයාට පීරියඩ්ස් කාලයේ තියෙන අපහසුතාවය ඩබල් වෙන්නේ. ඒ කියන්නේ ආසාවෙන් කරපු වැඩ පවා ඔයා අතහැරගන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාට කියනවා එහෙම ආසාවෙන් කරපු වැඩ අතහැරගෙන ඔයාට ඔයාව මිස් කරගන්න නැතුව හැමදාම ආසාවෙන් කරපු වැඩ පවා හරිම ලේසියෙන් පහසෙන් ආසාවෙන් කරන්න හැම දවසක්ම එක වගේ ගෙවන්න FEMS AIR ඔයාගේ ළඟ තියාගන්න. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වගේ අතරපත් වෙනවා. ඒ තමයි FEMS AIR දිවෙන පුරා දින ඔන්නෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. Active Plus Center 3 කොට්ටව ශාඛාවේ තුන්වෙනි සංවත්සරයේ වෙනුවෙන් වදන්න ඕනේ ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුන පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් Active Plus Center 3 කොට්ටව ශාඛාවට ඔයත් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී අනිවාර්යයෙන්ම යන්න. මේ අවස්ථාව කිසිම විදිහකින් මිස් කරගන්න හදන්න එපා. ඉතින් ඔයාට එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවිනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයා දන්න කියන කවුරු හරි ඉන්නව නම් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන, ආතරයිටිස් වෙන පුළුවන්, සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහර ගැටක, සිම් ක්‍රීඩාන තුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුනාවේ ආබාධ, එහෙම නැත්නම් වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසුව හරි ළමුන්ට ඇතිවෙන යම් යම් ආබාධ, කල්පවතින සනාබාධ වගේ රෝග තියෙන කෙනෙක් ඉන්නවනම් මේ කියන්නේ ඔයාට තියෙන ලෙඩ රෝග ගැන නම් මම ඔයාට කියනවා මිස් කරගන්න එපා. ඔක්තෝබර් මාසේ 8 9 10 කියන දවස් තුන යන්න Active Plus Center 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. කලින් දුරකථන ඇමතුමක් දීලා දිනය වේලාව වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න 0324-22-817-077-022-817-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-5911-577-577-5911-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577-577
ලස්සන සුදු බෝලේ ආදරෙයි ආදරෙයි උඹ එකක් දෙන්න ලස්සන සින්දුවකට නීසර නිමල් ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තොට සදරම වහගෙන ඉන්නේ ගල්ස් ගාල්ලේ කවද මේ එකතු කරගන්න කියලා තියන්නේ සංගීත්වද අම්පාරේ සෙට් එකකුත් ඉන්නවා කියලා තියෙන අම්පාරේ දයාපුර සෙට් එක ෂමීන් චන්දිමා ප්‍රියදර්ශනී නයනා චතුරී තරංග ඊට පස්සේ ලක්මාලි කටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඉන්ද්‍ර කියලා කෙනෙකුත් ඉන්නවා මං හිතන්නේ මම මේ නම් කියනවා හරි මට ටයිප් කරලා එවලා තියෙන විදිහට අනේ රත්තරනේ පොඩ්ඩක් කියන්න අමාරුයි එකතු කරගන්න මේ සින්දුවට සෙට් එකම හයකි කොහොමද මං හිතින් ඉන්නවා මොන් ඩ්‍රග්ලින් ගග්ගනි ලස්සන සින්දුවකට එකතු කරගන්න අකි ඔයාවයි මගේ ෆැමිලි එකේ හැමෝම අම්මා දිලානි තාත්තා පියල් අකක් කුෂි කුෂි නෙමෙයි කෞෂි මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු සුදු අම්මියෝ උම්මක කෙවන්න කෝ ජම්පති අයියා බුලත් කොපිටිය ලැවලින් ලස්සන සින්දුවක් එක ජනු මම නැතුව ඔයාට පාළුයි කිව්වනේ හොන්න මම අදත් ඉන්නවා ඔයාව අහගෙන නියමයි එහෙම තමයි ඉන්න ඕනි කොටාවේ කසුන් මේ හන සින්දුවට එකතු කරගන්නම් කොත්මලෙන් කවුද කොත්මලෙන් දුමින්ද ලක්රුවන් එකතු කරගන්නම් මේ සින්දුවට මොකද මොකද එහෙම කියලා තියන්නේ දෙන්න දෙකක් අපිටත් සින්දුවක් දෙන්න මම ඉන්දික තුෂාර සාරා විනෝදිනී ඉඳුමින සචින්ද ඉන්දසර සකුන්ත සිලුනි මාත්මා සුනන්ද ඊට පස්සේ අරුණ මේ අපේ අරුණ අයියගේ වැඩපලේ සෙට් එක නේද නන් ස්ටොප් එකක් දෙන්න ඊට පස්සේ අරුණ අයියට ඒ කියන්නේ අපේ බොස්ට සුනන්ද අයියට දෙන්නට මුම්ම දෙකක් ඕනිලු කලාව මැද වැච්ච අරුණ අයියගේ වැඩපලේ සෙට් එක
හරිනේද? ජානමණික අපිටත් ලස්සන සින්දු ගොඩක් ඕනි. එන්ටි අපරල් වාදුව නිශාන්ත. නිශාන්ත අයියා ඉතින් හැමදාම උම්ම කටින් ඉල්ලන්නේ නැහැ, මට බොරුවට උම්ම එකක් එවනවා. හරි හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 විනාඩි 24 ആയി.
3: එකම අරමුණා තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0383 380169.
5: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
8: පෘථිවියෙන්ද ලඟහරුට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිණ දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න

0: ಲಂಕಾ ಟೈಲ್ಸ್ ಮೊಬೈಲ್ ಶೋರೂಮ್ ದೆನ್ ಒಬೇನಗರೇತ ಸೆಪ್ಟೆಂಬರ್ ದಹ ಅಟವನದ ಅಪಿಯನ್ನೆ ಉದೇ ಪರಕಡುವ ಸವಸ ಅಹಲಿಯಗುಡ ನಗರವಲಟ ඔබතෙන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
1: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු විචානු
2: කතාලේ මට කාලෙකට ආලේ හරි වාගේ කියනවා අයියා කතාලේ මට කාලෙකට

හවසතුනයි විනාඩි 32යි වෙලාව. දන්නෙම නැතුව වෙලාව ටික ටික ටික ටික ගෙවිලා ගිහිල්ලා අපි දෙන්නගේ අන්තිම පැයේ අන්තිම පැය භාගේ වගේ තමයි මේ ඉන්නේ. ඉතින් ඉක්මනට මේ පැත්තට එන්න පුළුවන් ඔයාට WhatsApp message එකක් දාන්න මට මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික ඉක්මනට මතක් කරලා ඉන්නම් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඔයාට හදවත එළිය විචායතනයක් වෙලා තියෙන්නේ මේකෙන් ඔයාට හම්බෙන ප්‍රතිඵල 100%ක් නිසාමයි මොකද තාවකාලික විසඳුම් නෙමෙයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාට අරගෙන එන්නේ දැන් ඔයා දන්නවා sugar තියෙන කෙනෙක් නම් හරියටම හරියන විසඳුම තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කියලා. සෙවනගල මధుමේහාරිණි කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මధుකා කැස්සට පැනිය බෝතලයක් ගෙදර ගෙනලා තියාගත්තා කියලා කිසි වැරද්දක් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම පැටි ලිවර් වලට නම් දැන් බය වෙන්න ඕනේ නැහැ කියන එකත් ඔයා දන්නවා. පැටි ලිවර් වෙනුවෙන් තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවයිල් එක. ඒ වගේම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. සෙවනගල ජීවශක්ති රසායනය, සෙවනගල ජීවබල ආම්ල පිත්තසුවේ, සෙවනගල හන්දිරාජ තෛලය මේ විදිහට එකීම එකිනෙක නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඒ කමල් බන්දුල වීරප්පෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් අපේ වෙදකම පෙවුරු මහත ලිස්වසරකා බිමාණය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන අද මා 047 31 43 40 සැප්තැම්බර් මාසයේ බුක් ෆෙයා එකට ගිය නැත්නම් වැඩකුත් නැහැ. මොකද කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාට 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම මේ අවුරුද්දේත් විඳ ගන්න පුළුවන්කම තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වනවා. ඉතින් ඔයාට පුළුවන් උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්න ඔයාටත් ආරාධනා කරනවා එන්න කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට BMICH පරිශ්‍රයට. මතකයිනි දවස් ටික සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඉතින් සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ නිල රේඩියෝව නිත FM අපි යමු යමුට අගල WhatsApp messages පැතර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හෙලෝ ජානු, හායි, කොහමද? වලස්සට වැඩේ කරනවා නියමයි. අපි වැඩ කරන ගමන් ආව අහගෙන ඉන්නේ මොනරගල චාමර ෆැෂන් එකේ සුරේෂ් අපේ බොස් නලින් චාමර අයියා, ඊට පස්සේ රංජිත අයියා, ජයසිරි අයියා මේ ඔක්කොම ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? ආමේ තියෙන මැසේජ් අම්මෝ නෙත් අපේ ඇස් දෙක වගේ නැතුව නැතුව. ඉතින් ඒකනේ කියන්නේ. දුමින්ද ලක්රුවන් තැන්ක් යූ කමෙන්ට් එකට. හරිද? හයි අක්කා, මම මිහිදුම් හංගලෙන් තේක්ක හේනෙන් හංවැල්ල තේක්ක හේනෙ මිහිදුම්. හරි නේද? අත්තම්මා සීයා ෆැමිලි එකේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි මණික, කොහොමද? මන්නම් ගොඩම ගොඩක් හොඳින් ඉන්නවා. මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කවුද මේ? මගේ ලොකු පුතා රජීව් රෂාන් කුමාර, සුදු පුතා රංගන දුෂාන් කුමාර, ආශා මදුවන්ති දුව, මුණුපුරා සති උතේජානිනෝ, මිනිපිරි ආස්මා, ඊට පස්සේ ආවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ලුණුම රණවිරු ගම්මානි අපේ දමයන්ති විජේසිංහ අංක තමයි මැසේජ් එකේ වෙලා තියෙන. ජය වේවා කා, එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඉතින් පස්සේ හායි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. මැසේජ් එකේ වාගේ නම නෑ ජානු. අපිට ලස්සන සින්දුවක් දෙන්න නිශාන්ත ලතරයි කවුන්ට් එකේ. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ත්‍රිවිල් පාගිකේ සෙට් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. සුබ දවසක් වේවා. ජානු මැනික, කොහොමද? උම්ම කැටේ ලස්සන සින්දුවක් දෙන්න. පිළියඳල කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි, අනුපම, ප්‍රියදර්ශනි, රූපා ජර්ෂානි, ආචාන්දි, නිශාන්ති, සුනේත්‍රා, දෙවමි, දේවින්දි. සුදු මැනික, මට උම්ම එකක් ඕනි. මානෙල් ලක්කිටත් ඕනිලු. උම්ම දේවි, උම්ම ඔයාට උතුරන්න හරියන්න ඕනි. සුදු මැනිකට ජය වේවා කියලා කියනවා. මං හැමදාම කියනවාගේ අදත් කියනවා. මට උතුරන්න හරියනකොට ඔයාටත් උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. ඒක ඔයාට. එතකොට මේක
එක අපේ මානෙල් අක්කටයි අනිත් කෙල්ලෝ ටිකටයි. හරිද? දැන් ටී ටයිම් එකනේ චතු. අම්පාරේ ස්මාර්ට් ඩ්‍රෙස් අදත් සද්දෙටම ගින්දර හැන්දා වහගෙන ඉන්නේ. අපේ සෙට් එකට ලස්සන සින්දුවක් දෙන්න. චූටි කොල්ලා තේමියගේ බර්ත්ඩේ කාද? චූටි කොල්ලා Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Chodi kolla themiya, happy birthday. Gadama gadak aadare man oyata happy birthday kiyala wish karanawa. Eyata oyagen umma thunak monelu. Aniwaryen denna sinduwak ahanna ape boss, madam, e wage ma family ke ayawat. Ya මොකද YLV ගාමන්ට් එකේ සෙට් එකත් එකතු කරගෙන විතානගේ යෝගට් ෆැක්ටරි එකේ සෙට් එකත් එකතු කරගෙන එවොක්ස් ක්ලෝතින් ෂොප් එකේ සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සෙට් එකම එකතු කරගන්නම් මේ සින්දුවට. එතකොට අපි චූටි කොල්ලට මේ සින්දුවට එකතු කරගන්නම් එනවා. මෙතන කෝලම් කරන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද දිනුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: හවස 3 විනාඩි 43යි.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
8: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
10: ශ්‍රී ලාංකීය නවනිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්වඳ ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපැයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන ෆියුචර් 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලීය මාස් අරීනා පරිශ්‍රයේදී ෆියුචර් 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල net fm.
11: ආරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද?
12: කවුදානේ මේ කලුවට කලුවේ?
11: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
12: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
11: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
12: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net fm 4 වටේ 4 වටේ
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම මතන්න.
14: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: හවස 3 විනාඩි 46යි.
15: Hello.
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

සුබ සන්ධ්‍යාව කවස තුනයි විනාඩි 46යි වෙලාව යන්නද මම එපා අනේ හිම කොහොමද ඉතින් මන් දන්නෝ ඒ හිතින් කියන දේවල් මට ඒව තේරෙනවා අපි බලමු ඉක්මනට මෙන්න මේ කටියත් එකතු කරගමු ජානුනාගේ ඔන්න අදත් මං ඉන්නවා මටත් සින්දුවක් ඕනි දැන් තමයි ස්කූල් ගිහිල්ලා ගෙදර ආවේ මහන්සි අනත් එක්ක ගින්දර වගේ සින්දුවක් ඕනි එකතු කරගමු ෆැමිලි එකේ හැමෝම නෙට් ෆවුලේ හැමෝම ස්කූල් එකේ යාළුව හැමෝම සමන් ඊට පස්සේ මහනුවර අමුණුගම මංගලිකා අක්කවත් එකතු කරගන්න මේ වෙලාවේ නැත්නම් හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ වෙලා තියෙනවා නෑ නෑ නෑ නෑ නෑ මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ මහනුවර අමුණුගම මංගලිකා අක්කා අනේ අනේ ඔන්න හරියට කිව්වා හරිද තැන්ක් යූ මම වහගෙන ඉන්නවට මේ හැන සින්දුවට එකතු කරගන්නම් බුලත් කොහොපිටිය ලැවලින් ජාම්පදී අයියා

ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කලාවැව අපේ මේ අරුණ අයියාගේ වැඩපලේ සෙට් එක ආයෙත් මට මැසේජ් එකක් එවලා තිනවා. මං කිව්වානේ අහගෙන ඉඳලා නැහැ. වලපනේ අඹන්නල්ල මංචුල මෝටර්ස් එකේ සුනිල් අයියා තරහ වෙලා ඉන්නේ ඔයත් එක්ක ජානුවක්ගේ. මං දන්නවා සුනිල් අයියා මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. ලස්සන සින්දුවකට එකතු කරගන්න බොස් මංචු, ලලිත අයියා, ඩිලන් අයියා, ඉන්දිකා අයියා, සඳුන් අයියා, ප්‍රියන්ත අයියා. ඊළඟ සින්දුවට එකතු කරගන්න දැයියාලුයි සුනිල් අයියා. එකතු කරගන්න මේ හැන සින්දුවට. අහන්න දුන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ සින්දු සෙට් එකක් දැන්. සුදු අපි ගම්පහ ඩියර් ගාමන්ට් එකේ ඈ අපි සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ සින්දුවට. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. අක්කියෝ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මගේ පුතා මිහිඳුන් මෙයාට ලොකුම එකක් දෙන්න කියලා චතුහන් අල්ලෙන් මැසේජ් කරලා තිනවා. මිහිඳුන් පැටියෝ සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ හයකි මං නෙත් මී ලස්සන සින්දුවකට ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කියෝ කියලා තියෙනවා. මේ හැන සින්දුවට මේ එකතු කරගන්නම් නෙත් මී. එක සින්දුව නෙමෙයි සින්දු ගොඩක් තියෙනවා මෙතන. හයි චානු, අපි කැන්ඩි වලින් ශ්‍රියානි, ෂවීන්, ෂයන්, ඊට පස්සේ සුදර්ගන් කට්ටියම එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. එතනින් පස්සේ තව කවුද ඉන්නේ සද්දෙටම මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සුදුමණිකි අපේ මැසේජ් පේන්නේ නැද්ද? අනේ දැන් දැක්කේ අප්පා. අනුරාධපුර පොල්ලාර හන්දි අපේ රංජිත් ප්‍රියංකර අයියා එකතු කරගන්නම් මේ සින්දුවට. ඔයා වහගෙන ඉන්නේ සලොන් මායාගේ මායා ගුණසේකර, නිපුන්දි සෙනරත් සුපෝ එකේ සෙනරත් අයියා, සන්දීප ඉනෝකා, කෞෂික, හර්ෂිකා, ඊශාමද වශ්‍ය පදවේ පරේ, මනු දිලක්ෂික, අල්ලක් මාලි එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට මේ එකතු කරගන්නම්. ඊට පස්සේ මේ සලොන් මායාකට කෙල්ලේ ආ එන්නලු ලස්සන කරලා ගන්නලු මාව තවත් බෝනික්කියක් වගේ අනේ අම්මේ. Thank you, thank you. මගේ දුවගේ ග්‍රැජුවේෂන් එක ඊයේ තිබුණා. මට ගොඩක් සතුටුයි කියලා තියෙනවා රමණි අම්මා ගාල්ලෙන්. අනේ අපිත් විශ් කරනවා යාට, ඔයාගේ දෝනිට මම විශ් කරා කියලා කියන්න. එහෙනම් ඉතින් මේ සින්දු ටිකත් අහන්න දීලා මට අදට යන්න වෙලා වැවිලා තියෙනවා. අපි ආයෙත් හරියටම හෙට දවල් එක වෙනකොට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් හම්බ වෙනවා. එතකම් පරිස්සමට ඉන්න ඕනේ, දෙකටම net එක ඉන්න ඕනේ. එහෙනම් කොල්ලෝ happy ගියා. මං ඔයාගේ ජනු.

0: වයි බෙකා හිතට දැනෙන මෙලඩී සෙකහන්න නෙත් FM ගින්දර හැන්දෑවා.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
4: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
5: ඔතනින් පස්සේ උණ දේවල් හරි පුදුමයි.
6: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
4: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
5: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
6: 69 දී හඳටත් යනවා.
5: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
4: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
7: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
8: Net FM. Algo Town.
9: Brought to you by
10: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
11: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
12: Samsung ගන්න හොඳම තැනයි Damro.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117-388-388 අමතන්න.
14: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil තමයි.
15: ඔව් ඉතින්
14: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
16: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
17: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
19: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
20: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: Net FM Algo Town
21: කින්දර හැන්දෑව
9: brought to you by
22: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
23: Fems ඇයෙක් ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ
24: ඔයාට sugar නම් සෙවණගල මధుමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-31-33-540
25: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
26: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
27: අදම ගන්න ෆෝන් එකයි
28: සුබ සන්ධ්‍යාවක් හවස 4 දැන්.

0: දශම අටේ දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළපතිකරු සොනල් දිනුෂ නම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහු ඒ සඳහා නම් කර ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති ටෙස්ට් තරගාවලිය දැක්වූ විශිෂ්ට ප්‍රතිහරඹය හේතුවෙන්. එම තරගාවලියේ ඉනිම් 4ක් තුල ශතක 3ක් සහ අර්ධ ශතකයක්ද සමකින් ලකුණු 420ක් රැස් කිරීමට සොනල් සමත් වුණා. එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභී අබවටද පත් වූ සොනල් දෙවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මෙම දක්ෂතා හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල 24 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ඔහු සමත් වුණා. එම දක්ෂතා සැලකිලටගෙනයි අගෝස්තු මාසයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සොනල්ව නම් කර ඇත්තේ. සොනල් දින උත්සවයෙන් සම්මානය තමන් සතු කරගත්තේ නිර්දේශිත නාම අතර සිටි එංගලන්තයේ ඔලි රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහමුද් අබිබවා යමින්. මිලඟ නෙට් නිවුස් පසරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: මරු බං!

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

සුබසන්ද බකවස 4යි විනාඩි 8යි වෙලාව අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ රයිට් බ්‍රහස්පතින්දා දවස අපි අතිශය කාර්යබහුල විදිහට වැඩ කරලා මහන්සියලා හවස් වරුවේ වැඩිපුර මාදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දුරික අහන්න තියෙන වෙලාව තමයි මේක අද පොඩ්ඩක් උදේ ඉඳලා වහිනවනේ වැඩට එනකොටත් පොඩ්ඩක් වැස්ස තියෙන්නේ නැතිනේ ඒ නිසා හවසටත් පොඩ්ඩක් වැස්ස බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයා වැහිදෙයියොත් සාමාන්‍යයෙන් වහින්නේම අපි වැඩට එන වෙලාවටයි යන වෙලාවටයි නේද? අන්න ඒ නිසාම හවසරු ආර්චිල් එකේ හන්න පුළුවන් සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා තිනවා. හවසා හැට කලින් මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන ආඩ පුළුවන් මාත් එක්ක ඉන්න 255-33-63 නම්බර් එක තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි 0711-95-95-95 නම්බර් එක තියෙනවා. WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මේ වෙලාවේ ආදරය කරන කට්ටිය ඊට පස්සේ ආස කෙනෙක් ඉන්නවනම් ඒ වගේම ආස සින්දුවක් තියෙනවනම් මගෙන් ඉල්ල ගන්න chance එක තියෙනවා. Right. එතකොට හෙට දවසේ ගැන තමයි අද වැඩිපුරම කතා කරන්න තියෙන්නේ. හෙට ඇවිල්ලා සිකුරාද දවසේ FM DJ Night Face to Face Attack Show Super 14. ඒ කියන්නේ දෙවන තරඟ වටේ පළවෙනි තරඟයේ හෙට දවසේදී අපි රණවේට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලට කලින් ඉඳලා මතක් කරා වගේ අපි ලෑස්ති වෙලා ඉන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය අතර තමයි දෙවන වටේ පළවෙනි තරඟය අරගෙන ඉන්නේ. ඉතින් එතකොට ඔයාලට හෙට රණවේ ඉඳලා කමෙන්ට් කරලා ඔයා කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න අවස්ථාව තියෙනවා. අද පොඩ්ඩක් මම නිකන් කලින් පෝස්ට් එකක් දාලා බැලුවා. ඔයාට හිතන විදිහට හෙට ජයග්‍රහණය කරන්නේ කවුද කියලා ඔයාලට කමෙන්ට් එකක් තියන්න පුළුවන්. හරි. Right. හෙට වැඩේ කොහොමද වෙන්නේ කියලා සරහට කියන්න. Right. අපි නම් වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කොච්චර වැස්සත් මං කියන්නේ අද ගෙදර යන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් එහෙම ඔය අනිවාර්යෙන් NLB මෙගා පවර් ලොතරැයියක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? ජීවිතේ වාසනාවට වැස්ස අදාල නැහැනේ. වහින දවසකුණත් ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න. මොකද ලොතරැයි කලාවේ පෙරළියක් කරපු රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. තේන්සා උන මේ වතර වාර්තාව යලි යලි තලුත් කරමින් ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් ඔයාට රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්න පුළුවන්. තේන්සා ජීවිතේ සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු අතර උඩින්ම තියෙනවනේ අපිටම කියලා වාහනයක් ගන්න එක ඊට පස්සේ සල්ලි ටිකක් වැඩිපුර අතේ තියාගෙන ඉන්න එක නේද? ඉතින් එතකොට වාගේ සියලු සිහින සබෑ කරගන්න දැන් යන්නේ රුපියල් 40ක් විතරමයි. ඉතින් ඒ නිසා සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර් ලොතරැයිය. ඔයත් අදම මිලදී ගන්න ඕනේ. ඒ ගැනත් මතක් කරලා අපි සින්දු ටිකක් අහන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ අද Facebook live එකකුත් එනවා. ඊයේ තවා කිව්වනේ අදත් එන්න කියලා. එන්සා live එකකිනුත් හම්බෙමු හරිද? දන්නවනේ මේක ආගේ මගේ boring නැති විනින් drive එක හතර වටේ with DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4:00 විනාඩි 18යි දැන්.
3: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය. කෑගල්ල දිස්ත්‍රික්කය. DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය. DJ Victor. හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0838 3381 169.
3: Net FM DJ Night.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතර නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරය වෙතින්
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 2077 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe Avasaralat Balapatra Labi Mudal Samagamaki
8: Finishing Bahalak Lesa Color of Flow Vajabena
9: Sit Pedagani Kal Pavati Avalakshana Novi Oyat Bahalita Vashi Venna Finishing Bahalak Nam Color of Samai
10: Black Curry Kaka Rasa Balanna Then Oyat Kemati Ati Neda මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
11: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින් මම මේ අත්දැකීම් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වගේ පිටක් වුණේ නැහැ. මේ
12: ඔබටත් මෙවැනි රෝගවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711 856 0956

හවස 4 විනාඩි 26යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු ටිකක් අහලා වැඩිපුර මේ කාලේ හිට වෙලා තියෙන සින්දු ටිකක් අහලා දැන් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා මතක් කරන්න. ඊට පස්සේ ඔයාලට ස්පෙෂලි මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම මම Facebook live එකකුත් ආවා ඉතින්. හරිද? ඊයෝවා කිව්වනේ මට Facebook live එකක් අදත් එන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාගේ වචනය අහක දාන්න කොහොමත් බෑනේ. ඉතින් මටත් ආව බලන්න පොඩ්ඩක් උමනාව තිබ්බා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් NetFM official Facebook page එකෙන් live එක පැත්තට එන්න. ඔයා live වෙනකම් මම මතක් කරන්න තියෙන දේවල් ටික මතක් කරන්න. හරි. අපි තින්නෝ මේ වෙලාවේ අසාව යව අහගෙන යටියන්තොට මේ වෙලාවේ සේපාලි හොටෙල් එකේ සේපාලිකායි වගේම අරලිය ස්ටෝස් එකෙන් හරේන්ද්‍ර මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ අසායි අපිවත් ලස්සන සින්දුව එකතු කරගන්න. අද අපේ අයියාගේ 17 වෙනි බර්ත්ඩේ එක එයාට පවුල හැමෝම විශ් කරනවා කියලා තියෙනවා. අම්මා දම්මිකා තාත්තා ගාමිණී අයියා තමිරු ඒ වගේම නරම්මලින් ඊෂදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ තමිරු. එයාට ගොඩාක් ආදරෙන් විශ් කරනවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, ආදරෙන් ඉන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා Facebook live එක පැත්තට එන්න හදන්නේ කියලා මට හික්කඩු වෙන්න අසංක සඳරුවන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you අසංක. ඔයාවත් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ මේ දවස්වල මම ඔයාලට නිතරම මතක් කරන දෙයක් තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කියලා කියන්නේ. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයාගේ නිවසට, ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැළපෙන ටයිල්ස් සහ බාත්වය උපාංග සුවිශේෂී මිල ගණන් යටතේ මිලදී ගන්න නම් දැන් ඔයාට හිමි හැවිදින්න ඕනේ නැහැ. ඔයාගේ ළඟම ලොකේෂන් එකට, ළඟම ටවුන් එකට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එනවා. එතකොට එන්නේ නිකම්ම නෙමෙයි, ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක හම්බ වෙලා ඔයාට පුළුවන් සුවිශේෂී මිල ගණන් යටතේ ඔයාට ලේසියෙන්ම අවශ්‍ය කරන ටයිල්ස් සහ බාත්වය උපාංග ටික මිලදී ගන්න. දැන් අද 17 වෙනිදා උදෑසන කාලයේ කිතුල්ගල නගරයටත් ඒ වගේම හවස දැරණියගල මේ වෙද්දී ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඉන්නවා. හෙට 18 වෙනිදා උදේ පරකඩුව නගරයටත් ඒ වගේම හවස් වරුවේ හැලියගොඩ නගරයටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරි. ඒ කට්ටියවත් ඔයාට ඔන්න දැන් හම්බ වෙලා ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන ටයිල්ස් සහ බාත්වය උපාංග මිලදී ගන්න පුළුවන්. Facebook live එකට සැහෙන කට්ටිය මේ වෙද්දි ජොයින් වෙනවා. රසිකා, ඊට පස්සේ සිවරාජ්, ඒ වගේම හිමංෂා, ඒ වගේම අශි අධිකාරී, ඒ වගේම අනුෂ්ක. සෙට් එකම අනිවාර්යෙන් මතක් කරන්නම්. හරි, ඔයාලා කට්ටියව එකතු කරගෙන මම සින්දුවකට යන්න ඕනේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් ගෙදර වහලය වගේම ගෙදර සිවිලිම ගැනත් සෑහෙන්න හිතන්න ඕනනේ නේද? මොකද ගෙදර සිවිලිමකින් තමයි ගෙදර ඇතුළත පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඔයා බලාපොරොත්තු වෙන අර නියම ලුක් එකක් ගන්න පුළුවන්. නියම ෆිනිෂින් එකක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට එහෙම නියම ලුක් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, නියම ෆිනිෂින් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දෙපාරක් හිතන්න නැතුව සිවිලිමට අනිවාර්යෙන් සීලින් ෂීට් ගන්නකොට ඔයා ගන්නෙ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. මොකද මං එහෙම කියන්න හේතුවක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේක හරිම ලස්සනයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් gedara සිවිලිම ගහනකොට දැන් ඉස්සර වගේ ඔහේ තියෙන සිවිලින් ෂීට් එකක් ගෙනලා ගහන්නේ නැහැ නේද? මේක ඇවිල්ලා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක natural wood look එකෙන් තමයි design කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේ තමයි. I think කිසිම වෙනසක් නැහැ. අනිත් එක තමයි මේක ඇවිල්ලා දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. හොඳම කාරණාව තමයි මේක සම්පූර්ණ සිවිලිම ගැහුවට පස්සේ හරිම neat. නියම නිමාවක් තියෙනවා. හරිද? මතුපිට තින්තාලේපණය සඳහා වසර පහක වගකීමක් හම්බ වෙන නිසා ඉතින් ඔයාලට ජීවිත කාලෙට මේකයි. ආයි බය වෙන්න දෙයක් නැහැ. සිවිලිමක් ගහන්නේ දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් වෙනස් කරන්න නෙමෙයි නේද? පුළුවන් තරම් කාලයක් හරි විදිහට තියාගන්න. ඉතින් එතකොට දැන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ දූවිලි මකුළු දැල් බැඳුනත් ඔයාලට නිකන් තෙතරෙද්දක් දාලා පිය දැම්මත් ආයි තිබ්බා වගේම තියාගන්න පුළුවන්. තේන් නිසා තමයි මම ඔයාලට කියන්නේ gedara සිවිලිම ගහනවා නම් අනිවාර්යෙන් ඔයා ගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. කොස් මහෝගනි, තේක, බුරුම තේක කියන ආකර්ෂණීය වර්ණ හතරෙන් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011 5 748 738 ඔයා කතා කරන්න ඕනේ. හරි, ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. ඔයා Facebook live එක පැත්තට තාම ආවේ නැත්නම් ටග් ගාලා ඉන්න. ඔයා එනකම් මම මේ පැත්තෙන් බලාගෙන ඉන්නවා.

0: هنا نت اف ام حسراوي.
1: right වෙලාව හවස 4:00 විනාඩි 35ක් වෙනකොට අපි Facebook live එකේ ඉන්නේ නීෂා ගමගේ ඉන්නවා ඒ වගේම DJ Mike ඉන්නවා මේ වෙලාවේ live එක බලාගෙන දෙදුණු සෙව්වන් දී මම ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම දිලිනි ගමගේ කම්මැලි වෙලා දහනෝ වැස්ස නිසා අනේ මොන කම්මැලි ගමක් දානේ වැහි 10ක් වැස්සත් කොල්ල වැඩේට එනවා හරිද ඊට පස්සේ රසිකා නිල්මිනී ලසනම ලසන සින්දුවක් දෙන්න කියලා තිනවා රසිකලාගේ ගෙදර නම් අද birthday එකක් නේ happy birthday දෙන්නටම ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම සුදර්ශී ජය වේවා ඔයාවත් මේකටම එකතු කරගන්න
0: හතර වටේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
1: හවස 4 විනාඩි 46 දැන්.
2: ඊසි නිසා ඇත්තටම ලේසිද?
3: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
4: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 40.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු.

අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.

රයිට් වෙලාව හවස 4යි විනාඩි 46යි. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් දැන් බලන්න මට හිතාගන්න බැරිද පැයවර වෙන හැටිනේ. ඒ නිසා හතර වටේ අහගෙන ඉන්න ගමන් අපිට මේ පැය වැඩි ඉවර කරලා ඊළඟ පැයට යන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන හිරු සහල් ගැන. ලංකාවේ අංක එකේ විශ්වාසවන්තම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද ඒක මම කියන කතාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ගෘහණියන් වැඩිපුරම බැලඳපොළට ගිහිල්ලා හාල් මිලදී ගන්නකොට ඒක විශ්වාසයෙන්ම ඉල්ලන දෙයක්. මුදලාලි මහත්මයාට නම කියලාම ඉල්ලන තරම් විශ්වාසයක් හිරු සහල් ගැන මේ වෙද්දි අපේ ගෘහණියන් අතරේ තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා හිරු සහල් අරගෙන ගියාට පස්සේ බත අමු වෙන, බෙරි වෙන, ඊට පස්සේ ඉක්මනට පිලුණු වෙන මේ ප්‍රශ්න මුකුත් නෑ. සුවඳයි, රසයි, ගුණයයි මේ සියල්ල තියෙන අංක එකේ සහල් සන්නාමය තමයි හිරු සහල් කියන්නේ කියලා අපේ ගෘහණියෝ දන්නවා. මොකද සාමාන්‍යයෙන් අපේ අම්මලගේ ආච්චිලගේ ඇස්වලට වැලි ගහන්න බෑනේ අපිට නේද? මොකද ඒගොල්ලන්ට ඔය හාල් ටික අතට ගත්තාම තේරෙනවා මේ හාල් හොඳ හාලක්ද නැද්ද කියලා. නේද? අන්න ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක ඒ අත්ගුණෙත් එක්ක තමයි අපේ අම්මලා ආච්චිලා ඒ කාලේ ඉඳලම හිරු සහල් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නේ. මොකද හිරු සහල් කියලා කියන්නේ ගුණාත්මක භාවයේ පෝෂණය වගේම ගොවියාගේ කුඹුරේ ඉඳලා අපේ ගෙදර කෑම පිඟානට එනකම්ම, කෑම මේසේ කෑම පිඟානට එනකම්ම සියලුම පියවරයන් වටිනාකමක් එකතු කරමින් ඒ වගේම පූර්ණ අධීක්ෂණයක් යටතේ තමයි යන්නේ. අනිත් එක දැන් උදේ පාන්දර ඉවුවට පස්සේ

බය නැතුව හවසලත් බත් ටික කන්න පුළුවන්නේ. සවුත් වෙන්නේ නැහැ බත් එක. අන්න ඒ නිසා ගෙදර හාල් වලට යන්නේ වියදමත් සෑහෙන්න ඉතුරුයි. මොකද බත් අහක දාන්න ඕනේ වෙන්නේ නැහෙනේ. අන්න ඒ නිසා නියම රසයට, ගුණයට, පෝෂණයට හාල් වලින් රසට බත් ටිකක් හොයා ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ හිරු සහල්ම තමයි. හිරු සහල් අරගත්තාම මේ දැන් ගෙවල් වල එක එක කට්ටිය කැමති එක එක සහල් වර්ග වලට නේද? එතකොට සම්බා, කැකුළු, කීරි සම්බා, ඊට පස්සේ නාඩු, ඔහම නම් මනම් හාල් වර්ග ගොඩක් තියෙනවානේ. මේ සියල්ලම හිරු සහල් සන්නාමේ හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල වැඩිපුරම ඉල්ලුමක් තියෙනවා අර කැඩුණු හාල් එකට. කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බා පරිප්පුවක් එක්ක කරවල මේ ටිකක් තෙල් දාගත්තත් රහ කරලා කන්න පුළුවන්. තේන් සම තමයි මම වාට කියන්නේ හිරු සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. හිරු සහල් හිරු පායනෝ මෙන් විශ්වාසයි. Right. Hi, ගොහමද සාපිත් මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා. කඳානේන් චන්ද්‍රකාන්ති මැසේජ් එකක් දාලා තිනේ. ඒ වගේම කෑගල්ල කංකිරිය ඉඳලා මේ වෙලාවේ හෙට්ටිමුල්ලේ චන්දිමා මට මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා. අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. Thank you. ඒ වගේම Hi, ගොහමද සායි අපිත් මේ වෙලාවේ ආව තමයි හගෙන ඉන්නේ. අපිට සින්දුවක් දෙන්නකො කියලා තෂ්ණී මැසේජ් එකක් දාලා තිනවා. Thank you. ආවත් එකතු කරගෙන ඩාලින් ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 4:50යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගතයි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
1: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victro හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0838 381 169.
1: Net FM DJ Night.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රු.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ඇයි සුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: සුබ සන්ධ්‍යාවක්. හවස 5:01 දැන්.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. ජාතික ගමනාගමන කොමිස සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්වත සඳහා බලපත්‍ර 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: මරු බං

පුඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 8යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දෙවනි පැය පටන් ගන්නකොටම ඔයා දන්නවා සාමාන්‍යයෙන් මම පොඩ WhatsApp එකේ කට්ටියට chance එක දීලා තමයි දෙවනි පැයේ වැඩ අල්ලන්නේ කියලා නේ. ඒ නිසා සැහෙන කට්ටියක් message කරලා තිනවා හයි කොහොමද සායි අපිට ලස්සන සින්දුවක් දෙන්න බොරැල්ලෙන් නවෝද් ජය වේවා අනිවාර්යෙන්ම ආව එකතු කරගන්නම්. ඒ වගේම LBTN පුන්සරා සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්නවා කලවාණෙන් දිලුක්ෂ මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම රිකිල ගස්කඩ සලෝන් දිනේශ්‍රී එකේ ඒ වගේම මයිලපිටිය සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එකව අනිවාර්යෙන් මතක් කරන්න ඕන. සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ සද්දෙරම හතර වටේ හගෙන ඉන්නවා හුන්නස්ගිරියෙන් යාළුවෝ සෙට් එක අනිවාර්යෙන් ඔයාලවත් එකතු කරගන්නම්. ඒ වගේම පොතුහැර DLO අපරල් එකේ වැඩ කරන නදීයද බර්ත්ඩේ කළු හැපි බර්ත්ඩේ නදී ලොකුවක් ඇතුළු කට්ටියම විශ් කරලා තියෙනවා. මමත් ඔයාට මහා ආදරෙන් විශ් කරනවා. සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න. Thank you මට ඔයාගේ බර්ත්ඩේ එක ගැන පොඩ්ඩක් මතක් කරාට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ මාසේ 25 වෙනිදා පටන් ගන්නවා. ඉතින් එතකොට අවුරුද්දක් තිස්සේ ඔයා බලාගෙන ඉන්නේ කවද්ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්න කියලා නේ. එතකොට පොත් ගන්න ආසාවෙන් පොත් කියවන්න ආසාවෙන් ඉන්න කට්ටියට ඔයා කාලයක් තිස්සේ අර ලියලා තියාගත්තනේ මෙන්න මේ පොත් ටික ගන්න ඕනේ කියලා මේ පාර. රයිට්. ඒ පොත් ටික හිතාගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගොඩාක් එක්ක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැත්තට ගියොත් BMICH එකේ තමයි වෙනදා වගේම තියෙන්නේ. ඉතින් එන්සා අනිවාර්යෙන් මේ පැත්තට යන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ. නිල මාධ්‍ය අනුග්‍රහක දායකත්වය නිල රේඩියෝ වශයෙන් කටයුතු කරන්නේ net fm අපි. හරි ඒකනත් මතක් කරලා මම ඊට පස්සේ ඔයාලට කියන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාගේ ජීවිතේ තව තවත් වාසනාවන්ත කරවන්න ඔයාලට අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙන NLB මෙගා පවර් ලොතරැයිය ගැන තමයි මේ කියන්න හදන්නේ. මම කියන්නේ මේ දැන් යන ගමන් නම් ඉන්නේ ටවුන් එක පැත්තට. ආව පොඩ්ඩක් බලන්න ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවාද කියලා. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක්. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. එතකොට යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරිතෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරිතෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑග්ගට සුපිරි මෝටර් රථයක් වාට දිනා ගන්න අවස්ථාව තියෙනවා NLB මෙගා පවර් ලොතරැයියෙන්. රුපියල් 40යි යන්නේ. කියන්නේ ඔයාගේ ජීවිතේ උඩින්ම තියෙන හීන ඔක්කොම හැබෑ කරගන්න දැන් රුපියල් 40ක් විතරයි යන්නේ. ඉතින් ඒ නිසා NLB මෙගා පවර් ලොතරැයිය ඔයත් අදම වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: පෘථු වියඳ ළඟහරුට රේල් පාර. ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.

0: වීතරාගේ මුනිගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත්ධර්ම සන්ධ්‍යාව
1: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.

0: සුගේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී නෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

ரைட், வெலாவ ஹவுஸ் பஹாய் வினாடி விசி நவையாய் அபி ஹதரவட்டே ஆகின இன்ன ගමන් අසන සිඳුරික කහල මේ පැත්තට ආවේ ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා අන්නේ ටික මතක් කරන්නත් එක්කම තමයි ආවේ සාමාන්‍යයෙන් දැන් ගයක් හදන කෙනෙක්ට නම් මේ දවස්වල මේක සෑහෙන වැදගත් කතාවක් මොකද දන්නවද ගෙදර ඇතුළත පෙනුම ගැන අපි සෑහෙන්න හිතන්න ඕනනේ නේද මං කියන්නේ ඔය රුපියල හරි එකතු කරලා ඔය මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ඉන්නේ මේ ගේ හදන්නේ අනිත් එක ගයක් හදනවා කියලා කියන්නේ මේ දවසකට දෙකකට මාසෙකට අවුරුද්ද කර නෙමෙයිනේ પરම්පරා ගානකට ඉන්න තමයි ඔය ගේ හදන්නේ ඉතින් එතකොට પરම්පරා ගානකට ඉන්න හදන ගෙදරට ඔය ගේන ඇනමුරිච්චිය ගැන පවා මං කියන්නේ දෙපාරක් හිතලා බලන්න ඕන හරි ඔය ගෙදර ඇතුළත ප්‍රේම ලස්සන්ට තියාගන්න ලස්සන්ට ටයිල් කරනවා ඊට පස්සේ බිත්ති වලට හොඳ පේන්ට් එකක් ගානවා තොර රෙදි ඊට පස්සේ ජනෙල් රෙදි අනම්මනම් කර්න් අනම්මනම් මේ හැමදේම හොඳට හිතලා බලලා දානවා අනිත් එක තමයි ගෘහ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ මේ හැමදේම ගේන්නේ අද කාලේට ගැළපෙන විදිහට නේ එතකොට මේ සියල්ලත් එක්ක ඔයාගේ ගෙදර සිවිලිම ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනනේ මොකද ගෙදර හොඳ ෆිනිෂින් එකක් එන්න නම් ඊට පස්සේ ලස්සන නිමාවක් ඒ වගේම තමයි ආකර්ෂණීය පෙනුමක් එන්න නම් ගෙදරට ලස්සන සිවිලිමක් තියෙන්න ඕන අන්න ඒ නිසා තමයි මම මේ කියන්න හදන්නේ ඔයාගේ හදනකොට සිවිලිම ගහද්දී කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා ඇයි මං ඔයාලට එහෙම කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක් ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් හැදුවා වගේ ලස්සන පෙනුමක් තියෙනවා මේ දවස්වල ගෙවල් වලට ගොඩක් වෙලාවට මේ මෙන්න මේ නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සිවිලිම තමයි ගොඩක් අය ගහන්නේ. ඉතින් එතකොට අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් සිවිලිමක් වුණා දිගු කාලීන පැවැත්මක් තියෙන්න ඕනනේ. ඕක මාසෙට දෙකට තුනට මාරු කරන්න බෑ. අන්න ඒ නිසා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ දිගු කාලීන පැවැත්ම ස්ථීර කරලා තියෙනවා. අවුරුදු 5ක් මතුපිට නිින්දාලේපනය සඳහා වගකීමක් දෙනවා. අනිත් එක තමයි මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. දැන් මේ දවස්වල වහිනවනේ. සමහර ලාට වැස්සහම දාන්නෝ සීලින් ෂීට් එකට වතුර වැටිච්ච ගම සීලින් ෂීට් එක දිරනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක මේ හැමදේටම ඔරොත්තු දෙනවා. උෂ්ණත්වයේදී හැඩේ වෙනස් වෙන්නේ නැහැ. සිවිලිම ගහලා ඉවරුනහම හරිම ලස්සන නිමාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මහන්සි වෙලා හදන ගෙදරට තවත් ලස්සන පෙනුමක් ආකර්ෂණීය පෙනුමක් ආකර්ෂණීය නිමාවක් එකතු කරගන්න නම් ඔයා අනිවාර්යෙන් සිවිලිම ගහනකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. 0145 744 738 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් ගෙදර සිවිලිම විතරක් නෙමෙයි ගෙදරට දාල්ලන ටයිල් ටික ඊට පස්සේ බාත්වය උපාංග ගැනත් අපි පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕන නේද මොකද මේකෙන් තමයි සම්පූර්ණ ගෙදර පෙනුම රඳා පවතින්නේ ඉතින් එතකොට සාමාන්‍යයෙන් ටයිල් සහ බාත්වය උපාංග ගන්නවා නම් එදා ඉඳලා අද වෙනකන් අපිට තියෙන විශ්වාසනීය සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ තියෙනසා දැන් ඉස්සර වගේ නෙමෙයි ඔන්න දැන් ලංකා ටයිල්ස් අරගන්න ඔයාලට ලංකා ටයිල්ස් ශාඛාවලටම යන්න ඕනේ නැහැ මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම වාගින අග්‍රේට එනවා තේන්සා පහුගිය දවස් ටිකේ වගේම දැන් ඊයේ දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම 16 වෙනිදා කඩුවෙල සහ විසාවෙල්ල පැත්තට ආවා. එතකොට අද කිතුල්ගල සහ දැරණියගලට ආවා. ඒ වගේම තමයි හෙට දවසේදී උදෑසන කාලයේ පරකඩුව නගරයට ඒ වගේම හවස්වරුවේ හැලියගොඩ ටවුන් එකටත් එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාට ඔයාගේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් සහ බාත්වය උපාංග සුවිශේෂී විලගණන් යටතේ ඔයාලට ලබා ගන්න පුළුවන්. තියෙනසා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකක් පැත්තට යන්න ඔයා ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ මේක මිස් කරගන්න එපා. මොකද වසර මැද සෑහෙන්න ලොකු වාසි තියෙනවා. තියෙනසා මේ වාසි සියල්ලත් විඳින ගමන් ලස්සනට ගේ හදා ගන්න ඔයා යන්න ඕන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සුබසන්දාවක් වේවා අපි මේ වෙලාවේ ඔබව හගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ටෙෂාන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you ටෙෂාන්. ඒ වගේම බදුල්ල කැටවල සමන් සැලොන් එකේ සෙට් එක ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම ශාමා, සෙනුක, ඊට පස්සේ රුෂිකා, ඔයාලා කට්ටියම එකතු කරගන්නම්. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චාරු මැසේජ් කරලා තිනවා. ඒ වගේම ස්පෙෂලි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හිරුමන් ආවත් එකතු කරගන්නම්. ජය වේවා.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
2: ක්වලිටි එක ගැන හිතල මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
1: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: ඕල් තෙල් විතරක් නේ.
1: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
2: ඕව ඉතින්
1: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියලා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
6: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
6: වාසිනා මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
10: යහතුන වඩන අපේ රස විජේ.
9: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
11: ඔයාට

හවස පහයි විනාඩි 48 අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අන්න කලින් මම මේවට කියන්නේ වයිෆ් කතා කරලා කිව්වා නම් බබා ගෙදර යන්න තියෙන හාල් ඉවරයි. ගෙදර එනකොට හාල් කිලෝ 5ක් අරන් එන්න. රයිට්. එතකොට ඔයා කල්පනා කරනවා දැන් ගෙදර අරන් යනකොට ඉතින් ඔය වෙනදා වගේ නෙමෙයි හොඳ හාල් ටිකක් අරන් යන්න ඕන නැත්නම් ඉතින් ගෙදර ගිහිල්ලා කණක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නැ නේ. වෙනදාට වත් නෙමෙයි වෙන්නේ නැතිනි හාල් අරන් යන මැත්තේ නේද? රයිට්. මම ඔයාට උත්තරේ දෙන්නම්. ඔයා මුකුත් හිතන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම කඩේට ගිහිල්ලා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන්න. මුදලාලි මට හිරු සහල් වලින් දෙන්න කියලා. නාඩු සම්බා, කීරි සම්බා, ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන ඕනෑම සහල් වර්ගයක් හිරු සහල් සන්නාමය හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මම ඔයාට මෙච්චර බය නැතුව මේක ගන්න කියලා කියන්නේ හිරු සහල් අරගෙන ගියාට පස්සේ ආයෙත්ින් බත අමු වෙන්නේ නැහැ. ඊට පස්සේ බත බෙරි වෙන්නෙත් නැහැ. උදේ ඉවුවට පස්සේ හවස 3-4ට උනත් බය නැතුව බත් කන්න පුළුවන්. මොකද බත් එක පිලුණු වෙන්නෙත් නැහැ. ඒ තරම් ගුණාත්මක භාවය අකණ්ඩව තියාගෙන ආපු සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. අන්න ඒ නිසාම ලංකාවේ ගෘහණියන් වැඩියෙන්ම හිරු සහල් විශ්වාසයෙන් අරගන්නවා. ඔයාත් අනිවාර්යෙන් ගෙදර බත්තු යනවා නම් හිරු සහල්ම තමයි අරගන්න ඕනේ. මොකද ගොවියාගේ කුඹුරේ ඉඳලා ගෙදර කෑම මේසේ ඔයාගේ බත් පිඟානට බත් වෙලා එනකන් හැම පියවරක්ම පූර්ණ අධීක්ෂණයක් යටතේ හැම පියවරකටම වටිනාකමක් එකතු කරමින් තමයි හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ආයිතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ ගෙදරට හාල් ගෙනියනවා නම්. විශ්වාසනීයම හාල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් හිරු පායනෝ මෙන් විශ්වාසයි. ඒකටත් මතක් කරලා මම අදට යන්න හදන්නේ හෙට අපි හම්බ වෙනව හවස 4ට වාගේ මගේ බොරින්න තිවිනින් ඩ්‍රයිව් එක 4 වටින් හෙටම රෑන අවේට NetFM DJ Night Face to Face Attack Show දෙවන වටේ පළවෙනි තරඟේ සව කෑගල්ල දිස්ත්‍රික්ක ඇත එක හම්බන්තොට තරඟ කරන්න ලෑස්ති රෑන අවේට අපි මේ වැඩේ එකත් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න ගිහලන්නම් ජය වේවා. මම DJ Asa. Good night.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: Brought to you by Real Tasty Manufacturers. සියයට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0.38 3 80 169.
0: Net FM DJ Night.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
10: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න. සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ අලුත් තැන කාටම මිල කසා Green Super Shaka Magale Athurakiriya Mulleriyawa Narambala Gane Mulakampola Kasagala Green Super E vitarak nemei obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada thihala pratilaba laba ganna denma katha karanna Kasagala Plantation 011-2777-87 Kasagala Samuha Vyaparaya wetin
11: Buddha Gayaveedi obe dothin sakas karana kiriyahara pinkam saha dana shila bhavana purannata sudusuma tana Travelnet pitatwima Agosto sita December amathanna 011-2888 0.76 0.76 0.76
12: ශ්‍රී ලාංකේය නවනිපයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග අත්වැල්වන ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ තරුණ නවනිපයුම්කරුවන්ගේ සංගමය අභිමානයෙන් ඉදිරිපත් කරන Future 26 ශ්‍රී ලාංකීය තාක්ෂණික ඉතිහාසයේ වෙනස් කළ සාම්ප්‍රදායික නිමැවුම්වල සිට හෙට දිනේ යථාර්ථයක් බවට පත්වන මීළඟ පරපුරේ තාක්ෂණික විප්ලවයන් දක්වා සියල්ල දැක බලා ගන්න සැප්තැම්බර් 24 වනදා පෙරවරු 9:30 සිට රාජකීය විද්‍යාලයේ මාස් අරීනා පරිශ්‍රයේදී Future 26 හෙට දිනේ අනාගතය අදම අත්විඳින්න මාධ්‍ය අත්වැල Net FM.
13: හතර වටේ.
1: Brought to you by
14: දිනන ලොකුම සුපිරි තෑගිදෙන කමලොතරය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
12: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
16: දැනුම්

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෑ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net සේවයේදී උතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
5: ඉතනා මේ පාස් මතව කින් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා I'm the Russian Berry Way හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සත්‍යයේ දින පහේම මන්දාරම් රැහතට net අහන්නා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: වෙලාව සවස 6 විනාඩි 30යි.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම ගෝස්තු සිට දෙසැම්බර් ට්‍රවල්න තම තන්න 0112 863 363 076 716 3872.
5: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සංනාමය net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක මුලින්ම සිරස්තල සේවකීන් වැඩවැරුවත් දුම්රිය දුවයි වර්ජනය අසාර්ථක බවට දුම්රිය දෙපාර්තමේන්තුව කියයි සාකච්ඡා නොදුන හොත් ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි දුම්රිය වෘත්තීය සමිති රජයට අනුතුරු අඟවයි දෙමඩකොඩ කළුපාලම යටදී වෙඩි ප්‍රහාරයට ලක් වූ ත්‍රියෝදරත් රේදුරා ජීවිතක්ෂයට ජීවිත තුනක් බිලිගත් මට්ටක් කුලියේ මාරක අනතුර සිදු කළ මද්‍රව්‍ය රියදුරු මද්‍රව්‍ය පානය කර ඇති බවට හෙළිවෙයි ඉන්දියාව ඉදිරියේ දන්න නොනැමු සොනාල්ට අගෝස්තු මාසයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙදින වරචනය ක්‍රියාත්මක වුවත් අද පස්වරුවේද සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය වුණා අද දිනේ දුම්රිය ගමන් භාර 120කට වැඩි සංඛ්‍යාවක් ධාවනය කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කිව්වේ. හෙට දිනේත් කාර්යාල දුම්රිය සියල්ලම වාගේ ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් සත්‍ය අනාවරණය මෙතෙන් සිට. දෙමඩකොඩ කළුපාලම යටදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ල මහතා net news කළ විමසීමකදී පැවසුවේ ත්‍රිදරත රියදුරෙකු එලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවයි. එෙහිදී බරපතල තුවාල ලැබූ ත්‍රිදරත රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. දෙදින වර්ජනය ක්‍රියාත්මක වුවත් අද පස්වරුවේද සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසනවා. අද දිනේ මේ දක්වා දුම්රිය ගමන් වාර 120කට වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
6: කාර්යාල දුම්රිය අද රජයේ වැඩ කරන දිනයක්. ඒක කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කිරීමට කටයුතු කළා. ඒත් වශයෙන්ම පොල් ගහවෙල රඹුක් කළ ඒ වගේම මහව ධනිය වතුරු නෑක නීතිගම ඒ අවිස්සාවෙල්ල ලයින් එකේ අවිස්සාවෙල්ල කොස්කම වග ඒ වගේම චිලව් ලයින් එකේ හලාවත ලයින් එකේ හලාවත මීගම ඒ වගේම මුහුදුබඩ මාර්ගයේ බෙලියත් මාතර ගාල් හික්කඩු ඒ වගේම අලුත්ජම කළුතර පානදු මෙන්න මේ සියලුම දුම්රිය ස්ථානවල ඉඳා ධාවනය කරන්න නියමිතව තිබූ උදෑසන කාර්යාල සියල් දුම්රිය සියල්ල අද ධාවනය කළා නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු කළා එක දුම්රියක් පමණයි අවලංගුනේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙනවා සවස කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කරන්න මේ විදිහට සැලසුම් හදමින් පවතිනවා ඒ වගේම මම හිතන්නේ මගීන්ට ප්‍රවේශ කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ඇප් එකක් තියෙනවා එතකොට ඒක හරහා ගොස් මගීන්ට තමන්ගේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න පුළුවන් ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ ධාවනය වල දුම්රිය පිළිබඳ අවචාරින කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුවේ මුල්පොතේ පිටුවේ සඳහන් වෙනවා. ඉතින් මගේ දෙතෙන්ින් ගිහලා ආවචාල් කිරීම බලා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා රාත්‍රි තැපැල් දුම්රියත් අද දින ධාවනය කරන්න සැලසුම් කළා.
5: ප්‍රවාහන් සහ මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ වර්චකයින්ට ජනතාව නිසි උත්තර ලබා දෙනු ඇති බවයි.
7: ඒකට තමයි ඒක තීරණය කරන්න ඕනේ. හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් මේක හැමදේම මිනිස්සු බලන් ඉන්න ඕනේ. ඒකේ සීමාවක් තියෙයි. ඒක අපි තීරණය ගන්න ඕනේ. අපි විතර බලන්න ඕනේ. මේ පාලන බලය ආවේ 2002 ගහලා එලෙව්ව ආණ්ඩුවක්. ගහලා එලවලා ගිල හැංගිලා හිටිය රින්කෝල. හිටපු රජුරෝ. දැන් එහෙම මිනිස්සු ඉන්නේ. රයිට්. ඒතර මිනිස්සුන්ට තියෙන සීමාවන්. ඒ නිසා අපි ඒවත් දැනගෙන තමයි වෘත්තිකරණ ක්‍රියාත්මක කරන්න. මොකද අවදාවත් මිනිස්සු හිටගන්නේ නැහැ. වෘත්ති සමිති අරගලයක්. ඒක ජෙනුවින් ලීකන. ඇත්තටම මේක එකක්ද කියලා තේරෙන තාක් මිනිස්සු දන්නවා මොකක් වෙනද මේ හිටගන්නේ කියලා. මිනිස්සු කවදාවත් ඔය වෙනුවෙන් පෙනී හිටින්නේ. ඒතර මිනිස්සු පෙනී හිටින වෘත්තිය සමිති ආරකල ජයග්‍රහණයක ඉවර කරන්න බෑ. ඒක තමයි සාමාන්‍ය සිද්ධාන්තය. ඒක තේරුම් ගන්න නී කියලා මම හිතනවා වෘත්ති සමිති නායකයෝ.
8: දුම්රිය ඇතැම් වෘත්තිය සමිති සහ දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනය අසාර්ථක බව පැවසුවද තමන් ආරම්භ කළ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි වර්ජනයට එක්ව සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා නෙට් නිවුස් වෙත කියා සිටියේ.
9: ආර්යාල දුම්රිය සියල්ල දිව්වා. දුම්රිය ගමනාගමනය සම්පූර්ණයි. කිසිදු ප්‍රමාදයක් නැහැ කියමින් පුරසාරම් දොළමින් ආණ්ඩුවේ හිතවාදී වෘත්තිය සමිති මේ කරන වැඩපිළිවෙල පිළිබඳ අපේ විරෝධය පළ කරනවා. මේ වැඩවර්ජන කාල සීමාවේදී දුම්රිය 45-50ක් දුවලා පුරසාරම් දොඩනවා නම් ඒ පිළිබඳව අපි අතිශය වීරුවක් විදියට තමයි මේක දකින්නේ. සංකේතකේත වැඩවර්ජන අනිවාර්යයෙන්ම අපි පැය 47 දක්වා ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඕනෑම මොහොතක මේ අකාර්යක්ෂම පරිපාලනය ඉවත් කරන්න ජනාධිපතිවරයා හෝ ඇමතිවරයා තීන්දුව ගත්තොත් අපි අපේ වචනේ අතිදවන් සූදානම්. එින් ඔබට සිදු නැත්තන් නැවත අපි දුම්රිය වෘත්තිය සමිති සහ රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකතු කරගෙන දෙවැනි අදියරේ දැවැන්ත විරෝධතාවයකට අපි එන බව ප්‍රකාශ කර සිටිනවා.
8: දුම්රිය වර්ජනය හමුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එම ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ. අයිබෝන් ලහිරු.
10: අයිබෝවන්, අපි මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත් කළ තිබුණ දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව. කෙසේ නමුත් මේ වන විට අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කොහොමද දුම්රිය දහවණිය සිදුවෙන්නේ වැඩවර්ජනයක් අතරතුර කියන එක. කෙසේ නමුත් අද උදෑසන තිබුණු තත්ත්වයේ දුම්රිය දහවණිය නිසි පරිදි සිදුවුණු බව තමයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී අප සමග සඳහන් කළේ. දුම්රිය භාවිතා කරන මගින්ද අප සමග සඳහන් කළේ යම් කිසි ප්‍රමාදයන් සිදු වුවද දුම්රිය දහවණිය සිදු වූ බව. ඒ වගේම අද පස්වරු කාල සීමාව තුළත් අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ නිරීක්ෂණයකට යොමු වුණා. ජනතාවගෙන් අදහස් විමසීමකට දලක් කරා. කෙසේ නමුත් ජනතාව සඳහන් කළේ යම් කිසි ප්‍රමාදයන් සිදු වුවද වැඩවර්ජනයක් අතරතුර වුවද දුම්රිය දහවණිය නිසි පරිදි සිදුවන බව. ඉතින් මේ වන විට පවතින තත්ත්වය ඒ තමයි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් කාරණාවක් තමයි දිවයින පුරාම පිහිටි දුම්රිය ස්ථාන තුළ අද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදු වුණේ නැති බව තමයි දුම්රිය මගින් අප සමග සඳහන් කළේ. ඒ වගේම තමයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළත් අද දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් වීමක් සිදු වුණේ නැහැ. මේයි මේ වන විට පවතින තත්ත්වය. නෙට් නිවුස් වෙනුවෙන් මම ලහිරු කපුගේ රවින්දු සමගින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට.
8: දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් මගින් කිහිප දිනෙකුද නෙට් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
11: යන්නත් දැන් කෝච්චි ගියා. මම යන ට්‍රේන් එක දැන් එන්න තියෙන්නේ. ඒකෙන් තව ඒකෙනගත් ගණේවත ට්‍රේන් එක යනවා. මේ පාර නම් එහෙම නැහැ නේද? වෙන්දර කෝච්චි කාඩ් එකක් වගේ තමයි යන්නේ මේ කලාතුරකින්. අද එහෙම නැහැ. අද සාමාන්‍ය පරිදි දුම්රිය කාර්යාල වේලාවන් තුල ධාවනය වෙනවා කියලා හිතනවා. සුළු ප්‍රමාදයක් තිබුණා උදේ නම්. ගොඩක් වෙලාවට මේ ආඩුයි දැන් නම් තියෙනවා. මේ අද උදේ පොඩි ප්‍රමාදයක් තිබුණා.
12: උදේ මං ආයේ අලුත්කම.
13: උදේ ගැටුමක් නැද්ද?
12: නෑ නෑ මොකුත් නෑ.
14: ආ අම්බලොලෙන් උදේ ආව උදේ එනකොට ට්‍රේන් එක තිබුණා. ඕදිවා. රටේ ජනතාව තමයි පෞතාවට පත් වෙන්නේ.
15: කෝච්චි වෙන්ද විදිහටම තිබුණා. ප්‍රශ්නයක් නෑ. කෝච්චි වෙන්ද විදිහට වැඩ කරා. සාමාන්‍ය වෙන්දට නම් එහෙම වෙනව නමුත් මේ පාර නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. කෝච්චි වැඩ කරා වෙන්ද විදිහට. ඇත්තටම ජනතාවට ගොඩක් අපහසුතාවයක් දැනෙනවා මේ වර්ජනය කරාම. අර ප්‍රශ්නයක් ඒක. දන්නවා ඉතින් ඕක ඉතින් නුපුරුදු දෙයක් නෙවෙයි. ඉඳලා හිටලා ඔය වගේ දේවල් කරනවා.
11: වර්ජන කියන්නේ හැමදාම
15: තියෙනවා. ඔව් ඕව නැති වෙන්නේ.
16: අලුගමට යන ඉන්නේ. හැමදාම එන්නේ නැහැ මං. අද ඇවිල්ලා ආවේ මර බඩු ගෙනියන්න එන්නේ කඩේ කොළඹින්. ඒක නම් දන්නේ නැහැ. මේ ටිකට් එහෙම දුන්නේ නැහැ. ආවා එන්න කිව්වද ආවා ඉතින්.
17: හරියටම කියන්න බෑ. උරුද්දිනා සීසන් එකක් තියෙනවා ආවා ඉතින් යන්න.
16: බලන්න ඕනේ දැන් බෙලි අත්තට යන එකක් දැන් සාගරික ට්‍රේන් එකක් ඉන්නේ. දැන් එනවද කියලා බලන්න ඕනේ. අනිත් ඒවා නම් එහෙම මේකක් නැහැ වගේ. දැන් මේක අපේ කෝච්චි විතරයි තියෙන්නේ මාත්‍රට යන්න. සාගරික කෝච්චි විතරයි. ඒක 4:47 තියෙන්නේ. තාටි වෙලාවක් තියෙන එනක.
8: මේ අතර දේශපාල නියෝජිතයින්ද දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. කෘෂිකර්ම මාත්‍ය කැඩී ලාල්කාන්ත මහතා සඳහන් කළේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ගැටලු විසඳා ගත යුතු බවයි.
13: සමිති වලට උද්ඝෝෂණ කරන්න වැඩ වර්ජන කරන්න විරෝධතා දක්වන්න ඇති තරම් ඉඩ තියෙනවා. ඉතින් ඒ අයිතිය ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. ඒ තමන්ගේ උමනාවන් වෙනුවෙන්. ඉතින් අවසාන වශයෙන් ඒවා අපි සාකච්ඡා මණ්ඩලෙමින් මෙච්චර මේ අවුරුදු දෙකේදී ආපු ඔක්කොම විසඳගෙන තියෙලු ශේෂයේදීම. ඉතින් අපි විශ්වාස කරනවා දුම්රිය වර්ජනයත් සාකච්ඡා මගින් අපිට විසඳ ගන්න පුළුවන් කියලා.
8: කම්කරු නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ සාකච්ඡාවලින් තොරව මෙවැනි වැඩ වර්ජන සිදු කිරීම අනුමත නොකරන බවයි.
18: නිලධාරී ඉවත් කරන්න කියලා නම් මේ අරගල කරන්නේ මම හිතනවා ඒක සාධාරණයි. ඊට පෙර ඔවුන්ට තිබෙන ඔහු පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඔහු පිළිබඳව චෝදනා තිබෙනවා නම් ඒවා ඉවත් කළා ඒවට අදාළ විමර්ශන කරන්න කියන මැදිහත් වීම සිදු කරලා ඒවා ඔස්සේ කෙනෙක්ව ඉවත් කරනවා මිසක යම් කිසි ආකාරයකට කටයුතු කරන එක කිසිසේත් මනුමත කරන්න බැහැ. ඒ නිසා මේ පුදු දේශපාලන උවණාවන් අත දේශපාලන හස්තයන් බවට පත් වෙලා මෙවැනි වැඩ වර්ජන දියත් කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වැඩ වර්ජන කරද්දී සමාජයටෙහි සාධාරණකරණය කරන්නට ඔවුන්ට පුළුවන්කම තියෙනුනේ එහෙම නොවනවා නම් මං හිතනවා ඒවා අසාර්ථක වෙනවා. මං දැක්කා දුම්රිය වෘත්ති සමිති ගණනාවක් සමිති නායකයෝ මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් පළ කරලා තිබෙනවා. පටු දේශපාලන ඌමනාවන් මත නම් මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට ඒවා අනුමත කරන්නට බෑ.
8: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අතනංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. සැකරු අධිකරණ ඉදිරිපත් කිරීමෙන් කරුණු දැක්වූ අල්ලස් කොමිසම නිලධාරීන් කියා සිටියේ මෙම සැකරු ජාතික ගමනාගමන කොමිස සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්වත් සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු අයකර ගැනීමකින් තොරව නිකුත් කර තිබෙන බවයි. මෙම බලපත්‍ර නිකුත් කිරීමට දළව 2014 වසරේ සැප්තැම්බර් මාස 19 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත් එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත්කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකරු මෙම බලපත්‍ර 56 නිකුත් කර තිබෙන බවත් එම නිලධාරියා පැවසුවා. සැකරු විසින් පත්කළ කමිටුව විසින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26ක් නිකුත් කර තිබූ බවත් සඳහන් කළා. මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකරගනු ලැබුව හොත් රුපියල් 8,67,47,880 මුදලක් රජයට අයකර ගැනීමට හැකියාව තිබුණත් මෙම සැකකරු වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අයකරගෙන අදාළ බලපත්‍ර නිකුත් කිරීම නිසා රුපියල් 3,89,00,000 අධික මුදලක් රජයට අහිමි වී තිබෙන බවත් අල්ලස් කොමිසම නිලධාරියා පැවසුවා. මේ තුළින් දූෂණ නැමැති වරද සිදු කර තිබෙන බවයි අල්ලස් කොමිසම නිලධාරීන් කියා සිටියේ. මෙම සිද්ධියට දාලව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන අතර බැංකු වාර්තා මෙන්ම දුරකථන ඇමතුම් වාර්තාද ලබා ගැනීමට නියමිතව ඇති නිසා මෙම අවස්ථාවේදී සැකරු එපමත උදාහරණ ලැබුව හොත් විමර්ශන කටයුතු වලට බාධා සිදු වී ඇති හේයින් සැකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසයි අල්ලස් කොමිසම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉන් අනතුරුව සැකර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා සියල්ල සිය සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බව පැවසුවා. මෙම බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ වුණේ විෂයභාර අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීන්දුව තීරණ අනුව ඊට අනුකූල බවත් සිය සේවාදායකයා කිසිදු ආකාරයක අක්‍රමිකතාවක නිරත වී නොමැති බවත් පත් සඳහන් කළා. සැකරුට පවතින රෝගී තත්වයන් පිළිබඳවද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර සිටි ජනාධිපති නීතිඥවරයා ඊට දාළ වෛද්‍ය වාර්තා කිහිපයක්ද මහේස්ත්‍ර

0: ආරම්භයේදී ඊශ්‍රායලයේ නකබ් කාන්තාරයේ ජීවත් වන බෙඩයින් පලස්තීන වැසියන්ට රෙහිව යොදාගත් මෙම AIM වලම මෙවැනි විට බටහිර තීරයටද ව්‍යාප්ත කර තිබෙනවා. පලස්තීන වැසියන්ට ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර ලබා ගැනීම දැඩි ලෙස අපහසු කර ඇති ඊශ්‍රායලය මෙම AI තාක්ෂණය මගින් හඳුනා ගන්නා ඉදිකිරීම් නීති විරෝධී ලෙස නම් කරමින් බුල්ඩෝසර් යොදවා වහාම කඩා දැමීමට පියවර ගන්නා බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: හරියට
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: FM 95.8 Net FM Divaina Pura.

మందారం రాత్రి అక్వేవాతరంగా అనే అదమట మందారం రాత్రి అట సవందన్న విద్యాక్న గమే పంసలే పింకమక్ ఏత్ మేక అనివారేం కేవాన్ అపే సాకచ్చవ పటంగన్న లాసి ఏత్ సమహర ఇల్లీం పిటు పాన్నమ బరి ఇల్లీం మొకద కెనెక్ ఆదరేది కరుణ ఇల్లీం వల్ట పిటు పాన్న బై ఆదరేనా అగే హద అసన విట నిహడవమ నిదాగత్ కవి పవ పనగస నగిటినా ඒ හඬ තුළ ඇත්ත සංගීතයකටත් වඩා මෘදු වූ ස්වරයක්. අහම්බෙන් හෝ ඒ හඬට සවන් දුන් හිතකට ඇය අමතක කිරීමේ තරම් පහසු නැත. අප බොහෝ දේවල් ලියලා තියෙනවා. මං ඒක ආදර කවියක් කියලා හිතාගෙන කියවන්න පටන් ගත්තා. වචනෙන් වචනේ ඔබ ලියලා තියෙන්නේ මං ගැන ආදරේනේ. මං ඒ ටික තනියෙන් කියලා රස විඳින්නම් සුන්දර හිතවතී. අලව් වෙන්නදී. ගොඩක් ස්තුතියි මේ ආදරේට.

0: සමහර කතා පටන් ගන්නේ පරක්කු වෙලා. ඇයිද කියලා හොත් ඒකට හේතු නැහැ. හැබැයි සබදාහම පරක්කු වෙලා පටන් ගන්න කතාවලට තමයි ලස්සනම අවසානයක් දීලා තියෙන්නේ. දැන් මන්දරම් රහතයි විනාඩි 12යි තත්පර 28යි අපි සූදානම් වෙන්නේ අපේ කතාව පටන් ගන්න. Facebook කරහා net FM ඔබ දැනුවත් කළා අද කවුද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම් ලේකක නීතිඥ ලසිත හුමගිලිය අයබෝවන්.
1: අයබෝවන්.
0: දැන් ඔබගේ නම කියනකොට මම මටම කියාගත්තා මට පැටලෙන්නේ නැති වෙන්න ඔබේ අපූර්ව වාසගම කියන්න ලැබෙන්න කියලා. මේ උමගිලිය වාසගමනේ ඔබේ?
1: ඔව්.
0: ඒක වැඩි ඇහිලා නැහැ අපිට.
1: ඔව් ටිකක් දුර්ලභ ගනේ වාසගමක්. හැබැයි උමගිලිය ක්‍රීඩාංගණය කියලා ක්‍රීඩාංගණයක් තියෙනවා අපේ.
0: ඔව්.
1: මේ කිට්ටුව කොළඹ ආසන්නේ.
0: එතකොට දැන් මට පේන විදිහට ඔබ කෙටි උත්තර දෙන්නේ.
1: නෑ දීර්ඝ උත්තර දෙන්න පුළුවන් අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් කතා කරමු.
0: හරි. දැන් ඔබට වඩා මේ මේ මේ මේ ලංකාව ඇතුලේ වඩාත්ම හුරු නගරය මොකක්ද කියලා මම ඔබෙන් අහුවත්.
1: ඔව් ඉතින් ගැන පුද්ගලිකව අපට සීලු දෙනාටම හුරු නගරය කොළඹ දිස්ත්‍රික්කයේ.
0: කොළඹ.
1: බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ.
0: ලේකකෙක්ගෙන් අහුවත් කොළඹ ඔබට වඩා හුරු පුරුදු වෙයි කියලා.
1: අනිවාර්යයෙන්ම ලේකකෙක් වශයෙන් විතරක් නෙමෙයි මේ සාහිත්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ ඕනෑම කෙනෙක් ගත්තොත් අපේ දිනදර්ශනයේ සැප්තැම්බර් මාසයේ කිට්ටුවේදී අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන අංගයක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන නම ඇතුළෙම තියෙනවා කොළඹ කියන වචනය. ඉතින් ඇත්තටම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවයි කොළඹ දිස්ත්‍රික්කයයි අපිට අමතක කරන්න බෑ සාහිත්‍යකරණයේ නියුතු ඕනෑම කෙනෙක්ට මේ ශාස්ත්‍රයට සම්බන්ධ ඕනම කෙනෙක්ට ඉතාම වැදගත් නිතර මතක් වෙන නගරයක් තමයි කොළඹ නගරය කියන්නේ.
0: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්තුමන් හමු වුණාම හම්බ වෙන්නේ අන්න ඒ වගේ වෙනත් ආරක ලස්සන පිළිතුරු. හැබැයි ලසිත් උමගිලිය කියන ලේකකයා තරුණයා හමු වෙන්නත් අපි කැමතියි අපේ ප්‍රේමණීය මන්දාරම් රාත්‍රිය ඇතුලේ. මේ කොළඹ නගරය ඔබට තවත් විදිහකට සුවිශේෂී වෙනවා නම් ඒ කොහොමද කියලා දැනගන්න ඕනේ මට.
1: කොළඹ නගරය කියන්නේ මොකද? මම උපන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. කෙසේ වෙතත් මම පාසල් ගියේ කොළඹ DSN නානායක විද්‍යාලයට. ඉතින් අපි නිරතුරු කොළඹ නගරයේ බාලවේ ඉඳන්ම ගැවසිච්ච කොළු ගැටයක් මම. ඉතින් කොළඹ විශේෂයෙන් මගේ පියා රැකියාවේ නියුතු වුණේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණ වල භාෂණ පරිවර්තකෙක් හැටියට සේවයේ නියුතුව හිටියා. ඉතින් පාසල් ඇරිලත් සවස ගෙදර යන තුරුම මම මේ ගැවසුනේ ඒ කොළඹ නගරය ඇතුළෙමයි. ඉතින් ඒ කොහොම මොන ආකාරයෙන් ගත්තත් කොළඹ නගරය කියන දේ මට කුඩා කාලේ ඉඳන්ම සමීප නගරයක් සමීප ඒ කියන්නේ කොහේ ගියත් මට හුරු පුරුදු බවක් දැනෙනවා.
0: හොඳයි අපි සූදානම් වෙන්නේ ඒ ලස්සන තරුණ පිරිමිහිත අවදි කරගන්න. වගේම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්වරයා හැටියට සාහිත්‍ය මාසේ අපි බලාගෙන ඉන්නවා පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ඔබත් මමත් වගේම ඔහුත් මේ සියලු දේවල් එක්ක පොතක් වගේ මිනිත්තු ගත කරන්න බලාගෙන ඉන්නවා.

0: මන්දාරම් රැහතයි විනාඩි 19යි.
1: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින් Real Tasty 0.38 3 80 169.
1: Net FM DJ Night.
2: අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන.

0: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම්වරයා හැටියට ඔබ විශේෂයෙන් පොත්වලට ආදරය කරන සහ පොත් ලියන කියන අයවලුන් අතර බොහෝම ආදරණීයව ජනප්‍රියයි නීතිඥ ලේකක ලසිත් උමගිලිය සහ එක්තරා පාඨක ප්‍රජාවක් ඇතුළේ ඔබ විශේෂයෙන් ජනප්‍රියයි. මොකද ඔබේ කෘති ටිකක් වෙනස් මානයකින් ලියවෙනවා. CID එතකොට වික්‍රමාන්විත අද්භූත රසය තියෙන මේ කෘති ලියන්න ඔබ කුඩා කාලේ ඉඳන්ම ඒ ගැන උනන්දුවක් දක්වද?
1: ඔව්, ඇත්තටම ඒ අභිප්‍රේරණයක් ලැබිච්ච දේ තමයි මම කුඩා කාලේ ඉඳලම පොත් කියවන්න බොහොම ලැදි. විශේෂයෙන්ම මම කියවන්න කැමත්ත තිබ්බෙත් රුචිකත්වයක් තිබ්බෙත් ඔය මම ඇත්තටම දැන් මේ වන විට නිර්මාණ කරන්නේ දෙන ශානරවල කෘතිය, කියන්නේ රහස් පරීක්ෂක කෘති, වික්‍රමාන්විත කෘති, අද්භූත ශාන්රේ කෘති, වෙනත් කෘති කියවන සමස්තය කියවන අතරතුර මගේ වැඩි නැඹුරුවක් තිබ්බා ඔය කියන ශානරවල කෘති කියවන්න. සහ මගේ සොහයුරත් විශේෂ ලැදියාවක් තිබ්බා එවැනි කෘති, මොකද අපේ ගෙදර නිතර තිබුණා. ඉතින් මට ඒව පරිශීලනය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අතරතුර ඉඳෙද්දී අර මම ඇත්තටම ගුරු කොට ගන්න කියමනක් තියෙනවා ඇමරිකානු ලේකකයෙක් ඉන්නවා සෙග් සිග්ලර් කියලා. එතුමා අර ඔබ යමක් විශිෂ්ටයක් වෙන්න නම් ඔබ කියන්නේ යම් කිසි තැනකින් ආරම්භ කළ යුතුයි. ඒ කියන්නේ කොහෙන් හෝ ආරම්භ කළොත් තමයි අපිට විශිෂ්ටයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් ආරම්භ කරන්න අපි විශිෂ්ටයක් වෙනකම් බලා සිටිය යුතු නෑ. ඒ වගේම තව අපූරු කියමනක් තියෙනවා, අර ඔබ කියවන්න කැමති කෘතිය මෙතෙක් රචනා වී නොමැතිනම් අදම මේ මොහොතේම එය ලියන්න පටන් ගන්න කියලා. ඉතින් මෙවැනි දේවල් මගේ ඔළුවේ කැරකෙමින් තිබුණා. ඒ කියන්නේ ලෙවල් කළා මං ඉඳෙද්දී. ඇත්තටම 2004-05 වර්ෂයේදී මම මේ පොඩ්ඩක් අතීතයට යන්නේ, මිට දශක දෙකකට එහා මම කෘතියක් රචනා කරා. ඔය කියන අද්භූත ශානරේ කෘතියක්, අදිසි හස්තේ කියන කෘතිය. අදටත් ඒ කෘතිය මුද්‍රණ වාර මං හිතන්නේ 25කටත් අධික ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කෘතිය රචනා කරලා මම ඒක බොහොම අමාරුවෙන් මගේ සහෝදරයාගේ දායකත්වයෙන් අනුග්‍රහකත්වයෙන් ඒක ප්‍රකාශයට පත් කළා. ඒක අපේ පාඨකයන් අතරට යැව්වා. ඉතින් ඇත්තට මේකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මොකද ඒ කාලවකවානුව වෙද්දී මේ කියන ශානරේ කෘතිවල පොඩි අඩුවක් තිබ්බා, රික්තයක් තිබ්බා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ චන්දන මෙන්ඩිස් කියන අපේ ප්‍රකට ප්‍රවීණ පරිවර්තකතුමාව. එතුමා ෂර්ලොක් හෝම්ස් කෘති රචනා يعني පරිවර්තනය කරමින් ලොකු විවිධීමක් ඇති කරා මේ කියන ශානරය ලංකාව තුළ. ඉතින් එතනින් ඒ පොත් කියවලි උරුමෙන් පස්සේ තව එවැනි කෘති හොයමින් හිටපු විශාල පාඨක පිරිසක් හිටියා. ඉතින් ඒගොල්ලන්ට අපූරු දෙයක් වුණා මම කරපු නිර්මාණය. ඉතින් ඒ පටන් ගැම්ම එතන ඉඳලා අද වෙද්දි මම කෘති 100කට අසන්න ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. විශේෂයෙන් කිව්ව විදිහට රහස් පරීක්ෂක කෘති, අද්භූත ශාන්රේ කෘති, වික්‍රමාන්විත කෘති, ඒ කියන්නේ පාඨකින් අතර බොහොම ජනප්‍රිය වුණා බිහිසුණු නමෙද කියලා වික්‍රමාන්විත කතා මාලාවක් මම රචනා කළා. ඇත්තටම ඒකත් පරිවර්තන ශෛලියට රචනා කළ කෘති මාලාවක්. එතනදිත් අර ඇත්තටම ප්‍රකට ඇමරිකානු ලේකක එඩ්ගර් රයිස් බරෝස් ඔබ දන්නවා ඇති, සමහරකට අහලා ඇති. එතුමා රචනා කරා කෘති මාලාවක් ටාසන් කියන චරිතය නිර්මාණය කළා, ටාසන් කියන චරිතය මේ පසුබිම් කරගෙන. නමුත් එතුමා ඇත්තටම අප්‍රිකාවට මේ නිකමටවත් පයතබ්බ කියන්නේ නෙමෙයි, අප්‍රිකාව පසුබිම් කරගෙන පූර්ව කතා මාලාවක් රචනා කරනවා. ඒ කියන්නේ මම ඒක ප්‍රකාශ කළේ, මමත් ඒ කියන්නේ මමත් දකුණු ඇමරිකාවේ ඔය කියන ඇමසන් වනාන්තරය ආශ්‍රිතව තමයි මම ඔය කිව්ව බිහිසුණු වන මැද කතා මාලාව රචනා කරේ. ඉතින් ඇත්තටම මම ගිහිල්ලා නෙමෙයි, නමුත් අපිට පරිකල්පන හැකියාවක් තියෙනවා නම් ඒක කරන්න බැරි කමක් නැහැ. මොකද එවැනි පොතපත කියවීම තුලින් අපිට ඒ පරිසරය ගැන මැවුණු චිත්‍රයක් අපේ ඔළුවේ තියෙනවනේ. ඉතින් ඒකට අපිට අලුත් චරිත සහ සිදුවීම් අන්තර්ගත කරන එක විතරයි ඇත්තටම තියෙන්නේ. ඒක මම හිතන්නේ අද ඉන්න නිර්මාණකරුවොත් ඒ දේ කරනවා. ඉතින් මම ඒ දේ කරා. සහ එතනින් ඔබට අර ඔබතුමිය හපු නිසා අපි කිව්වොත් මම පරිවර්තන කෘති රාශියක් කරලා තියෙනවා. විශේෂයෙන් පෙරි මේසන් කියන චරිතය, නීතිඥ චරිතයක්. ඒකත් මොකද මාත් වෘත්ති නීතිඥයෙක් නිසා මට හරි ආසාවක් ඇති වුණා ඒ ලෝක ප්‍රකට පෙරි මේසන් කියන චරිතය ඈර්ල් ස්ටැන්ලි ගාඩ්නර් කියන ඇමරිකානු ලේකකයා නිර්මාණය කළ ඒ චරිතය ලංකාව තුළ පාඨකයන් ආදරෙන් බැලඳ ගන්නවා දකින්න මට ආස වුණා, අවශ්‍ය වුණා. ඉතින් ඒකෙත් මම නීත්‍යානුකූල අයිතිය අරගෙන ඒ අදාළ සමාගමින් ඒ කෘති දැන් පරිවර්තනය කරමින් යනවා. ඒකෙත් 40කට ආසන්න සංඛ්‍යාවක් මම පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ කරණය තවදුරටත් නියලමින් ඉන්න අතරතුර තමයි මේ මගේ අනිත් ප්‍රකාශක භූමිකාව එක්ක සම්බන්ධ වෙච්ච මේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් තනතුර දක්වා ආවේ අදාළ කටයුතුත් එක්ක තමයි.
0: වාසනාවන් මං කල්පනා කළේ ආරම්භයේදී හරිම වචන දෙකකින් කෙටි උත්තරයක් දෙනකොට මං පුදුමත් වුණා ලේකකෙක්ව සමුක සාකච්ඡාවකට ලක් කිරීම නිවේදිකාවක් හැටියට මොනතරම් පහසුද කියලා. ඔබ යලි යලිත් ඔප්පු කරනවා. අපි කතා කරමු ඔබ කොහොමද මේ අද්භූත රසය පරිකල්පනය කරන්න කියන එක ගැන. එකත් හරිම අපූරු දෙයක්.

0: மன்னாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர் மந்தாரம் ரேர்
1: ඇත්තටම ලේසිද?
2: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
5: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
6: පොත් අපගේ net වගේ.
7: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

0: 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වෙනිදා පටන් ගන්නවා. ඒ ආරම්භය ගැන අපි නිතර දෙවේලේ නිල ගුවන් විදුලිය හැටියට මතක් කරනවා net fm හරහා හරිම ආදරෙන් හරිම ආඩම්බරෙන්. ඒ අතර වාරි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්තුමන් අද දවසේ මන්දාරම් රාත්‍රියට එනවා නීතිඥ ලේකක ලසිත් උමගිලිය. ඔහුත් එක්ක මම කතා කරමින් ඉන්නකොට පහුගිය කතා කාලය ඇතුලේ ඔහුගේ ලේඛන දිවිය ආරම්භ වෙද්දී පළමු කෘතිය එළි දැක්වීමේදී මම ඒක හරි අමාරුවෙන් මගේ සහෝදරයාගේ උදව් ඇතුව කළා කියලා මට කිව්වා. මං කියද්දී කල්පනා කළා, ඒ කියන්නේ පොතක් එළි දක්වනවා කියන එකත් ඒ කියන්නේ ලේසිපාසු දෙයක් නෙමෙයි නේද?
1: අනිවාර්යයෙන්ම ඒක විශේෂයෙන් අද වෙද්දී තත්වය එක විදිහක්. නමුත් ඔය මම ලේඛන කලාවට ප්‍රවිෂ්ට වෙච්ච කාලෙ වෙද්දී ඒක මීට වඩා ටිකක් අමාරුයි. මොකද සමාජ මාධ්‍ය අද වෙද්දී බොහොම ප්‍රචලිතයි. එතකොට කෘතියක් භෞතිකව එළි දක්වනවා කියන කාරණය අද තත්ත්වෙත් එලෙසමයි. මොකද එදාට වඩා අද සියලුම දේවල් වල පිරිවැය වැඩි වෙලා ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්න අද නැඹුරුවක් තියෙනවා, ප්‍රවණතාවයක්. හැබැයි ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. කෙසේ වෙතත් අර අහපු ප්‍රශ්නයට අපි උත්තරේ ලැබු කරොත්, ඉතින් ඇත්තටම මේක අභියෝගයක්. මොකද මේක පොතක් ප්‍රකාශය කරනවා කියන්නේ ඇත්තට මේක එක පැත්තකින් සාහිත්‍යමය නිර්මාණයක් පාඨකයට ඉදිරිපත් කිරීම වගේම අනිත් පැත්තෙන් ඒක ව්‍යාපාරිකමය කටයුත්තක්. ඉතින් ඇත්තටම ව්‍යාපාරිකමය කටයුත්තක් කියන්නේ ව්‍යාපාරයේ අර්ථ දැක්වීම අපි ගත්තොත් ලාභ ලැබීමේ අරමුණින් කරන කිසියම් කටයුත්තක් නේ ව්‍යාපාරයක් කියන්නේ. එතකොට මේක ලාභයක් එන්නත් ඕන. මොකද ඊළඟ පොත අපි මුද්‍රණය කරන්නත් අවශ්‍යයිනේ. මේක කන්ටිනියස්ලි කරන්න නම්
0: කිසියම් පිරිවැයක්
1: කියන්නේ ඇත්තටම ලොකු පිරිවැයක් අපි හිතනවට වඩා ඇත්තටම මේක ඇත්තටම සුන්දර නෑ. අර මම හරි ආස කරන සින්දුවක් තියෙනවා සුනිල් එදිරිසිංහ අපේ සූරින්ගේ, අර ඉවුරු දැලේ ඉඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි, දියට වන් විට වන් ගඟුලම විහිසුණු චණ්ඩයි කියලා. ඉතින් ඇත්තටම සමහර අය හිතනවා මේ ඔය සමාජ මාධ්‍යවල අපි අනන්ත දකින්න පොත් ප්‍රකාශකයන්ව විවේචනය කරනවා මේක කළු කඩයක් හැටියට හොවා දක්වනවා. නමුත් ඇත්තටම මේක ඇතුලේ තියෙන කතන්දරේ අපිට කාලය වේලාව තිබොත් මම ඉස්සරහට විස්තර කරන්න ඒක ලොකු බාහිරදොර කටයුත්තක්.
0: අපි ඒක ටිකක් විස්තර කරගෙන මයන් නේද?
1: ඔව්. ඉතින් එතෙන්දී මට සඳහන් කරන්න වෙනවා, මොකද පොතක් මුද්‍රණය කරනවා කියන එක මුලින්ම නිර්මාණයක් තිබිය යුතුයි. නිර්මාණය ඇතරම මේ සමාජයට කාට හෝ යම් කිසි පිරිසකට වැඩදායි දෙයක් විය යුතුයි. ඉතින් එහෙම දෙයක් නිර්මාණය කරපු කෙනෙක් පොතක් මුද්‍රණය කරද්දී මුලින්ම අංක එකට ඒක අපි පරිගණක අක්ෂර සංයෝජනයක් කරගත යුතුයි. මම මේ කියන්නේ පිරිවැය කොහොමද සැකසෙන්නේ කියන
0: සූත්‍රය.
1: එතකොට ඒක තමන් විසින්ම හෝ වෙනත් පරිගණක අක්ෂර සංයෝජන ශිල්පියෙක් කරා හෝ මේ අක්ෂර සංයෝජනය කරගෙන පොතක් හැටියට පිටු සැලසුම් කළා ඒ කටයුත්තට යම් පිරිවැයක් යනවා. එතකොට ඉන්පස්සේ අපි මුද්‍රණාලයක් සම්බන්ධ කරගත යුතුයි. මොකද අපිට හැමෝන්ටම ප්‍රෙස් නැහෙනේ. ඒතකොට මුද්‍රණාලය කියන එකේදී ඉතා පැහැදිලිවම ඒ කඩදාසිය කියන දේත් එතනදි තීරණාත්මක සාධකයක් වෙනවා. 70GSM ද 60GSM ද කියන කාරණයක් වැදගත් වෙනවා. ඒ අනුව මුද්‍රණකරුවා ඔබට යම්කිසි පිරිවැයක් කියයි, මෙන්න මෙච්චරක් යනවා, පොත් 1000කට මෙච්චරක් යනවා, පොත් 500කට මෙච්චරක් යනවා. ඉන්න අතුරු අර කියපු මුල් කවර නිර්මාණයට යම්කිසි තව පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. අපි පරිවර්තන කෘතියක් කරනවා නම් ඒකේ මුල් ප්‍රකාශකට මුල් කතරූට ගෙවිය යුතු යම්කිසි ගාස්තුවක් තියෙනවා. අපි රොයල්ටි කියනවා, කොපිරයිට් චාර්ජස් කියනවා, ඒ වගේ දේවල් ගෙවල එද්දී මේක අනිවාර්යයෙන්ම ලොකු මුදලක් වෙලා තියෙනවා මේ කියන මේ අගය. එතනින් ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අලවිකරණය, පොත් අලවිකරණය කියන දේ ඇත්තටම සැකසීලා තියෙන ප්‍රධාන පොත්හල් ජාලා හරහා. මොකද සියලුම ප්‍රකාශකයන්ට පොත් සාප්පු
0: නැහෙනේ.
1: එතකොට එවැනි පොත්හල් වලින් සාමාන්‍යයෙන් අවම වශයෙන් මම හිතන්නේ ප්‍රතිශතාත්මකව සඳහන් කළාට ගැටලුවක් නැහැ, 40%ක අවම මේ වට්ටමක් ලබා දිය යුතු වෙනවා අලවිකරුවාට පොත්හලට. මොකද ඒක සාධාරණ නැහැ, ඒගොල්ලත් ඒව නඩත්තු කළ යුතුයි, සේවකයෝ ඉන්නවා, පඩි නඩි ගෙවිය යුතුයි, ඒ සැකසීලා තියෙන. එතකොට අපි අදාළ පිරිවැයට තව අපි හිතේ තියෙන ඕනේ සූත්‍රය තව 40%ක් මේකට එකතු විය යුතුයි, මේ අපි ගෙවිය යුතුයි පොත්හලට. ඉතින් ඒකත් කළා, යම්කිසි ලාභයකුත් මේකින් තබා ගත යුතුයි. ඉතින් මේක ලොකු අගයක් වෙනවා. ඊට පස්සේ ඒ පොත් අපි පොත්හලට ගිහින් දාපු ගමන්ම මුදල් ලබා දෙන්නේ නැහැ. කන්සයින්මන්ට් බේස් එක එහෙම නැත්තම් විකුණා මුදල් ගෙවීම කියන පදනම මත තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මුදල් ලොකු කාලයක් සමහර වෙලාවට හිර කරලා තියන්නත් වෙනවා. ඉතින් ඇත්තටම ව්‍යාපාරයක් වශයෙන් අර හුදු නිර්මාණයක් කළා පොතක් කිලි දක්වනවා තමන්ගේ සන්තෝෂයට හිතේ සතුටට ඒක ගැටලුවක් නැහැ. නමුත් මේක ව්‍යාපාරයක් වශයෙන් මේකට කෙනෙක් අවතීර්ණ වෙනවා නම් ඇත්තටම ඊට වඩා හිතේ තව උනතරම් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරද තියෙනවනේ කියලා. ඇත්තටම මේ ශාස්ත්‍රයේ මේ පොත් ප්‍රකාශනය කියන දෙයට යොමු වෙච්ච පිරිස ගත්තොත් මේ සාහිත්‍යයට මේ නිර්මාණකරණයට ආදරය කරන පිරිසක් තමයි අද වෙද්දී ඉතුරු වෙලා ඉන්නේ මේ ශාස්ත්‍රයේ. මොකද මේක අල්ලගෙන ඉන්නේ මං ඉදිරියට කතා කරන්නම් මේක අපිට කරගෙන යන්න බැරි තත්වයට කොහොමද රාජ්‍ය පාලනය විසින් මේ උගුල් අටවන්නේ සහ මේක එපා කරවන්නේ කියන එක සම්බන්ධයෙන් අපි මේ මාතෘකාවට මේක ඇත්තට මේ සුන්දර රාත්‍රියක් නේ අපි මේ ගත කරන්නේ. ඉතින් අයි වගේ අසුන්දර දේවලුත් ඕනනම් කතා කර හැකි අපිට.
0: කලාගෙන යන විදියට බලමු. ගඟ සැඩ වෙන්නත් ඉඩ තියෙනවා, මෘදු වෙන්නත් ඉඩ තියෙනවා. කොහොමුණත් පොතක් ලියනවා කියලා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අර හරි බරපතල ප්‍රකාශයක් එක එක්ක මැරෙන්න කලින් පුතෙක් හදන්න ඕනේ නැත්නම් පොතක් ලියන්න ඕනේ කියන එක එච්චර දරුණු බරපතල ප්‍රකාශයක් ඇතුළේ තියෙනවා. පොතක් ලියන එක ඇතුළේ තියෙන මහා සංකීර්ණතාවය සහ ලේඛකයෙකු සතු වගකීම මේ හැමදේම ගැන කතා කරගෙන අපි ගලාගෙන යන ගඟ කොයි වගේ වෙයිද කියලා බලමු ඉස්සරහට.

0: rõm rã,
1: anh ta rõm rã,
0: manda rõm rã with Taranga. Taranga.
2: Prime Colombo.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
4: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
6: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
7: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
5: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
6: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
7: 69 දී හදටත් යනවා.
6: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
5: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
8: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
9: Net FM. Algo Town.
10: Brought to you by
3: Prime Residences with

0: එකයි 7380 අමතන්න.
1: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
2: ඕ ඉතින්
1: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: රකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
5: විජයකුරක්කන්
6: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: FM

0: මං කල්පනා කරමින් ඉන්නවා එකතකට ඔබ කවුද කියලා. ඔබ එක අතකට එකමත් එක විදිහක ලේඛකයෙක්. වෙනස්ම විෂයපතයක් ඔස්සේ ඔබ ඔබ ඔබේ පෑන හසුරවමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ඔබ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් හැටියට කටයුතු කරනවා. තවත් පැත්තකින් ඔබ හොඳ වාදකයෙක්. තවත් පැත්තකින් ඔබ නීතිඥයෙක්. මට කියන්නකෝ ලසිත් උමගලී කියන්නේ කවුද කියලා.
1: ඇතරම මමත් තාම මම කවුද කියලා මේ හොයමින් ඉන්නේ. මොකද මිනිසුන්ගේ චිත්තසංතානයේ විවිධ ආශාවන් තියෙනවනේ සහ හැකියාවනුත් තියෙනවා. එතකොට ඇත්තටම මම කවුද කියලා හොයමින් මේ ගමන් කරනවා මේ ජීවිත කාලේ. මොකද ඇත්තටම මට තිබ්බේ සංගීත පිස්තුවක්. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම බෑන්ඩ් ගහනවා, මම ඩ්‍රම්ස් ප්ලේ කරනවා, ඒ වගේ සංගීත කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ අතරතුර අර මම කලින් කිව්වා වගේ අහඹුලෙස මං පොතක් රචනා කරනවා. ඒක තමයි ඇත්තටම ජනප්‍රිය වුණේ. කියන්නේ මගේ සංගීත ව්‍යවහාරයට වඩා මගේ ලේඛන ව්‍යවහාරය තමයි ජනතාව අතරට ගියේ. ඒක නිසා මාව දැන් හඳුනාගන්නේ ලේඛකයෙක් හැටියට. හැබැයි අර සංගීතකාරයා, බෑන්ඩ්කාරයා ඇඟ ඇතුළේ ඉන්නවා. මම සාමාන්‍යයෙන් කොහේ ගියත් මාව දන්න අය දන්නවා. දැන් මම නීතිඥ වෘත්තියෙත් නේද, ඒක නියැලෙන ගමන් ඒකේ තියෙන ওই මියුසිකල් ඉවෙන්ට්ස් වලට තමයි මගේ වැඩි ආසාව තියෙන්නේ. හරිද? පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගත්තත් මේකේ ඇතුලේ ඉන්න ඔක්කොම දන්නෝ. මම වැඩි නැඹුරුතාවයක් තියෙනවා මේකේ සංගීතමය අංගවලට වැඩි දායකත්වයක් දෙනව සහ ඒ සම්බන්ධයෙන් මම වැඩ කරනවා. එතකොට ඇත්තටම ගත්තොත් මට හිතෙන්නේ මම වැඩිම ඇල්මක් දක්වන්නේ සහ මං තුළ ඉන්නේ සංගීතකාරයෙක් කියන එක මට හිතෙනවා. මං කොච්චර ලේඛකෙක් හැටියට ප්‍රකට වුණත් ඉතින් අර ජීවිත කාලේ Tamanට එක ජීවිතයයිනේ තියෙන්නේ. එතකොට ඒ කාලය ඇතුළත තමන් ආස කරන සියලුම දේවල් කළ යුතුයි සහ කරන්න උත්සාහ ගත යුතුයි කියන මතේ ඉන්න පුද්ගලයෙක් තමයි මම. අර තමන්ට පුළුවන් නම්, හැකියාවක් තියෙනවා නම් ඒ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම දැන් මේ කාලය ගත්තොත්, මේ වකවානුව ගත්තොත් අර මේ මොහොත ජීවත් වෙන්න කියලා කියනවනේ බුදු අපි බෞද්ධ දාර්ශනිකයන් වශයෙන්. මේ මොහොත ජීවත් වෙද්දී දැන් මේ වෙලාවේ මම ඉතින් මේ අපේ ඉදිරියේ තියෙන 27 වෙනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධාන කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. දැන් මේ මොහොතේ ඒ සම්බන්ධ වැඩසටහනට ඇවිල්ලා මෙනි ඉන්නවා. එතනින් ගියන් පස්සේ මම වෙන මිනිස්සෙක්.
0: එහෙනම් මේ සූදානම ගැන ටිකක් අපි මතක් කරමුනේ.
1: අනිවාර්යයෙන්ම.
0: මොකද BMICH පරිශ්‍රයේ අතුරු සිදුරු නැතිව පිරියන දින ටිකක් නෙවෙයි සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් තියෙන්නේ. මං කියන්නේ අපේ රටේ මිනිස්සු මොනතරම් කියවීමට රුසියද කියලා හරි හැටි මේ ඇස් ඉස්සරහා සාක්ෂි ඉදිරිපත් කරන තැනක් වෙනවා BMICH පරිශ්‍රය. ඉතින් කියන්නකෝ.
1: අනිවාර්යයෙන්ම. අර එතනදී මම පොඩ්ඩක් ඉතිහාසයට යන්නම්. අපිට කල් වෙලාව තියෙන නිසා අනිවාර්යයෙන්ම අපේ ඔය අපි ස්වර්ණමය දශක කිහිපයක් පසු කරන් එනවා. අද දැන් වැඩිහිටියෝ බවට පත් වෙලා ඉන්න අපේ දෙමෝපියෝ දන්නවා 50 60 70 වගේන ස්වර්ණමය දශක සාහිත්‍ය ශාස්ත්‍රයේ ලංකාවේ පුනරුද්යයක් ඇති වෙච්ච බලු බලු හැම අතේ හැම කෙනා අතේම පොතක් තිබුණ ඒ දශක කිහිපයක්. ඒ කියන්නේ ඉස්කෝලවල වල මේසේ අටහංගගෙන අපි දන්නවා ඩීමන් ආනන්ද මහත්මයාගේ හැම පොත් කියවපු වැඩිහිටියෝ නේද වෙද්දීන්නේ. එතකොට එවැනි ස්වර්ණමය දශක කිහිපයක් පසු කරගෙන 80 දශකයට එද්දී මුල් භාගයේදී රූපවාහිනිය හඳුන්වා දීමත් සමගම හැම ගෙදරකටම ආවා සාලේට ආවා රූප පෙට්ටියක්. එතකොට මෙන්න මේ කියවීමේ සංස්කෘතිය පොඩ්ඩක් බිඳ වැටෙනවා, ගිලිහෙනවා මේ රූපවාහිනිය නිසා. මෙන්න මේකෙන් වෙච්ච අඩාලත්වය, මේකෙන් නැවත පුනරුද්යක් ඇති කරන්න, මේ කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න අපේ කල හිටපු තරුණ ප්‍රකාශකයෝ කීප දෙනෙක්, මම නම් වශයෙන් සඳහන් කළොත් දයවංශ ජයකොඩි මැතිතුමා, HD ප්‍රේමසිරි මැතිතුමා, හරිදාස වීරමන් වැනි

0: තරුණ ප්‍රකාශකයෝ කිහිප දෙනෙක් එකතු වෙලා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිර්මාණය කරනවා. ඉතින් මේ නිර්මාණය කළා ඒගොල්ලන්ගේ අපේක්ෂිත අරමුණු අතර ව්‍යවස්ථායම පවතිනවා මේ ශ්‍රී ලංකාවේ කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම කියන කාරණේ. ඉතින් විවිධ අත්හදා බැලීම් කරමින් ඉන්න අතරතුර 1999 වර්ෂයේදී ජාතික කලා භවනේ, කොළඹ ජාතික කලා භවනේ ආරම්භ වෙනවා ජාතික පොත් සල්පිල නමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භය තමයි ඒක. ඒක ඇත්තටම විශාල ජන සහභාගීත්වයක් තිබුණා. 2000 වර්ෂයේ ස්ථානෙම පැවැතෙද්දී තේරුම් ගත්ත අපේ මේ තරුණ ප්‍රකාශකයෝ පිරිස මේ එන පිරිසට මෙතන ප්‍රමාණවත් නැහැ. එතකොට තමයි ඊළඟ ස්ටෙප් එක තියන්නේ. මෙන්න මේ එක තමයි දෙවැන්තුම් පියවර මං දකින්නේ මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ පුනරුද්ධය ඇති වෙන්න ප්‍රධානම හේතු සාධක වෙච්ච පියවර ස්ටෙප් එක තමයි අපි BMI CH එකට කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ප්‍රදර්ශනය ගෙනියනවා 2001 වර්ෂයේදී. එවකට පොත් ප්‍රදර්ශන කමිටුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජාත්‍යන්තර ප්‍රදර්ශන ගැන හොඳ අවබෝධයක් පුළුල් පරාසයක අවබෝධයක් තිබ්බ රංජිත් සමරනායක කියන මහත්මයා, එතුමා ජාත්‍යන්තර මට්ටමේ පොත් ප්‍රදර්ශනයක් අපේ බණ්ඩාරනායක ශාලාවේ සැලසුම් කරනවා. එතනින් පස්සේ ඇත්තර මේක ට්‍රෙන්ඩ් එකක් වෙනවා. මෙන් අද වෙද්දි 27 වතාවක් අපි ඒක කළා තියෙනවා. අපි ඒ පියවර ඔස්සේ තමයි අපි යන්නේ. ඒ දෙවන්තයෙන් එවකට මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ වල්බිහිමින් තිබ්බ මේ කැලෑව මස්ති රාජයන් වගේ එකලු කරමින් ඒකාලෝක කරමින් ඉදිරියට ගමන් කරලා ඒ තිබු පියවර මත අපිත් අඩිතබමින් යනවා. ඒ පියවර වසා ගන්න අඩිතබන්න තාම කිසිවෙකුට හැකියාවක් ලැබිලා නැහැ අපිට. මොකද ඒ පියවර ඔස්සේ අපි යනවා. ඉතින් අද වෙද්දි දකුණු ආසියාවේ දෙවන්තම පොත් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඕනම ශාස්ත්‍රය සම්බන්ධයෙන් දෙවන්තම ප්‍රදර්ශන ගත්තොත් ඒ අතර ඉහළින්ම තියෙන ප්‍රදර්ශනයක් බවට කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ පත් වෙලා තියෙනවා.
1: මා දන්නවා මේ මොහොතේ අපි වහගෙන ඉන්න ඔබ ඇඟිලි ගනිමින් ඉන්නේ කියලා සැප්තැම්බර් මාසේ 25 වෙනිදා උදා වෙනතුරු සහ ඔක්තෝබර් 4 වෙනිදා රැ 9 වෙනතුරුම අතුරු සිදුරු නැතිව පිරියන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඔබේ පොකට්ටුවේ රුපියලක් වෙන් කරගන්නේ පොතක් වෙනුවෙන් මහා පුදුම බලාපොරොත්තුවකින්. ඒක අපේ සාක්ෂරතාවයෙන් ඉහළ තැනක තියෙන අපි වගේ රටක පුරවැසියන්ගේ සුන්දරම පුරවැසි අයිතියක් කියලා මට හිතෙනවා කියවීම කියන එක. ඉතින් ඒ වෙනුවෙන් මග බලන මේ පොත් ප්‍රකාශකින්ගේ සංගමය සහ අපේ පාඨක ප්‍රජාවට නිලගුවන් විදුලිය හැටියට දායක වෙන්න ලැබීමත් net fm කළ මං හිතන්නේ පිනක් එක. ඉතින් ඒ ගැන මතක් කරන ගමන්ම මන්දාරම් රෑ 7:52ට මම ඔබට පොරොන්දු වෙනවා මේ ඔහු ඇතුළේ ඉන්න ප්‍රකට ලේකකයව අවදි කරගන්න. තරුණ වයසෙන් බොහෝ පාඨක ප්‍රජාව ග්‍රහණය කරගන්න ඔහුගේ කෘතිවල තියෙන වෙනස් තේමාවන් අපි ඒ වෙනස් ඔහුව ඊළඟ පැය අඳුරගනිමු.

0: සඳෑ අඳුරලව ගලන වෙලාවට කවුළු පියන්පත් වැහෙනවා කියලා කිව්වට සමහර ග්‍රීෂ්ම ඍතුවල සඳෑ අඳුරලව ගලන වෙලාවටම කවුළු පියන්පත් වැහෙන්නේ නැහැ. ඔබ හැරතබූ කවුළු පියන්පත් සිසාරා හමායන සුළං ධාරාව අස්සෙන් ඔබේ කුටියට හැමින් ඇතුළු වෙලා ඔබේ හදවතේ මෘදු කලාපය හැරවීමයි මේ කරන්නේ මන්දාරම් රාත්‍රියේ. ඉතින් අද දවසේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලේකම් ලේකක නීතිඥ ලසිත් උමගිලිය සමග කතා කරමින් ඉන්නේ. හෝරාවක් ගත වෙලා ගිහිල්ලා 1795 95 95 95 අව WhatsApp messages මොනවද කියලා බලන්න ඒ පැත්තට හැරෙනකොට ඔබට ඉන්න කුඩාම පාඨකෙක් පණිවිඩයක් තියලා තියෙනවා. මම අචිර අමෝද්‍ය 7 ශ්‍රේණිය තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. මම ලසිත් රවින් උමගිලිය මහත්මයාගේ පොත් ගණනාවක් කියවලා තියෙනවා. වැඩියෙන්ම ආස පුතුත් ගොඩක් තියෙනවා කියලා ඔහු කියනවා. මට කියන්න මේ පුංචි පාඨක පිරිස කොහොමද ඔබ හොරකම් කරගන්නේ?
1: ඔව් ඇත්තටම අර මගේ පාඨක පිරිස ගත්තොත් මොකද මම නිරතුරුවම අපි ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන අපි මතක් කරපු නිසා සහ ඉදිරියේදී අපි සුභවාදීව ප්‍රාර්ථනා දල්වගෙන ඉන්නේ දැන් ඒ කටයුත්තට. ඉතින් එතනදී මම දැකපු දෙයක් තමයි විවිධ පරාසවල පාඨක පාඨිකාව මට ඉන්නවා. එතනින් බහුතරයක් ඉන්නවා ඔය ඇත්තටම අවුරුදු 10 12 15 අතර වයස් කාණ්ඩවල පසු වෙන දරුවෝ ඇත්තටම සෑහෙන පිරිසක් ඉන්නවා. මට පුද්ගලිකවත් ගොඩක් පුස්තකාලවල භාරව කටයුතු කරන පුස්තකාලාදී පතිවරු සහ අධිපතිනියන් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම මේ බොහොම කැමැත්තක් දක්වනවා කියලා දරුවන් මගේ ඔය මම අර කියපු කලින් කියපු වික්‍රමාන්විත සහ ඔය රහස් පරික්ෂක කියන ශානරවල කෘති කියවන්න. ඉතින් මට පුද්ගලිකව බොහෝ පිරිසක් ඒ දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මාව හම් වෙලා ඇත්තටම ඡායාරූප අරගෙන එම ආපු දරුවෝ ඉන්නෝ දෙමාපියන්වත් එක් කරගෙන ඇවිල්ලා. ඉතින් මේ ඇත්තටම මේ දරුවත් එවැනි කෙනෙක් වෙන්නේ නැති සමහර විට හම් වෙලත් ඇති සමහර විට හම් වෙලා නැතු ඇති. ඒ වගේම කියන්න ඕන ඇත්තටම අවුරුදු 80 වගේ වෙච්ච පාඨක පිරිසකුත් ඉන්නවා. මට නිරතුරු කතා කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඇත්තටම සමහර වෙලාවට ඇතරම් සහකම්පණය කියන දෙයක් ඇති වුණොත් තමයි අපේ නිර්මාණයක් කෙනෙක්ගේ හදවතේ තැම්පත් වෙන්නේ. බොහෝ විට ලෙඩ ඇඳේ ඉන්න පිරිස يعني කිහිප ඇත්තරම අදටත් කිහිප දෙනෙක් කතා කරනවා. අංශභාගය හැදිලා සුව වෙමින් ඉන්න එක්තරා මගේ හිතවත් පාඨකයෙක් මට ඒ කියන්නේ ඇත්තරම වයස්ගත තැනැත්තෙක් ඇත්තරම කියනවා මේ මොන පොත කියවත් එතුමා කියන වචන පැහැදිලිවව නැහැ මට. හැබැයි මං අහන් ඉන්නවා ගොඩක් වෙලා දුරකථනයේ මගේ සවන් තී රඳවගෙන. ඉතින් මං හිතන්නේ ඒ සහකම්පනයක් ඇති වෙනවා ඇති අර අපි ළමයින්ට නිර්මාණයක් කරද්දී ළමයින්ගේ මානසිකත්වයට බැහැලා ඒ අඩියේ ඉඳගෙන නිර්මාණයක් කරොත් මං හිතන්නේ මේ වගේ දරුවෝ අපිත් එක්ක රැඳේ අපේ ඒ ළමා නිර්මාණත් එක්ක කියලා
0: විශ්වාස කරනවා. ඩාක හමුණ වූ ඒ අබිරහස් ගම්මානවල අබිරහස් මිනිසුන් එක්ක සැරිසරද්දි මහන්සි නැද්ද?
1: මහන්සි නැහැ ඇත්තටම මගේ එකසරයක් මේ ඒ කියන්නේ අපි ජ්‍යොතිෂ කියන දේ හිස්මුදුනෙන් අර කියන්නේ මේ අන්ධභක්තියෙන් විශ්වාස නොකලට අපි සමහර දේවල් වලට
0: ජ්‍යොතිෂ කියන දේ
1: එතනදී මම එතනට එන්න හදන්නේ පොඩි කාරණයක් තියන්න. එතනදී ඒ කියන්නේ වර කේන්දරයේ බලපු මිනිස්සෙක් එක සැරයක් මට ප්‍රකාශ කරනවා මේ වා ඉන්නෝන එක්ක හිරේ කියලා. නෑ ඇත්තටම මට ප්‍රකාශ මට ඒක වැදුනා. හැබැයි මොකද ඒ කියන්නේ රහස් පරික්ෂක කෘතියක් සහෝ වික්‍රමාන්විත කෘතියක් නිර්මාණය කරනවා කියන්නේ ඒකේ මුලැමැදාග සියුම සම්බන්ධ යුතු ඒකේ වරදක් තියෙන විදිහක් නෑ. අපි ප්‍රාස්පරේෂක අපි තුම අපරාධයක් කරන අපරාධකරුවාගේ භූමිකාවක් මේක ඇතුලේ තියෙනවනේ කෘතිය ඇතුලේ. ඊළඟට ඒක අභිභවාගීය විශිෂ්ට දක්ෂ අතිදක්ෂ රහස් පරීක්ෂකයෙකුත් ඉන්නවා. අපි සාමාන්‍ය ෆෝමැට් එක මම මේ කියන්නේ. එතකොට අපරාධකරුවාගේ පැත්තෙනුත් අපි කල්පනා කරන්න ඕන රහස් ඒක හෙලිදරව් කරන රහස් පරීක්ෂකයාගේ පැත්තෙනුත් කතා කරන්න ඕන. ඉතින් අර මට අර නිරතුරු මගේ මේ මේ මේ මතකේ දෝංකාර දෙනව අර ජ්‍යොතිෂවේදියා කියපු කාරණය. ඒ කියන්නේ ඔබ එක අරගෙන මට කිව්ව වචන මට තාම මතකයි. ඔබ එක අරගෙන තියෙන්නේ ඔබේ මේ මේ භෞතික ශරීරයට නෙමේ ඔබේ අතින් කරන හරඹයට තමයි මගේ අර අපරාධකරුවා කියන දේ මම මෙහෙවලා තියෙන්නේ.
0: ඒ කියන්නේ ඔබ අතින් කරන හරඹය කියන්නේ ඇත්තටම ඒක ඔබේ ආත්මය ඇතුලේ තියෙන්නේ.
1: ඔව් ඒ කියන්නේ ආත්මය ඇතුලේ ඇත්තටම අපරාධයක් කරන්නත් මට හැකියාව තියෙනවනේ කියන්නේ. ඔව් හරිද?
0: ඔබට අපරාධයක් කරන්නත් හැකියාව තියෙන්නේ ඒක හොයාගන්නත් හැකියාව තියෙනවා.
1: ඒක අර එක්ක මගේ වාසනාවට හෝ රටේ වාසනාවට මා අපරාධකාරයෙක් නොවී අපරාධ පරීක්ෂණ කතා රචකයෙක් බවට පත් වෙලා තියෙනවා.
0: පුරුයි. අතර මට තප්පර ගාණක් දෙන්න මම කියන්නේ මිනිසුන් තුළ සිටින එන්න අමුතු ආකාරයේ චරිත අපිට කොයි කොයි විදිහට තමන්ගේ ලෝකස්සෙන් සුන්දර විදිහට වාසිදායක විදිහට මෙහෙව ගන්න පුළුවන්ද කියන එක අපිට මේ සුන්දර තරුණ ලේඛකයත් එක්ක කතා කරද්දී වැටහි යනවා. මොකද අපරාධකාරයෙක් නොවි ඒ සම්බන්ධයෙන් හිතන ලියන්නෙකු වීම කොච්චර හොඳයිද? සහ අනිත් පැත්තෙන් ඉතින් ඔබ CID ඔෆිසර් කෙනෙක් වගේ වුණා නම් සමහරට ඔබේ ඔබේ වෘත්තීමේ ජීවිතය අතිශයින් සාර්ථක වෙන තිර තිබ්බා. එක්කෝ අපරාධකාරයෙක්.
1: ඒක සඳහන් කරේ මම අර කියපු එක්කෝ අපරාධකාරයෙක් නැත්නම් මම ඒක අරන් තියෙන්නේ ඒකේ මම අවුට්පුට් එක දෙන්නේ අකුරු වලින්. මොකද ක්‍රියාවෙන් නෙමෙයි. අර ඇතරම සාහිත්‍ය කියන්නේ මම දැන් අපේ ප්‍රවීණගත් කතුවර ඒ කියන්නේ කොග්ගල මහා ප්‍රඥ අපේ හෙලේ මහා ගත් කතුවරවරයා ප්‍රකාශ කරනවරක සාහිත්‍ය කියන්නේ මේ මිනිස් අත්දැකීම් වල සජීවී ප්‍රතිබිම්බයක් කියලා. ඇත්තටම නිර්මාණයක තුල තියෙනවා බොහෝ විට ඒ අදාළ ලේඛකයාගේ අත්දැකීම් බහුතර පොත්වල. සමහර ඇත්තටම දැන් අපි හිතමුකෝ අපිට වියෝදුකක් ඇති වුණොත් අපි හිතමුකෝ මොකක් හරි ආදර සම්බන්ධතාවයක් බිඳ වැටුණොත් බොහෝ විට ඒක ඒ ආවේගය පිටකරොත් පොතකින් අකුරු වලින් මං හිතන්නේ මීට වඩා බොහොම අපූරු නිර්මාණ බිහි වෙයි මේ ලෝකේ. ඒ කියන්නේ ඒ ආවේග පිට කරනෝනේ ගොඩක් අය පිහියකින් වගේ.
0: ඔව්.
1: එතකොට එහෙම නොකර ඒ කියන්නේ මම කියන දන්නේ මේක ඇත්තටම ඉතිහාසයේ හිටපු සහද ඉන්න බොහෝ ලේඛකයෝ කියන කතන්දරයක් තමයි මේ අපූරු නිර්මාණ වුණතින් බිහි වුනේ ඒ තමන්ගේ යම්කිසි බිඳවැටීමක් නිසා තමන්ට දැනුණු දෙයක් නිසා. තමන්ගේ ඒ කියන්නේ මං දකින්නේ මේ සාහිත්‍ය කියන්නේ එක්තරා ආකාරයක මං අර්ථකථනයක් අර්ථ නිරූපණයක් කරනවා. සාහිත්‍ය anu මිනිස් ආවේග පිට කරන එක්තරා ක්‍රමයක් කියලා.
0: ඔබ එහෙම කියනකොට මට හිතුණා ඉතින් ඔය ඇත්තටම මේ ප්‍රේමයේ වියෝගයේ පවා ඒක සාහිත්‍ය රසයකින් එළියට එන්න පුළුවන් නම් එළියට ගන්න පුළුවන් නම් අර ලොකු සූට්කේස් අස්සෙන් කාන්තා රූපයක කොටස් මතු නොවෙන්න ඉඩ තිබුණා නේද?
1: අනිවාර්යයෙන් මේක මේ අද වෙද්දී මේ අලුත් ඒජන්සි પરම්පරාව ගැන කිව්වොත් එහෙම ඒක හරි ඉස්සර දැන් අපි මෙහෙම ගමුකෝ අපි නිර්මාණ වලින් මේක උදාහරණ වලින් ගමුකෝ. දැන් අපේ අමරදේව පණ්ඩිත අමරදේවයන් ගායනා කරන එක ගීතයක් තියෙනවානේ කුමරියක පාසලම්බ සෙල්ලනා ආදිවාසීන් අපි දන්නවනේ ගීතේ. එතකොට ඊට පසු කාලීනව දශකයක් හමාරක් දෙකක් තුනක් හතරක් එද්දී රුචිරානණී හන්න එක පාරමා මරන්න කියලා ගීත වලින් ගායනා වෙන තත්ත්වයට එනවා. ඊළඟ අද වෙද්දීනෝ ඔබ වටේ ගියත් කමක් නැහැ ආදිවාසීන්. ඒ කියන්නේ මහා ඒක තුලම මං කියන්නේ අර මේ මේ මේ මිනිස්සු සිතන පතන විදිහේ මහා පරිහානියක් දක්නට ලැබෙනවා මේ නිර්මාණ තුලත් කියලා මම විශ්වාස කරනවා.
0: සහ ඒ කියන්නේ තමන්ගේ හැඟීම නිර්මාණයක් සරු නිර්මාණයක් හැටියට එළි දක්වන්නත් මහා පුදුමකර හැකියාවක් තියෙනවා නේ.
1: අනිවාර්යයෙන්ම ඒක ඇත්තටම යම්කිසි තමන් තුල ආදර සම්බන්ධයක් හෝ ඒවා වෙනත් සම්බන්ධයක් හෝ ඒවා බිඳවැටීම තුලින් එක්කෝ ඒ තමන් ඒක අවුට්පුට් එක දෙන විදිහ ආවේගයේ පිට කරන විදිහ අනුව එක්කෝ අපරාධකාරයෙක් වෙනවා එක්කෝ හොඳ නිර්මාණකාරයෙක් වෙනවා. ඉතිහාසයේ බැලුවොත් බොහෝ විට මිනිස්සු ඇතැම් විශිෂ්ට නිර්මාණකාරයෝ බිහි වෙලා තියෙනවා. මම අර කිව්වේ ඒකයි සාහිත්‍ය අනුව ආවේග පිට කරන එක ක්‍රමයක කියලා. බොහෝ නිර්මාණකරුවෝ බිහි වෙලා තියෙන විශිෂ්ට නිර්මාණ බිහි වෙලා තියෙන උන්නතින් ඔවුන්ට වෙච්ච යම්කිසි සිද්ධියක් නිසා වෙච්ච කුමක් හෝ ආවේගයක් පිට කිරීමේ එක්තරා ක්‍රමවේදයක් විදියට අපි සිරගේවල් ගත්තොත් එතන ඉන්න බහුතරයකින් අහලා බැලුවොත් ඔවුන් ආවේගය පිට කරපු ආකාරය නිසා තමයි ඒ ආකාරයට සිරගත වෙලා තියෙන්නේ. ඉතින් මම අර කියන්නේ හැමතිස්සෙම මේ මේ මේ මේ මිනිස්සු සාහිත්‍යයෙන් පෝෂණය වෙලා ඉන්නවනම් කියවීමක් තියෙනවනම් Tamanට අනාගතයේදී ඇති වෙන යම් යම් දේවල් වලදී බිඳවැටීම් වලදී හෝ ඒවා ඒ අවස්ථාවේදී තමන් ඒක පිටකල ආවේගයේ පිටකල යුත්තේ කෙසේද කියන එක සම්බන්ධයෙන් තමන්ට අත්දැකීම් තියෙනවා තමන් කියවීම තුලින්. එහෙම නැත්නම් අර දැන් අද වෙද්දී හෙල්මට් කියන්නේ තමන්ට වචනයක් කුමාර කරොත් හෙල්මට් එකෙන් ගහන අතේ තියෙන හෙල්මට් එකෙන් ගහලානේ ආවේගය පිට කරන්නේ. ඉතින් ඒක අපි සුභවාදීව හිතමු මේ කියවීමේ සංස්කෘතිය බිහි කිරීම තුලින් අපි මේ නැවත පොත් ප්‍රදර්ශනයට ආවොත් අපි මේ හැම දෙයක් කිරීම තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ මේ නූතන පරපුර විශේෂයෙන් දරුවෝ මේ කියවීමට යොමු කළා මීට වඩා සමාජයක පියවරක් අඩියක් හෝ අංගලක් හෝ ඉදිරියට ගන්න කියන එකයි මං කියන්නේ.
0: මිනිහක් මරන්න කලින් පොතක් ලියන්න පුළුවන්කමක් තිබුණා නම් ඒ ආවේගය ඉතාම සුමටව මිනිස්සු විඳ ගනීවි සහ තවත් ජීවිත පාඩමක් වේවි මේ එලෙස නිකුත් වූ සුන්දර ආවේගයක් වෙත ඔබව මුදා හරින්න ගන්න සුන්දර වෑයම.

0: මන්දාරම් රෑ 8 විනාඩි 18යි.
1: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Red FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
2: Brought to you by Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0383 380169.
1: Net FM DJ Night. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ
4: එහෙමයි
3: එහෙම කියලා බලන්න ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි ඈ
4: දන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනි
3: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ
4: වාසිනාම මිනිහ කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
3: ඈ
5: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයේ දැවිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස් ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
5: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0856560956 දඹදිව වන්දනාවේදී ජීතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 7672

0: සාමාන්‍ය මනුස්සෙක් තමන්ගේ ආවේගයන් ඒ ආවේගාත්මක හැටියට පිට කරන අතරේ අභ්‍යන්තරිකව ලේඛකයෙකු ජීවත් වෙන කෙනා ඒක නිර්මාණයක් කරහා පිට කරනවා. ලේඛක ලසිත් උමගලිය මට කියන්න මේ අපි ඊළඟට තෝරගත්ත ගීත එක පැත්තකින් ඊට පස්සේ ඔබ මේ ගීතයේ ගේය පදරාචකයා වෙනවා, අනිත් පැත්තෙන් ඔබ මේ ගීතේ ගායකයාත් වෙනවා. හැබැයි ඒ සියල්ල වටිනාකම් තමයි. ඒත් මේට පාදක වෙන කතාව ඊටත් වඩා අපි අපේ අසන්නන්ට ලං කරන්න ඕනේ වටින දෙයක් කියලා මම කල්පනා කරනවා.
1: ඔව්. ඔබට මතක ඇති මෑතකදී, දැන් අවුරුද්දක් විතර ඇති, බෝයිං යානයක් අනතුරට ලක් වුණා ඉන්දියානු ගුවන් සමාගමට අයත්. ඒකේදී අපූරු කතාපුවතක් සමාජගත වුණා. ඒකේ ගුවන් සේවිකාවක් සම්බන්ධව වැඩිපුර කතාබහට ලක් වුණා. ඉතින් ඒක ඇත්තටම මේ මගේ චිත්ත සන්තානයේ තැම්පත් වුණා. මේ ඒක ඇත්තටම ඒ තරුණිට ආදරය කර තරුණෙක් ඉන්නේ නැති ඔහුට මේක මොන විදිහට දැනෙන්නේ නැත්තේ වැනි දේවල් මට දහසකුත් දේ සිහි වුණා ඒ දර්ශන පෙළ දකිද්දී. ඉතින් ඇත්තටම මේ ඒ මොහොතේ මට අපූරු නිර්මාණයක් කරන්න හිතුණා. මේක මේ මේකේ තනුව ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයාගේ තනුව. ඇත්තටම මගේ ලොකු අම්මගේ පුතා බුද්ධිපතිරණ මහත්මයාට කළ ගීතයක තනුවක්. ඒ තනුවට මම පදවැලක් එකතු කළා. මම ගායනා කළා ඒ ගීතය. ඉතින් ඒකෙන් කියවෙන්නේ ඇත්තටම ඔය ආදරේ වියෝදුක තමයි. ඒකේ මේ හරය ගත්තොත් අර කාලීනව ඒ කාලේ ඇත්තටම මේක ගොඩක් ප්‍රචාරය වුණේ නැහැ. මොකද මම ඇත්තටම මේ කාර්ය බහුලත්වය නිසා මං අර කිව්වේ මං තුල ඉන්න සංගීත ශිල්පියාව එළියට දාගන්න බැරිකමක් තියෙනවා මේ කාර්ය බහුලත්වය මත. ඉතින් ගීතය නිර්මාණය කළා තිබ්බත් ඒකේ විෂුවලයිස් කළා ඒක අද වෙද්දි ගීතයක් එළියට දාද්දී පොඩි ක්‍රමවේදයක් තියෙනවනේ. නිකන් ඔඩියෝ එකක් විතරක් නිකුත් කළා බෑ. නමුත් මම විෂුවල් එකක් AI වලින් නිර්මාණය කළා තියෙනවා. කෙසේ වෙතත් මේ ගීතය ගැන කියනවනම් ඉතාම අර සංවේදී ආදර කතාවක් තමයි මේක ඇතුළේ. මේකත් ඉතින් ඇත්තටම නවකතාවකට පෙරලන්න පුළුවන් ගීතයක්. මේ ගීත ඇතුළේ නවකතාවක් තියෙනවා කියලා මට හිතෙනවා, විශ්වාස
0: කරනවා. බොහෝ ගීත ඇතුළේ කතන්දර තියෙනවා. මට කියන්නක දැන් මේ මේ මේ ප්‍රේමවන්තයා දැන් අපි ගීතයට යන්න කලින් ඔබේ දෙබස් අනුව ඔහුගේ දෙබස් මොන වගේවද?
1: මං හිතන්නේ ඇත්තටම ඔහුට යම් දෙබසක් වාචිකව වාතාලයට මුසු කරන්න බැරි තරමට ඔහු අසරණ වෙච්ච පුද්ගලයෙක් හැටියට මං දකින්නේ. මානසිකව ඔහු සැබෑ ආදරවන්තයෙක් නම් විද ආදරෙත් විද තල තියෙනවනේ. නමුත් ඔහු සැබෑ ආදරවන්තයෙක් නම් මට නිකන් සිහි වුණේ ඇත්තටම අර පාළු වෙනදා ඇත් එක්ක ඇවිද ගිය වෙරළේ හුදකලාව ආසනයකට වෙලා අහස දිහා බලාගෙන ඉන්න ඈතින් පියාසර කරන ගුවන්යානයක් දෙස බලාගෙන හුල්ලන තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න විදිහක් නැමැති අසරණ මනුෂ්‍ය ජීවියෙක්ව තමයි මට මතක් වුණේ ටක් ගාලා.
0: පිරිමි තමන්ගේ හැඟීම් ප්‍රකාශනය ඉතාම අවම කරන්නේ ගොඩක් අවංකුණාමද?
1: ඒකයි ඉතින් සටකපට පුද්ගලයෙක්ට ඉතින් හැඟීම් ව්‍යාජව ප්‍රකාශ කරන්නත් පුළුවන්, අවංකව ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒක ඇත්තටම ඒක නිර්ණායකයක් කරගත්තිය යුතු නෑ. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මිනිසන්ට මිනිසා කියලා තියෙනවනේ.
0: ඔව්, ඒක පුද්ගල අනුබද්ධයි.
1: ඔව්, පුද්ගල අනුබද්ධයි. ඒක ව්‍යාජ හැඟීම් අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්. අපි එහෙම ඕනතරම් කරනවනේ ප්‍රායෝගිකව.
0: ඒ කියන්නේ
1: ඔබත් කරලා ඇති මමත් කරලා ඇති.
0: ඇති. ඒ කියන්නේ 64 මායම් කාන්තාවන්ට විතරක් අයිති එකක් නෙමෙයි නේද?
1: ඔව්, 64 මායම් කෙසේ වෙතත් මං හිතන්නේ පුරුෂයන්ගේ මායම් නම් ගණනය කරලත් නැතුව ඇති. ඇත්ත කතන්දරේ වැළුවොත්
0: හරිම මිහිරි කතා බහක් සහ තමන්ගේ හිතට එන හැඟීම් හරිම අවංකව ප්‍රකාශ කරන දක්ෂ තරුණෙක්, තරුණ ලේඛකයෙක්, නීතිඥයෙක්, සංගීතවේදියෙක් හමු වුණා. දැන් අපි ඔහු තුළ ඉන්න ගායකයව අහමු. හැබැයි අර ගුවන් යානාවේ හිටපු සුන්දර මිහිරි ගුවන් නියමුවරිය අහිමි වුණු ප්‍රේමවන්තයව මතකයේ තියාගෙන

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: තන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
3: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියන්නේ
4: ඔයාට
1: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: මම ඒ ඉතින් අවුරුදුකින් මට දැරේ සමාරු වැඩිලා බොහෝ කාලයක් මම හිටියා විශේෂඥ මහත්තුරුන්ගෙන් දැනගලා වේග ගැට්ට ආරණියක් උනේ නෑ නෙට් එකෙන් අහලා ඒ දිවේ දැනගත්ත දැනගෙන මම ගියා බෙද මහත්තයා හම්බෙලි ඉහිල්ලක හෙඩ් ගමන් තුනක් ගෙනාම දැන් හොඳට සමීපයි දැන් ඒ දිනේ කියනවා සරකි ඉතින් කමල් මන්දල මහත්තයා පිළිද්ද වෙන්න විරියාසල දේවා කියලා ප්‍රාර්ථනා වුණා
1: කතා කරන්න 077 3940

0: තත්පරයක නිශ්ශබ්දතාවය කෙනෙක්ට හැඟීම් ගොඩනක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට නිශ්ශබ්දතාවය දරාගෙන ඉන්න අමාරු දෙයක් වෙන්න පුළුවන්. හිත චංචලව ඉන්න කෙනෙක්ට තත්පර ගානක නිශ්ශබ්දතාවය අමුතු බයක් හිතට ගේන්නත් පුළුවන්. මේ අද ඔබ මම හමුවෙන මේ අපූරු ලේඛකයා රහස් පරීක්ෂක වික්‍රමාන්විත සහ අද්භූත රසයේ පිරුණු කතා ලියන්නෙක්. විශාල පාඨක ප්‍රජාවක් ඉන්නවා ඔහුට. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්වරයා පමණක් නොවේ ඔහු. ඔහුගේ පෑන් තුඩින් ලියවිච්ච මේ කතාන්දර අතරේ අපේ මේ සමාජය ඇතුලේ මේ අද්භූත රසයට හරි අමුතු ඉඩක් තියෙනවා. මං කියන්නේ මේ අපාවට සමාජයේ පමණක් නොවේ මුළු ලොවේම තියෙනවා. දැන් ඔබ අර කලින් කිව්වා වගේ රහස් පරීක්ෂක කතා ලියනකොට අපරාධ කරන කෙනත් ඔබ වෙලා අපරාධය විසඳන කෙනත් ඔබ වෙනවා. මේ අද්භූත සුවිසරිය, අද්භූත නගරවල අද්භූත මිනිසුන් අස්සේ ඔබ කරන මේ ගනුදෙනුව කොයි වගේද?
1: ඔව්, ඒකෙත් ඇත්තටම ගත්තොත් මෙහෙමයි. ඔක ප්‍රබන්ධ සමහර මම රචනා කරපු කෘති තියෙනවා. ප්‍රබන්ධයකින් ඔබට ගිහිල්ලා සත්‍ය කතා පාදක කරගෙන ලියපු අද්භූත කතා තියෙනවා. මොකද අපේ මන්ස් කතාව දීර්ඝ වැඩි වුණොත් මම නවත්තන්න.
0: මොකද රසවත් වෙයි කියන්නේ?
1: මොකද මේ අපේ මයික පැත්තකින් කියන්නම්කෝ. මේ මේ මේ අද්භූත කතා සාහිත්‍ය ගැන ගත්තොත් එහෙම තාත්වික පදනමක් තියෙන, ඒ කියන්නේ යථාර්ථයට බොහොම සමීප අද්භූත කතා ශානරයක් තියෙනවා ලෝකේ. යථාර්ථයෙන් බොහෝ ඔබට ගිය, ඒ කියන්නේ කිසිසේත්ම සිදුවිය නොහැකි ගණයේ අද්භූත කතා ශානරයකුත් තියෙනවා. ඉතින් එතනින් මම වැඩිපුර ඇලුම් කළේ මේ යථාර්ථය සහ අද්භූත බව, නැත්නම් යථාර්ථය සහ මායාව කියන දේ වෙන් කරගන්න, ඒකේ සිතිජයිම නැත්නම් රේඛාව වෙන් කරගත නොහැකි මට්ටමට අපේ මේ මේ මේ තාත්වික බවට සමීප වෙච්ච අද්භූත කතා වලට තමයි මම පුද්ගලිකව රුචිකත්වයක් දැක්වේ. එවැනි කතා මේ අපේ ලේඛකයන් වශයෙන් ගත්තෝ විල්කී කොලින්ස්, බ්‍රෑම් ස්ටෝක වගේ මේ මහත්වරු ලියපු ප්‍රකට ප්‍රවීණ ලේඛකයෝ, විදේශීය ලේඛකයෝ ලියපු කෘති පරිශීලනය කරද්දී තේරෙනවා දැන් අපිට ඇත්තටම අපි ලෝක ප්‍රකට ඩ්‍රැකියුලා වගේ චරිතයක් ගත්තොත් එහෙම අදටත් සාමාන්‍යයෙන් ওই රුමේනියාවේ එහෙම මේ මේ ඒක ඇත්තටම මිත්‍යා විශ්වාසයේ මිත්‍යාව සහර මං කියුවේ යථාර්ථය අතර සීමාව අපිට වෙන් කරගන්න අඳුර ගන්නත් බෑ. ඒ කියන්නේ අපිට ඒක ඇත්තක් කියලා තමයි හිතෙන්නේ. අර ඒ වගේ අපේ දැන් ශ්‍රී ලංකාවේ තියෙන යම් යම් කාලාන්තරයක් තිස්සේ අපේ ලේවලටම බද්ධ වෙච්ච යම් යම් අද්භූත ජනක සංකල්ප, උදාහරණයක් ඇටියට අපි ඒවා ඉතින් මිත්‍යා කියලා බැහැර කරන්න බෑ. අපි මහසෝන හරි වීරියකා හරි වෙනි චරිතයක් ගත්තොත් එහෙම ඒක අදටත් ගම් වල ඈත පිටිසර පළාත්වල එවැනි විශ්වාස දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ඒක හුදු මේ මිත්‍යාවක් කොට බැහැර කරන්නත් බෑ. ඊළඟට එක පැත්තකින් මම නිරතුරුවම ඔය මේ මේ බෞද්ධ දර්ශනය යම් යම් පොත් පරිශීලනය කරන හින්ද සහ යම් යම් අපේ ජීවිතයට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ගේ අත්දැකීම් ප්‍රායෝගිකව දැකලා තියෙන නිසා මම දන්නවා මේ හොල්මන් සහ එවැනි දේවල් සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනේ බෞද්ධ පදනම් මොකද්ද කියලා. විශේෂයෙන් බුදුහාමුදුරෝ බුද්ධ දේශනාවට අනුව අපිට බලපාන දේවල් බැලුවාම නියාම ධර්ම පහක් ගැන සඳහන් වෙනවා. එතනින් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම ඔය ආදි වශයෙන් කිව්වොත් එහෙම උතනින් කම්ම නියාමයේ කියන කොටසක් අපි සඳහන් වෙනවා බෞද්ධ දර්ශනේ. අපිට සිද්ධ වෙන දේවල් වලින් උතු නියාමෙන්, කම්ම නියාම, මේ ධම්ම නියාමෙන්, චිත්ත නියාමෙන් සහ ඒ අදාළ අනිත් නියාම ධර්ම වලින් සිද්ධ වෙන දේවල් බැහැර කරයින් පස්සේ කර්මය නිසා සිද්ධ වෙන කොටස ගත්තොත් අපිට එක්ස්ප්ලেইন කරන්න බැරි දෙයක් තියෙන උදාහරණයක් හැටියට අපි නම් ඇහුවත් බීතියට පත් වෙන මං දන්නේ මේක මේ මේ මේ සුන්දර රාත්‍රියේ මේව කතා කරල යුතු නැති දේවල්
0: කතා කරමු.
1: එතනම අපි කැන්සර් එකක් ගන්නකො පිළිකාවක් කියලා ගත්තොත් බෞද්ධ දර්ශනය අනුව සමහර වෙලට ඒක විෂම පරයය, විෂම පැවැත්ම නිසා, ඒ කියන්නේ අපි දුම්මැටි පානය කරන කෙනින් නම් පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. නමුත් අපි හිතමුකෝ ද කාන්තාවක් ගත්තොත් ඇති වෙන යම් ආකාරයක පිළිකාවක් අපිට විග්‍රහ කරන්න බෑ මේක භෞතික දෙයක් මතම හෝ ඥානමය කාරණයක් මත සිද්ධ වෙන දෙයක් කියලා. ඇතැම් විට එක තැනකින් ශල්‍ය කර්මයක් කළා ඉවත් කරන පිළිකාවක් යම් තැනකින් මතුවෙනවා. මේ මේ එවැනි දේවල් මේ බෞද්ධ දර්ශනය අනුව සඳහන් වෙනවා කර්මජ විපාකයක් හැටියට. ඉතින් එතකොට ඇත්තට මේකේ අද්භූත බවක් තියෙනවා. අපිට භෞතික දේවල් වලින් අපේ පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වෙන සීමාවේ වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි දේවල් තියෙනවා. මම අත්දැකලා තියෙනවා එවැනි රෝගීන් සුවපත් කරන ආධ්‍යාත්මිකව සිත දියුණු කරපු කට්ටිය. ඒ මම කර්මක්ෂය කියලා පොතක් මේ රචනා කළා. ඒක සමහරු මාත් එක්ක මේ මේ මේ වාද කරන්නත් තව මෙහෙම දේවල් තියෙනවද කියලා. නමුත් ප්‍රායෝගිකව අපේ පවුලට සම්බන්ධ වෙච්ච පිළිකා රෝගීන් කීප දෙනෙක් හිටපු නිසා ඒගොල්ලන්ව සුවපත් කරන්න මම ලංකාවේ විවිධ තැන්වල ගමන් කරලා තිනවා. විවිධ බෙද දුරන් විවිධ මේ මේ මේ මේ ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික ගුවතුන් එක්ක කතා කරලා තිනවා. එතකොට මම දැකපු දෙයක් තමයි බෙහෙත් වලින් සුව කළ නොහැකි ඇතැම් රෝගීන් සුව කරපු ආධ්‍යාත්මික ශක්තියක් තිබ්බයි ඉඳලා හිටියා මම ප්‍රායෝගිකව දැකලා තිනවා. ඉතින් මං අර අද්භූත කියන කතා ඇතුලේ මම මේ කියන්න හැදුවේ, මම මේ වටපිටාවේ මේ අටුවා ටීකා ටිප්පණි කියාගෙන ආවේ. මේක හුදු අර අතාත්විකම දෙයක් නෙමෙයි, මේ මගේ මං රචනා කළ අද්භූත කතා ඇතුලේ මෙවැනි බෞද්ධ සංකල්ප සමහර ඒවායි මික්ස් වෙලා තියෙනවා. ඉතින් ඒවා ඉතින් ග්‍රහණය කරගත්තා මං හිතන්නේ පාඨකයෝ ඉත ආදරෙන් වැළඳගෙන තියෙනවා අද වෙද්දි මේ, සහ බොහෝමට කතා ගන්න ඇතැම් පාඨකයෝ තමන්ගේ ප්‍රශ්න කියනවා. සමහර ඇත්තට මේ අද්භූත කතාවකින් එහා ගිහිල්ලා ඒක තියෙන එවැනි සමහර කෘති ඒගොල්ලන් මම යොමු කරලා තියෙනවා අදාළ කට්ටිය මේ මේ මේ ඒ ප්‍රතිකර්ම කරන තැන්
0: උපදේශනය
1: සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් මේක හුදු අර මෛතන අර සාහිත්‍ය නිර්මාණයකින් කළ යුත්තේ මොකක් හරි නිර්මාණයක, මම අර මුලින්ම කිව්වේ මොකක් හරි අරමුණක් තියෙන්න ඕන කියලා නිර්මාණයක. අද්භූත කතාවක් වුණත් හුදු රසස්වාදයෙන් ඔබට ගිහිල්ලා මම අර නිරතුරුවම උත්සාහ කරනවා යථාර්ථයට බොහොම සමීප යථාර්ථවාදී අද්භූත කතාවක්. ඒක ටිකක් අමුතු විවරණයක්. ඒකේ යථාර්ථවාදී අද්භූත කතා තියෙන්න පුළුවන්ද කියලා ඒක මම විශ්වාස කරනවා. එහෙම චානරයකුත් තිබෙනවා කියලා.

0: மந்தாரம் வித் தரங்கா.
1: டிஸ்ட்ரிக்ட் தஹ ஹத்தரா அரங்ககருவன் தஹ ஹத்தரா එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් පළමු තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Lucky J සමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගේල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින් Real Tasty 0.38 3 380 169.
1: Net FM DJ Night.
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
4: මාස්ටර් ගයිඩ් වෙතින් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසු.

0: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්න ඕන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
1: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
2: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
3: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
4: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
5: නෙත්තෙම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
4: හැම දාම රැ නවයට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: මන්දර අපේ 8යි විනාඩි 46යි තත්පර 46යි දැන් අපි අපේ කතා වේ අවසන් කාල පරිච්ඡේදයට ලං වෙන්නේ. සාමාන්‍යයෙන් පොතක් ලියනවා කියලා කියන්නේ එක පැත්තකින් දරුවෙක් හදා වඩා ගන්නවා වගේ වැඩක් නේද?
1: අනිවාර්යයෙන්ම දරුවෙක් තමයි. මොකද පොතක් කියන්නේ ඇත්තටම අපි අර මං කිව්වේ අපේ අත්දැකීම් වලින් ඇතැම් විට අපේ අත්දැකීම් වලින් හෝ වෙනත් කෙනෙක් කිය අධ්‍යක්ීම් අපි අසා දැනගෙන ඒවයින් පෝෂණය කරලා අපි අලුතින් නිර්මාණය කරන දරුවෙක්. ඒ දරුවාව අපි පොතක් පැටියට මුද්‍රණය කරලා ඔබ කියන්නේ පාඨකීන්ට උදාහරණයක් කියන්නේ දරුවෙක් සමාජගත කරනවා හා සමාන කටයුත්තක්. ඉතින් ඇත්තටම අර අපි බලන්නේ හොඳ දරුවෙක්ව සමාජගත කරන්න. ඉතින් හොඳ පොතක් සමාජගත කිරීම තමයි මේ ඒක ඒකේ නිර්මාණකරුවාගේ සාහිත්‍යවේදියාගේ වගකීම විය යුත්තේ.
0: දැන් ඔබේ සාහිත්‍ය කලාපය ඇතුලේ මේ CID වික්‍රමාන්විත නැත්නම් අද්භූත කියන රසමවද්දී ඒක ඔබේ එක්තරාත්මක විනෝදාංශයක් සහ ඒ ඔබේ හැකියා කලාපය තමයි. ඒ වුණාට මේවයිදී රිදෙනවා බය වෙනවා මේ වගේ දේවල් ඔබ අත්විඳිනවා ඇති නේද?
1: ඔව් රිදෙනවා බය වෙනවා කියන්නේ මම නම් බය වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම කියවලා බය වෙච්ච සහ කම්පණයටපත් වෙච්ච ඕනතරම් කට්ටිය ඒ කියන්නේ අර කැටිම කිව්වත් අර එළියට බහින්න බය වුණා ඒ වගේ ඒවා
0: අහලා තියෙනවා. නිර්මාණය ඇතුලේ ඔබට බිය උපදින්න විදිහක් නැහැ ඔබේ නිර්මාණකරණේ කරන නිසා. හැබැයි ඔබට කුඩා කාලයේ මේ අද්භූත රසය අත්විඳිද්දී දැනුණ හැඟීම කොයි වගේ එකක්ද? නැත්නම් වර්තමානයේදීත් එවැනි හැඟීම ඔබ අත්විඳලා තියනවද?
1: ඔව් අද්භූත හැඟීම් ඇත්තටම මම අර මේ මම කලිනුත් කියාගෙන ආවා ඒ කියම් තැනකට ඇවිල්ලා නතර වුණා. ඔය අද්භූත හැඟීම කියන එක සාමාන්‍යයෙන් අපේ ජීවිත වටේ තියෙන යම්කිසි අද්භූත බවක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඕරා එකක් කියලා දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ රශ්මි ධාරාවක් කියලා දෙයක් තියෙනවා. එතකොට අපේ එක පැත්තකින් මනස දියුණු කරන කෙනෙක් මෛත්‍රී වඩන කෙනෙක් සාමාන්‍යයෙන් දැන් බුද්ධ දේශනාවෙත් සඳහන් වෙනවා අපි මෛත්‍රී කරනවා නම් අපිට අමනුෂ්‍යයෙන් හිරිහැරයක් වෙන්නේ නැහැ මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියන එක. අද්භූත බවත් එක්ක ඔය වගේ සංකල්ප බද්ධ වෙලා තියෙන හින්දා මම මෙතනට ආවේ. එතකොට නමුත් පොඩි දරුවෙක් ගත්තොත් එහෙම සිත දියුණු කරනවා කියන එක මේ වයසත් එක්ක අද්දැකීමුත් එක්ක ඒ වගේ දේවලුත් එක්ක බද්ධ වෙන දෙයක් නේ. ඉතින් අර දරුවෙක් ගත්තොත් එහෙම යම් යම් මේ වගේ දේවල් නිසා ඉතින් පොතක් කියවීමෙන් සහ හුදු අපවටේ සිද්ධ වෙන යම් කිසි සිදුවීමක් නිසා බිහිතියටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක දැන් නවනලු රසයේ තියෙනවා එක්තරා රසයක් නේ අද්භූත රසය කියන එක. ඉතින් ඒක ඇත්තටම මේ අපේ සාහිත්‍ය නිර්මාණවලදී සියලුම සකල කලාවල් වලදී ඒ කියන්නේ පොතපත වෙන්න පුළුවන් නාට්‍ය වෙන්න පුළුවන් නර්තනය වෙන්න පුළුවන් චිත්‍රකලාව වෙන්න පුළුවන් සියලුම ඔය අද්භූත රසය කියන එක භයාන මිනිසුන්ගේ බය ගැන්වීම කියන එකත් එක්තරා කලාවක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් ඒක ලෝකේ පවතින යථාර්ථයක් සාහිත්‍ය නිර්මාණ තුලින් මේ හොවා දැක්වීමක් තමයි ඔකින් සිද්ධ වෙන්නේ.
0: දැන් මේ ඔබ ඉන්නේ මේ කලාව කියන පරාසය ඇතුළේනේ. ඔබ ලේඛකයෙක්, ඔබ එක පැත්තකින් සංගීතවේදියෙක්, තවත් පැත්තකින් ගායකයෙක්. මේ දේවල් එක්ක නීතිඥ වෘත්තිකයෙක් හැටියට ගනුදෙනු කිරීම එක අභියෝගයක් නෙවෙයිද?
1: අභියෝගයක් නම් තමයි ඇත්තටම මේ එනේ. හැබැයි මෙහෙමයි, එක පැත්තකින් ඒක මාගේ නිර්මාණවලටත් යම් ආකාරයක උත්ප්‍රේරණයක් අභිප්‍රේරණයක් වුණා. මොකද අධිකරණය තුල බොහෝ වෙලාවට මම නියලුනේ

0: අපරාධ නඩු මේ විමර්ශනය කරන අපරාධ නඩු විභාගයට ගන්න මහේස්ත්‍රාත් සහ මහාධිකරණ ඒ ඒ ශේෂ්ත්‍රවල ඒ අධිකරණවල එතකොට නිරතුරුවම අපිට අපරාධකාරයන් හමු වෙනවා. පොලිස් නිලධාරීන් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. අපි පොලිස් කියන්නේ පොලිස් ස්ථානවලට ගමන් කරනවා. ඉතින් මෙවැනි දේවල් එක වක්‍රාකාරව නිර්මාණ සඳහාත් මට දායක වුණා. ඇතැම් මගේ නිර්මාණවල එවැනි සිදුවීම් මම මේ පාදක කරගත් අවස්ථාවක් තියෙනවා. ඒක කෙසේ වෙතත් අර මං කිව්වේ මගේ ස්වභාවික නැඹුරුවක් තියෙන මේ කලා කටයුතු වලට නිසා ස්වභාවයෙන්ම මම අර يعني නීතිඥ භූමිකාව නීතිඥා කියන ලසිත රවිනමගිලේ කියන නීතිඥා කියන චරිතයට ලොකු ප්‍රවණතාවයක් දැක්වේ නැහැ. ඒක ඉදිරියට ගෙනියන්න නමුත් අපිට කිසිදු බාධාවක් නැහැ මට. يعني මේ අපි දැන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මේ කටයුතු වලට මම බොහොම ආදරයෙන් කැමැත්තෙන් දායක වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ තව මං ආස කරන ආදරය කරන දහසකුත් ශේෂ්ත්‍ර තීද්දී අර ඒ භූමිකාව තුළ හැසිරෙමින් මගේ කාලය කාදමන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියන එක තමයි මට හැඟෙන්නේ.
1: තරුණෙක් විදිහට තමන්ගේ ජීවිතය මොන තරම් තමන්ගේ හැකියාවන්ගෙන් පිරුණු පරාස වෙත යොමු කරන්න පුළුවන්ද කියන එක මේ තරුණ ලේඛකයා, තරුණ නීතිඥවරයා, තරුණ සංගීතවේදියා අපිට කියා දෙනවා. ඔබ ඇතුළත එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඒ ඇතුළත ඉන්න කෙනා ලස්සනට හසුරවා ගන්න.

0: ඉතාම දක්ෂ තරුණෙක් මන්දාරම් රාත්‍රියේ තරුවක්ව පෑවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්, ලේකක, නීතිඥ, සංගීතවේදී ලසිත් උමංගලිය සමග කළ මන්දාරම් රාත්‍රියේ සුන්දරම කතා කාලය අවසන් වෙනවා. 27 වැනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වනදා ආරම්භ වීමට නියමිතයි. ඔක්තෝබර් මාසේ 4 වනදා දක්වා BMICH පරිශ්‍රය පිරියන මේ මැසි රසිකාගාරයෙන් කෙනෙක් මං මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මං දන්නවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනතුරු පැවැත්වෙන මේ අපූරු පොත් සැණකෙළියට ඔබ එන්න ඕනේ. එය මූලික කරගෙනයි අපේ හමුවීම සිදුවන්නේ. මේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සහ ප්‍රේමණීය නිලගුවන් විදුලිය වන්නේ NFM. මොකද පොතකට ප්‍රේම කරන කෙනෙක්ට හරියටම ප්‍රේමණීය ගුවන් විදුලියක් ළඟ ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි සෙවණලි සපයමින් එහි ලේකම්තුමන්ට එන්න කියලා කිව්වා. මේ මොහොතේත් අපි වහගෙන ඇති අංකුර ලේකකින්ව අලුත් ලේකක ලෝකයට තරුවක් උපායන්න කැමැත්තෙන් ඉන්න අයට ඔවුන්ට අපි මොකද කියන්න ඕනේ?
1: අනිවාර්යයෙන්ම ඔබතු මේ කිව්වා වගේ 27 වැනි වරට අපි මේ සංවිධානය කරන මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර විශේෂත්වයක් තියෙනවා. මොකද අංක 1 විශේෂත්වය දකුණු ආසියානු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අපේ පොත් ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන දින 5ක් මුළුල්ලේ විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශන අයිතිය හුවමාරු කරගන්න පුළුවන්, ඒ කියන්නේ කොපිරයිට් ටේබල්ස් මේකේ අපි අරේන්ජ් කරලා තියෙනවා. විවිධ සම්මන්ත්‍රණ දේශන මාලාවක් විදේශීය ලේකකයින්, ප්‍රකාශකයින්, ප්‍රකට විදේශීය ලේකකයින් එහෙම සහභාගී වෙනවා. ඉතින් ඒක ජාත්‍යන්තර මට්ටමේ සැබෑ අත්දැකීමක් විඳගන්න පුළුවන් අපේ නව පරපුරේ ලේකක ලේකිකාවන්ට කල්තබා ලියාපදිංචීම තුළින් ඒකට සම්බන්ධ විය හැකිම සාහිත්‍ය සංකතන මණ්ඩපවලට. ඊට අමතරව දේශීය මට්ටමින් අපේ සම්පත්දායකින් සම්බන්ධ වෙන සංකතන මණ්ඩපයක් වෙනම මේ ස්ථානික ක්‍රියාත්මක වෙනවා. ඉතින් මං කියන්නේ මේක අර පාඨකයාට ලේඛකයා හමු වෙන, ලේඛකයාට ප්‍රකාශකයා හමු වෙන, ප්‍රකාශකයාට මේ දෙගොල්ලම හමු වෙන ඉතාම සොඳුරු සාහිත්‍යමය සැණකෙළියක්. මේකට පා තබන්නේ නැති සාහිත්‍යවේදියෙක්, නව නිර්මාණකරුවෙක් නම් විශේෂයෙන් සම්බන්ධ වෙන්න කියලා මං ආරාධනා කරනවා. ඔබගේ අනාගතයට යමක් අනිවාර්යයෙන්ම වැඩදායි ඵලදායි දෙයක් මගෙන් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා.
0: ස්තුතියි බෙහෙවින් ඔබට. බොහෝ කාරණා ගැන අපි දැනවත් වුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ලේකම්, ලේකක, නීතිඥ, සංගීතවේදී ලසිත් උමංගලිය සමග අද දවසට මන්දාරම් රාත්‍රිය නිමා වුණත් ඔහුගේ මේ කෘති ඇසුරේ සහ ඔහුගේ පරිචය ඇසුරේ තව කතා කළ යුතු බොහෝ කලාප තිබෙනවා. අපි දවසක නිස්කලංකව ඔහු හමුවෙමු. මන් දන්නවා මගේ අසන්නන් බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ගැන කතා කරන්න ඔහුගේ දැනුම ඉතාම ප්‍රාමාණිකයි ඒ වෙනුවෙන්. හරි, දැන් ඉතින් අපි එනික්ම යමු. කොළඹ BMICH පරිශ්‍රයේ ස්නේහේ නගරය තැනෙනවා. ඔව්, පොත් ගණනාවක් සමග ඒ සැණකෙළිය විඳින්න ස්නේහේ නගරයට පිවිසෙන්න 27 වැනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දෙක් BMICH පරිශ්‍රයේදී ස්නේහේ නගරයට එන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූචා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

ස්තුති සැදැහැවත් සුපින්වත්නි ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදින් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා මුලින්ම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් අපේ නිශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව ඔබටත් මුළු මහත් ලෝකයේම ජීවත් වන හැම දෙනාටම බෙදාහැරීම සඳහා සංනිවේදනය සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා ගාල්ල පැදින්නෝරුව ප්‍රදීප නිවසේ පදිංචි MD චන්ද්‍රලතා පින්වත් මහත්මිය විසින්. අද දේශනාවට දායකත්වයේ දරන පින්වත් චන්ද්‍රලතා මහත්මිය බලාපොරොත්තු වෙනවා ගාල්ල පැදින්නෝරුව ප්‍රදීප නිවසේ පදිංචි MD චන්ද්‍රලතා මහත්මියගේ මියගිය දෙමව්පියන් වන MD චාර්ලිස් සප්පුහම් පියාටද BA හින්නිහාමි මවටද ධර්ම දානයේ බලයෙන් නිවන්සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් බලාපොරොත්තු කීපයක් තිබෙනවා මේ දේශනාව අවසානයේදී ඒ සියලු දෙනාගේම නම් ගම් මතක් කරමින් අපි පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශනාවට දායකත්වයේ දරන ඔබතුමියටත් පෞලේ ජීවත් වෙන හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, සුපුරුදු පරිදි බදාදා දවසේදී අලුයම කාලයේදී එහෙම නැත්නම් ඊයේ දවසේදී උතුම් මහා සෑය වන්දනා කළා. ඉතාමත්ම අලුයම කාලයේදී උතුම් මහා සෑය වන්දනා කිරීම ඔබ අපි කවුරුත් දන්නවා. අලුයම 3:30 කාලේ ඉඳලා 5:00 වෙනකම් උතුම් මහා සෑය වන්දනා කිරීම, පဋාණ දේශනාව සජ්ජායනා කිරීම, බුද්ධානුසතියක් වැඩීම, ඒ වගේම පිරිසූත්‍ර දේශනාවන් සජ්ජායනා කරලා භාවනාමය මානසිකාරයක් ඇති කර ගැනීම ඒක ජීවිතයේ මහ පුදුමාකාර විශ්මිත දෙයක් බවට පත් වෙනවා. අදත් අප ඊයේ දවසේදී සිද්ධ කරගත්ත මේ උතුම් සියලුම කුසල ශක්තිය ලංකාවෙත් ලෝකෙත් ජීවත් වන හැම දෙනාටම බොහොම මෙස්සිතින් යුක්තව මම ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අපට දන් පැන් පූජා කරන කවුරු හරි කෙනෙක් සිටිනවා නම් උතුම් මහසෑ අභියස සිටත් ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන බව බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා. පින්වත්නි, අප උතුම් මහසෑය වන්දනා කිරීමෙන් අනතුරුව මෑතක පටන් මගේ ජීවිතය තුළ පුරුද්දක් ඇති කරගත්තා. ඒ තමයි උතුම් මහසෑය වන්දනා කළ අවසන් වුණාට පස්සේ මහමෙවුනාවී තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීම. පින්වත්නි, මහමෙවුනාවේ තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අලුයම්ම කාලයේදී උදේ 6 පමණ වෙන විට ඒ උතුම් බුද්ධ රූපය දැකීම කියලා කියන්නේ ජීවිතේ අපිට ලැබෙන තාමත්ම විශ්මිත ආස්වාදජනක ආධ්‍යාත්මික වශයෙන් විශාල ශක්තියක් අපිට ඒ උතුම් බුද්ධ ප්‍රතිමාව තුළින් වන්දනා කිරීම තුළින් ඒ දර්ශනය තුළින් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ පිළිබඳව පසු දවසක ඔබට විස්තර මං සඳහන් කරන්නම්. ධ්‍යාන මුද්‍රාවෙන් අනුරාධපුර කාල පරාසය තුළ නිර්මාණ කරලා තිබෙන ඒ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේම අපේ සිත් නිවන්ට පුළුවන් තරම් මහා ශක්තියක් තිබෙන ඉතාමත්ම විශ්මිත වූ නිර්මාණයක් වෙනවා. ජවල්ලා නේරුතුමා ඉන්දියාවේහි වරක්වහු සුදු ජාතිකයන් විසින් සිරගත් කළාට පස්සේ, එහෙම නැත්නම් සිර බාරයට ගත්තට පස්සේ ඔහුගේ හිත හදාගෙන තිබෙන්නේ මේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ රූපයක් දෙස බලාගෙන. ඒ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අලුයම 6 පමණ පින්වත්නි අපි වන්දනා කරන විට කිසිම කෙනෙක්ගේ පරිසරයේහි අපිට දකින්න ලැබෙන්නේ නැහැ. වටපිටාව පරිසරය තුළ තිබෙන්නේ ඒ වනසතුන්ගේ හඬ පමණමයි. නිහඬ පරිසරයක ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්නවා කියලා කියන ඒ හැඟීම සංඥාවෙන් යුක්තව අර සමාධිමත් හිතක තියෙන මහ ගැඹුරු ස්වභාවය පින්වත්නි උතුම් සමාධි බුද්ධ ප්‍රතිමාව තුළින් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. අද පටන් සෑම දවසකම ඒ උතුම් මහා සෑය වන්දනා කිරීම වගේම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීමෙමුත් ලැබෙන අනන්ත කුසල ශක්තිය ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. මා දන්නවා ඔබට ඔබේ ජීවිතයේහි මේ කටයුත්ත බොහෝ දිනකට නිතිපතා සතිපතා කරගන්නට බැරි බව. ලංකාවිත් ලෝකෙත් ඔබ කොතනකාරී හිටියත් මේ කාරණාවන් නැහෙනකොට තමන්ගේ හිතට
විශාල බුද්ධාලම්බන ප්‍රීතියක් දැනෙනවා. ඔබටත් මා දන්නවා සිතෙනවා මටත් මේ අලුයම්ම කාලයේදී පැය දෙකක් තුනක් බ්‍රහ්ම මූර්ති හෝරාවෙන් බුද්ධානුස්සතියක් පඩමින් මහසෑය ළඟ ඉන්නට පුළුවන් නම් අලුයම්ම කාලයේදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස මගේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද කියලා කෙනෙකුට පින්වත්නි හැඟෙන්න දැනෙන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් පින්වත්නි ඔබට ඉඩකඩක් නොතිබුණත් ඔබ කොහේ හිටියත් ඉන්න තැනක ඉඳගෙන net ගුවන් ඉදිරියට පින් සිද්ධ වෙන්න ඔබට පුළුවන් ඒ උතුම් මහසෑය පිළිබඳව සිහිපත් කරන්න. ඒ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව සිහිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි එවැනි සිතක් ඇති කරගත්තාම අපට අපේ ජීවිතේට විශාල ශක්තියක් විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ උතුම් බුදු ගුණවල සත්‍යානුභව බලයෙන් ඒ උතුම් ආධ්‍යාත්මික ගුණයන්ගේ ශක්තිය බලයෙන් නැවතවතාවක් ඔබ සියලු දෙනාටම අප ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තුන් හිත පහදාගෙනම කරන මේ ආශිර්වාදය ඔබේ ජීවිතයට තිබෙන සියලු රෝගාබාධ සියලු කරදර බාධක දුක් දොමනස්යන් චිත්ත පීඩාවන් මේ සියලු දේවල් නැති වෙලා ධර්මීය අවබෝධ කරගන්න තරම් ඔබට මනසක් ඒවනතම් ප්‍රඥාවක් පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි ඔබට මා දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය උතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් වන සුත්ත නිපාතේහි ජරා කියලා කියන සූත්‍ර දේශනාවෙහි කොටසක් තමයි අද දේශනාව සඳහා මම පාදක කරගත්තේ. සෝචන්ති ජනා මමායිතේ නහි සන්තානිච්ඡා පරිග්ගහ විනා භව සන්ත මේ විදං ඉති දිස්වා නාගාරම අවසේ. මේ ගාථා පාඨය තුල තියෙන තේරුම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි සත්වයක මමත්වයෙන් යුක්තව එහෙම නැත්නම් මේ සත්වයෝ මම මගියයි කියලා කෙන හැඟීමෙන් යුක්තව යම් යම් දේවල් වලට බැඳීම් ඇති කරගන්නවා. ඒ බැඳීම් ඇති කරගත්ත මිනිස්සු ජීවිතේ ශෝකයක්මයි ඇති කරගන්නේ. පින්වත්නි නැවතවතාවක් මා සඳහන් කරන්නම්. සෝචන්ති ජනා මමාහිතේ නහි සන්තානිච්ඡා පරිග්ගහ. නිරන්තරින්ම ලෝකයේ තුල ජීවත් වන සත්වයන් මම මගේ මට අයිතියයි කියලා කියන හැඟීමෙන් යුක්තව යම් යම් වස්තුන් වලට බැඳීම් ඇති කරගෙන ඒ බැඳීම් නිසාම ජීවිතේ ලොකු ශෝකයක් ඇති කරගන්නවා. නමුත් පින්වත්නි හරියාකාරව බැලුවොත් එහෙම විනා භව සන්ත මේ විදං ඉති දිස්වා නාගාරම අවසේ. එහෙම නැත්තං සැබෑලෙස බැලුවොත් එහෙම සැබෑලෙස බලන අවස්ථාවකදී අපිට පේනවා ඒ අවස්ථාවේදී කිසිදු ආකාරයකට එහෙම නිත්‍ය වූ ස්වરૂපයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. මේ බව ඉතාමත්ම ප්‍රකටයි. මේ ප්‍රකට බව දැකගන්නා ප්‍රඥාවන්තයා නුවණැත්තා ඉතිදිස්වා නාගාරම අවසේ යා ගිහි ගෙහි වාසය කරන්නේ නැහැ කියලා පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහිතන මේ ගාථාවේ තිබෙන අර්ථය ඔබට පෙළ අර්ථයේ තමයි මාවට පැහැදිලි කළේ. දැන් මේ ගාථාව පදනම් කරගෙන මේ සූත්‍ර දේශනාවේ අදාළවන කාරණාව පැහැදිලි කරගෙන අපට පුළුවන්කමක් තිබෙනවා මේ දේශනාව ඉදිරියට ගෙනියන්නට. දවතත් මා ඔබට සඳහන් කරනවා මේ ලෝකයේ තුල ජීවත් වන සත්වයා මේ වස්තුව තමන්ට අයිතියයි කියලා කෙන හැඟීමෙන් යුක්තව තෘෂ්ණා සහිත වූ ස්වභාවයෙන් යුක්තව මේ ලෝකේ මට අයිති, මේ සියල්ලම මට අයිති, මේ වස්තුව මට අයිති, මගේ දරුවෝ මට අයිති කියලා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල තෘෂ්ණාවෙන් යුක්තව යා ග්‍රහණය කරගන්නවා. හැබැයි හරිබෙම විදියට බැලුවොත් එහෙම එතන කිසිදු ආකාරයකට නිත්‍ය ස්වභාවයක් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මෙය දකින්ට නම් කෙනෙකුට ජීවිතයේ තුල ප්‍රඥාවන්ත ස්වභාවයක්ම අවශ්‍ය වෙනවා. ඒ ප්‍රඥාවන්තයා මේ දකිනකොට ඒ යථා ස්වභාවය අවබෝධ කරගෙන එයා ගිහි ගෙදර වාසය කරන්නේ නැහැ කියලා කියනවා. දැන් පින්වත්නි ගිහි ගෙදර වාසය කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ අපිට පේනවා මේ ගිහි වාසය නොකිරීම කියලා කියන එකෙහි බොහොම ගැඹුරු ස්වභාවයක් අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි අපි සියලු දෙනාම ජීවිතේ බැඳීම් වලට යටත් වෙලා ඉන්නේ. ඔබ පමණක් නෙමෙයි මමත් මගේ ජීවිතයේ තුල
අපි බැඳීම් සහිතව වගකීම් සහිතව තමයි මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ. බැඳීමකින් වගකීමෙන් තොරව නෙමෙයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. අපි හැම කෙනාටම ජීවිතේ ජීවත් වෙන විට අන්‍යෝන්‍ය වශයෙන් අපිට බැඳීම් තියෙනවා, වගකීම් තිබෙනවා. ඔබට අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට ඔබට යම් කිසි වගකීමක් තියෙනවා. ඔබේ දරුවෝ විදියට ඔබට වගකීමක් තිබෙනවා. අපි මේ වගකීම් සහ බැඳීම් සහිත ලෝකයක් ඇතුලේ තමයි මේ යථා ස්වභාවය අපි තීරුම් අරගන්න උත්සාහ කරන්නේ. අපට තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නේ තමයි මේ මට අයිතියයි කියලා කියන හැඟීමෙන් යුක්තව, මම මගේයි කියලා කියන හැඟීමෙන් යුක්තව, මට අයිතියයි කියලා කියන හැඟීමෙන් යුක්තව ලෝකයේ තුල ජීවත් වෙන සත්වයා එයා සදාකාලිකව හිතනවා, කල්පනා කරනවා මේ සියලුම දේවල් මට අයිති, මා වසඟේ තියෙන්නේ කියලා. පින්වත්නි, එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්නව සමහර අම්මලා තාත්තලා අපිට ජීවිතය තුළ මුණගැහිලා තියෙනවා තමන්ට ඉන්නේ දරුවෝ දෙන්නයි පුතයි දුවයි. සමහර අම්මලා තාත්තලා සැබෑ ලෙසම මගේ ජීවිතයට මුණගැහිච්ච පිරිස මම මේ කියන්නේ. ඒ තාත්තා හෝ අම්මා හෝ තමන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් එකම ගයක් තට්ටු තුනකට හදනවා. යටම තත්වයේ මට සඳහන් කරන්නේ මමයි මගේ භාර්යාවයි නෝනා මහත්මයයි ජීවත් වෙනවා. දෙවෙනි තට්ටුව පුතාට, තුන්වෙනි තට්ටුව දුවට කියලා එහෙම තමයි ගෙවල් දොරවල් හදලා තියෙන්නේ. ඇයි එහෙම ගෙවල් දොරවල් හදලා තියෙන්නේ? පින්නත් එහෙම ගෙවල් දොරවල් හදලා තියෙන්නේ මෙයා හිතනවා, කල්පනා කරනවා අපි පවුලක් විදිහට ජීවත් වෙන්න ඕන කියලා. පින්නත් පවුලක් විදිහට අපි කවුරුත් ජීවත් වෙන්න ඕනේ. අම්මලා තාත්තලා එක්ක, දරුවොත් එක්ක, ඥාතීන් එක්ක, හිතවතුන් එක්ක අපි පවුලක් විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. අපට එතන බැඳීම් සහිත ස්වභාවයක් තියෙනවා. තිබෙන ප්‍රශ්නේ තමයි මේ අම්මයි තාත්තයි දෙන්නට වෙලා තියෙන වැඩේ තමයි දැන් gedara tattu 3යි. ජටම තට්ටුවේ මේ අම්මයි තාත්තයි ඉන්නවා. දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව පුතාට දුවට හැදුවට අද පුතයි දුවයි දෙන්නා ඒ gedara ජීවත් වෙන්න එතන ඇත්තේ නැහැ. ඒ ඇත්තෝ වෙනත් තැනක, වෙනත් ලෝකවල, වෙනත් රටවල උන් ජීවත් වෙන්නේ. හිස් තට්ටු දෙකක් ඇතුලේහි තනිවිච්ච අම්මයි තාත්තයි දෙන්නා ජීවිතේ ගත කරනවා. පින්නත්නි, අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ බැඳීම් සහිත ස්වභාවය ඇතුලේහි. ඒ කියලා කියන්නේ මේ ඇති කරගන්නා වූ මේ බැඳීම් සහිත ස්වභාවය ඇතුලේහි මිනිස්සෙක් තමන්ගේ ජීවිතේහි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය. එතකොට අපි තණ්හා වශයෙන් අපි මේ බැඳීමක් ඇති කරගන්නවා කියලා කියන්නේම, අපි මේ අල්ලා ගැනීමක් කරනවා කියලා කියන්නේම පින්වත්නි, බැඳීමක් අපට අපේ ජීවිතය තුළ ඇති කරගන්න අවස්ථාවක්. ඒ බැඳීම් සහිත ස්වභාවය ඇතුළේහි මිනිස්සුෙකුට උරුම වෙන්නේ දුකක් පමණමයි. එතකොට අපි තේරුම් ගන්න ඕනන්නේ මෙහිම අල්ලගෙන හිටියට, මේ විදිහට අපි ගොඩනගාගෙන හිටියට මගේ දුව පුතා මා ළඟ සිටින්න ඕනේ, එහෙම නැත්නම් මගේ දුව පුතා විදේශ රටක ඉන්නේ, මගේ මාමා බෑන නැන්දා අහවල් තැන ජීවිතේ ගත කරන්නේ, මේ විදිහට බලපුලුවන්කාරකම් කොච්චර කිව්වත් ජීවිතයේ අවසානයේදී අපිට පේන්නේ මේ සියල්ලක්ම තමන්ට උරුම නොවුණු ස්වභාවයක්. ලෝකේ මුලාවකට පත්ලා ඉන්න මිනිසයා තමන්ගේ ජීවිතයේ තුළ තමන්ට මේ සියලුම දේවල් වටිනාකම් තියෙනවයයි කියලා හිතනවා, කල්පනා කරනවා. නැබැයි තමන්ට තමන්ගේ ජීවිතේවත් නැතිවෙන අවස්ථාවක් ජීවිතය තුළ උදා වෙනවා. මේ යථාර්ථය යම්කිසි කෙනෙකුට කල් වේලා ඇතුව දකින්නට පුළුවන් කමක් තිබෙනවා නම්, අන්නේ කල් වේලා ඇතුව දකින කෙනා ජීවිතයේ අවබෝධය ඇති කරගෙන එයා මේ ජීවිතයෙන් පුරුදු කරගන්නවා. කුමක්ද පුරුදු කරගන්නේ? අර නික්කම්මේ කියලා කියන කාරණාවට. එහෙම නැත්නම් නික්ම යෑම කියලා කියන කාරණාවට ජීවිතේ පුරුදු වෙනවා. දැවට මා සඳහන් කරන්නේ සරල උපමාවක් නේ ගෙනහැර දැක්වේ. අර අම්මා තාත්තා ගොඩක් මහන්සිලා, දුක් මහන්සි වෙලා තට්ටු තුනක ගෙයක් හදලා ප්ලෑන් කළේ, සැලසුම් කළේ යටම තට්ටුවේ මමයි නොනයි ජීවත් වෙනවා, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව දුවටයි පුතාටයි. ඉතින් ජීවිතේ අනාගත කාලයේදී එහෙම අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිව වැඩ කළාට ප්‍රශ්නයක් නැහැ. පින්වත්නි, මේ ධර්මයේ කියලා දෙන්නේ ඔබට බොහොම අසුභවාදී විදිහට හිතන්න නෙමෙයි. මේ ධර්මයේ ඔබට කියලා දෙන්නේ ඇත්ත ස්වභාවය දකින්න.
බොරුවට ලෝකේ ජීවත් වීම නෙමෙයි, වහගෙන ජීවත් වීම නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින්න කෙනාට, අපි කියන යථා භූතක් ඥානිය ලබාගත් කෙනාට, එයාට හොඳට සම්මා දිට්ඨිය පහළ වෙච්ච කෙනෙක්. සම්මා දිට්ඨිය පහළ වෙච්ච කෙනෙකුට මේ අවබෝධී ජීවිතය තුළ හොඳට මෙති කරගන්න පුළුවන්. පින්නත් අපිට පේනවා යම්කිසි අවස්ථාවකදී මේ යථා භූත ස්වභාවය හොඳට අවබෝධ කරගත්ත කෙනා මේ අවබෝධය තුළෙහි ජීවත් වෙනවා. අනවබෝධය තුළේ නෙමෙයි. අපි කවුරුත් ජීවත් වෙන්න නොනන්නේ මේ අවබෝධය තුළෙහි. අනවබෝධය තුළෙහි අපි ජීවත් වෙනකොට අපේ ජීවිතේට සතුටක් ජීවිතේ උදා කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. පින්නත්නි අපිට පේනවා අපි අනවශ්‍ය ආකාරයකට ලෝකයේ තුළ මේ බැඳින් සහිත ස්වභාවයක් ගොඩනගා ගත්තොත් ඒ ගොඩනගා ගන්නා ස්වභාවයේ මත ඔබට ඔබේ හිතට නිදහසක් ඇත්තේ නැහැ. ඔබ හිතන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ගෙදරක තනි වෙනවා ජීවිතයේ තුළ. අවසානයේදී ඒ තනිවීම එක්කෙනෙකුට සීමා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ දුව පුතා ඥාතීන් මුණුබුරු මිනිබිරියෝ ලෝක වටේ කොහරි තැනක ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොටත් අපිට පේනවා අපි අය මනසින් රඳවාගෙන අල්ලගෙන අපි ජීවත් වෙන නිසා මිනිස්සෙක් විදියට යාට නිදහසක් ඇත්තේ නැහැ. ඇයි අපිට නිදහසක් නැහැ කියලා කියන්නේ? දැන් මේ සමහර ඇත්තන් නිරන්තරයෙන්ම කියන දෙයක් නේ. මගේ ඔළුවට නිදහසක් නැහැ. මගේ ඔළුවට කිසිම නිදහසක් නැහැ. මගේ ඔළුවේ යකාගේ කම්මල වගේ. මට හරි ඔළුව වරක් දැනෙනවා. මට ඉසේරදී. පින්නත්නි මෙහෙම කොච්චරනම් අපි ජීවිතය තුළ කියනවාද? දැන් මේ ඔළුවේ ලොකු බරක් තියෙනවා කියලා කියන එක හරි විශාල වශයෙන් තමන්ට මහා පීඩාවක් කියලා කියන කාරණාව අපිට පේනවා. යා තමන්ගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට සිරකරුවෙක් බවට පත්වලා ඉන්නවා. ජීවිතේ කවදාවත් සිරකරුවෙක් වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේ සිරකරුවෙක් වෙන්න එපා, වර්තමානයේ සිරකරුවෙක් වෙන්න එපා, අනාගතයේ සිරකරුවෙක් වෙන්න එපා. මේ අනවශ්‍ය ආකාරයකට තමන්ගේ මනස ඇතුලේහි මේ විදියට මේ සිරකරුවන් බවට පත් කරගෙන තියෙන්නේ අපි මේ ලෝකයට ඇති කරගන්නා බැඳීම් සහිත ස්වභාවය නිසාමයි. පින්නත් ඒ නිසා අතීතයේ ගැන හිත හිත කල්පනා කර කර ජීවත් වෙන්න එපා. අතීතයේ ඔබට ගොඩක් දේවල් ජීවිතේ අහිමි වෙලා ඇති. අතීතයේ ඔබට ගොඩක් දේවල් අමිහිරි අත්දැකීම් ජීවිතය තුළ ඇති. ඔබේ අම්මා තාත්තා නැතිවීම පිළිබඳව, දරුවෝ නැතිවීම පිළිබඳව, ඔබට රස්සා නැතිවීම පිළිබඳව, අලාභයන් නැතිවීම පිළිබඳව, ඔබට නිന്ദා අපකීර්ති ඇතිවිච අවස්ථාවන් පිළිබඳව ජීවිතේ තාමත් ඔබ කල්පනා කරනවාද? පින්වත්නි අතීතයට හිරකරුවෙක් නොවි ඒවා කෙනෙකුට අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් සැබවින්ම ඔබ මේ ධර්මීය තුල පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යෝනිසෝ මානසිකාරයක් ඇති කරගන්න කියලා කිව්වා. යෝනිසෝ මානසිකාරයක් ඇති කරගත්තාම බොහොම සිහි කල්පනාකම යුක්තව තමාගේ සිතට ඇතුල් කරගන්නා දේවල් පිළිබඳව සතිමත් භාවයෙන් යුක්තව පුහුණු කරගත්ත හිතක් තියෙන කෙනෙකුට එයාට අතීතයේ පිළිබඳව යම් යම් දේවල් කල්පනා වෙන්නේ නැහැ. අනාගතයේ පිළිබඳව එයාට කල්පනා වෙන්නේ නැහැ. වර්තමාන ලෝකයේ තුල මේ මොහොතේදී මොකක්ද මම කරන්නේ? මොකක්ද මා කළ යුත්තේ කියලා කෙනෙක් පිළිබඳව එයා සිතින් කල්පනා කරමින් ජීවිතය ගත කරනවා. ඒ නිසා අපි කවුරුත් ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය කරන කාරණාව තමයි මේ යථා ස්වභාවය හොඳට තේරුම් ගත්ත කෙනෙකුට ජීවිතේ හරි පහසුවෙන් ගෙනියන්නට පුළුවන්කමක් තියෙනවා. පින්නත්නි නික්කම්මේ කියලා කියන වචනේ, නික්ම යෑම කියලා කියන එක වචනය කොච්චර ලස්සන වචනයක් බවට පත් වෙනවද? මේ සසර පුරාවටම අප මහා බෝසතාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බෝධියට පත් වෙන්න ඉන්න අවස්ථාවේදී මේ නික්කම්මේ තමයි සසර පුරාවට පුරුදු කළේ. පින්වත් මේ නික්කම්මේ පුරුදු කරපු නිසා තමයි අන්තිම ආත්ම භාවයේදී තමන්ගේ ගෙදර තිබුණු රාජමාලිගාවත් දරුවොත් අඹුවත් සියලු දේවල් අත්හැරලා දාලා යන්නට පුළුවන්කමක් තිබුණේ. ඒක මේ සසර පුරාවට මෙති කරගත්ත පුරුද්දක් වෙනවාත් නේ. කෙනෙකුට එක දවසකින් ගරයකින් මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් නැහැ. සමහර ඇත්තන් ධර්මයේ ශ්‍රවණය කරපුවාම කපාටම තීන්දු තීරණය කරන සියලු දේවල් අත්හරින්න කියලා. පින්නත් නේ පසුව අපිට ශෝකයක් ඇති වෙනවා. ඔබ හොඳටම තේරුම් අරගෙන තමයි
ජීවිතයේ ඔබට මේ කාරණාව කරන්නට පුළුවන්කමක් තියෙනවා. අපිට පේනවා මෑත භාගයේදීත් මහා විශාල ව්‍යසනකාරී ස්වභාවයක් මතුවලා තියෙනවා කියලා අපිට මේ මාධ්‍ය ජාලවල අන්තර්ජාලය තුළ නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ජීවිතේ සමහර අයට ප්‍රශ්න ගැටලු තියෙනකොට ඒ ප්‍රශ්න ගැටලුත් එක්ක ඉන්නකොට ධර්මයේ ඇහෙනකොට සමහර අයත්තන්ට හිතෙනවා මහණ වෙන්න ඕන කියලා හිතෙනවා. ඒ මහණ වෙන්න ඕන කියලා හිතලා විදේශ රටවල ඉන්න තරුණ තරුණියෝ සමහරලාට ජීවිතය ගැන කලකිරිලා ඒ කලකිරෙන්නේ අර යම්කිසි යථා ස්වභාවය පිළිබඳව තියෙන අවබෝධයක් ඇතුළේ නෙමෙයි ඒ කලකිරීම ඇති කරගන්නේ. එයා ඒ කලකිරීම සහිත ස්වභාවය ඇති කරගන්නේ අර ප්‍රායෝගික වශයෙන් ජීවිතය තුළ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලුත් එක්ක. සමහරලාට තමන්ගේ පවුලේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ, රැකියාවේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ, ආදායමේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ, සමහරලාට රෝගාබාධයක් ඇති වුණාට පස්සේ, එතකොට හිතනවා ඔක්කොම අයින් කරලා දාලා ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා හිතනවා. පින්වත්නි, ඒක අවබෝධය තුළ කරන කාරණාවක් නෙමෙයි. ඒවර ලෞකික ජීවිතයේ තුළ තමන්ට බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබීම නිසා ඇති කරගන්නා දේවල්. හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔබේ දුවා දරුවෝ ඒ හදිස්සියේ මහාන වෙන්න යන්න කියලා තීරණය කළොත් හොඳ අවබෝධයක් ඇතුව ඒ කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හොඳට ශ්‍රද්ධාව පිහිටපු කෙනෙකුට තමයි ඒ අවසන් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ තුළ ඒ ජීව ගුණය කියලා කියන එක මතු කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. පින්වත්නි, නාවබට සඳහන් කළේ ඔබ යම්කිසි ආකාරයකට මානසික වශයෙන් සිරකරුවෙක් බවට පත් වුණොත් ඒ මානසික වශයෙන් සිරකරුවෙක් බවට පත් වෙච්ච කෙනෙකුට ඔබට නිදහසක් ඇත්තේ නැහැ. අපි රහත් ඵලයකට පත් වෙනවා කියලා කෙනෙක්මක්ද? අපි නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියලා කෙනෙක්මක්ද? පින්වත්නි, රහත් ඵලයකට පත් වෙනවා කියලා කියන්නේ එහෙම නැත්නම් යම්කිසි ආකාරයකට අපේ ජීවිතය තුළ බැඳීමක් නැති තැනකට අපේ මනස හුරු කරගන්නවා කියලා කියන්නේ එය සම්පූර්ණයෙන්ම අපේ බැඳීම් වලින් තොර ජීවිතයක් බවට පත් වෙනවා. උදබින්දු යථාපි පොක්කරේ පදුමේ වාරි යථාන ලිප්පති ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. යම්කිසි ආකාරයකට නිලුම් කුලයකට වතුර බින්දුවක් ඇටුනහම ඒ වතුර බින්දුව පවතින්නේ නැහැ. ඒ වගේ උතුම් මුනිරයන් වහන්සේලාගේ සිත් ඇතුළෙහි යම් යම් දේවල් රඳා පවතින්නේ නැහැ. මොනවද රඳා පවතින්නේ නැත්තේ? යදිදං දිට්ඨ සුතං මුතේසුවා. අපි අහපු දේවල් දැකපු දේවල් අපේ මනස ඇතුළේ තියාගන්නේ නැහැ. අපි අහපු දේවල් දැකපු දේවල් අපේ මනසේ තියාගෙන ඔළුවේ තියාගෙන අපි ඒමත් වීම ජීවත් වෙන්නේ නැහැ. එමණත්තං රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ ලෝකයේ තුළ තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත යථාර්ථය ඇතුළේහි යම්කිසි කෙනෙකුගේ සිත් ඇතුළේහි යම්කිසි බැඳීමක් නැතුව ඒ බැඳෙනවා කියලා කියන්නේම කෙලිස් සහිත ස්වභාවයක්. ඒ බැඳෙනවා කියලා කියන්නේම අපි එක්තරා ආකාරයකට සිරකරුවන් බවට පත්වීමක්මයි. එතකොට ඒ බැඳීම් සහිත ලෝකයේ තුළ අපි නිදහස් වෙච්ච මිනිසෙක් බවට පත්වෙන්න ඕනේ. බලන්නක බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔබේ ජීවිතේ මොනතරම් සුන්දර තැනකට ගෙනියනවද? ඔබේ ජීවිතේ මොනතරම් නිදහස් තැනකට ගෙනියන්න කියලා දෙනවද? ඇයි පින්වත්නි, අපි හැමදාම ජීවත් වෙන්නේ අපිට පේනවා ජීවිතයේ තුල මහ බාධා සහිතවනේ අපි ජීවිතේ ගත වෙන්නේ. ඔබට ජීවිතේ ලොකු බාධාවක් නැද්ද? තියෙනවා පින්වත්නි. ජීවිතේ අපිට පේනවා කොයි කාල වකවානුව ගත්තත් ජීවිතේ බාධා සහිතයි. සම්බාධෝ යං ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්බෝ කාසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී. බාධා සහිතයි මේ ගෙවල් වල ජීවත් වීම කියලා කියන එක. රජස්සායතනං ඉති කොච්චර හරි කෙලෙස් ඇති වෙනවා. ඔබ ලංකාවෙන් පිට රටකට ගිහිලා ජීවත් වුණත් ඔබේ සිත තුළ ඒ තියෙන කෙලෙස් ස්වභාවය ඒ විදිහටම පවතිනවා. ඒක වෙනසක් ඇත්තේ නැහැ. ගෙවල් දොරවල් වල ජීවත් වීමත් බාධා සහිතයි. නිරන්තරයෙන්ම කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන ස්වභාවයේ தත්ත්වය නිසා මේ දේශනාවේ සඳහන් කරන්නේ ආකාශය වගේ නිදහස්ලු පැවිදි වීමත්. පින්නත් මේ පැවිදිලත් බලන්නකො කොහොමද කියලා නිදහස. පැවිදි වෙච්ච කෙනෙකුටත් සැබෑ ලෙසම නිදහසක් සොයා ගැනීම කියලා කියන එක හරි දුෂ්කර කටයුත්තක්. කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔක්කොම අත්තරලා දාලා නිමහනුනේ කියලා. නෑ පින්නත්. ඔක්කොම අත්තරලා දාලා ගෙවල් දොරවල් අත්තරලා දාලා ආවට පන්සලේ ඉන්නකොට පන්සලේදී අපිට විශාල වගකීම් ප්‍රමාණයක් තියෙනවානේ. පින්නත්, අපිට කාමරයක් ඇතුළට ගිහිල්ලා දොර වහගෙන ඉන්න පුළුවන්. ඒක වඩාත් හොඳයි. ඔය ගස්කොලන් තියෙන තැනකට ගිහිල්ලා කොහරි තැනකට ගිහිල්ලා හුදකලාවේ කුටියක් තෝරාගෙන බණ භාවනා කරමින් ඉන්න තියෙනවනම්
ඒ තරම් මානසික ශක්තියක් මානසික වශයෙන් ආස්වාදයක් තවත් ඇත්තේ නැහැ. පුණත් පින්වත්නි මේ කටයුත්ත කරන්න පුළුවන් කරන පිරිසකුත් තියෙනව නැත්තේ නැහැ. නමුත් පින්වත් මේ ශාසනය පවත්වාගෙන යන්න මේ සමාජයේ බෞද්ධ සමාජයේ පවත්වාගෙන යන්න මේ ස්වාමින් වහන්සේලා සිස්ස ස්වාමින් වහන්සේලා පුරුදු පුහුණු කරගෙන දායකත්වන්ගේ අනිකුත් සියලු කටයුතු කරමින් භික්ෂුවකට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ භික්ෂුව නිසා තමයි මේ සමාජයේ මේ විදිහට පවතින්නේ. මේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා නිසා තමයි මේ පන්සල් පවත්වාගෙන යන්න පුළුවන්, දහම් පාසල් පවත්වාගෙන යන්න පුළුවන්, බෞද්ධයන්ගේ තියෙන සියලු පුදුමහත් චාරිත්‍ර විදින් සියලු දේවල් කරන්නට පුළුවන්කමක් තියෙන්නේ පින්වත් මේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා නිසා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අහවල් භික්ෂුව අහවල් කට්ටි පිරිස හොඳයි මේ කට්ටි නරකයි කියලා කවදාවත් බෙදීමක් ඇති කරගන්න එපා. ඔබ මේ වඳින්නේ උතුම් ආර්ය මහා සංඝරත්නයයි කියලා කෙනෙක්ගේ මැති කරගන්න. බාබට සඳහන් කළේ බාධා සහිතයි තමයි සම්බෝධය සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති. බාධා සහිතයි ගෙවල් දොරවල් වල, බාධා සහිතයි පන්සලේ ඉන්න එක. පින්නත්නි ඒ නිසා මේ බාධා සහිත ස්වභාවයක් කියලා කියන එක අවබෝධ කරගත්ත කෙනා එයා ජීවිතේ හොයාගෙන හොයාගෙන යනවා. එයා තේරුම් ගන්නවා තමන්ගේ ජීවිතය තුළෙහි මම කොතනද හිර වෙලා ඉන්නේ කියලා. මං කොතනද සිරකරුවෙක් බවට පත් වෙලා ඉන්නේ කියලා කියන කාරණාව එයා තමන්ගේ ජීවිතය තුළෙහි සොයාගෙන යනවා. ඔබ දන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලපරාසය තුළ අර පසේනදී කොසල් රජතුමාගේ රාජ්‍යය තුළ අර මම් පහරපු හිමන තංගෙවල් දොරවල් බිඳපු සොරකමේ නිරත වෙච්චි මහා දරුණු අපරාධයන් කරපු ඒ මිනිස්සු හිර කරලා තිබ්බා. ඒ හිර කරලා තිබිච්ච අවස්ථාවකදී ඒ උදේ කාලයේදී ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට අර හිරගෙවල් බලන්ටත් ගියා. හිරගෙවල් බලන්ට ගියපුවාම මේ හිරගෙවල් වල ඇතුලේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත කියලා කියන්නේ හරිම දුක් සහිතයි. සමහර ඇත්තන් මුළු ජීවිතාන්තේ දක්වාම සිරගෙවල් වලට ගිහිල්ලා අවුරුදු 10 15 20 සිරගෙවල් වලට ගිහිල්ලා ජීවිතේ විශාල කලකිරීමක් ඇති වෙන අවස්ථාවක්. පින්නත් විශාල වෙහෙසක්. ওই හිරගයක් ඇතුලේ ඉන්න මිනිසු කවුරුත් කැමති නැහැ හිරගයක් ඇතුලේ ජීවත් වෙන්න. ඒ අය බලන්නේ කොහොම හරි නිදහස් වෙලා ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න. කම්බු කියු කම්බි කෝරු වටේට ගහලා තාප්ප බැඳලා හිර කරගත්ත. ඒ වගේම රාත්‍රී කාලයේදී නිින්දක් නිදා ගන්න නැති රස්නෙට විවිධ ආකාර විදිහේ මිනිසුන්ගේ තියෙන නොඑක ආකාරයේ රෝගාබාධ, ඒ වගේම දැඩි පීඩනයකට යටත් වෙලා වෙසිකිලියක් ඇසිකිලියක් නැතුව ජීවත් වෙන්න තිදුන තනක් තමයි සිරගයක් කියලා කියන්නේ. ඒ සිරගේ ඇතුලේ ජීවත් වෙන මිනිස්සු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ සිරගෙන් කවද්ද නිදහස් වෙන්නේ කියලා කියන එක බලන්න. ජීවිත කාලයේම දඬුවම් විඳින මිනිස්සු ජීවිතේ මොනතරම්නම් දුකක් විඳිනවද ජීවිතය තුළ. පෙර සසරේ කරපු සමහර අකුසල කර්මයන් අපිට පේනවා විපාක දෙන අවස්ථාවක්. පින්නත්නි හිරගයක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ඒ හිරගෙවල් නිසාම දුක් විඳිනවා වගේ. පින්නත්නි ඔබත් මේ ලෝකයේ තුල හිරගෙදරකට ගියේ නැති වුණාට ඔයෙත් හිරගෙවල් වල වගේ තමයි ජීවත් වෙන්නේ. ඔබත් ජීවිතාන්තය දක්වාම සිරගෙදරකට යටත් වෙලා ඉන්නවා. ඔබත් අවුරුදු 15කට 20කට සිරදඬුවම් මිදලා ඉන්නේ. ඔබත් උත්සාහ කරන්නේ කොයි වෙලාවෙද කොයි මොහොතේද මේ කම්මිකුරු ටික කඩාගෙන එළියට පනින්නේ කියලා. ඔබේ හිත තුලත් මේ තෙරපීම තියෙනවා පින්වත්නි. ඔබේ හිත තුලත් මේ තෙරපීම තියෙනවා. ඔබටත් ඕනකම තියෙන්නේ කොහොම හරි මේ හිරගෙන් නිදහස් වෙන්න කියලා කියන එක. කොහොමද හිරගයක් බවට පත් වෙලා තියෙන්නේ මොන හේතුවක් නිසාද? අර භික්ෂුන් වහන්සේලා අර හිරකරුවන් දැක්කට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපට ඇවිල්ලා සඳහන් කරන්නේ ස්වාමීනි අපි අද හිරගෙවල් බලන්ට ගියා. මේ හිරගෙවල් බලන්ට ගියපුවාම මේ හිරගෙවල් ඇතුලේ ජීවත් වෙන මිනිස්සු මහ පුදුමාකාරයිනේ ස්වාමීනි. මිනිස්සු පුදුමාකාර විදිහට දුක් විඳිනවානේ. ඒ පුදුමාකාර විදිහට දුක් විඳිනවා කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. සමහර මිනිස්සු ජීවිතේ කලකිරිලා. සමහර අය කම්බිකුරු කඩාගෙන එළියට පනින්න හදනවා. සමහර මිනිසුන්ගේ මූණවල කිසිදු ආකාරයකට හිනාවක් සතුටක් නැහැ. ස්වාමීනි මීට වඩා ලෝකයේ තුල බන්ධන තියනවාද කියලා ඇහුවා. පින්වත්නි ඔය විදියටමයි හිරගෙවල් වලට ඔය ඇත්ත ගියේ නැති වුණාටත් ඔය ඇත්තගේ මූණුත් සමහර අයගේ මූණු ওই වගේම තමයි. ඒ මූණු ඇතුලේ තියෙන්නේ කලකිරින් සහිත ස්වභාවයන්. මේ කම්බිකුරු කඩාගෙන යන්න ඕනේ, නිදහස හොයාගෙන යන්න ඕනේ. මේ විදියට නොඑක ආකාරයේහි මානසික මනෝභාවයන් අපට අපේ ජීවිතය තුළ පවතිනවා පින්වත්නි.
ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට මහණනි මේ සංසාරයේ තුල මේ යථාර්ථය අවබෝධ කරගත්ත මිනිස්සු මේ කම්බිකුරු කඩාගෙන එළියට පැනනා මේ කම්බිකුරු එළියට කඩාගෙන පැනපු මිනිසුන්ට තමයි පුළුවන්කමක් තිබුණේ නිවීමක් හොයා ගන්න ජීවිතයේ තුල අපි ඔක්කොම කම්බිකුරු වලින් යට කරපු මිනිසු අපේ ඇතුලේ හැමතැනකම අපිව බැඳලා තියෙන මිනිසු පෙන්වත් අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුන් වහන්සේලාට මානෙනි අතීතෙත් බෝධිසත්වවරයෙක් විදිහට මමත් මේ කම්බිකුරු කඩාගෙන එළියට ආපු කෙනෙක් මේ සසර තුල මේ නිවීම ඇති කරගන්න මට පුළුවන්කමක් තිබුණේ මේ කම්බිකුරු කඩාගෙන මම එළියට ආපු නිසා මම ඒක ආත්ම භාවයක ගෙදරක උත්පත්ති ලැබනකොට මගේ තාත්තා නැති වුණා අම්මට උවමනාවක් තිබුණා මට විවාහයක් කරලා දෙන්න මගේ තරම් කැමැත්තක් තිබුණේ විවාහයක් වෙන්න අම්මගේ කීම අහලා මම විවාහ වුණා විවාහ වුණාට පස්සේ මගේ විවාහක බිරිඳට මම කිව්වේ මම මේ විවාහ වුණේ කැමැත්තකින් නෙමෙයි මට ටික කාලයක් ඉන්නකොට මට යන්න ඕනේ පැවිදි භාවයක් ලබා ගන්න ඕනේ පින්වත්නි ඒ කාන්තාවත් ඒකට එක්තරා ආකාරයක කැමැත්තක් දැක්ුවා ටික කාලයක් ගෙදර ජීවත් වුණා ටික කාලයක් ගෙදර ජීවත් වෙනකොට මෙයා කියනවා මට දැන් යන්න ඕනේ ගෙදරින් අයින් වෙලා විවාහ වෙච්ච කෙනෙකුට පින්වත්නි එහෙම ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ අවසානයේදී යා කියනවා නෑ ඔබට යන්න පුළුවන්කමක් නෑ ඔබට දාව දරුවෙක් මගේ කුසී පිලිසඳගෙන ඉන්නවා හරි දරුවා ඉපදුනාට පස්සේ යන්න දරුවා ඉපදුනාට පස්සේ අහනවා යන්නද නෑ යන්න එපා දරුවා තාම කිරිබොනවා කියලා කිව්වා කිරිබොන එක නතර කළාට පස්සේ යන්න පුළුවන් පින්වත්නි කිරිබොන එක නතර කරන කාලෙ ඉන්නකොට ඇහුවා මම යන්නද නෑ යන්න එපා ඔබට තවත් දාව දරුවෙක් මගේ කුසී පිලිසඳගෙන තියෙනවා ඒ බෝධිසත්වවරයා කල්පනා කරනවා මෙය එක්තරා ආකාරයකට බැඳින් සහිත ස්වභාවයක්. අද නම් ඔබට එහෙම යන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ ධර්මය අහලා කවුරුත් එහෙම ගෙවල් දරවල් ඉන්න පුංචි අතදරුව දාලා ඉවරලා බිරින්දෑ දාලා ස්වාමියා දාලා ගිහලා මහාන වෙන්න නම් ලෑස්ති වෙන්න එපා. පින්වත්නි, ඒක සසරේ මහා පුරුද්දක් විදියට පාරමිතාවක් විදියට සමහර ඇත්තන් සිදු කරපු කටයුත්තක්. අපිට පේනවා පින්වත්නි, එවැනි අවස්ථාවකදී අපි ඉතාමත්ම යොසලිවන්තව අපි ඉතාමත්ම හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. මේ බෝධිසත්වවරයා සසර තුල මේ ගෙදරින් නික්මිලා යනවා. නික්මිලා ගිහිල්ලා මෙයා ලෞකික ධ්‍යානයන් ලබාගෙන ඒ ලෞකික ධ්‍යානයන් ලබාගෙන කැලේට ගිහිල්ලා හිමාල දේශයට ගිහිල්ලා මෙයා බණ භාවනා කරනවා. මෙයාගේ හිත දියුණු වෙනකොට හිත නිදහස් වෙනකොට පුදුමාකාර විදිහ සතුටක් Tamange හිතට දැනෙනවා. ඒ ප්‍රශ්න ගැටලු සහ නොයිකොත් දේවල් පින්වත්නි ඇති වුණාම ඒ ප්‍රශ්න ගැටලු වලින් අපි නිදහස් වුණාම අපේ මනසට පුදුමාකාර විදිහේ නිදහසක් දැනෙනවා. ඔයත් ගිහිල්ලා දවස් පහක් විතර කොහරි තැනකට ගිහිල්ලා ඉඳලා ඉන්නකො කොහරි තැනකට ගිහිල්ලා රිට්‍රීට් එකක් එහෙම නැත්නම් භාවනාවක් කරන දෙයකට සම්බන්ධ වෙලා ඉන්නකො. ඒවල් දොරවල් වලින් ඔක්කොගෙම ඈත් වෙලා හොඳට ගස්කොලන් තියෙන පරිසරයක හොඳ සෞම්‍ය දේශගුණයක් තියෙන පරිසරයක හොඳ පූජනීය භූමියකට ගිහිල්ලා දවස් පහක් හයක් කාලය ගත කරන්නකෝ. එයත් අන්න මොනතරම් නිදහසක් Tamange මනසට දැනෙනවාද? ඇයි පින්වත්නි? ඒ මනසට ඒ නිදහසක් දැනෙන්නේ අපට දැනෙනවා අපේ මනසට ඒ තරම් වටිනාකමක් සිසිලස බවක් ඒ ජීවිතයට අවශ්‍යයි කියලා කියන එක. ඒ මනසට දැනෙන නිදහස් ස්වභාවයේ தත්ත්වය පින්වත්නි මෙය වචනයකට පෙරලා කියන්න පුළුවන් කරණාවක් නෙමෙයි. ඒකට අපිට හිත ඇතුළේ තුල තිබෙන්නා වූ අර ක්ලේශ ධර්මයන් පංච නීවරණ ධර්මයන් යටපත් වීම කියලා කියන එක සිද්ධ වෙනවා. ඒ යටපත් වීමත් එක්කම තමයි මේ හිතට මේ නිදහස දැනෙන්නේ. දැන් ඔබට පේනව ඇති දවස් පහක් හයක් ඔළුව නිදහස් කරගෙන ඉඳලා ආපෞසරයක් ගෙදෙට්ට එනකොට ආපෞසරයක් අර බැඳීම් සහිත ස්වභාවයකටපත් වෙනවා. ආපෞසරයක් අවිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් ජීවිතය තුළ ඇති වෙනවා. මේ ඇලීම් ගැටීම් ඇති වෙනකොට ඔබේ හිතට නිදහසක් ඇත්තේ නැහැ. ආපෝසරයක් පින්වත්නි පීඩණයකටපත් වෙලා මේ පීඩණය තුළ අපේ ජීවිතය ගත කරනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි මිනිසුන්ට එහෙම වෙන්නේ? ලෞතර අමාමෑණී මගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ නතං දල්ලං බන්දන මාහුදීරා යදායසං දාරුජම් පබ්බ ජංච සාරත් රත්තා මණිකුණ්ඩලේසු පුත්තේ සුදාරේසු චයාපේක මහණෙනි මේ ලෝකයේ තුල යකඩ සහ අනිකුත් කොළවලින් සකස් කරලා තියෙන රැහන් කියලා කියන්නේ බන්ධන කියලා කියන්නේ
ඒවා බන්ධනම නෙමෙයි. ඒවා ඕන වෙලාවක කඩන්නට පුළුවන්කමක් තියෙනවා. කම්බිකූරු කඩන්නට පුළුවන්කමක් තියෙනවා. හිරගෙදරකට ගිහම මිනිස්සුයෙකුට හිරෙන් කවදාහරි දවසක නිදහස් වෙන්නත් ඉඩ කඩක් තිබෙනවා. හැබැයි පින්වත් මේ සසර පුරාවටම මීට වඩා බන්ධනයක් අපට අපේ ජීවිතය තුළ තියෙනවා. සාරත්තරත්තා මණිකුණ්ඩ

0: ජීවිතය තුළ මේ ලෞකික වශයෙන් මගේ ජීවිතය තුළ මේ මැණික් කුණ්ඩලාභරණවලට විශාල බැඳීමක් මගේ ජීවිතය තුළ තියෙනවා. ඒ කියලා කියන්නේ ලෞකික වශයෙන් මානසික ජීවිතය තුළ තමන් හම්බ කරගන්න දේවල් වලට තමන්ගේ තියෙන බැඳීම් සහිත ස්වභාවය. තැඟබට මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. මෙතනින් අදහස් කරන්නේ මිනිස්සුන්ට මිලමුදල් හම්බ කරන්න එපායයි කියලා. උත්හාන වීරියෙන් දහඩිය මහන්සියෙන් වගුරලා සාධාරණ විදියට මිනිස්සු ජීවත් වෙන්න ඕන කියලා කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරපු කාරණාවක්. කොයිම වෙලාවකවත් මිනිසුන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ මේවා කරන්න එපායයි කියලා, හම්බ කරන්න එපායයි කියලා ජීවත් වෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි, අපට අපේ ජීවිතය තුළ මේ හම්බ කරගන්නා දේවල් තමන්ගේ ජීවිතය ඇතුළේහි මේවා රැස් කරගෙන අල්ලගෙන අපිට පේනවා සමහරත්තන් ජීවත් වෙනවා. තමන්ගේ අමුදරුවන්ට තියෙන මානසික වශයෙන් තියෙන බැඳීම් සහිත ස්වභාවය පින්නත් ඒක මහා පුදුමාකාර විදිහේ බැඳීම් සහිත ස්වභාවයක්. සමහරත්තන්ට තමන්ගේ දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ. තමන්ගේ දරුවෝ ඈත් වෙනවා බලාගෙන ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මානසික වශයෙන් දැඩි බන්ධනයකට පත් වෙලා තියෙනවා. සමහරැත්තන් සඳහන් කරන්නේ කොහොමද මම හිත හදාගන්නේ, මගේ හිත හදාගන්නම බෑනේ කියලා සමහරැත්තන් කියන්නේ. ඇයි ඔබට පේන්නේ නැ මේ බැඳින් සහිත ස්වභාවය ඇතුළේ තුල තිබෙන්නා වූ අනිත්‍යතා ස්වභාවය? පින්වත්නි, ඔබට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔය සමහරැත්තන් වයසට ගියත් සමහර දේවල් එකතු කරනවා. මේ මම දන්නා අඳුරන යම්කිසි තාත්තා කෙනෙක් යා මරණයටපත් වෙනවා. එයාගේ කාමරයට කාටවත් යන්න දෙන්නේ නැහැ. එයා ගැරිජ් එක වැඩ කරපු කෙනෙක්. පින්වත්නි, මරණයෙන් පස්සේ සති දෙකක් විතර ගියාට පස්සේ ගෙදර ඉන්න අය තාත්තාගේ කාමරය පරීක්ෂා කරලා බලනවා. කාමරය තුළ හැම තැනකම පින්වත්නි යකඩ කෑලි සහ වයර් කෑලි හැම තැනකම තියෙන්නේ ඒවා. ඇයි පින්වත්නි, මේ ඔක්කොම මේ හැම දෙයක්ම කුණුගොඩවල් තමන්ගේ කාමරයේ තියාගෙන රැස් කරගෙන ඉන්නවානේ. සමහර භික්ෂුන් වහන්සේලා අපිට පේනවා තමන්ගේ කාමරයට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමහරලාට පොත් රාකි, සමහරලාට අටපිරිකර, මේවා පින්නත්නි වේයෝ කාලා, කිරි පැකට් වේයෝ කාලා. සමහර වෙලාවට තමන් භුක්ති විඳින්නෙත් නැහැ, තව කෙනෙකුට දෙන්නෙත් නැහැ. මේ සසරෙහි පින්නත්නි හිතන්න ගිහි පැවිදි දෙපාර්ශ්වම එකයි. සමහර පැවිද්දන් තමන්ගේ ජීවිතය තුළ ඒ අවබෝධයක් නැතුව තවත් කෙනෙකුට දෙන්නේ නැතුව ඒවා තුළ ඇලිලා ගෙල්ලා වාසය කරනවා කියලා කියන්නේ මේ පෘතජ්ජන ස්වභාවයේ තත්ත්වයෝකමයි. පින්වත්නි, අපි මොනතරම් මුතුමැණික් ආභරණ ජීවිතයේ තුලම තියාගෙන හිටියත්, මේ මුතුමැණික් ස්වභාවයන් තත්ත්වයන් මොනතරම් ගොඩනගාගෙන තිබුණත් අපිට පේනවා අපිට ඒ සියල්ලම දාලා අත්හැරලා දාලා යන්න සිදු වෙනවා. ජීවිතයේ සමහර වෙලාවට කෝටි ගණන්, බිලියන ගණන් මිලමුදල් තිබිච්ච මිනිස්සු සමහරලාට තමන් කන්නේත් නැහැ, අනුන්ට දෙන්නේත් නැහැ. තමන්ගේ ජීවිතේටත් මහා පුදුමාකාර විදිහේ දුකක් විඳිමින් ජීවිතේ ගත කරලා මැරිලා යනවා. සමහර මිනිස්සු ජීවිතේ හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා තමන් භුක්ති විඳලත් නැහැ, තවත් කෙනෙකුට දීලත් නැහැ. හැබැයි පිට මිනිසුන්ට ඒවා දායාදයක් විදිහට ඉතුරු කරලා මරණයටපත් වෙන දුකින් ජීවිතේ කවදාවත් පින්වත්නි ඒ විතර ජීවිතේ ජීවත් වෙන්න එපා. මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මොනතරම්නම් යම් යම් දේවල් සකස් කරගෙන අල්ලගෙන හිටියත් ඒ අල්ලා ගන්නා දේවල් නිසියල්ලම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. ඒ දාලා යෑම ඇතුළේහි අපිට ගෙනියන්න තරම් සතපහක දෙයක්වත් ඇත්තේ නැහැ. මිනිස්සෙක් විදිහට තමන්ගේ ජීවිතය තුළ කරගත්ත කුසලා කුසල කර්මයන් පමණමයි අපට ජීවිතය තුළ තියෙන්නේ. ජීවිතේ ලැබෙන හැම මොහොතකම යහපත් වූ දෙයක් කරන්න, ජීවිතේ ලැබෙන හැම මොහොතකම යහපත් වූ සිතුවිලක් ඇති කරගන්න, ජීවිතේ ඉඩක් ලැබෙන හැම මොහොතකම මෛත්‍රී සිතක් ඇති කරගෙන පුළුමහත් ලෝකයේම ජීවත් වන සත්‍යයට මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙන්න. පින්වත්නි, ඔබට ඔබේ ජීවිතේට මේ අවබෝධය තියෙනවා නම්, ඒ වගේම දරුවන් සහ ඥාතීන් සහ මේ මනුෂ්‍යයාට වෙන්න පුළුවන් තිරිසංගත සතෙකුට වෙන්න පුළුවන් මේ ඕනෙම කෙනෙකුට තමන්ගේ මනස තුළ ඇති කරගන්නා මේ බැඳීම් සහිත ස්වභාවය මේ తాවකාලික ස්වභාවයක් කියලා කියන එක හොඳට මතක තියාගන්න. ඒ తాවකාලික ලෝකයක් ඇතුලේ තමයි ඔබ දඟලන්නේ. මේවා එකින් එක ඔබට මේ ජීවිතේට එක්තරා ආකාරයකට බැඳීමක් ඇතුව ජීවත් වෙන්න. ඒ తాවකාලික ලෝකයක් ඇතුලේ ජීවත් වෙන ඔබ සියලු දෙනාටම
1: අප දන්නවා පින්වත්නි

තමන්ට උරුම වෙන්නේ මහා දුක් සහිත වූ ස්වභාවයක් පමණමයි. මේ දුක් සහිත වූ ස්වභාවයක් උරුම කරගත්ත මිනිසුන්ට ජීවිතේ හැමදාමත් අඬ අඬා වැළපි වැළපි වැළපි වැළපි ජීවිතේ ගත කරන්න සිදු වෙනවා. ඒ නිසා ඔබට මේ දේශනාව ඇතුළෙහි තව බොහෝ කරුණු කාරණාවන් මේ නෙක්ඛම්ම පාරමිතාවක් කියලා කියන එක පිරිම පිළිබඳව අපි ඉදිරි දේශනාවකදීත් ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නික්ම යෑම කියලා කියන එක කොහොමද නික්ම යන්නේ? මොන විදිහට නික්ම යන්නේ? අපි ඊළඟ දේශනාවකදීත් මේ කාරණාව ගැන ඉතාමත්ම ලස්සනට ජීවිතේ ප්‍රායෝගික වශයෙන් ජීවිතේ අවබෝධයක් ඇති කරගෙන අපි ඒක අරණාව ගැන ඔබට සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙනවා පින්වත්නි මේ ජීවිතේ යථා ස්වභාවය මේ தත්ත්වය හොඳට තේරුම් අරගෙන තමන්ගේ මනස හදාගන්නට වැඩපිළිවෙලක් ජීවිතය තුළ ඇති කරගන්න ඕනේ. ඔබට නිරන්තරයෙන්ම මා සඳහන් කරන කාරණාව වන්නේ තමන්ගේ ජීවිතය තුළ තමන්ට තමන් පමණමයි. පින්වත්නි හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ට තමන් පමණමයි තමන්ගේ ජීවිතය තුළ. මේ මුළු මහත් ලෝකයේම තියෙන දේවල් ඔබට අයිතියයි කියලා මට අයිතියයි කියලා අපි සකස් කරගෙන පිළිගෙන කරගෙන හිටියක් ඔබ මානසික වශයෙන් සිරකරුවෙක් බවට පත් වෙලා මේ ජීවිතය තුළ ගැහුණත් ඔබට ඔබ පමණමයි. ඔබට ඔබවත් නැති දවසක් ජීවිතය තුළ උදා වෙනවා. මේ යථාර්ථය හොඳට තේරුම් ගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුළෙහි බොහොම වීරියවන්ත කෙනෙක් බවට පත් වෙනවා. සද්ධා සති වීරිය සති සමාජි ප්‍රඥා කියලා කියන බලධර්ම ශක්තිමත් කරගන්නවා. එයාගේ සද්ධා සම්පත් ඉතාමත් ඉහළ මට්ටමකට පත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශාල ගෞරවයක් ඇති කරගන්නවා. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ පිළිබඳව ඉතාමත්ම හොඳ විශ්වාසයක් ඇති කරගෙන අදිෂ්ඨාන ශීලී විදියට පින්වත්නි තමන්ගේ ජීවිතයේ ගෙනියන්ට එයා හැම පැත්තෙම මහන්සි ගන්නවා. ඒක මොන තරම්නම් මිනිසෙකුගේ ජීවිතයේ තුළ සැනසීමක් ඇති කරනවාද කියලා බැලුවොත් ඔබට පේනු ඇති අර ගෙවල් දොරවල නිදහස් වෙලා හිත හදාගන්න තැනකට ගිහිල්ලා පැයක් දෙකක් දවස් දෙක තුනක් ඉන්නකොට හිතේ තියෙන අර කෙලිස් කසට ටික සම්පූර්ණයෙන් යටපත් වෙලා తాවකාලික වශයෙන් යටපත් වෙලා ඉන නිදහස මොනතරම් ඇති වෙනවද? පන්සලක ජීවත් වෙන ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේත් ඒ නික්කම් මේ ජීවිතය තුළ පුරුදු කරගත්තාම අපි මේ සමාජීයතත් ලෝකීයතත් වැඩ කරමින් පින්වත්නි අපේ සංසාර විමුක්තිය සලසා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබට ඊළඟ දවසෙත් මේ නෙක්ඛම්මී පිළිබඳව කරුණු කාරණාවන් ඉදිරිපත් කරන්න කැමති ප්‍රායෝගික වශයෙන් ජීවිතය තුළ පින්වත්නි මේ පුහුණු ඇති කරගන්න ඕනේ. ජීවිතය තුළ ඇති කරගන්නා මේ පුහුණුව කියලා කියන්නේම ඔබට මේ ආධ්‍යාත්මික ගමනට මහා ශක්තියක් බවට පත් වෙනවා. එනිසා පින්වත්නි ලෞතුරා බුදුහාමුදුරු පිළිබඳව අප තුළ තිබෙන්නේ අප්‍රමාණ ගෞරවයක් ශ්‍රද්ධාවක්. ඒ නිසා අපි මේ දේශනාවක් කරන හැම අවස්ථාවකදීම අප උත්සාහ කරන්නේ ඔබටත් ඔබේ ජීවිතයට මේ පුහුණු ඇති කරගන්න. උතුම් මහසෑය වන්දන වේලාවේදී මෑත කාලයේ පටන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන වේලාවේදී ඒ ඇති කරගන්න ආධ්‍යාත්මික ගුණය ඔබේ ජීවිතයටත් පුහුණු කරන්නයි අපි උත්සාහ කිරීමක් කරන්නේ. පින්වත්නි බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරන්න කැමැති මා වැඩවාසය කරන මාතලේ විහාර පාරිශ්‍රී විද්‍යානන්ද මහපිරිණ විහාරස්ථානයේහි අපේ දෛනික ආගමික කටයුතු එහෙම නැත්නම් ඒ බුද්ධෝපස්ථාන කටයුතු සඳහා ඒ අත්උදව්ව සඳහා යම්කිසි පින්නතිපට මා ආරාධනා කරන්න කැමැති. ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන කෙනෙක් නම් පෞල් බරකින් තොරව සුරාසූදීන් තොරව ගුණ යහපත්කමකින් යුක්තව ශ්‍රද්ධාවන්ත කෙනෙක් සිටිනවා නම් වයස අවුරුදු 60-70 අතර කාල පරාසය තුළ ජීවත් වෙන පිරිමි පින්වත් මහත්මියෙක් සිටිනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා අපේ විහාරස්ථානයේ දෛනික ඒ බුද්ධ උපස්ථානය සඳහා සහභාගී වෙලා ඒ අවශ්‍ය කරන කටයුතු ඔබට උදව්පකාර කරන්නට ඒ කටයුතු වල සම්බන්ධ වෙන්න. ඒ සඳහා මාසික වශයෙන් යම් කිසි වේතනයක් දෙන්නත් මම බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ නිසා එවැනි කටයුත්තක් ජීවිතයේ විශ්‍රාමික කාලයේදී හෝ වේවා සැඳෑ සමය කාලයේදී හෝ වේවා ගත කරන්නට යම් කිසි කෙනෙක් කැමැත්තක් සිටිනවා නම් දුරකථනයෙන් කතා කරන්න එපා. මගේ නම සඳහන් කරලා විද්‍යානන්ද මහපිරිවන විහාරපාර මාතලේ විද්‍යානන්ද මහපිරිවන විහාරපාර මාතලේ කියලා කියන මේ ලිපිණයට මගේ නම සඳහන් කරලා ලිපිණයක් එවන්න තමන්ගේ සියලුම තොරතුරු සඳහන් කරලා ඒ වූ කෙනෙකුට ජීවිත කාලයේ පුරාවටම බුදුරජාණන් වහන්සේ විනින් ජීවිතය කැප කරන්න පුළුවන් විශ්වාසවන්තකම ඉතාමත් වැදගත්කමක් තියෙනවා. හොරබොරු වංචාවන් කපටිකම් කරන්නේ නැති හොඳ ශ්‍රද්ධාවක් තියෙන
එවගේම නිරෝගීමත් එවගේම පෞල් බරකින් තොරව නිරන්තරයෙන්ම ගිහි ජීවිතයේ තුල තියෙන හැම ප්‍රශ්නයකටම යන්නේ නැතුව නිදහසේ කාලීගත කරන්න කැමති කෙනෙකුට යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට මේ ඉතාමත්ම වටිනාම අවස්ථාවක් ජීවිතයේ ඔබට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් අපට හැකි ආකාරයකට මාසික වශයෙන් වේතනයක් ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නවාතැන් පහසුකම් ඔබට ඒ කෑම බීම ආදියත් ඒ සියල්ලම අපි සපයනවා ඔබට තිබෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ විහාර කුටිය ධාතු මන්දිරය බෝධි මන්දිරය මේ ඇතුළු කටයුතු සුද්ධ පවිත්‍ර කරමින් ඒ අවශ්‍ය කරන බුද්ධ උපස්ථානයට සහයෝගය ලබා දීම පමණමයි. එනිසා ඔබ දන්නා කියන කෙනෙක් සිටිනවා නම් මේ හා සම්බන්ධව අපට යොමු කරන්න දුරකථනින් කතා කරන්න එපා. මම සඳහන් කරපු ලිපිණේට ඔබේ විස්තර සහ දුරකථන අංකය ඇතුළත් කරලා අපිට යම්කිසි ලිපියක් එවන්නට වයස අවුරුදු 60-70 අතර ප්‍රමාණයක නිරෝගීමත් කෙනෙක් අවශ්‍යයි. බොහෝ ලෙඩරුක් තියෙන කෙනෙක් පැමිණීමෙන් අපිට මේ කටයුත්ත නිසලස කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා නිරෝගීමත් ඒ වගේම වැඩ කරන්න පුළුවන් ශක්ති සම්පන්න කෙනෙක් අපි බලාපොරොත්තුෙන් සිටිනවා. ඔබ සියලු දිනාටම අද දවසේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන අනන්ත කුසල ශක්තිය බලෙන් නිදුක් වේවා නිරෝගීව චිරජීවනයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්න ගාල් පැදින්නෝරුව ප්‍රදීප නිවසේ පදිංචි MD චන්ද්‍රලතා පින්වත් මහත්මිය විසින් අරමුණු බවට පත්වලා තිබෙන්නේ ගාල් පැදින්නෝරුව ප්‍රදීප නිවසේ පදිංචි MD චන්ද්රලතා මහත්මියගේ මියගිය දෙමව්පියන් වන MD චාර්ලි සප්වහම් පියාටද BA හින්නියාමිනේ මවටද ධර්මදානයේ පින් බලයෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බැනට් කරුණාරත්න, ජලිසන් ජයරත්න සහ ටෙනිසන් යන මාමලාටද චන්ද්‍රලතා මහත්මියගේ නමින් පින් බලාපොරොත්තු වෙන සියලුම මියගිය ඥාතීන්ටද චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම MD චන්ද්‍රලතා මහත්මියතුළු පවුලේ සියලු දූ දරුවන්ට නිරෝගී සුවය පතන අතරම ඔවුන්ගේ රැකියාවල් වල දියුණුව පිණිසද මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වීමටද ධර්ම දානයේ පින හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් නෙත්‍යපීම් කාර්ය මණ්ඩලයටත් මිනිස් සිත් සතන් සොමිහිරි බුදුදහමකින් සනසන්නට දීර්ඝාසය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබතුමියටත් මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් දායකත්වය දරපු පින්වත් මහත්මියගේ පෞලී ජීවිතන හැම දෙනාටමත් නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවී ලැබේවා. උතුම් දලදා හඳුරුගේ පිහිට ලැබේවා. ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා. මහා සෑය පිහිට ආශිර්වාදයෙන් නිදුක්ව නිරෝග චිරජීවී ලැබේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්වත් මහත්මියගේ පරම්පරානුගත මියගිය ලෙනසලු දිනාට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මියගිය ලෙනසලු දිනාටමත් පින් අනුමෝදන් වේවා. රට ජාතිය අගුණ ජීවිතය කැප කරපු සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ හැම දෙනාටමත් උතු නිවන් සුවම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සීල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් එවැගේම අපව ආරක්ෂා කරන සීල සම්‍ය දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් දිව්‍යංගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියන්ද මේ පින් බලෙන් උතු නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකා

0: සදාති. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්මදක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහාපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම්මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 52 77 2 0777 41 52 77 2 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචියේ වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවගේම 0076-7173-872, 0076-7173-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Net FM. Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක් සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt-FM. Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Spirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.
1: සබ්බ පාපස්ස අකරණං

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.